0: FM 93.7 Lakhana Radio ITN
1: වාසනාවන්ත සුන්දර දවසක් සුබෝදෑසනක් අද ජූනි මාසයේ 26 වෙනි දසනසුරාදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනාව.

0: Lakhanda, Radio ITN.
1: සුබ උදෑසනක් වෙලා උදෑසන 5යි විනාඩි 35යි.

සුබ උදෑසනක් වෙලාව උදෑසන 6යි. දෙත් දෙත් ගතිගත් දෙත් දෙත් දෙත්

සුබ දෙසනක් වාසනාවන්ත සුන්දර දවසක් අද ජූනි මාසයේ 6 වෙනිදා සෙනසුරාදා සුරාදා දවස අද දවසේදී සතියක පත්තරවල විස්තර සොයා බලන්න සූදානම් වන්නේ මුලින්ම සිරස්තල පොරණ කෝටි 3000 කොල්ලය බැංකුවෙම සහකාර කළමනාකරුයි ආරක්ෂකයි දැලේ දෙදෙනාගේ දුරකථන වාර්තාත් කැඳවයි නිවෙස් පරීක්ෂාවටත් උසාවි අවසරයි

කුලීගෙහි කොස්තාපල් මත් ජාවාරමේ බදු ප්‍රතිපත්තිය රුපියල වැටීම හරහට ඉදිකිරීම් කර්මාන්තයේ 40%කින් හාන්සි. මාස 5ට ඩෙංගු මරණ 20ක් රෝගීහු 35,000ක්. සෙනෙහසේ කැදල්ල ලියාපදිංචියට වගකිවයුත්තන් දැනුවත් කර තිබුණා කළුතර දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රකාශය. සමෘද්ධි බැංකු විගණනයට ක්‍රමයක් නැහැ. විගණනය මුදල් කමිටුව දන්වයි. වෙළඳපොලේ අටපිරිකරටත් ප්‍රමිතියක්. පාරිභෝගික අධිකාරිය යටතේ නියාමන වැඩපිළිවෙලකුත්. පළාත් ඡන්දයට අපේක්ෂකයන් තෝරන්න පොහොට්ටුවෙන් කමිටුවක්. ප්‍රධානියා ජොන්ස්ටන්. මිසයිල් ප්‍රහාර වීඩියෝ කරලා දුබායි ලාංකික 9ක් පිටුවහල්. හෙළ විසිකිරීමෙන් වාර්තාවක් රුමේෂ් මුල්තැනට. ලිට්‍රෝ ලාප් ගෑස් මිල වෙනසක් නැහැ. සජිත් අපහස කළයි චෝදනාව. නවීන එක ගනුදුනු එපා. ආසන සංවිධායක පිරිසක් සජිත්ගෙන් ඉල්ලයි.

ගණකාධිකාරී පරීක්ෂාවට යද්දී පොලිස් සේප්පුවේ යතුරු අරන් පැන ගිහින් වැලිකඩ සැරෙන්ගේ වැඩ තහනම්. නඩු භාණ්ඩ වලින් ඉතිරි කරගෙන පොලිසිය

වෙලාව උදෑසන 6යි විනාඩි 10යි. හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් ස්වයංක්‍රීය බැංකු සේවා යන්ත්‍රයකට ඇතුළත් කිරීම සඳහා රැගෙන යාමට සූදානම් කළ රුපියල් කෝටි 3000ක මුදලක් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටින එම බැංකුවේ සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියාගේ දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවීමට කටයුතු කරන ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිනී විධානගමගේ මහත්මිය ඊයේ නියෝග කරලා තියෙනවා. එවගේම ඔවුන්ගේ නිවාස පරීක්ෂා කිරීමටද සෝදිසි වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා. ඉතින් බස්නායර පළාත් උතුරු අපරාධ කොට්ටාසය කළ ඉල්ලීමක් සරකා බැලීමේ අනතුරුව තමයි මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය නිකුත් කරලා තියෙන්නේ. බදුපතිපති වෙනස් වීම, වැඩබදු ආදායම ඉහළ යාම සහ රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපාර වලින් 40%ක් පමණ මේ වන විට අක්‍රිය වී ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමේ සභාපති සුසන්ත ලියනාරච්ච මහත්තය සඳහන් කරනවා. රජයේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම මහජනතාවද දැඩි පීඩාවකට පත්ව ඇති බව ලියනාරච්ච මහතා ඩේලි මිර පුවත්පතේ අදහස් දක්වමින් පෙන්වා දීලා තියෙනවා. ඉතින් මහබැංකු අධිපතිවරයා විදේශ සංචිත වර්ධනය වීම පිළිබඳව කරුණු පෙන්වා දුන්නත් එම වර්ධනයෙන් සැලකිය යුතු කොටසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 695ක් මුදලට සම්බන්ධ එකක් යැයි ලියනාරච්ච මහතා ප්‍රකාශ කළා කියලා තමයි අද ලංකාදීප මුල්පිටුව වාර්තා කරන්නේ.

0: සමෘද්ධි බැංකුව විගණනයට ක්‍රමයක් නැහැ. විගණනයේ මුදල් කමිටුවට දන්වයි කියලා ප්‍රවෘත්තියක් අද මුල් පිටුව වාර්තා කරනවා. සමෘද්ධි බැංකුව විගණනයට අදාළව නිශ්චිත ක්‍රමවේදයක්, ඒ කියන්නේ ෆ්‍රේම්වර්ක් එකක් නොපවතින බව විගණන නිලධාරියෝ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දීලා තියෙනවා. සමෘද්ධි බැංකුව හා සමිති විගණනය කිරීම සඳහා ක්‍රමවේදයක් යෝජනා කරන ලෙස කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා මෙහෙම නිර්දේශ කළා තියෙනවා. වෙලාව උදෑසන 6යි විනාඩි 12යි.
1: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර්, තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර්. ඔබත් අදම මිලදී ගන්න.
2: ලක්කන සිත නිවන බුදුපණ, සිත නිවන බුදුපණ.
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. පත්තරේ පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
3: සම අනුග්‍රහය. 800වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

පෙළෙත් රැසකට අදත් වැසි සහ සුලං කියලා ප්‍රවෘතියක් වාර්තා කරනවා. බස්නාහිර, සබරගම සහ වයඹ පළාත්වලත්, ගාල්ල මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කරුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දැන් බස්නාහිර සහ සබරගම පළාත්වලත්, ගාල්ල මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද දිනේදී මේ මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව තමයි දෙපාර්තමේන්තුව කියන්නේ. ඒත් එක්කම අද දිනේදී මධ්‍යම කඳුකරේ බටහිර බෑම් ප්‍රදේශවලින් උතුර සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුලාමලේ දිස්ත්‍රික්කවලට විටින් විට 60 කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවත් කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසත් කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ලිට්‍රෝ ලාබ් ගෑස් මිලේ වෙනසක් නැහැ. ලිට්‍රෝ සහ ලාබ් ගෘහස්ත ගෑස් මිල ජූනි මාසයේදී සංශෝධනය නොකරන බව එම ගෑස් සමාගම ඊයේ නිවේදනය කළා. ජාත්‍යන්තර වෙළඳපොලේ ගෑස් මිල සහ විනිමය අනුපාත පවතින අභියෝගාත්මක තත්වයන් හමුවේ උනත් මේ පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණෙන් මෙම අවස්ථාවේදී ගෑස් මිල සංශෝධනය නොකරන බවත්, ඒ අනුව ඉකුත් මැයි මාසයේ පැවති මිල ගණන් මෙම මාසයේදී ක්‍රියාත්මක වන බවත් තමයි ඒ සමාගම කියන්නේ. ලිට්‍රෝ ගෘහස්ත ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4765ක්, ඒ වගේම කිලෝග්‍රෑම් 5යි ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1910යි, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890ක් පවතින බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරනවා. එතකම ලාබ් ගෘහස්ත ගෑස් මිල මේ මාස ජූනි මාසයේ කියන්නේ සංශෝධනය නොකරන බව ලාබ් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා ඊයේ නිවේදනය කළා. වෙලාව උදැසන 6යි විනාඩි 18යි. බාදරෙන් ඉන්නේ ලක්කඩ සමග.

FM 93.5, FM 93.7, La Khanda Radio ITN. Satyag La Khanda.

0: වෙලාව උදෑසන 6:23. ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වකකීමකි.
1: ඩෙංගු මාරාන්තිකයි. සැබෝම එක්වෙමු. ඩෙංගු පරදමු.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0.76 366 176 අංකයට

ගණකාධිකාරී පරීක්ෂාවට යද්දී පොලිස් සේපුවේ යතුරු අරන් පැනගීන් වැලිකඩ සැරයන්ගේ වැඩ තහනම්. නුගේගොඩ පොලිස් කොට්ටාසේ ගණකාධිකාරීවරයා සහ නිලධාරීන් සේපුවේ මුදල් සහ මුදල් පොත් පරීක්ෂා කිරීමට වැලිගඩ පොලිසියට පැමිණි අවස්ථාවේදී සේපුවේ යතුරුත් රැගෙන පොලිස් ස්ථානයෙන් පලා ගිය බව කියන පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. මේ විදිහට වැඩ තහනමට ලක් කර ඇත්තේ වැලිකඩ පොලිසියේ පාලංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක් නුගේගොඩ කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතාගේ නියෝගය පරිදි නුගේගොඩ කොට්ටාසේ ගණකාධිකාරීවරයා සහ එම කාර්යාලයේ නිලධාරීන් තුන්වෙනිදා වැලිකඩ පොලිසියේ මුදල් පොත් පරීක්ෂා කිරීමට පැමිණෙන බව දැන දැනම මුදල් සේප්පුවේ යතුරුද රැගෙන අවසරයකින් තොරව පිටව ගොස් තිබූ බව පොලිසිය කියයි.

වෙලාව උදෑසන 6යි විනාඩි 27යි මහජන සම්පත NLB ජය එවැගේම මෙගාපව ලොතරැය ධන නිධානය හඳහන ගොවිසෙත සුබ දවසක් ලොතරැයි ගතනම් ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වුණා නම් ලොතරැයි ටික හොයලා අතට ගන්න මේ ගීතෙන් පසුව ලොතරැයි ප්‍රතිඵල කියන්නම්.

0: වෙලා උදෑසන 6යි විනාඩි 36.
1: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සහයෝගීතා අනුග්‍රහය
3: ෆොටෝ දෙක

FM 93.5, FM 93.7, Lakhana Radio ITN. Satyagraha Lakhana.

මේ කියන්න සූදානම් වන්නේ ඊයේ රාත්‍රියේ දිනුම් මදින ලද ලොතරැයි ප්‍රතිඵල. ඒ කියන්නේ ජූනි මාසයේ 5 වෙනිදා සිකුරාදා රාත්‍රියේ ලොතරැයි ප්‍රතිඵල කියන්න සූදානම් වෙන්නේ. දැන් ලොතරැයි ටික අතට අරගෙන ඇති මහජන සම්පත මුලින්ම තෝරගන්නවා. 6209 වාරයේ ජේ අක්ෂරය ජයග්‍රහණය කළේ අංක 1.5.5 තමයි ජයග්‍රහී වාසනාවන්ත අංක හැටියට සටහන් වුණේ. 6209 වාරයේ මහජන සම්පත ලොතරැයිය ජේ අක්ෂරය අංක 1, අංක 5, අංක 0, අංක 5, අංක 7 සහ අංක 5 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. ගොවිසෙත 4451 වන වාරයේදී එල්ලක්ෂරයේ අංක 12, අංක 30, අංක 59 සහ අංක 63 ඔබට වාසනාව උදා කළේ. 4451 වන වාරයේ ගොවිසෙත ලොතරැයියේ එල්ලක්ෂරයේ අංක 12, අංක 30, අංක 59 සහ අංක 63 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. මෙගා පවල ලොතරැයියේ 2557 වන වාරයේදී ආරක්ෂරයේ සුපිරි අංකයේ බවට පත් වන අංක 2, අංක 1, අංක 55, අංක 62 සහ අංක 80 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. මෙගා පවල ලොතරැයි 2557 වන වාරයේ ආරක්ෂරයේ ජයග්‍රහණය කළ සුපිරි අංකයේ අංක 2, අංක 1, අංක 55, අංක 62 සහ අංක 80 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. මේ කියන්න සූදානම් වන්නේ ධන නිධානයේ 2239 වන වාරයේ ඊ අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 5, අංක 16, අංක 58 සහ අංක 66 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ධන නිධානයේ 2239 වන වාරයේ ඊ අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරය වුණා. අංක 5, අංක 16, අංක 58 සහ අංක 66 ඔබට වාසනාව උදා කළේ. හදාහන ලොතරැයියේ 1518 වන වාරයේදී තුලා ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වුණා. අංක 6, අංක 9, අංක 11 සහ අංක 43 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. 1518 වන වාරයේ හදාහන ලොතරැයියේ තුලා ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වෙනවා. අංක 6, අංක 9, අංක 11, අංක 43 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. අද සම්පත 784 වන වාරයේදී අංක 75, අංක 575, 0.575 ජේ අක්ෂරයයි රටාව බවට පත් වුණේ. අද සම්පත 784 වන වාරයේදී අංක 75, අංක 575, අංක 0.575 ජේ අක්ෂරය ජයග්‍රහී වාසනාව උදා කළා. ජය ලොතරැයි 477 වන වාරයේදී එස් අක්ෂරය අංක 6, අංක 9, අංක 6 සහ අංක 3 ඔබට වාසනාව උදා කළේ. 477 වන වාරයේ ජය ලොතරැයි එස් අක්ෂරයේ අංක 6, අංක 9, අංක 6 සහ අංක 3 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. 325 වන වාරයේ සුබ දවසක් ලොතරැයියේ කටකලක්නේ ජයග්‍රහී ලග්නේ බවට පත් වුණා. අංක 5, අංක 59, අංක 66 ඔබට වාසනාව උදා කළේ. 85.41 ප්‍රවර්ධන ත්‍යාගය අංකය හැටියට සටහන් වුණේ. සුබ දවසක් ලොතරැයියේ 325 වන වාරයේදී කටකලක්නේ ජයග්‍රහී ලග්නේ බවට පත් වුණා. අංක 5, අංක 59, අංක 66 වාසනාවන්ත අංක බවට පත් වෙද්දී ප්‍රවර්ධන අංකයේ අංක 85.41. සුබ දවසක් ලොතරැයියේ ජය ලොතරැයියේ අද සම්පත හඳහන ධන නිධානය මෙගා පව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වුණු සෑම දෙනාම බලලා වාසනාවන්තයන් බවට පත්තුණු වෙලාව 06:36.

0: වෙළඳපොලේ කුපමණ මිල ඉහළ ගියත් යලකන්නේ වීවගාවට අවශ්‍ය යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 10,200කට ලබා දෙන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මහත්තයා සඳහන් කරනවා. දැන් ධම්මික රණතුංග මහත්තයා මොන වගේ අදහසක්ද කිව්වේ කියලා ඔබට අහන්න දෙන්න සූදානම්.
1: මෙම පොහොර අඛණ්ඩ සැපවීමක් ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යෙදුවා. විශේෂයෙන්ම පොහොර ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව අවශ්‍ය පොහොර ප්‍රමාණය පුද්ගලික අංශයෙන් සහ රජයේ පොහොර සමාගමෙන් ලබා දීමට. ඒ අනුව පළවෙනි වටේදී අපේ දෙපාර්තමේන්තුවට මෙට්‍රික් ටන් 48,000ක පමණ පොහොර ප්‍රමාණයක් ගොවි ජනතාවට බෙදා හැරීම සඳහා ලැබුණා. එක්කම දෙවැනි වැදගත් ප්‍රතිපත්තිමය තීරණය තමයි රජය විසින් තීරණය කරා මෙම කන්නේ පුරාම වෙළඳපළ මිල කොතරම් ඉහළ ගියත් වීවගාවට අවශ්‍ය පොහොර යුරියා කිලෝ 50ක පොහොර මිටියක් රුපියල් 10,200ක උපරිම මිලකට ලබා දීමට. ඒ අනුව මෙම කන්නේ පුරාම අපේ ගොවි ජන සේවා මැද ස්ථාන මගින් රුපියල් 10,200ක උපරිම මිලකට යූරියා පොහොර ලබා දීමට කටයුතු කරනවා. තුන්වන වැදගත් ප්‍රතිපත්තිමය තීරණය තමයි රජය මගින් මෙම කන්නේ සිට පොහොර සහනාධාරයේ වශයෙන් ලබා දෙන මුදල වැඩි කරන්න තීරණය කරා. ඒ අනුව මෙතෙක් හෙක්ටයාරයකට රුපියල් 25,000ක් වශයෙන් පැවති පොහොර සහනාධාරය මෙම කන්නේ සිට යුවගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 30,000 දක්වා වැඩි කරනු ලැබුවා.
0: රාජ්‍ය පොහොර සමාගමේ සභාපති චන්ද්‍රකුමාර සේතුගේ මහතා මේ රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙළ මෙන්න මේ විදිහට තමයි සඳහන් කරේ. දැන් මේ පොහොර සහනාධාර වැඩපිළිවෙළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ කියපු කතාව අහන්න දෙන්න සූදානම්.
2: අපි හැමෝම දන්න පරිදි මැද පෙරදිග යුද ගැටුම පටන් ගත්තේ පෙබරවාරි අවසාන සතියේ. අපි ජනවාරි මාසයේ යූරියා මෙට්‍රික් ටොන් එකකට ගෙවන්න තිබුණේ US $440ක් විතර. ලංකාවට ගේන්නේ 900යි ප්‍රයිස් එක විදියට. නමුත් මේ මිල අප්‍රේල් මාස වෙනකොට $750 සිට 800 දක්වා වගේ ඉහළට නැගුණා. මේ සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදී අපි තීරණය කරා විශේෂයෙන්ම අපේ ප්‍රධාන ආහාර භෝගයේ විදියට වීවගාව රැකගැනීමේ නැත්නම් වී ගොවියාට ප්‍රශ්නයක් නොවන ආකාරයට මේ ප්‍රශ්නය කොහොමද කළමනාකරණය කරගන්න කියන එක. අපේ ආයතන සතුවත් ඒ අවස්ථාව වෙනකොට තිබුණා මෙට්‍රික් ටොන් 16,000ක් විතර යූරියා ප්‍රමාණයක්. එයින් අපි 13,000ක් මේ වෙනකොට ගොජන්සිය මධ්‍යස්ථාන හරහා රුපියල් 10,200 මිලකට විවගා කරන ගොවි මහතුන් සඳහා බෙදා හැරීමට කටයුතු කරලා තිනවා. ඒකම TSP ටොන් 2,000ක් විතර ප්‍රමාණයක් අපි ගොවි ජනතාව වෙත ලබා දීමට කටයුතු කරා. MOP ටොන් 6,200ක් පමණ අපි විවගා සඳහා ගොජන්සිය මධ්‍යස්ථාන හරහා බෙදා හැරීමට කටයුතු කරලා තිනවා.
0: මේ මාධ්‍ය හමුවට එකතු වීමෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලුකුහෙවගේ මහත්තයා මෙන්න මේ වගේ කතාවක් තමයි කිව්වේ.
3: පොහොර ඒගයක් එන්න විදියක් නැහැ. යුද්ධයත් එක්ක හොර ඉල්ලුමේ වැඩිවීමක් එක සැරේට වුණා මාර්තු මාසෙදී. ඒ අනුව තමයි අර තීරණයක් ගත්ත ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සගරු අමාත්‍යතුමා ගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් රැස්වීමක් කියලා සමාගම් සමග කතා කරලා 65% එයාලගේ තියෙන පොහොර වලින් ඕජන් සේවා රහ බෙදන්න ඉතිරි 35% අනිකුත් භෝග සඳහා භාවිතා කරන්න ඒ සමාගම් වලට අවසර දුන්නා. ත්‍රේ අනුව තවදුරටත් යූරියා 42,500ක්, TSP 20,000ක්, MOP 19,300ක් සමාගම් වල තියෙනවා. ඊට අමතරව තව මේ මාසේ මැද භාගයේදී යූරියා මෙට්‍රික් ටොන් 17,000ක් පමණ තෝගයක් නැවගත කරලා ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව MOP මෙට්‍රික් ටොන් 18,000ක් ඒත් මේ මාසේ 15-30 අතර කාලයේදී රට ළඟා වෙන බවට සමාගම් අපිට දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා කිසිසේත්ම මේ ප්‍රධාන පෝර වගේම අනෙකුත් පෝරවල ඒගයක් මේ අලකන්නේට ඇති වෙන්නේ නැහැ. මේ පෝර ප්‍රමාණය ප්‍රමාණවත්.
4: සත්‍යයක ලක්හඬ

0: නඩු බහණ්ඩවලින් ඉතිරි කරගෙන පොලිසිය ළඟ කුලීගෙයි කුස්තාපල් මජ්ජාවර ජාවාරමේ. කොළඹ ආදුරුප්පු වීදියේ පොලිස් ස්ථානයට ඉදිරිපිටින් නිවසක් කුලී පදනම් මත ලබාගෙන මහපරිමාණයෙන් මද්‍රව්‍ය ජාවාරමක නිරතව සිටියේයි කියන පොලිස් කුස්තාපල්වරේ කොළඹ දිසා අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මගින් මධ්‍යම රාත්‍රියේ කියන්නේ 4 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී මද්‍රව්‍ය සහ මත්කරල් තොගයක්ද සමග අත්අඩංගුවට අරගෙන තියෙනවා. මෙහෙම අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ආදුරුප්පු වීදියේ පොලිසියේ දූෂණ මර්ධන අංශයේ වැටලීම් රාජකාරී කරන සහ එම අංශයේ නඩු මෙහෙයුම් කටයුතු වල නිරතව සිටි කුස්තාපල්වරේ. ඉතින් වැටත් නියරත් ගොයන් කාණන් කාට පවසන් ඒ අමහරු වගේ දෙයක් තමයි කියන්නේ. මොකද නීතිය දන්නව විතරක් නෙමෙයි වැටලීම් රාජකාරී කරන මේ මෙහෙයුම් කටයුතු වල, ඒ කියන්නේ නඩු මෙහෙයුම් කටයුතු වල නිරතව ඉන්න නිලධාරියෙක් තමයි මේ විදිහට කරන්නේ. ඉතින් මේ උසාවියෙන් දෙන නියෝග මේවා ගැන හොඳට අහන්න ලැබෙන නිසි පුහුණුවක් තියෙන නිලධාරියෙක් පොලිසිය නිලධාරියෙක් මේ විදිහට කළාම දැන් පොලිසිය ඉදිරිපිටම තමයි මේ ජාවාරම කරගෙන ගිහිල්ලා තින්නේ. කාලයක් තිස්සේ මහපරිමාණයෙන් කළා කියලාද කියනවා. ඉතින් මහපරිමාණයෙන් මෙහෙම කරේ කොහොමද? මේවා පිළිබඳව තමයි පරීක්ෂණ පැවැත්වෙන්නේ. ඉතින් අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 40ක්, ඒ වගේම 40 මිලිග්‍රෑම් 950ක්, හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 950ක්, හෂීෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 225ක්, මත්කරල් 300ක් සහ නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලදයි කියන විදේශීය දුම්වැටි 100කට අධික ප්‍රමාණයක් මෙම වැටලීමේදී පොලිසිය සොයාගෙන තිනවා. පොලිසිය විසින් පොලිසිය නිලධාරීකගේ මේ විදිහේ නඩු බහණ්ඩවලින් ඉතිරි කරගෙන පොලිසිය ළඟ කුලීගෙයි කොස්තාපල් මධ්‍යාවාරමේ නිරත වෙලා හොයාගත් එකත් ලොකු දෙයක් නේද? වෙලාව උදැසන 6:42. රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ වසර තුල ඉලක්කය වූ රුපියල් බිලියන 875.6 ඉක්මවා රුපියල් බිලියන 1143.7ක ආදායමක් මේ වන විටත් උපයාගෙන ඇති බව තමයි රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචි හේම මහත්තයා මෙන්න මේ විදිහට සඳහන් කරන්නේ.
1: 2026 වර්ෂයේ අපේ සමස්ත ආදායම් ඉලක්කය වෙන්නේ රුපියල් බිලියන 2206ක්. ඒ කියන්නේ ට්‍රිලියන 2.2ක්. මේක අපිට ආදායම් ඉලක්කය මුදල් අමාත්‍යාංශය මගින් මාසික ඉලක්ක හැටියට කොටස් කරලා දීලා තියෙන්නේ සමස්තය මේ විදියට. එතකොට අපිට ජනවාරි මාසයේ අපිට දීලා තියුණු ඉලක්කය තමයි රුපියල් බිලියන 160.2. හැබැයි ඒ මාසයේ අපි රැස් කරපු ප්‍රමාණය ඇත්ත වශයෙන්ම බිලියන 235.2. එතකොට අපේක්ෂිත ඉලක්කයට වැඩිය රුපියල් බිලියන 75ක් අමතරව එක් රැස් කරලා තියෙනවා ජනවාරි මාසයේදී. පෙබරවාරි මාසයේ ගත්තොත් 165.9යි අපි 215.6ක් එකතු කරලා තියෙනවා. එතකොට බිලියන 49ක් අමතර එකතු කරලා තියෙනවා. ඊළඟට මාර්තු මාසයේ බිලියන 180.4යි අපි එක් රැස් කරා බිලියන 31.9ක්. එතකොට එතන බිලියන 51.5ක් තියෙනවා අමතරව. ඊට පස්සේ අප්‍රේල් මාසයේ බිලියන 181.3යි අපි එකතු කළා බිලියන 242.9ක්. එතන බිලියන 61ක් අමතර අපිට යම් අභියෝගාත්මක තත්ත්වයක් මේ මාසයේ ආරම්භයේදී තිබුණා. එතන බිලියන 187.8ක් තමයි අපිට දීලා තිබුණු ඉලක්කය. හැබැයි අපිට පුළුවන් වුණා මේ මාසයේ අවසන් වෙනකොට බිලියන 217.9ක් එක්රැස් කරන්න.
0: රේගු ආදායම වැඩිවීම 31%ක ආදායම් ඉලක්කයේ ඉක්මවා යාමක් බවත් චන්දන පුංචේව මහත්තයා මේදී සඳහන් කළා.
1: ජූනි මාසයට ජූනි මාසේ 3 වෙනිදා වෙනකොට සංඛ්‍යා ලේඛන තමයි මගේ ළඟ තියෙන්නේ. ජූනි මාසේ 3 වෙනිදා වෙනකොට අපිට ජූනි මාසයට දීලා තිබුණු සමස්ත ඉලක්කය 1,184.9යි. ඒකෙන් අපි 37.2ක් මේ වෙනකොට එකතු කරලා තියෙනවා. එතකොට මේ සමස්ත එකතුව ගත්තොත් එහෙම අපි මේ මාසේ අන්තිම වෙනකොට අපි එක්රැස් කළ යුතුව තිබුණු ඉලක්කය තමයි බිලියන 875.6ක්. අපි හැබැයි බිලියන 1,143.7ක් මේ මාසේ අවසන් වෙනකොට එක්රැස් කරලා තියෙනවා. මේක 131%කින් ආදායම් ඉලක්කය ඉක්මවා ගිහිල්ලා තියෙනවා.
0: වෙලාව උදෑසන 6:45.

0: සතියක ලක්හඩ
1: Morning News Alert. වෙලාව උදැසන 6යි විනාඩි 50යි. ඔබ ලක්කඩ සමග සතියගේ පත්තර වල විස්තර වගේම ලක්කඩ ප්‍රවෘත්ති අංශය ලබා දෙන ප්‍රවෘත්තිත් සමග එකතු වෙලා ඉන්නේ. මූලික රෝහල් වල අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා වසර 4ක විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා ප්‍රකාශ කළා. ඒ වැළවාය මූලික රෝහලේ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමින් ව්‍යාපෘති රුපියල් මිලියන 31,000ක මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බව තමයි අමාත්‍යවරයා සඳහන් කළේ.
2: දැනටම අපි වැඩසටහනක් ආරම්භ කළා තිබෙනවා. ජනාධිපතිතුමා පහුගිය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරපු අයවැයෙන් ඉදිරි කිව්වා වගේ මූලික රෝහල් සඳහා ඉදිරි වසර 4 තුල මූලික රෝහල් වල මූලික අඩුපාඩු සංවර්ධනය කරන්නට අපි මිලියන 31,000ක් රටේම වෙන් කළා තියෙනවා. යනවා තමයි අර කියපු සමහර ආසියානු සංවර්ධන බැංකුවට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ආසියානු සංවර්ධන බැංකුව ඒ ව්‍යාපෘතියේදී අලුත් ගොඩනැගිලි හදනවට වඩා තිබෙන ගොඩනැගිලි සංවර්ධනය කරන්න තමයි යොදවන්නේ. මොකද අපේ රටේ එක ප්‍රශ්නකුත් තියෙනවා මේ ගොඩනැගිලි සම්බන්ධයෙන්. ඒ නිසා අපි ඒ ව්‍යාපෘතියෙන් පුළුවන් උපරිම දේවල් මෙතනදී ලබා දෙන සූදානම්. සයිකට අපි 2020 දී සෞඛ්‍ය අමාත්‍යාංශය කික් රෝහල් ඒ වර්ගීකරණය කරලා ඒ රෝහල්ට අවශ්‍ය කරන විශේෂ වෛද්‍යවරු කවුද, යුනිට්ස් මොනවද, සෞඛ්‍ය මණ්ඩලය මොකක්ද, අවශ්‍ය කරන උපකරණ මොනවද කියන එක පිළිබඳව අපි ලේඛනගත කරලා තියෙනවා. ඒ නිසා අපේ ඉලක්කය බවට පත් වෙන්න ඕනේ ඉස්සෙල්ලම BSBSB තත්වය අංග සම්පූර්ණ කරගන්නේ. ඒ තත්ත්වයට ආවට පස්සේ අපිට ඊළඟ පියවර යන්න පුළුවන් කමක් තියෙනවා.

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: සතියක ලක්හඬ
2: මෝනින් නිවුස් ඇලර්ට්
3: විපක්ෂී මන්ත්‍රීවරුන් චෝදනා කළත් ජලබිල වැඩි නොකරන බව අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහත්තයා සඳහන් කරනවා. ජල සම්පාදන හා ජල ප්‍රවාහන සේවා සංගමයේ 19 වෙනි වාර්ෂික සමුළුවට එක්වෙමින් තමයි එතුමා මේ විදිහට කිව්වේ.
4: මම එමැති මම තීන්දුව ගන්න ඕකට විමුක්තිය සමිතිය නෙමෙයි බලේර දිනාගෙන තින්නේ අපි ඒකතුල තමයි මේක පාලනය කරන්නේ. ඒ දැනට අපි ඇවිල්ලා තියෙනවා. ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලය මොන තැනටද එසවිය යුත්තේ? තව මණ්ඩලයේ විදිහට අපි කළ යුත්තේ මොකද්ද? මණ්ඩලයේ විදිහට අපි මොන තැනටද සංවර්ධනය වෙන්න ඕන කියන දැනට යෝජනා අදහස් එන්න නොබේ. ඒ දොරතුරු යෝජනා තමයි මණ්ඩලය හැසිරවීම සඳහා තීන්දු තීරණ වලට බලපවත්න්නේ. ඒවට එකතු වෙන්නේ අපි ගන්න තීන්දු තීරණ ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයේ අත්‍යවශ්‍ය කොටස් කරුයි ඔබ නිසා. ඒ තීන්දු තීරණ ක්‍රියාත්මක කරද්දී වටාම එකට සාධාරණයක් ඉෂ්ට කරන්නේ, වටාම කැපකිරීමක් කරන්නේ ඔබ විය යුතුයි.
3: අද වාර්තා කරනවා දැන් මාස 5ට ඩෙංගු මරණ 20ක්, රෝගියෝ 35,300ක්, බරවා රෝගියෝ 7කුත් හමු වෙලා කියලා. වසරේ ගත වූ කාලය තුළ මෙරටින් ඩෙංගු මරණ 20ක් වාර්තා විතයි ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා. කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 35,300ක් වාර්තා වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොමුණත් ගිය වර්ෂයට 90 දැන් රෝගීන් බරවා රෝගීන් 34ක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ වසරේදීත් ඒ කියන්නේ මේ වන විට බරවා රෝගීන් 7 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. කොහොමුණත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන ඩෙංගු මර්ධනයේ උදෙසා පවතින අධික වර්ෂාත් සමග ඩෙංගු රෝගීන් වාර්තාගත වීම ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් පවතින බැවින් මදුරු මර්ධනයේ සඳහා විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව සඳහන් වෙනවා 8, 9 සහ 10 දිනවල දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 72ක මෙම මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව තමයි සඳහන් කරන්නේ. ඒ සඳහා සහයෝගය ලබා දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
2: ලංකාව

0: රඩියෝ ITN
1: වෙලාව උදෑසන 6යි විනාඩි 55යි.
0: Around the world.
1: ලෝක ප්‍රවෘත්ති පිළිබඳව වාර්තා කරද්දී යුක්‍රේන ජනපතිගෙන් පුටින්ට ලිපියක්, රුසියන් යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට මූනට මූන හමු වී සාකච්ඡා කරමු යැයි යෝජනා කරමින් යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි රුසියන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට විවෘත ලිපියක් යවා තියෙනවා කියලා ඡායාරූප සහිතව ලංකාදීප වාර්තා කරනවා. චීන ජනපති සඳුදා උතුරු කොරියාවට, වෙනිසුලා වැඩබලන ජනපතිනිය ඉන්දියාවේ, වෙනිසුලාවේ වැඩබලන ජනාධිපතිනිය ඩෙල්සි රොඩ්රිගස් ඉන්දියාවේ නිරස සංචාරයකට පැමිණලා තියෙනවා, ඡායාරූප සහිතව දකින්න ලැබෙනවා. වෙලාව උදෑසන 6යි විනාඩි 56යි.
0: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
1: සයවෙනි ජාතික යවුන ක්‍රීඩා උල්ලේ ජාතික තරඟ අද ආරම්භ වෙනවා. පළමු තරඟයේ ලෙස බීච් වොලිබෝල් තරඟ මීගමුවේදී පැවැත්වෙන බව තමයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජයරත්න මහත්තයා සඳහන් කළේ.
2: අවස්ථාවේදී අපි සූදානම් වෙනවා ජාතික ක්‍රීඩා උළෙලෙහි ජාතික කණ්ඩායම් තරඟ ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානමින් ඉන්නවා. ලංකාවේ දිස්ත්‍රික්ක විශාල ප්‍රමාණයක් ආවරණය වෙන පරිදි උතුර දකුණ නැගෙනහිර බටහිර යා කරමින් අපි විවිධ ප්‍රදේශවල ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු කණ්ඩායම් තරඟ ක්‍රියාත්මක කිරීමෙන් අවසානයේදී අපි මල්ල ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 30-31 සහ නොවැම්බර් 1 යන දෙදින දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන්

0: පිරිමි ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකයෙකු දැක්වූ ඉහළම දක්ෂතාවය පළ කරමින් රුමේෂ් තරංග මීටර් 92.62කට එහි රන් පදක්කම දිනාගෙන තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ වාර්තාව දෙවෙනි වතාවටත් දින දමමින් රුමේෂ් තරංග මේ වාර්තාව පිහිටවල තියෙන්නේ. ඉතින් එය මේ වසරේ මෙතෙක් ක්‍රීඩකයෙකු ඉසව්වේ පළ කළ ලෝකයේ හොඳම දක්ෂතාවය ලෙසත් සැලකෙනවා. වෙලාව උදැසන 6:58.
1: Cartoons.

පංකජ රුවින්දගේ සරදම් කාටූනය සජිත්ගේ කඳට රනිල්ගේ මොලේ හයිකලා නම් හරි කියලා නවීන් කියනවා. එතකොට නවීන්ගේ කඳට හයි කරන්න ඕනේ කාගේ මොලේද? පංකජ රුවින්දගේ සරදම් කාටූනය සමගින් සතියග පත්තරෝල විස්තර නිමා කරන්න සූදානම් වෙන්නේ ඔබත් එක්ක එකතු වුණු මම නලින් විරාජ්. වාසනාවන්ත සුන්දර සතියන්තයක්.

0: ITN
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: සතියක ලක්හඩෑ.

0: අයිබන් වාසනාවන්ත උදෑසනක් උදේ 7:03 වෙලාව. අයිබන් good morning honey.
1: අයිබන් හැමෝටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන ඔන්න අපේ අද ඇවිල්ලා ඉන්නවා මේ අද ටිකක් නේ හොඳම විශේෂ දවසක් අපිට.
0: මොකද්ද විශේෂත්වය?
1: අපේ මෞනාලිකාව ස්වාධින රූපවාහිනිය නේද? 47 වෙනි උපන්දින සැමරුම සම්පූර්ණ වෙලාවේ තමයි අපි ඔබත් එක්ක කතා කරන්නේ.
0: අපි දැන් මේ 48ට යන ගමන් ඇසදෙසි මාධ්‍ය කලාවේ ප්‍රමුඛයා ආරම්භකයා ඒ විශිෂ්ට රූප පෙළහරට වසර 47ක් අවසන්. ඉතින් ඒ සාංවත්සරික සැමරුමත් එක්ක සෙත් පිරිත් සජ්ජායනා මැද අපි අලුත් ජන්මදින සැමරුමට පියවර ඔසවාගෙන යන්නේ. ඉතින් හැමදාමත් වගේ දිගටම ස්වාධීන රූපවාහින බෙපවුලේ නාලිකාවත් එක්ක ලක්කඩත් එක්ක රැඳිලා ඉන්න. මොකද හොඳම දේ හැමදාමත් ඔබට අරගෙන ආවේ, ගුණාත්මක දේ හරවත් දේ ඔබට අරගෙන ආවේ ශ්‍රී ලාංකේය රූපවාහිනී මහගෙදර ස්වාධීන රූපවාහිනී. ඉතින් අපිත් නේද අපේ ස්වාධීන රූපවාහිනියට සුබ වේවා කියන ප්‍රාර්ථනාවත් එක තමයි අද මේ සතියන්තයේ කතා බහ ආරම්භ කරන්නේ. රනිල් මේ සත්‍ය කියලා කියන්නේ සත්‍කමක්. ඒක වේදනාකාරී. හැබැයි කොහොම හරි සුවපත් වෙනවනේ. බොරුව කියලා කියන්නේ වේදනා නාශකයක්. ෂණිකව සහනයක් ලබා දෙනවා, නමුත් සදාකාලික අතුරු ආබාධ ඇති කරනවා. ඒ නිසා ඇත්තට මුණ දෙන්න බොරුව පැත්තකින් තියන්න. අපි සත්‍යවාදීව මේ ලෝකෙ දිහා බලනවා නම් හුඟක් දේවල් ටිකක් කටුගයයි තමයි. හැබැයි අර කිව්වාගේ එකපාරයි වැඩි සනීපයිනේ. නේ වේදනා නාශකයක් විදිහට බොරුවක් කියලා නිකන් අපිට කව කරගන්න පුළුවන්. එක බොරුවක් වහන තව බොරු 100ක් කියන්න
1: ඕනේ. ඔව්.
0: මේ ප්‍රශ්න කන්දරාවක්. ඒ නිසා උදේ පාන්දර මේ පණිවිඩය තොලේ දියාගමු. හැමදේම ඇත්ත කතා කරලා හරියට අපි කරමු දේ වෙනුවෙන් පෙනී සිටිමු.
1: තිත්ත උනත් ගුණයි කියනවනේ නේ.
0: අඟුණු පොළ වගේ. හරි. ඉතින් මේ සමාජයේ ගොඩාක් තිත්ත දේවල් තියෙනවා. හැබැයි තිත්ත තමයි ඇත්ත. නේ. තිත්තයි. ඒ වුණාට ඉතින් තිත්ත උනත් අපි ඇත්තට මෝණ දෙන්න ඕනේ බොරුවට වඩා. බොරුවෙන් අපිට වහලා තියන්න පුළුවන්. අර සමහර වෙලාවට ඔබ දැකලා ඇති ඔය පොඩි බබාලට එහෙම දෙනකොට මේ බෙහෙත් වර්ග. ඒකේ තියෙන ලස්සන නිකන් ඇහැ කඩාගෙන යන ලස්සන පාටක්. දැන් අපිට හිතන මේක පෙබල්ස් එකක් වගේ. දැන් කන්න හිතෙනවා. ඒක මේ අපි හිතනකොට ගොඩක් තිත්තයි. හරි. බොරුවට නිකන් උඩින් පොඩි ප්ලේ එකක් දාලා කව එකක් දාලා වහලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ජීවිතේ දුක සැප සතුට නේද හැමදේම බැලන්ස් කරගෙන අපිට යන්න තියෙන ගමනක්. ජීවිත ඔබ දකින හැම කෙනියක් වෙනුවෙන් මහන්සියමු. හැම වෙලේම ඇත්ත කතා කරමු. ඇත්ත වෙනුවෙන් පෙනී සිටිමු. ඒක තමයි අපිට කරන්න තියෙන්නේ.

0: හරි හරි ඉගෙනග උපකල්පනයක් කියලා හිතන්නකෝ. දවසක මං ඔයාව නැතුව වෙන කෙනෙක්ව මැරි කරලා ඩිවෝස් වෙලා ආය ඔයා ළඟට ආවොත් ඔයාම බාර ගන්නවද?
1: ඒ ගැන හිතන්න දෙයක් නැහැ. ඔයා බාර ගන්න.
2: අධ්‍යක්ෂණය ඉන්තික ධර්මතිලක.
3: ඉස්සර හිටිය උඹයි ඉස්සර හිටිය මමයි ලේන්ටි දෙකයි තාම තියෙනවා. ඔබට හිතෙන දෙක දෙයක් අඩුයි කියලා.
4: දුම
3: ගේන්නද? තිබ්බනම් යකෝ අර කලින් ඉස්සර වයිබ් එකම තියෙන්න තිබ්බා.
4: අතීතය අමතක කරපු කිසි මගුලක් ආපහුවා.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
5: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
5: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
7: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම. මහජන සම්පත රටටම සම්පත.
8: අනුෂ්ක රසංජනිත සිල්වා අධ්‍යක්ෂණයක්.
9: මොකද මේ පැත්තේ අද වැඩ නැද්ද? සයිතිසයියේ රාහුලින්ද? මේ අයියේ අයියේ හේමි අනේ අයියේ සයිතිසයි යන් ඇතුළට එන්න. අනේ අයියේ යමුගේ ඇතුළට. අනේ අයියේ මේ
8: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පාටිගේ තලා

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: සතියක ලක්හඩ.
1: දේනම් වහිනවන පොඩ පොඩ පොඩ පොඩ වහිනවා සමහර
2: පොඩට ගොඩක් වහිනවා පායනවා තෙමෙන හොඳට.
1: එතකොට මේ වාහන පදිනයට මේ පණිවිඩය කියන්න මොකද දැන් ඊර පිරිත්තහල් එහෙම මම පොඩ්ඩක් ගෙදර යනවා. පොඩ ප්‍රීවිල් එකක් ওই විද්‍යාල හන්දිය හරියේදී මේ පාරට එකපාර දානවා. තව ඔය පළතුරු වෙළඳාම් කරන සහෝදරයෙක් එයාගේ ත්‍රිවිල් එක පෙරලෙනවා. අඩුම දරමේ රණිල් මම මේ කතාව කියන්න කල්පනා කළේ. මහා අන්ධකාරේ වෙන කවුරුත් නැහැ. පිරිවසෙන් ආව වාහන දෙකක් විතර නවත්තලා මේ ත්‍රිවිල් එක කෙලින් කරන. එතකොට මේ මිනිහාගේ කකුල අහුවෙලා මේ ත්‍රිවිල් එකට යට වෙලා තිබුණා. නැගිට ගන්න විදියක් නැහැ කෑ ගහනවා. අර මේ එයාට වෙට්ටුවක් දාලා ගිය ත්‍රිවිල් එක නවත්තන්නේ නැතුවම යන්න යනවා. හරි. මහා වැස්සේ එහෙම කෙනෙක්ව අසරණ කරලා මේ යන්නේ ඇයි? අන්න එතන තමයි දැන් අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. දෙක දෙවෙනි කාරණාව තමයි අපි පොඩ්ඩක් කොහොමත් වැස්ස වෙලාවට පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනේ. දෙන්නගෙන් වරද තියෙන දෙන්නම ටිකක් වේගවත් තමයි ගමන් කරන්නේ. අනතුරක් සිද්ධ වුණාට පස්සේ අනතුරෙන් පස්සේ පලා යන එකත් වැරදි. අනිත් පැත්තෙන් පරිස්සම ගැන නේද හිතාගෙන අවධානයෙන් අවබෝධයෙන් ගමන් කරන්න ඕනේ. ඔබ අද ගමනක් බිමනක් යනවා මේ වැස්ස වෙලාව විශේෂයෙන්ම අපි උදේ පාන්දර මේ කතාව ඔබට කියන්න තීරණය කළේ පරිස්සමට යන්න. නේ අපි ටේක් කියා කියලා ඔබට මේ පණිවිඩේ අරගෙන ආවේ වෙන මොනවත් හින්දම නෙමෙයි. ඔබව ගෙදරින් යනකොට ඔබව දකින්න ඔබේ දරුවා තාත්තා අපව වෙනකම් බලන් ඉන්නවනේ. අම්මා අපව වෙනකම් බලන් ඉන්නවා. ඔබ වෙනකම් ඔබේ දෙමව්පියෝ දරුවෝ බිරිඳ ස්වාමිපුරුෂයා බලන් ඉන්නවා. ඒ නිසා ගමනක් බිමනක් යනකොට ඉතාම පරිස්සමෙන් යන්න. විශේෂයෙන් ඒ පරිසර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් යන්න. දැන් මේ දවස්වල පාරවල් ලිස්සනවා. සමහර වෙලාවට වැස එක්ක මේ රනිල් ඔය වාහනවලින් ඔයිල් වගේ දේවල් ලීක් වෙලා. හරි. එහෙම ප්‍රශ්න තියෙන බුලම් පාරේ අපි හිතන් ඉන්නවා උදේට හවසට යන පාරනේ මම මේ පාර දන්න ඕනේ කියලා. හරි. ඉතින් අනිත් එක තමයි විශේෂයෙන් රාත්‍රී කාලයේදී මේ වැහිබර කාලගුණයත් එක්ක පාර පේන්නේ නැහනේ. අපේ වාහනේ කොයිතරම් ආලෝක පද්ධති ක්‍රියාත්මක වුණත් අපිට හරියට පාර පේන්නේ නැහැ. ඒකට වෙනද වගේ හයියෙන් යන්න එපා. ලංකාවේ පොඩි අවුලකුත් තියෙනවනේ. උදේ යන පාර නෙවෙයි හවස තියෙන හාරනවා. හරි. දැන් අපේ ගෙවල් ගාවත් එහෙම එකක් තියෙනවා. මේ ඊයේ රෑ හැම තිබෙන දේ ප්‍රශ්නයක් අද උදේ වෙනකොට තියෙනවා. හරි. මොකක් කරේ ජනලලයක් කියලා මොකක් කරේ ප්‍රශ්නයක්.
3: පොඩි ගහක් හිටවල තියෙන පාරමැද.
1: පාරමැද පොඩි අතු ගෑල්ලක් තියෙනවා. ඉතින් අන්ධකාරය පේන්නේ නැහැ. ඔකට වැටුණාට පස්සේ තමයි දන්නේ මෙතන මොකක් කරේ අන්තරායකාරී වැඩක් වෙලා තියෙනවා කියලා. ඒ නිසා ටිකක් අවධානයෙන් පරිස්සමින් ගමන් බිමන් යන්න. ඒ වගේම තමයි කුඩයක් එහෙම අරගෙන යන්න. බස් එකේ කෝච්චිය යනවා නම් කුඩයක් එහෙම අරගෙන යන්න. මොකද මේ දවස්වල මේ කී කී නෙවෙයි වහින්නේ.
3: ඔව්. කපාට වහින්නේ. කපාට ඇහැලා ඉවර වෙනවා. කපාට පාර ලිස්සනවා. මේ පාර ලිස්සනවා කිව්වහම මේ අතුරු පැදි හරියට
1: අනතුරු
3: වෙනවා. අනතුරු වෙනවා. ඒකේ වාහනයක් තියෙන්න ඕනෙත් නෑ. යාම ගිහලා යාම බ්‍රේක් ගහලා යාම වැටෙන සයිස් එකක් තියෙන්නේ. ඒ නිසා ඒක බලාගෙන ඉන්න. මේ තව එකක් තියෙන මොකද පාරේ වතුර පිරිච්ච වෙලාවට අපි එකපාරට වලක්ද මොකද්ද කියලා බලන්න තු දානවා. පාරට වල ඇතුළට කාණු ඇතුළට වැටලා ලොකු අනතුරු වෙන්න පුළුවන්. මම එහෙම ඇස් දෙකට දැක්කා. අතුරු පැදි කරුවෙක් සහෝදරෙක් කොහොම යනවා එකපාරට වමෙන් ඉස්සර කරන්න ගියා. වමෙන් යන වාහනේ දන්නේ වමෙන් දානවා කියලා. ඔහු හරවන්න හැදුව ඒක වැදිලා ඔහු කාණු ඇතුළේ. ඔය ඩැමේජ් උනත් දන්නේ.
1: අනිත් එක තමයි මේ දැන් දිගින් දිගටම මම දැකපු එකක්. අපිට යතුරු පැදියක් තියෙනවා කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් අපි පයින් ගමන් කරන කෙනෙක් කියලා හිතන්නකෝ. ඉතින් මට තියෙන්නේ මේ වාහනේ රෝද හතරක් තියෙන නොතෙමෙන වාහනයක්. දැන් වැස්ස වෙලාවට ගොඩක් වෙලාවට අපි මොන දේ කිව්වත් වැස්සේ නොතෙමී ඉක්මනින් යන්න තමයි යතුරු පැදි කරුවෙක් පයින් යන කෙනෙක් පැදි කරුවෙක් උත්සාහ කරන්නේ. එතකොට සමානට පයින් යන කෙනෙක් පැදි වේදික දැන් අපි වාහනේගෙන යන්නේ. ඉතින් අපි තෙමෙන්නේ නැහැ. අපිට ඒ chance එක හම්බෙලා තියෙනවා. ඒ නිසා ඒක පොඩි මනුෂ්‍යකමක් එක්කිනේ එකක්. ඒ මනුෂ්‍යත්වයේ කියන එක. එතකොට අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ මට කලින් මේ මිනිස්සුන්ට ප්‍රමුඛතාවය දෙන්න ඕන කියන එක. විශේෂයෙන් යතුරුපැදියක එහෙම වැස්ස වෙලාවට කවුරු හරි එනවා නම් එයාට පොඩි chance එකක් දෙන්න. හරි. ඒ කියන්නේ ඒක නීතිය නෙවෙයි. නේද? ඒක නීතිය නෙවෙයි. නමුත් ඒක ඉතින් මනුෂ්‍යකමක් එක කරන්න පුළුවන් දෙයක්. මොකද සමහර වෙලාවට මේ අපි දැකලා තියෙනවා වාහනේ අර වතුර වලවලින් එකපාර විතාවේගින් යන වටේ ඉන්න මිනිස්සු නැහැවිලා යන්නේ. ඒවා ලර්නර්ස් එකේ උගන්වන්නෙත් නැහැ. හරි. දහම් පාසල්වල එහෙම නම් ඉගෙනුවද? දහම් පාසල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පොඩ්ඩක් කල්පනා කරන්න අපි කොච්චර සල්ලි භාගෙ තිබුණත් කොච්චර දැනග හිටියත් අනිත් මිනිස්සුන් අත අපිට දැනෙන දැනගනම් ඉන්නේ අපි මාර චරිත. එහෙම නැත්තම් ඉතින් වැඩක් නැහැ නේ. අනිත් මනුස්සයර මේ වතුර පාරෙන් සමහරට කෙනෙක් මේ යන්නේ ඉන්ටර්වයුව එකට එන්න පුළුවන් අද උදේ පාන්දර. හරි. එතකොට එයාගේ ඇඟේ මඩ තෙවරිලා එයාගේ ඇඳුම් ටික විනාශ වෙලා එයාගේ දවසේම මූඩ් එක කාලා දානවා නම් අපි මොකටද අපි උගත්කම්? මොකටද අපි සල්ලි කාරකම්? පොඩ්ඩක් හිතන්න. අපි නොහිතන ගොඩක් දේවල් ඇතුළේ තියෙනවා. හිතුවොත් හදාගන්න පුළුවන් ගොඩක් තැන්.

ඔබ සිහින දකින අනාගතය රඳා පවතින්නේ ඔබ අදරිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: උදේ 7:26 වෙලාව රනිල් මේ සාමාන්‍ය අපි සතියන්දී ප්‍රශ්නයක් අහනෝනි නේද? රටේ ලෝකේ දේවල් කොච්චර ප්‍රශ්න තිබ්බත් අපේ ප්‍රශ්න නැත්තම් සමහර කට්ටියට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි අදත් ප්‍රශ්නයක් අහන්න ලෑස්ති. කොහොමද උත්තර දෙන්නේ? ඊට පස්සේ අදාළ පිළිතුරු සටහන් කරන්න. ඊට පස්සේ 0703 935 0395 කියන නම්බරයකට තමයි මෙසේජ් එක දෙන්න ඕනේ. මොකද්ද ප්‍රශ්නේ?
1: මේ වාර ප්‍රශ්නේ හැදුවේ මදුසංක. කියන්නේ හරි විනෝදකාමි ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ ආස කරන උත්තරයක් තමයි උත්තරේට එන්නේ. එහෙමත් කියන්න පුළුවන් මුලින් අහන්න කලින්.
0: හරි. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. නයනිගේ දුව මගේ දුව නම්. නයනිගේ දුව මගේ දුවගේ අම්මා නම්.
1: ඔව්.
0: හරි. හරිද? මම ආයෙම කියන්නම්. නයනිගේ දුව මගේ දුවගේ අම්මා නම්. නයනි මගේ කවුද?
1: ආයෙ කියන්නකො මට නිකන් කම්පියුස් වුණා.
0: නයනිගේ දුව මගේ දුවගේ අම්මා නම්. නයනි මගේ කවුද කියලා තමයි අපි අහන්නේ.
1: රයිට්. ඔක තමයි කතාව. ඔයා හිතන්න ඔයාට උත්තරේ આવොත් ඔයාගේ නම ගම සටහන් කරන්න ඉස්සලා පැන්න ගම උත්තරේ දාන්න එපා. නම ගම සටහන් කරලා 0703 935 0395 හැමෝම දැන් මේ කාලෙකින් අපි දැන් ගිය සතිය අතරම මදුසංග හිටියෙත් නෑ මේ වෙසක් පුර පසළොස්වක පොහේ දුණනේ. ඉතින් අපිට ප්‍රශ්න අහන්න බැරි වුණා. හරි. ඕගොල්ලන්ට ඕන තරම් වැඩ තිබ්බනේ කරන්න. හැබැයි දැන් ඔන්න අද වැඩේ පටන් ගන්න තියෙනවා. ඒ නිසා නම ගම සටහන් කරලා සිස්තනක් තියලා පිළිතුරු සටහන් කරලා මේ එවන්න මේ ගිය සතියේ කලින් සතිය අපි ප්‍රශ්න අහනකොට කෙනෙක් කියලා තිබ්බා මේ උත්තරේ වෙන ඔක්කොගේම අයගේ නම් කියන්න පුළුවන් නම් හොඳයි නේද පොඩ්ඩක් මතක් කරා නම් ඔක්කොගේම නම් මතක් කරගන්නත් අපිට වැඩසටහන කරන්න වෙන්නේ හැබැයි අතරින් පතර දෙතුන් දෙනෙක්ගේ නම් කියමු
0: අනිවාර්යයෙන් අපි කියමු අයවත් ප්‍රශ්න මතක් කරලා ඉන්න නයනිගේ දුව මගේ දුවගේ අම්මා නම් නයනිගේ දුව මගේ දුවගේ අම්මා නම් නයනි මගේ කවුද කියලා තමයි අපි අහන්නේ. ඔබේ නමගම සටහන් කරන්න 0703 935 0394 අදාළ පිළිතුරේ වන් උදේ 7:28 වෙලාව.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුනාදුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය.

Radio ITN. Satyagraha Lakhadai.

0: උදේ 7යි විනාඩි 41යි වෙලාව. දැන් මේ සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යනකොට නාන කාමරයට ගියා. එහෙම නැත්නම් අපි විවේක පාඩුවේ ඉන්න වෙලාවට අපි මොනවද කරන්නේ?
1: සින්දුවක් කියන.
0: මේ සමහර අයට සින්දු කියන්න බෑ. ඒ උනාට සින්දු කියන්න ආසයි. මමත් එහෙම කෙනෙක්. හරි. සින්දුවක් තාලෙට ගියා ගන්න බෑ. උනාට ඉතින් අර බ්ලූටූත් මොනවද කියන්නේ? සවුන්ඩ් සිස්ටම් එකක් එහෙම හම්බුනාට පස්සේ කැරෝකේ ට්‍රැක් එකක් දාගෙන ඉතින් සිංගර්නෝ. අපි ඉතින් ඉන්න පුළුවන් කියලා. සමහර අයට ඇත්තටම පුළුවන්, සමහර අයට බෑ. සමහර අයට ආශාවක් තියෙන හිම තමයි ඉතින් නේ. අපි කැමති දේවල් කරන්න අපිට chance එකක් හම්බෙනවා නම් කොච්චර වටිනවද. ඉතින් සින්දු කියන්න ආස. හැබැයි තාමත් කාටවත් තමන්ගේ කටහඬ ඇහුනේ නැති සුපිරි හඬවල් තියෙන යාළුවෝ අපි හැමෝටම ඉන්නවා. හරි. අන්න ඒ අයට තමයි මේ සුපිරි chance එක හම්බෙන්නේ. කරන්න තියෙන්නේ හරි පුංචි දෙයක්. ඔයාගේ හිතට දැනෙන, ඔයා ලස්සනටම ගායනා කරන සින්දුවක පුංචි කොටසක් ඔයාගේ ෆෝන් එකෙන් ලස්සනට රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ ඒ වොයිස් කට් එක 0.7 0.66 0.66 1.66 WhatsApp කරන්න. 0.7 0.66 0.66 1.66 WhatsApp කරන්න. ඕක තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි කියන්න මොනවද වෙන්නේ කියලා. නේ. ශ්‍රී ලාංකේය සංගීත ශ්‍රේෂ්ඨ අවතීර්ණ වෙන්න නේද? අපිට නෑනේ, අපි දන්න කවුරුත් නෑනේ, අපි නේද? අපිට ඉතින් එහෙම අතහිත දෙන්න කවුරුත් නෑනේ කියලා දැන් දැන් වල මෙසවිල් නගමින් නම් හිටියේ නෑ. ඔයාට අතහිත දෙන්න, ඔයාට හයිය වෙන්න, ශක්තිය වෙන්න ලක්කන අපි ලැසි. ඉක්මනටම මේ පණිවිඩය කියන්න. ඔයාට සමහරට සින්දු කියන්න බෑනේ. මට නම් වැඩක් නෑ. මට සින්දු කියන්න බෑ. අපේ අම්මා හැමදාම බනිනවා කටහන් ඉටහන්කො කියලා. හරි. ඉතින් මේ හැබැයි මගේ යාළුවා නම් සුපිරියටම සිංගර් නේ.
1: මදුෂංග මේ මෙහෙම හේකුත් තියෙනවා. ඔය ඔය ඔයාගේ හැකියාව දැන් ඔයා හිතනවා ලංකාවේ තියෙන වෙන රියැලිටි ෂෝ වල يعني සුපිරිම වෙන්න බෑ. එහෙම හේකුත් තියෙනවා.
0: ඔව්.
1: එන සුපිරිම වෙන්න ඕනේ මං ලක්කනට, මං ලක්කන අහනවා මට සින්දු කියනත් යම් ප්‍රමාණයක පුළුවන්. මං ලක්කනට ආදරේ. අපි ලක්කනත් එක්ක ඉන්න පිරිස. ඒ පිරිසනේ ඇත්තටම අපි වහගෙන ඉන්නේ.
0: ඔව්.
1: හැමදාම ලක්කනත් එක්ක ඉන්න පිරිස. අර මේ අතිශෝක්තියෙන් මහා හැකියාවක් ඕනේ, අනේ මට සින්දු කියන්න බෑ කියලා ඔයා අවතක්සේරු කරගන්න එපා. මේකේ
0: ඔයාට කන්ෆිඩන්ස් තියෙනවා නම් ඔයාට පුළුවන් කියලා
1: ඕන ලෙවල් එකක එක්කෙනෙක්ට ඇවිල්ලා, ඒ කියන්නේ මොකද ඔයා මුණ පෙන්නන්නෙත් නෑනේ මට. එහෙම ලැජ්ජ වෙන්න කාරණයක් නෑ. ඔයාගේ හඬ අපිට එවන්න. ඒක එක දවසක් හරි මගේ සින්දුවක් ලක්කනේ ගියා කියලා කියන්න
0: සුල්ලංගේ පාවි.
1: ආ එනවනේ.
0: ආ මේ තන්නේ වුණ ගංගේ
1: පොඩි එකක් එනවනේ. හරි එතකොට
0: පොඩි එක දෙන්න.
1: එහෙම කියන්න පොඩ්ඩක් හරි දක්ෂතාවයක් තියෙන කෙනෙක් නම් ඔයාට හිතනවා නම් ඔයාගේ හැකියාව ඇගීමට ලක් වෙන්න ඕන, නැත්නම් මම try කරලා බලන්න ඕන කියලා එහෙම එන්න. හරි. එහෙම නැත්නම් දැන් ඔයා වැඩ කරන තැන දැන් ලංකාවේ වැඩිම ඇඟලුම් කම්හල්, එතකොට ඇඟලුම් විලාසිතාගාර, ඒකේ යාළුවෝ ලංකාවේ වැඩිම අහන්නේ අපිවනේ. ලංකාවේ දැන් දීරශ්මිට අපිට ඕන තරම් අපි නලින්න එහෙම දන්න ඕන තරම් මැසේජ් එනවා. හරි. ඔබේ බීම් එක අහගෙන ඉන්න වැඩ කරන.
0: නිකන් ෆැක්ටරි එකේ වැඩ කරන ගමන් වුණත් එහෙමනේ. ලස්සන සින්දු කියන කීප දෙනෙක් ඉන්න ගැහැල්ලම කියනකොට යන විට පාරේ කුල නටන තාලේ නේ. අපි ඉතින් එහෙම තමයි සින්දුවෙම ජීවත් වෙන මිනිස්සු අපි. ඒකනේ අපි මේ භාෂාව වැඩක් නැහැ අපිට නේද? මියුසික් ඇහෙනකොට අපි නිකන් පොඩි මේසෙට හරි දට්ටුවක් දාන්න හිතෙනවා. ඒ කියන්නේ රිද්ම් එක අපේ ඇඟ ඇතුලේ තියෙනවා. මං කියන්නේ රිද්ම් එක තමයි අපි එළියට මතු කරලා ගන්න හදන්නේ.
1: මේක මේ මේ මහා දක්ෂයයි අන්තිමට තේරෙයි. හැබැයි හැමදාම ඔයාගේ තිබ්බ ආසාව රේඩියෝ එකට එවන්න. අපි ඔයගොල්ලොත් එක්ක ඉන්නේ, අපි ඔයගොල්ලෝ ළඟ ඉන්නේ. ඔයගොල්ලන්ගේ රිද්ම් එකට අපි හැමදාම ඇහුම්කන් දුන්න, අපි ඔයගොල්ලොත් එක්ක හිටියා. ඒ නිසා මං හිතනවා මේ වෙනද කවදාවත් ගීත තරඟයකට දැම්ම නැති අයත්තත් මේ පාර chance එකක් තියෙනවා. ඒක තමයි ලක්හඬේ විදිහ.
0: දැන් මේ මේ කියන්නේ මේ හරි සරල දැනගින් පටන් ගන්න ඕනේ වැඩක්. මේක නිකන් නේද? නිකන් අපි නිකන් සප්තස්වරයේ කලම්බලා නේ මේ මේ මෝදු හතෙන් එතර වෙලා ඉන්දියාවේ ගිහිල්ලා බාත් කණ්ඩේ කරලා එහෙම එකක් නෙවෙයි. සින්දුවක් කියන්න ඕනේ කියලා නිකන් හිතේ බුරබුරා නැගෙන ආශාවක් තිබුණා නම් ඉක්මනට අපිට කතා කරන්න. දැන් අපි දැකලා තියෙනවා පෞගේ අවුරුදු කාලේ මම පොඩ්ඩක් ලංකාවට ඇවිද්දනේ. එතකොට තියෙනවා ආදුනික ගීත ප්‍රසංග. අනේ සල්ලි දීලා කී දෙනෙක් සින්දු කියන. ලංකාව හතර වටේ මං කියන්නේ එහෙම කාටම හරි මේ පණිවිඩේ සෙට් උනොත්. හරි. අන්න එහෙම ගායකයෙක් වෙන්න, ගායිකාවක් වෙන්න මගේ සින්දුවක් කට්ටියට ඇහෙන්න කියන්න ඕන කියලා හිතෙන සිතුවිල්ලක් තියෙන කවුරුන් හරි කෙනෙක් දන්නවනම් මේ පණිවිඩේ කියන්න. මම නම්බර් එක පොඩ්ඩක් මතක් කරලා ඉන්න. මට පොඩ්ඩක් උංගා බුංගා වෙනවා මේ නම්බර් එකේ දැක්ක. නේ. 0.706යි. අන්න ක්‍රමේ 0.706යි 366යි 166. 0.706යි 366 166. මේ දැම්ම වට්සප් කරන්න. මොකද මේ අපිට දැන් අර අවුරුදු ගාණක් මේ වැඩේ අදන් යන්න බෑරනේ.
1: ඔව් ඔව්.
0: හරි. බොහොම ඉක්මනින් වැඩේ වෙන්න ඕනේ. තව කොමත් සතියක් විතර යනකොට අපි මොකද්ද සිද්ධ වෙන්නේ කියලා ඔබට කියනවා. ඊට කලින් ඔබට ලස්සනට ගායනා කරන්න පුළුවන් කැමතිම ගීතයේ කොටසක් ගායනා කළා. අපිට වට්සප් කරන්න 0776 366

උදේ 7:49 වෙලාව එක එක කාලවලට එක එක දේවල් පිළිබඳව අපි කතා කරන උන් දැන් ඔය පහුගිය කොරෝනා සමය වගේ වෙනකොට මිනිස්සු එක එක දේවල් කරන්න පටන් ගත්තා. මේ වසංගතයේ හැමෝයි තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න වගේම සමාජයට යහපත් දේ කරන්න ගොඩක් අය පෙළඹුණා. දැන් ඔය මෙට්‍රෝ පාසලක් යට මේ මෙට්‍රෝ පාලමක් යට ඉදිවෙච්ච අපූර්ව පාසලක් ගැන පහුගිය කාලේ අපිට ආරංචි වෙන්න පටන් ගන්නවා මේ ඉන්දියාවෙන්. එතන සිද්ධ වෙන්නේ නවදිල්ලියේ ඉන්න සුවිශේෂී ගුරුවරයෙක් ළමයින්ගේ අධ්‍යාපනයේ අනාගතය වේරගන්න ඉගෙන ගන්න පරිසරය කියන එක ගැන තියෙන අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. උත්තර ප්‍රදේශ වලින් අහපු මේ කතාව අපිට ආරංචි වෙන්නේ කැපවීමෙන් වැඩ කරන ගණිත උපාධිධාරියෙක් වෙන සත්‍යේන්ද්‍ර සිංපල් කියන මහත්තයා ගැන. එයා නැගෙනහිර දිල්ලියේ යමුනා කාදර ප්‍රදේශයේ කිට්ටුව මුඩුක්වල ජීවත් වෙන අයට ලොකු ප්‍රශ්නයක් වුණා නේ මේ කොරෝනා කාලේ. ඒගොල්ලන්ට ඔන්ලයින් පහසුකම් තිබුණේ නැහැ. එහෙම වෙලාවක අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන්න හදනකොට ස්මාර්ට් ෆෝන් එකක් එහෙම නැත්නම් කම්පියුටර් එකක් නැති කුලී වැඩ කරන අයගේ ගොවි පවුල්වල දරුවන් සිය ගානකට ඉගෙන ගන්න විදිහක් නැතුව යනවා. මේ වෙලාවේ දුප්පත්කම නිසා මේගොල්ලන්ගේ ඉගෙනීම කඩාකප්පල් වෙන එකට අකමැති වෙච්ච පාල් මහත්තයා මෙයා මොකද කරන්නේ, මයූර් විහාර ෆේස් මෙට්‍රෝ පාලමේ යට තියෙන කොන්ක්‍රීට් කණුවස්සේ සම්පූර්ණයෙන්ම නොමිලේ උගන්වන ක්‍රමයක් පටන් ගන්නවා. තිබුණු පැදුරු කඩමලු ටිකක් එකතු කරගෙන ඇවිල්ලා වයිට් බෝඩ්ස් කීපයක් එක්කන් ඇවිල්ලා එයත් එක්ක අධ්‍යාපනය ලැබපු තවත් ස්වේච්ඡාවෙන් මේ වැඩේ කරන්න කැමති තව යාළුවෝ කීප දෙනෙකුත් එකතු කරගෙන මොන්ටිසෝරි ඉඳලා 10 වසරට වෙනකන් දරුවන්ට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, හින්දි වගේ භාෂාවල් විෂයන් හොඳින් උගන්වමින් ඔවුන්ගේ ජීවිත ගොඩ දාන්න මහා විදියට මේ කැප කිරීම කරනවා. ඒ නිසා මේක ටිකක් වෛරල් වෙන්න පටන් ගන්නවා සමාජ මාධ්‍ය තුලේ. ඉතින් මෙහෙම ගුරුවරු ඉන්නවා. මට කියන්න ඕන උනේ එකයි, අපි අපේ සේවය ලබා දෙන්න ගියාම කොයිතරම්නම් පහසුකම් ප්‍රමාණයක් ඉල්ලනවද? සමහර වෙලාවට අපි මොනවද අඩුපාඩුවක් තියෙන්නේ කියලා ඕනම වෙලාව රජයේ උසස් නිලධාරියෙක් කැවිල්ලා හෙව්වොත් එහෙම තමන්ගේ කාර්යාලෙන් ටෙලිෆෝන් එකේ ඉඳන් අපි අඩුපාඩු විදිහෙන්නේ කියන්නේ, අනේ මට වැඩ කරන්න ටෙලිෆෝන් එකක් නෑ, අනේ මට වැඩ කරන්න පුටුවක් නෑ, මේ පුටුව අවුරුදු ගානකින් මාරු කරලා නෑ, මේ තියෙන ඉන්ටීරිය පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ, මේක පේන්ට් එක දාගන්න විදියන්නේ. ඔන්න ඔය වගේ මෙසිවිලි ගොඩක් තමයි සාමාන්‍යයෙන් එන්නේ. හැබැයි මේ ගුරුවරයා ඒ සියලු බාධක මැඩගෙන එයාට අවශ්‍ය වෙනවා කොහොම හරි මේ දරුවන්ගේ අනාගතය ලස්සන කරන්න. එයා හිතන්නකෝ මෙට්‍රෝ එකක් යන, එහෙම නැත්නම් හයිවේ එකක් යන යට තියෙන කොන්ක්‍රීට් පාලමක් මේ. මේක ඇතුලේ කවුරුත් පාවිච්චි නොකරම දැනක පුංචි පාසලක් ආරම්භ කරනවා. ළමයි 200කට වඩා වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා. ඉතින් ඒ නිසා ඔහු කරපු මේ සත්ක්‍රියාව සමාජ මාධ්‍ය ඇතුලේ මහා ඉක්මනින් ප්‍රචලිත වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්කම ඉන්දියාව පුරා තැන් තැන් වල මේ විදිහට අසරණ වෙච්ච දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන විවිධ ගුරුවරු බිහි වුණා කියලා තමයි සමාජ මාධ්‍ය ඇතුලේ වාර්තා කරලා තිබුණේ. හොඳ දෙයක් කරන්නකෝ, මිනිස් ඔබ අනුගමනය කරනවා. උදේ 7:52

0: සතියක ලක්හඩ
1: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
0: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත. දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.
3: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
0: සතියක ලක්හඬ.

0: ITN රටට වග කියන රේඩියෝව
1: ලකනහගෙන ඉන්නේ දැන් වෙලාව උදේ 8 විනාඩි 1යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
7: සම අනුග්‍රහය
8: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: උදේ 8යි විනාඩි 2යි රනිල් වෙලාව අපි සයිබර්ජෙන් හැමදාමත් රටේ අනාගතේ ලෝකේ ඉදිරි ගමන පිළිබඳව කතා කරන මේ අප්ඩේට් එක සමාජගත කිරීම තමයි අපි මාධ්‍යකරුවා විදිහට අපේ කාර්යභාරයේ විශ්වාස කරන ඒ නිසා තමයි වසර දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ හැමදාම රටේ ඩිජිටල් පරිවර්තනය පිළිබඳව මේ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව යන ගමන පිළිබඳව ඒ වගේම ලෝකයේ අලුතින් එකතු කරගන්න අප්ඩේට්ස් පිළිබඳව මේ හැමදේම පිළිබඳව ජනතාව දැනුවත් කරන්න අපි මේ ගුවන් කාලය වෙන් කළ තින්. ඉතින් හදත් අපි ලෑස්ති ටිකක් මේ දවස්වල වැඩිපුර කතා බහට ලක් වෙන AI පිළිබඳව කතා කරන්න. හැබැයි AI තාක්ෂණය ගැන දිගින් දිගටම අපි කතා කළානේ. එතකොට AI ටිකක් අපි පැහැදිලි කරගන්න ඕනේ මොන දිශාන තියෙන්ද අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ කියලා. ඉතින් කොහොම නමුත් දක්ෂ පරිගණක ඉංජිනේරුවරයෙක් එක්කලා අධ්‍යක්ෂකයෙක් සහිත තරුණයෙක් එක්කලා අපි කතා කරන්න ලෑස්ති. මේ කතා කරන්නේ AI වලින් ව්‍යාපාර ගොඩදා ගන්න පුළුවන්ද කියලා.
1: ඔව් AI වලින් ව්‍යාපාර ගොඩදා ගන්න පුළුවන්ද කියලා කතා කරන්න අපි අද එන්නේ කිව්වේ මේ තරුණයෙක්ට. ඇත්තටම මේ කිරිමල් තරුණෙක්

0: සහ මේ වේ සම්බන්ධයෙන් අත්දැකීම් එකතු කරගනිමින් තමන්ගේ නිර්මාණශීලීත්වයෙන් ඉස්සරහට යන කෙනෙක්. දැන් අපි මනුෂ්‍යන්ගේ හැමදාම කතා කරනකොට අපි ටිකක් ශේෂ්ත්‍රයේ හුඟාක් පරණ අය ගෙන්නගෙන කතා කරලා තියෙනවා. ඊට පස්සේ ශේෂ්ත්‍රයේ අලුත් අය කතා කරගෙන මේ වැඩගෙන කතා කරලා තියෙනවා. අද මේ වැඩ කරලා පෙන්නපු තමන්ගේ කියන්නේ වයසට වඩා වැඩ ටිකක් කරලා පෙන්නපු තරුණයෙක් අපි අද දවසේ කතා කරනවා. මැක්‍රොට්‍රොනික්ස් සහ ස්වයංක්‍රීය කරන ඉංජිනේරු සහ පරිගණක ඉංජිනේරු සිතිර ඉන්දුල පෙරේරත් එක්ක තමයි අපි අද කතා කරන්නේ. සිතිර, අයිබෝන් සුබෝදෑසන. දැන් සිතිර ටිකක් කතාවට හොරයි මේ. එහෙමනේ
1: වැඩකාරයෙක් ඇටි එහෙමනේ නේද? වැඩේ
0: විතරයි. මේ තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රය ටිකක් කතාවට හොරයි කියවට ඒගොල්ලෝ වැඩ කරනවා. අර මදුශංක කිව්වාගේ හැබැයි සිතිරව කතා කරවන්න ඕනේ සහ සිතිරගේ අත්දැකීම් ටික බෙදා ගන්න ඕනේ හේතුව තමයි මේ වෙනකොට මේ පරිගණක ශේෂ්ත්‍රයේ සමහර අය කියනවා මේ පරිගණක ශේෂ්ත්‍රයේ වැඩ අඩුයි. ඈ ඉස්සරහට පරිගණක ශේෂ්ත්‍රයේ ඔක්කොම AI වලින් බාර අරගෙන කරන්නේ ඉගෙන ගත්තර මේ කම්පියුටර් ඉන්ජිනියර් සයිට් එකේ වැඩ අඩුයි. එහෙම කිව්වට එහෙම එකක් නැහැ. ඒකට හොඳම උදාහරණයක් තමයි සිතිරගේ පොඩි වයසට සිතිර ගොඩක් ප්‍රොජෙක්ට්ස් කරලා තිනවා ලෝකේ සහ ලංකාවේ ලොකු කම්පැනි ගොඩක් එක වැඩ කරලා තිනවා.
1: අපි මේ AI ගැන කතා කරන්න කලින් සිතිරගේ මෙහෙම අමු දැන් සිතිර කියන්නේ කවුද? සිතිර මොන වගේ ශේෂ්ත්‍රයක්ද නියෝජනය කරන්නේ?
2: මම නියෝජනය කරන්නේ ගොඩක්ම වෙලාවට ඔටෝමේෂන් කියන සයිට් එක.
0: ඔටෝමේෂන්. හා.
2: එතකොට මම මුලින්ම ඉගෙන ගත්තේ මගේ බැචලර් එක කරේ මම KDO එකේ. ඊට පස්සේ මම දැන් මාස්ටර් එක කරනවා මොරටුවේ. ඒ වගේම මගේ කම්පැනි එකක් පටන් අරගෙන මම කන්සල්ට් කරනවා AI පිළිබඳව. ඒ වගේම ලොකු ආයතන ගොඩක අපි වැඩ කරගෙන යනවා මේ දවස්වල. ඒක තමයි කරන්නේ.
0: සිතට දැන් අපි අහලා තියෙන දැන් මේක ටිකක් ට්‍රැක් එකෙන් පිට මං අහන්න ඉස්සෙල්ලම දැන් අපි කතා කරන කියනවා දැන් AI සම්බන්ධයෙන් කතා කරනකොට අපිට ලොකු අත්දැකීම් නෑ. දැන් හුඟක් අය විතරයිවිල කතා කරලා තියෙනවා. දැන් ඔටෝමේෂන් කිව්වහම මොනා හරි පද්ධති බල ගැන්වීමක් ගැනද කතා කරන්නේ නැත්නම් යන්ත්‍ර හදන එකක් ගැනද කතා කරන්නේ නැත්නම් මේ AI තාක්ෂණය යොදාගෙන ඒ යන්ත්‍ර මේ පළවෙනි ප්‍රශ්නේ මං අහන්නත් හිටියේ මොකක්ද ඉස්සෙල්ලම AI කියන්නේ කියන එක අපි පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඔයාගේ ශේෂ්ත්‍රය ඔටෝමේෂන් මෙකැනිකල් මෙන්න මේවට මේ කොහොමද AI යොදාගන්නේ කියන එක පොඩ්ඩක් අපි කතා කරමුකෝ සිතිර.
2: AI කියන එක මුලින්ම කිව්වොත් සරලම කිව්වොත් එහෙම કૃත්‍රිම බුද්ධිය තමයි සිංහලෙන් පාවිච්චි කරන්නේ. නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්න පුළුවන්. ඒවලට ගොඩක් අයට AI කිව්වම මතක් වෙන්නේ ChatGPT අපි දිනදා පාවිච්චි කරන ඒවා.
0: ඔව්.
2: ඒවලට අපි ටිකක් කලින් ගියොත් එහෙම ඒ කියන්නේ ටිකක් අතීතයට ගියොත් එහෙම ගොඩක් අය ඕක AI කිව්ව ගමන් රොබෝලා ඊට පස්සේ විද්‍යාප්‍රද ප්‍රබන්ධ චිත්‍රපටි වල තියෙන ඒවා දැකලා තමයි කියන්නේ. ඒ වුණාට මේ තාක්ෂණය යොදාගෙන අපිට පුළුවන් මිනිස්සුන්ට තියෙන වැඩ ලේසි කරගන්න. ඒ වගේම AI කියන එකෙන් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. අපි සාමාන්‍ය නිතරම එකම වැඩේ කරන්න ඕන ඒවා අපිට පරිගණකයක් ට්‍රේන් කරලා ඒකට කියන්න පුළුවන් මේ වැඩේ කරගෙන යන්න මේ විදිහට කියලා. එතකොට ඉස්සර කරේ අපි රූල් බේස් කියන මෙතඩ් එක. ඒකේදී අපි කියනවා මේ පැරමීටර්ස් ටික ආවොත් එහෙම මෙන්න මේ අවුට්පුට් එක දෙන්න කියලා. ඒ වුණාට AI එකට බලුවන් අපිට මේක කරන්න කිව්වම එයාට ඒකෙන් අයිඩියා එකක් අරගෙන ඒක කරලා දෙන්න පුළුවන් අපිට.
0: එහෙනම් එයා ඉස්සරට වඩා දැන් ඉස්සරත් තියෙනවානේ කම්පියුටරයිස් කරපු මැෂින් තියෙනවා. අපි එම්බ්‍රොයිඩර් මැෂින් එකක් කියලා මනුෂ්‍යංග. ඒතකොට ඒකෙන් එම්බ්‍රොයිඩර් මේ රටාව එනවා. ඒක රෙද්ද print වෙලා එනවා. දැන් උදාහරණයක් සරල තැනක් මං කිව්වේ. හැබැයි මේ AI ගෙන් ඒක වෙනස් වෙන්නේ මෙයා තීන්දුව తీරන ගන්නවා. යම් සීමාවකට යටත් ඕගොල්ලෝ දෙන command විතරක් නෙවෙයි. ඔහු නිර්මාණය කරගන්නවා කියන එක දෙය කියන්නේ. අපිට චුට්ටක් තව පැහැදිලි කරගත්තා.
2: එතනදී අපි AI එකක් මුලින්ම පුරුදු කරනවා පොඩි ළමයෙක්ට කියලා දෙනවා වගේ. අපි ආව පුරුදු කරන්න ඕනේ අපි මේවා තමයි කරන්න තියෙන වැඩ කියලා. ඊට පස්සේ අපිට පුළුවන් එයාට මේ වැඩේ කරන්න කිව්වම එයා ඒකේ තියෙන ප්‍රශ්නත් විසඳගෙන කියන අපි එයාව ට්‍රේන් කරද්දිම අර ඒකේ තියෙන පුළුවන් ප්‍රශ්නත් එයාට දෙනවා.
0: ඊට
2: පස්සේ ඒකේදී එයාට පුළුවන් ඒ ප්‍රශ්නත් විසඳගෙන මිනිස්සුගේ ඒ කියන්නේ
0: සිතුම් පැතුම් එහෙමද
2: නෙමෙයි ඒ කියන්නේ මිනිස්සෙක්ගේ ඉන්ටර්වෙන්ෂන් එක අඩු කරලා එයාට පැවිසි අතර මොනවත් වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් මිනිස්සෙක්ට දුන්නොත් එහෙම එයාට පැවිසි අතරක් එක දිගට වැඩ කරන්න
0: බෑනේ. ඔව්.
2: ඒ වගේම අපිට ආලෝකය අවශ්‍යයි.
0: ඒ
2: වගේ වියදම් වෙන තැන් තියෙනවා. ඒවා අඩු කරගන්න පුළුවන් ව්‍යාපාරිකයෙකුට උනත් ඒක අඩු කරගන්න පුළුවන් AI යූස් කරා.
0: දැන් හරි ඔබ කියන තැන හරි මේ සිතර කියන ඒවා අපිට ටිකක් පැහැදිලි වෙන්නට වඩා يعني එහෙම අපි කියන්නේ අතිශෝක්තියෙන් නෙමෙයි මනුෂංග සිතර يعني මේ දැනෙන දේ මේ විදිහටම කියනවනේ බිම් මට්ටමේ අපිට තේරෙන විදිහට කියනවා. තව ටිකක් පැහැදිලි කරගත්තොත් දැන් કૃතිම බුද්ධිය කියන එක යොදා ගන්න තැන්වල අපි કૃතිම බුද්ධිය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් කියන එක හැමතිස්සෙම අපි නිකන් කියනවා. දැන් ඕක මොන මොන ශේෂ්ත්‍රවලටද දැනට යොදාගෙන තියෙන්නේ සහ ලෝකේ යොදා ගන්නේ කියන එක චුට්ටක් පැහැදිලි කරොත් දැන් අපි කියනවා අධ්‍යාපනයේට සෞඛ්‍යයට ඔය අපි එක මාත්‍රිකා විදිහටත් කතා කරලා තියෙනවා. හැබැයි දැන් මේ වෙනකොට ඔය කියන සරල කතාව අපි දැන් ගියාම උදාහරණයක් විදියට දුරකථන සේවා සමාගම. දුරකථන සේවා සමාගමක් ගියාමත් AI bot එකද ඕගොල්ලෝ සෙට් කරන්නේ කියලා අපිට තෝරගන්න වෙලා තියෙනවා. يعني එතකොට එයා අපි දන්නවා. ඒ කියන්නේ કૃතිම බුද්ධිය මොන වගේ ශේෂ්ත්‍රවලද දැන් වැඩි වශයෙන් භාවිතා වෙන්නේ ලෝකයේ ඇතුලේ.
2: පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් තමයි මාකටිං කියන එක.
0: අන්න ඒක තමයි අපි මාතෘකාවත් අද.
2: ඒකට තමයි පාවිච්චි කරන්න පුළුවන් ගොඩක්ම. ඊට පස්සේ පාවිච්චි කරන්න පුළුවන් ඔය කෝල් සෙන්ටර්ස් වල පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒජන්ට්ස්ලා විදියට වොයිස් ඒජන්ට්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ එතකොට මිනිහෙක් වගේම තවත් කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් විදියට අපිට AI පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම කරන සබ්ජෙක්ට් එක ඔටෝමේෂන් වලදීත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් මොටිවේෂන් වලදී අපි පාවිච්චි කරන්නේ ප්‍රෙඩික්ටිව් මේන්ටෙනන්ස් කියන එක. ඒකෙදි කරන්නේ මැෂින් එකක් කැඩෙන්න කලින් ඒක අපි මේන්ටේන් කරන්න ෂෙඩියුල් එකක් හදාගන්නවා. ඒකට අපි AI යූස් කරන්න පුළුවන්. එතකොට අර මැෂින් එක කැඩුනට පස්සේ හදනවට වඩා අඩු වියදමකින් අපිට AI යූස් කරලා ප්‍රෙඩික්ටිව් මේන්ටෙනන්ස් කරගන්න පුළුවන්. එතකොට ඒක මැනුවලිත් කරන්න පුළුවන්. ඒ වුණාට AI යූස් කළා අපිට ඒක ගොඩක් පහසු කරගන්න.
0: උදාහරණයක් විදිහට ඉඳිකට්ටක් ගෙවෙන්න කලින් ඉඳිකට්ට ගෙවෙන්නේ මේ වෙලාවට කියලා ප්‍රෙඩිකට් කරන්න පුළුවන්.
2: ඊට කලින් මාරු කරන්න කියලා මේ ඒක පාවිච්චි කරන කෙනාට අපිට කියන්න පුළුවන්.
1: අර අපි කියනෝනේ මේ රණිල් අසනීප වෙලා අසනීපෙට බෙහෙතක් ගන්නවට වඩා හොඳයි අසනීපය නොහැදෙන්න ප්‍රතිකර්මයක් කරන්න පුළුවන් හොඳයි කියලා. ඇත්ත දෙවන්ද පරිමාණ කර්මාන්ත ශාලාවක යම් වෙලාවක මැෂින් එකක් නැතරුනොත් සිදිර ඒක ආයම රිකවර් කරගෙන එනකොට ප්‍රොඩක්ෂන් එක සම්පූර්ණයෙන්ම නැහිටින්න පුළුවන්. රටේ ආර්ථිකයට බලපානවා, මේ ව්‍යාපාර පවත්වාගෙන යන්න බලපාන තියෙන ප්‍රශ්න කන්දරාවක් තියෙනවනේ. ඒ නිසා මේ AI තාක්ෂණය පාවිච්චි කරලා ප්‍රශ්නයක් වෙන්න කලින් ඒ ප්‍රශ්නේ හඳුනා ගන්න, ඒ පිළිබඳ කියවීමක් ඇති කරගන්න, එහි මීලඟට වෙනස් වෙන්න ඕන මොනවද කියන කාරණේ පිළිබඳ හොඳ තීන්දුවක් ගන්න AIට හැකියාව තියෙනවා. දැන් කෙනෙක්ට මේකත් එක්කම ඊළඟට එන ප්‍රශ්නේ තමයි AI දෙන තීන්දුව හරියටම හරිද? දැන් අපි මෙහෙම හිතන්නකෝ, රණේ ගිය වගේ ඉදිකටුව තව මෙච්චර වෙලාවකින් ගෙවෙන්න පුළුවන්, එතකොට මේකේ තියුණු බව නැති වෙන්න පුළුවන්, මේක මොට වෙන්න පුළුවන් කියලා AI ඩිසයිඩ් කරලා කියනවා මේක ඉක්මනට මාරු කරගන්න කියලා. හැබැයි සාමාන්‍ය අපි මැනුවලි බැලුවොත් එහෙම ආපු මේක තව පොඩ්ඩක් පාවිච්චි කරන්න පුළුවන්. අපිට එහෙම ගැලලක් හිතෙනවනේ. හැබැයි ඒකේ අර ඔබ කියන අවධානමත් තියෙන පුළුවන්. එකපාර වැඩ කරගෙන ඉන්නකොට කඩලා ගියොත් එහෙම හරි අපරාධයක් වෙනවා. හැබැයි දැන් ඔය තීන්දුව හරියටම හරිද කෙනෙක් මේක විශ්වාස කරන්න පුළුවන්ද? AI අපිට අවශ්‍ය දේ සහ ඒ AI ගන්න තීන්දුව හරිම තීන්දුවද? නොතනනේ අපිට ඊළඟට එන ප්‍රශ්නේ.
2: නෑ, ඒක හරියටම හරි කියන්න බෑ. ඒකේ දැනට තියෙන AI වල එහෙම වැරදින්න පුළුවන්. මොකද අපි AI එක ට්‍රේන් කරන්න පාවිච්චි කරන්නේත් අපි කරන වැරදිත් ඒකට
1: එකතු
2: කරලා. එතකොට ඒ වැරදි සමහර වෙලාවට AI එකට වෙන්න පුළුවන්. ඒක අපිට ඒ වුණාට ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒක අඩු කරගෙන කරන්න පුළුවන් නම් ඒකෙදි තමයි අපි ට්‍රේනින් කරද්දී අර එරර් එකක් වෙන්න තියෙන සම්භාවිතාවය අපි මනිනවා. අන්න ඒ සම්භාවිතාවය මැනලා ඒක අඩු කරගෙන අපි ආයි ට්‍රේන් කරනවා. එහෙම කළා අඩු කරන්න පුළුවන්. ඒ නැතිම කරන්න බෑ.
1: දැන් සාමාන්‍යයෙන් AI කෙනෙක් හරි අපි තුමු අපි මොන හරි AI කෙනෙක්ව ක්‍රියේට් කරනවා කියලා සාමාන්‍යයෙන් එයාගෙන් ඵලදායි වැඩක් කරගන්න කොච්චර කතර කාලයක් එයාව ට්‍රේන් කරන්න ඕනද සාමාන්‍යයෙන් වෙනස් වෙන්න පුළුවන් AI ශේෂ්ත්‍රත් එක්ක? අඩුම තරමේ අපි AI කෙනෙක්ව කොයි තරම් කාලයක් ට්‍රේන් කරන්න ඕනද?
2: ඒක ට්‍රේන් කරන කාලයට වඩා තියෙන දත්ත ප්‍රමාණය මත තමයි තීරණය වෙන්නේ. يعني ලොකු දත්ත ප්‍රමාණයක් තියෙනවා නම් ඒක හොඳට ට්‍රේන් කරන්න පුළුවන්. අර දත්ත ප්‍රමාණය අඩු වෙන්න ට්‍රේන් කරන්න පුළුවන් වුණාට මේ එයාගෙන් එරර් එකක් වෙන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. අනේ ඒක තමයි ප්‍රශ්.
0: හරි, දැන් අපේ මාතෘකාව තමයි කොහොමද මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉලක්ක ජයගන්නේ, ව්‍යාපාර දියුණුවට AI යොදාගන්නේ කියන කාරණය. ඊට එහා ලොකු දැනුමක් සිතරට තියෙනවා කියලා අපිට පැහැදිලි. හැබැයි මේ කාරණය සම්බන්ධයෙන් අපි අද මාතෘකාව සම්බන්ධයෙන් ටිකක් අපි ඉස්සරහට කතා කරගෙන යන්න ඕනේ. අපි මුල්ම පැහැදිලි කිරීම මේ අපේ මාතෘකාවේ කරලා මදුෂංග අපි විරාමයකට යන් විරාමයට අතරේ වාට පුළුවන් අපිට මැසේජ් එකක් තියන්න 0670393954 ඒ වගේම 2775285 2775766 කියන දුරකථන අංක අපි විවෘත කරලා තියෙනවා. ඔබට කතා කරන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන්. මොකද මේ ගෙදර පුංචි ව්‍යාපාරයක් කරන අයගේ ඉඳලා මහා පරිමාණ කර්මාන්ත ශාලා කරන අය දක්වා කොහොමද මේ ව්‍යාපාර ටික ගේන් කරගන්නේ, AI යූස් කරලා කොහොමද ඔයගේ ව්‍යාපාරය ගොඩ දාගන්නේ කියලා අපි ඉංජිනේරුවෙක් අද කතා කරන්න ලෑස්තියි. එතකොට කොහෙවත් නැති AI කොහොමද අපේ එක දියුණු කරන්නේ කියලා ඔයාට අදහසක් නැත්නම් ඒ අදහස ගන්න තමයි අද දවසේ අපි මේ කතාව කරන්නේ.
1: නේද මේ ප්‍රශ්න ටික අපි දෙන්නම ව්‍යාපාර කරන අය නෙවෙයි නිරණි. බොහෝ මම හෝ ව්‍යාපාර කරන අය නෙමෙයි. හැබැයි ව්‍යාපාර කරන කෙනෙක් අපි දුමු ගෙදර තියෙන පොඩි කඩයක්. එහෙම නැත්නම් කෑම හදලා අලෙවි කරන ව්‍යාපාරයක්. එහෙම නැත්නම් රෙදි වාහන දැනක් වෙන්න පුළුවන්. ගරාජ් එකක් වෙන්න පුළුවන්. මේ ඕනම දැනග ඔබ කරන ව්‍යාපාරයේ සම්බන්ධයෙන් සැලුන් එකක් වෙන්න පුළුවන්. අපිට AI කෙනෙක් පාවිච්චි කරලා අපේ ප්‍රවර්ධන කටයුතු කොහොමද කරගන්නේ? එහෙම නැත්නම් අපේ ව්‍යාපාරයේ ඉලක්ක සපුරා ගන්න කොහොමද? ඒ ව්‍යාපාරයේ සාර්ථක කරගන්න AI පාවිච්චි කරන්නේ කොහොමද? මේ ආදී ප්‍රශ්න ගණනාවක් ඔබට තමයි තියෙන්නේ. ඉතින් ඔබට තියෙන ප්‍රශ්න අහන්න රනිල් ගේපෙදීනම අපේ දුරකථන මාර්ග පාවිච්චි කරන්න. ඔබ තමයි ඇත්තරම මේ ප්‍රශ්න යොමු කරන්න ඕන. මොකද ඔබටයි ප්‍රායෝගික මේ ප්‍රශ්න ගණනාවක් මුණ ගැහිලා තියෙන. අපි ඔබ වෙනුවෙන් ප්‍රශ්න අහන්න ලෑස්ති. එවනම් අපිට 0670393935937 කියන නම්බරයකට ඉක්මනින්ම ඔබට තියෙන ප්‍රශ්නේ ගැටලුව යොමු කරන්න. එතකොට අපිට පුළුවන් සිත්‍රගෙන් මේ පිළිබඳව විමසීමක් කරන්න.
0: අපේ මේ ප්‍රධාන මාතෘකාවට යන කලින් මුචි විරාමයක් ගන්න හිතුවා. විරාමයේ අතරතුර ඔබේ ප්‍රශ්න ටික ගොනු කරගන්න, ප්‍රශ්න ටික අහන්න ලෑස්ති වෙන්න. අපි විරාමයකට යන ලෑස්ති. ඊට කලින් තියෙනවා පණිවිඩයක් කියන්න.
1: අඩසියවට වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන්න ලොතරැයි ඉතිහාසයේ ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජකීයවල මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයේ සෞඛ්‍ය එතකොට අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ දරමුදුරට ඍජුවම දායක වෙන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දෙනෙක් එතකොට සුපිරි මෝටරත් හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකින් 300කට අධික පිරිසක් දසලක්ෂයේ ජයග්‍රාහකින් 5 දෙනෙකු සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක්ද ඒ වගේම යතුරුපැදී රන්කාසි වවුචර්පත් හිමි වාසනාවන්තින්ද රටපුරා බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයි ප්‍රමුඛයා විදිහට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. මේ වර්ෂයේ අද වෙන විට නවවන සුපිරි ත්‍යාගලාභිය මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබුණා. ඒ කියන්නේ රුපියල් 2,34,00,000කට අධික මුදලක් ආණ්ඩියම්බලම් ප්‍රදේශයට ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. සුපුරුදු විදියට රුපියල් කෝටි 2,00,00,000 සුපිරි ත්‍යාගයේ රුපියල් ලක්ෂ 25,00,000 ප්‍රථම ත්‍යාගයේ ලක්ෂයේ ත්‍යාග සමග අනිකුත් සෙසු ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබ වැය කරන්නේ රුපියල් 40,00,000 විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මේ මතක් කිරීම. උදේ 8:00 විනාඩි 16යි දැන් වෙලාව.

0: උදේ 8 විනාඩි 20යි වෙලාව.
1: නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
2: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: casa.
1: ත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය
2: ලක්කන සිත නිවන බුදුපන සිත නිවන බුදුපන
3: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: 10. එතකොටනේ උදේ 8 විනාඩි 23යි වෙලාව. අපි කතා කරමින් ඉන්නේ සිතුර ඉන්දුල පෙරේරා පරිගණක ඉංජිනේරුවරයාත් එක්ක. මේ තරුණෙක් විදිහට තමන්ගේ අත්දැකීම් කොහොමද මේ ශේෂ්ත්‍රයට දෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි සිතිරත් එක්ක පැහැදිලි කරගනිමින් ඉන්නේ. ඔහුගේ ශේෂ්ත්‍රයේ ඇතුලේ કૃතිම බුද්ධිය කියන විෂය ඇතුලේ කොහොමද මේ ව්‍යාපාර දියුණු කරගන්නේ කියන කතාව. ඔබ දැන් අපි මුලින් කතා කරා මේකේ වටපිටාව පිළිබඳව. එහෙමත් නැත්නම් මේක කොහොමද පැහැදිලි කරගන්නේ කියන කාරණා සිතිල මම මෙහෙම අහන්නම්. දැන් හුඟක් අය අහගෙන ඉන්න නිසා මේ මාතෘකාවට යම් ප්‍රවේශයක් ගන්න. දැන් ගෝලීයව එහෙම නැත්නම් ලෝක මට්ටමින් ඒ අය ගැන ලොකු කතාබහක් තියෙනවානේ. හැබැයි දැන් අපේ රට දැන් අපි කතා කරන්නේ ඇමරිකාව ගැන හිතලා තමයි කතා කරන්නේ. හැබැයි අපේ රට ඇමරිකාව නෙවෙයි නේ. එතකොට ඒ භාවිතාවන් ඒ යන විල මුදල් ඒ තියෙන ආර්ථික ක්‍රමය නෙවෙයි අපේ රට ඇතුලේ තියෙන්නේ. හැබැයි දැන් ලංකාව වගේ ව්‍යාපාර පරිසරයක් ඇතුලේ ඒ අය කියන්නේ නිකන් වචනයක් විතරද? නිකන් ට්‍රෙන්ඩ් එකට අපි කතා කරනවා. මේ තියෙන ටික Facebook එකේවත් විකුණ ගන්න බැරුව අපි ට්‍රෙන්ඩ් එකට ඒ අය කතා කරනවා. හැබැයි සිතර එහෙමද? එහෙමත් නැත්නම් ඇත්තටම ව්‍යාපාරයක් කඩා වැටෙන එකෙන් බේර ගන්න තරම් ප්‍රබල අත්‍යවශ්‍ය මේවලමක්ද ටූල් එකක්ද මේ අය කියලා කියන්නේ අපිට පැහැදිලි කරන්නකෝ.
1: ඔව්. ඇත්තටම AI කියන්නේ මැජික් ශස්ත්‍රයක් නන් නෙමෙයි. හැබැයි කියන්නේ අපි ගත්තොත් එහෙම අපේ ව්‍යාපාර ආකෘතිය බිස්නස් මොඩල් එකේ මූලිකම වැරදි තියෙනවා නම් AI එකක් දාලා ගොඩ දාන්න බෑ. හැබැයි දැඩි ආර්ථික අර්බුදයක ඉන්න අපේ රටේ ව්‍යාපාර වලට AI කියන්නේ මේ ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි. ඒක අර සර්වයිවල් ටූල් එකක් වගේ දැන්. එතකොට AI වලින් ආරම්භ කරන්න කලින් මුලින්ම අපි කරන්න ඕනේ අපේ බිස්නස් ප්‍රොසෙස් නිවැරදි කරගන්න. يعني ඩිස්ඕගනයිස් වෙච්ච ව්‍යාපාරයකට AI දැම්මට ඒක උඩට යනවට වඩා වේගෙන් පල්ලෙහාට යන එක තමයි වෙන්නේ. ඇයි මම මෙහෙම කියන්නේ කියලා ගත්තොත් එහෙම අපි ලංකාවේ නිෂ්පාදන පිරිවැය ටිකක් ඉහළයි.
2: ඔව්.
1: බල ශක්ති වියදම, ප්‍රවාහන වියදම ඒවා ටිකක් වැඩි. එතකොට ලාභ ලබන්න නම් අපි අනිවාර්යයෙන්ම අපේ කාර්යක්ෂමතාවය තමයි අපි වැඩි කරගන්නේ.
2: ඔව් ඔව්.
1: එතකොට සේවකයන් 5 දිනකට දවස් 3ක් කරන වැඩක් අපිට AI එකක් පාවිච්චි කරලා විනාඩි 10කින් කරගන්න පුළුවන් නම් අන්න එතන ලොකු කාර්යක්ෂමතාවයක් අපිට ගන්න පුළුවන්.
2: ඔව්
1: ඔව්. එතනදී ඒ වගේ තැනකදී තමයි ව්‍යාපාරයේ පැවැත්ම තීරණය වෙන්නේ. දැන් cost of production වැඩි වුණාම අපිට අර පල්ලෙහාට යන එක වළක්ව ගන්න අපිට efficiency එක වැඩි කරලා අපිට පුළුවන් අපේ ව්‍යාපාරයේ පැවැත්ම තීරණය කරන්න. මේක නිසා මේක නිකන් ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි. තරංගකාරී වෙළඳපොලේ රැඳී ඉන්න නැතුවම බැරි ටූල් එකක්.
2: හරි සිතර මට ඔබ කියන එක පැහැදිලි. මං චුට්ටක් බාධා කරේ. දැන් ඔබ කියාගෙන යන කතාව මට හරි පැහැදිලි. يعني දැන් සේවකයෝ 3 දිනක් දින 5ක් වැඩ කරනවා කියන්නේ මිනිස් දින 15ක වැඩක් නේ. එතකොට මිනිස් දින 15ක වැඩක් ඔබ කියන විනාඩි 10කින් ඉවර කරන්න පුළුවන් කියලා. ඒක මැජික් යස්ටික් තමයි එහෙම බලනකොට. හැබැයි මේකට ඕන දැන් මට බිස්නස් එකක් පටන් ගැනීමේදී මට මූලික ප්‍රාග්ධනය සහ දැන් මේ AI වලට යොදන්න ඕන ප්‍රාග්ධනයක් තියෙනවනේ. ඒ ප්‍රාග්ධනය සාමාන්‍යයෙන් සුළු පරිමාණ හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයකට දරා ගන්න පුළුවන් තැනකද තියෙන ඔබ කියන කාරණාව ආරම්භයේදී.
1: අපේ රටේ තියෙන ගොඩක් ව්‍යාපාර වලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ AI පාවිච්චි කරන්න පුළුවන් නිකන් ලොකු කම්පැනිස් වල විතරයි.
2: අන්න හරි. ඔව් අපිටත් තියෙන අයිඩියා එක තමයි. කියන්නේ ලොකු අයට විතරද මේක කරන්න පුළුවන් කියන එක.
1: නෑ ඒක ඇත්තටම එහෙම නෙමෙයි. AI වලට ලොකු වියදම් කරන්න අවශ්‍ය නැහැ. පොඩි ව්‍යාපාරිකයෙකුට වුණත් අදම කිසිම වියදමක් නැතුව AI tools පාවිච්චි කරන්න පුළුවන්. මොකද ගොඩක් ඔන්ලයින් හොයාගන්න පුළුවන් ෆ්‍රී tools තියෙනවා. හැබැයි එතනදී අපි පරිස්සම් වෙන්න ඕනේ අපේ දත්ත තමයි ඒගොල්ලෝ ඒකේ ඒගොල්ලෝගේ නිෂ්පාදනයේ විදියට ගන්න. ඒකෙන් හින්දා ෆ්‍රී tools පාවිච්චි කරද්දී අපි අර sensitive data තියෙනවා නම් ඒව නැතුව තමයි අපි ඒ tools පාවිච්චි කරන්න ඕනේ. ඒ උනාට දැන් මාකටිං වලදී වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් Facebook post එකක් හදාගන්න ඊට පස්සේ අපිට කන්ටෙන්ට් එකක් ලියා ගන්න ඊට පස්සේ ආකර්ෂණීය post එකක් හදා ගන්න
2: පොඩි proposal එකක් හදා ගන්න
1: email එකක් ලියා ගන්න ඊට පස්සේ පාරිභෝගිකයන්ට message ටිකක් යවා ගන්න ඒ වගේ දේවල් වලට අපිට පාවිච්චි කරන්න පුළුවන් වගේම අපේ sales forecast කරන්න ඉස්සරහට එන්න තියෙන sales
2: draft කරගන්න
1: ඊට පස්සේ අලෙවි කරන සැලසුම් හදාගන්නවාගේ දේවල් වලටත් අපිට
2: එතකොට දැන් ඔය ඔය කියන කාරණාව ඔබ කියන දේවල් ටික කරගන්න පුළුවන්ද ජෙමිනි ජැට් ජීපීටි වගේ ෆ්‍රී වර්ෂන් වලින්?
1: යම් තාක් දුරට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට ව්‍යාපාරයක් දියුණු වේගෙන යද්දී කොහොමත් අපිට ඒකට කරන ඉන්වෙස්ට්මන්ට් එකත් පොඩ්ඩක් වැඩි කරන්න වෙනවා.
2: පේඩ් වර්ෂන් එකට යන්න
1: වෙනවා. ඒ වගේ එකක අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ අපිට කරගන්න පුළුවන් වැඩ ප්‍රමාණයත් වැඩි, අපිට ගන්න පුළුවන් අවුට්පුට් එකත් හොඳ අවුට්පුට් එකක් විදියට ගන්න පුළුවන්. ඒ වුණාට පටන් ගන්න කෙනෙක් විදියට අර ෆ්‍රී AI tools පාවිච්චි කරලා පොඩි අවබෝධයක් ගන්න අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන්.
2: හැබැයි දැන් මම හිතන කාරණේ අපි දැන් ඔය AI පොඩ්ඩක් අතපත ගන්නවා ජෙමිනි හෝ ජෙමිනායි හෝ නැත්නම් chat GPT හෝ එහෙම නැත්නම් DeepSeek හරි මොනවා හරි ඒව රූල් එකක් කරහා. නමුත් වැඩි ඇත්තටම ප්‍රොෆෙෂනල් ඩෙවලොප් කරගන්න ඔබ වගේ ඉංජිනියර් කෙනෙක්ගේ එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල්ස් කෙනෙක්ගේ يعني ලොකු ව්‍යාපාරයකට මේක ඉන්වර්ට් කරනකොට අපි අනිවාර්යෙන් උපදෙස් ගන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් මේ විදිහට ගන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. මම දන්නේ ඒක වැරදිද කියලා. ඒ කියන්නේ තනියෙන් ඉගෙන ගන්න නැතුව එකපාරට ඕකට අත ගහලා අපේ වැඩේට කරගන්න يعني කොහොමද ඒක ස්ට්‍රීම්ලයින් කරගන්නේ කියන එක අපේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලංකාවේ හදවත කියන්නේ මහා පරිමාණ ව්‍යාපාර පැත්තක තියෙනකොට 5% වගේ 90%, 95% තියෙන SME. එහෙම නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. එතකොට සිතට මට කියන්න දැන් ලංකාවේ ආර්ථිකයේ කොඳුනාරටිය වගේ මේ මේවන්නේ පිළිගන්නේ. එතකොට මේ ව්‍යාපාරිකයන්ට විශාල මූල්‍යායෝජනයක් කරන්න බැහැ මුලින්. දැන් ඔබ ඔය පැහැදිලි කරපු කාරණේම තමයි මම නැවත අහන්නේ. එතකොට කිසිදු අමතර වියදමකින් තොරව ඔබ කියන පොඩි ටූල් ටිකක් හදාගන්න පුළුවන්. Facebook post එකක් හදාගන්න පුළුවන්. පොඩි boost එකකට උපදෙස් ටිකක් ගන්න පුළුවන්. ඊට පස්සේ පොඩි proposal එකක් හදාගන්න පුළුවන්. අපිට ඕවත් කරගන්න කෙනෙක් හිටියේ නැහැ. උදාහරණයක් විදිහට tuition ශිෂ්‍යය ගත්තොත් එහෙම tut එකක් PDF කරගන්න. එහෙම නැත්නම් analyze කරලා අවුරුදු ගානක ප්‍රශ්න ටිකක් එක තැනකට ගන්න. ආකර්ෂණීය විදිහට ඒකේ design එක හදාගන්න. චුට්ටක් paid version එකක් අරගෙන අපිට මේ වැඩ ටික කරගන්න පුළුවන්. ඔබ ඔය කියන විදිහට ටියුට් එකක් ඉස්සරහට කොහොමද ඩිසයින් කරන්න කියලා ඉගෙන ගන්න. පන්ති ටික අර ඔබ කිව්වා වගේ ඉස්සරහට වෙන්නේ දියුණු කරන්නේ කොහොමද කියලා උපදෙස් ටිකක් ගන්න, ඇනලයිස් කරන්න, ඔය වගේ ඒවා ටික කරගන්න පුළුවන්. දැන් මේ ඒ වගේ ඒවට මම ඔබෙන් ඇහුවොත් එහෙම සරල මට්ටමේ දැන් මට පුළුවන් මට ටිකක් ඉස්සරහට පියවරක් ගන්න පොඩ්ඩක් වියදම් කරන්න පුළුවන්. දැන් අපි එහෙම හිතමුකෝ මට පොඩ්ඩක් වියදම් කරන්න පුළුවන්. එතකොට අපිට Google හරහා තියෙන Gemini හෝ එහෙමත් නැත්නම් ඔය කියන chat GPT හෝ ඒකේ මොකක් හරි චුට්ටක් ඉස්සරහට යන්න මම මොකද්ද කරන්න ඕනේ? මොන වර්ෂන් එකද ගන්නව නම් හොඳ? මොකද්ද ඔයා රෙකමන්ඩ් කරන්නේ? එහෙමත් නැත්නම් මේක එක එක ගාන වෙනස් වෙන්න පුළුවන්. ශේෂ්ත්‍රය නු නමුත් දැන් පුංචි ව්‍යාපාරයක් කරන කෙනෙක් අපි මල් සැකසුම් ව්‍යාපාරයක්, කේක් ව්‍යාපාරයක් පොඩ්ඩක් ඉදිරියට යන්න paid version එකකට යනව නම් මොන වගේ ටූල්ද හොඳ සාමාන්‍යයෙන් ඔබ රෙකමන්ඩ් කරන?
1: ඒ හැම අපි එදිනදා පාවිච්චි කරන AI tools වල හැම එකකම වගේ enterprise version එකක් කියලා තියෙනවා. Enterprise version එකේදී කරන්නේ ඒගොල්ලෝ business to business තමයි ඒ enterprise version එකේදී වෙන්නේ. එතකොට තියෙන වාසියක් තමයි ඒගොල්ලෝ අර ඒගොල්ලෝගේ models train කරන්න අපි දෙන data පාවිච්චි කරන්නේ නැහැ. එතකොට අර data වල privacy එක එහෙම ආරක්ෂා වෙනවා. ඒකින්ද ෆ්‍රී ටූල් එකක් පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම අපේ සෙන්සිටිව් ඩේටා AI ටූල් එකට දෙන්න හොඳ නැහැ. ඒ වුණාට අපි පේඩ් වර්ෂන් එකක් ගන්නවා නම් ඒකෙදී අපේ ඩේටා වලට ආරක්ෂාවක් ලැබෙනවා.
2: ඒ කියන්නේ පොලිසි එකක් ඒගොල්ලෝ ගාව තියෙනවා. දැන් එනවා. එහෙමනම් අපි ලොකු අවධානමක නින්නේ. දැන් අපි ඒගොල්ලෝ දන්නවා අපි කන්නේ මොනවද, බොන්නේ මොනවද, අපේ පවුලේ කී දෙනෙක් ඉන්නවද, එයාගේ උපන්දින මොනවද, අපි එකීම එකී නොකී සීලම ඩේටා දීලානේ තියෙන්නේ මේ අපේ තියෙන ෆ්‍රී වර්ෂන් එකට. ඒකට ඒගොල්ලෝ හිතන්න කලින් කියනවා ඔයා මේක කරොත් හොඳයි, ඔබ මේ වැඩසටහන කරන්න මේවා භාවිතා කරොත් හොඳයි, මේක කරොත් හොඳයි කියලා. එයා මොකද්ද තියෙන අවධානම? මොකද්ද තියෙන ප්‍රයිවසි එකට තියෙන අවධානම ඕකේ? අපි හිතන්නේ නැති දෙයක්.
1: ඒ වගේ දේ ඒ කියන්නේ අපේ පැටර්න්ස් අඳුර ගන්න පුළුවන් යාළ. ඒ කියන්නේ ඒක එක්තරා විදිහක හොඳ දෙයක් උත් වෙනවා. මොකද ඒකට අපිට පර්සනලයිස් රෙකමෙන්ඩේෂන්ස් දෙන්න පුළුවන්. දැන් අපි බිස්නස් එකක් විදියට අපේ පාරිභෝගිකයන්ට ඒගොල්ලන්ට අවශ්‍ය දේ අපිට ඉදිරිපත් කරන්න අර පර්සනලයිස් රෙකමෙන්ඩේෂන් දෙන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තට අර පාරිභෝගිකයන්ගේ දත්ත තෙවන පාර්ශවකයට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක හින්දා හොඳම දේ තමයි මුදල් වියදම් කරන්න හැකියාවක් තියෙනවා නම් අර පේඩ් වර්ෂන් එකකට යන එක තමයි හොඳම දේ.
2: සහබේ ඔබ වේදනාම කියන්න කැමති නේද? ඒ කියන්නේ ලංකාවේ අපි භාවිතා කරන දෙක තුන ඇරෙන්න තව AI මොඩල් මොන හරි තියෙනවද ඔබ රෙකමන්ඩ් කරන? ඒ කියන්නේ අපි හිතමු apps මොනහරි තියෙනවද AI දැන් දැන් හැමතැනම කතා වෙන අපි දන්න දෙක තුනට ඇරෙන්න ලංකාවේ භාවිතා කරන්න පුළුවන් තව මොනවා හරි තියෙනවද එහෙම જાති? උදාහරණයක් විදිහට ඔබලා භාවිතා කරන සහ මොනහරි වැඩසටහන් වලට භාවිතා කරන apps නිකන් මම මේ නිකන් අහන්නේ. يعني මේ මේ තියෙන ඒවට අමතරව
1: ඒ කියන්නේ developers ලට tools වෙනම හදලා තියෙනවා. ඒ කියන්නේ අපිට apps හදන්න උදව් වෙන AI පාවිච්චි කරන්න පුළුවන්. ඒකට tools තියෙනවා, free versions උත් තියෙනවා. ඒ වගේම ගෙවල ගන්න ඕනේ ඒවා තියෙනවා. ඒ වගේම ලංකාවේ මේ ලංකාවට දීලා තිබ්බ Google එකෙන් අවුරුද්දක් යනකම් ෆ්‍රී AI Pro version එක ඒගොල්ලෝගේ. ඒකෙදි ඒගොල්ලෝ දීලා තිබ්බා ඒ Pro version එකේ තියෙන සියලුම features නොමිලේ ලංකාවේ ශිෂ්‍යයන්ට university students ලට ලබා දීලා. ඒකෙන් ගොඩක් ලංකාවේ AI පිළිබඳ දැනුම වැඩි කරගන්න තමයි ඒගොල්ලෝ ඒක කරේ. ඒක මං හිතන්නේ අපේ government එකත් එක්කම තමයි ඒගොල්ලෝ කරේ. ඒකෙදි Google ලගේම ලොකු ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් තියෙනවා. ඒගොල්ලෝගේ එක්ස්පෙරිමන්ට් කරන ටූල්ස් උත් ඒගොල්ලෝගේ වෙබ් එකේ දාලා තියෙනවා. labs.google.com කියන එකට ගියොත් එහෙම ඒගොල්ලෝගේ එක්ස්පෙරිමන්ට් කරන AI models බලා ගන්න පුළුවන්. ඒකේ ගොඩක් ටූල්ස් තියෙනවා. ඒ වගේම Canva එකෙත් තියෙනවා. තව දැන් අලුතෙන්ම එන දේ තමයි AI agents-ලා කියන්නේ. එතකොට අපිට agents-ලා ගොඩක් එකපාර රන් කරනකොට අපිට AI එකකින් කරන වැඩේ අර 10 දෙනෙක්ගෙන් කරගත්තම අර මම කිව්වේ විනාඩි 10කින් කරන්න පුළුවන් කියන එක තවත් අඩු කරගන්න පුළුවන් අපි. එතකොට ඒ වගේ කළා කොහොමරි අපිට AI tools නම් ගොඩක් තියෙනවා. අපිට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම ඕන තරම් හොයාගන්න පුළුවන්.
2: ඔබ වෙළඳ නාමයක් කියන්න යන්නේ. ඔව් සාමාන්‍යයෙන් ඔබ කියන්නේ දැන් හැමෝම අර වෙළඳ නාමයක් විදිහට ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒක ඊට පස්සේ ඒක ව්‍යාපාරික වෙනවනේ. නමුත් හැම හොඳ ටූල්ස් තියෙනවා ඉගෙන ගන්න පුළුවන් කියන එක. අපි කොහොමද ඊට පස්සේ මේක බලමු? මේක අපේ ප්‍රධාන ආදාය මාර්ග ඉලක්ක කරගෙන කොහොමද මේ ටූල්ස් යොදාගන්නේ කියන කාරණාව. දැන් අපි මෙහෙම හිතමුකෝ මේ සිතිර අපේ ප්‍රධාන ආයතනයක සහ දැන් මේ ආදායම් මාර්ගයක් වන දැන් ඇංගලූම් තියෙනවා. තේ කෘෂි කර්මාන්තය සංචාරක ව්‍යාපාරය වගේ අපේ රට ඇතුලේ තියෙන ශේෂ්ඨ ගමක. ඒතර මේ ශේෂ්ඨවල දැන් ලෝකේ තියෙන අනිත් අයත් එක්ක අපි තරඟකාරී වෙන්න නම් එහෙම නැත්නම් කම්පිටිටිව් වෙන්න නම් AI හරහා ලබා ගන්න පුළුවන් සුවිශේෂී වාසි මොනවාද? මට මේක පැහැදිලි කරන්න දැන් මේ අහන් ඉන්න කෙනෙක්ට මේක සමහර විට මේ අපබ්‍රංශ වෙන්නේ නැති වෙන්න පැහැදිලි කරගන්න පොඩි උදාහරණයක් එක්ක කොහොමද මේ වගේ තරඟකාරී ව්‍යාපාර ශේෂ්ඨ වලට මේක යොදාගන්නේ මේක ඉලක්ක කරගන්නේ කියන එක පොඩි උදාහරණයක් එක මට පැහැදිලි කරන්න.
1: අපිට පුළුවන් සංචාර කර්මාන්තය ගත්තොත් එහෙම ටැක්සි ඇප් වෙනම තියෙනවා, හෝටල් බුක් කරන්න ඇප්ස් වෙනම තියෙනවා. ඒ වෙනුවට අර ඔක්කොම ඇප්ස් ටික එකතු කරලා සුපර් ඇප් එකක් හදාගන්න පුළුවන්. අපිට AI පාවිච්චි කරලා එතනදී අර එන සංචාරකයාගේ කැමැත්ත විශ්ලේෂණය කරලා ඔහුට ගැළපෙන විදිහට අපිට එයාගේ පර්සනලයිස් ඒ ප්ලෑන් එකක් හදලා දෙන්න පුළුවන් එයාට ලංකාවේ ගත කරන්නේ කොහොමද කියන එක. අන්න ඒ වගේ එකකට අපිට AI පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කර්මාන්ත ශාලාවක් ගත්තොත් එහෙම විශේෂයෙන් මෝටර් සහ යන්ත්‍රෝපකරණ භාවිතා කරන තැනකදී යන්ත්‍රය කැඩෙන්න කලින් කිව්වා වගේ අනතුරු අඟවන්න පුළුවන් පද්ධතිය. ඒකෙදි අපි පාවිච්චි කරනවා edge AI කියන එක. එතකොට මේකෙදි අර නිෂ්පාදන ඩවුන් ටයිම් එක වළක්වලා අපිට පුළුවන් අර කලින් කිව්වා වගේ efficiency එක වැඩි කරන්න. ඒ වගේම කෘෂි කර්මාන්තයේදී අපිට කාලගුණ දත්ත විශ්ලේෂණය කරලා වගා කරන්න ඕනේ හොඳම කාලය අපිට AI එකෙන් පුරෝගතනය කරන්න පුළුවන්. අර දැන් මේ දවස්වල පොඩ්ඩක් කාලගුණය වෙනස් වෙන එක
2: ළඟ ළඟ වෙනවා.
1: ඒ වගේ වෙලාවක අපිට AI එකකට මේ වගේ දත්ත ටික දුන්නම අපිට හරියටම ලොකු සම්භාවිතාවයක් එක්ක හරියට පුරෝගතනය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපි දැන් වගා කරන්නේ අර කන්න
2: බෙදලානේ.
1: ඒ වුණාට දැන් ඒක පොඩ්ඩක් වෙනස් වෙනස් වේගර යන අන්න ඒක අපිට පුරෝකථනය කරන්න පුළුවන් ඒ අයක පාවිච්චි කරලා. එතකොට මොන කාලයටද හරියටම වගා කරන්න ඕනි කියන එක අපිට ඒ එකක් පාවිච්චි කරලා පුරෝකථනය කරලා වගා කරන්න පුළුවන්.
2: දැන් ඔබ කියන කෘෂිකර්මාන්තයක මොකද? දැන් මේ කෘෂිකර්මාන්තර ඔබ කියනවා කාලගුණය ඉතා වැදගත්. ඒ කියන්නේ වහින්නේ කොයි කාලද්ද වහින්නේ නැති කොයි කාලද්ද? දැන් අපි වුණත් දැන් පුරුදු වෙලා තියෙනවා මේ අද උදේ ගිහිල්ලා මේ ඇකියුට් වේද හරි මොකක් හරි ඇප් එකකට ගිහිල්ලා සයිට් එකට ගිහිල්ලා අද වහින්නේ හවසට කීයටද? ඈ මේ වෙලාවට එළියට බැස්සොත් වහිනවද කියලා ඒ ගන්න අපි පුරුදු වෙලා තිනවා. දැන් එතකොට ඔය AI කියන කෙනා එහෙම නැත්නම් කෘතිම බුද්ධිය ඒක වෙන පේඩ් වර්ෂන් එකක් හෝ එහෙම නැත්නම් ඊ තියෙන වර්ෂන් එක එයා අර දත්ත පද්ධතියට ඇතුල් වෙලා නේද? එතකොට මේ චන්ද්‍රිකා හරහා සම්බන්ධ වෙලා හෝ දත්ත පද්ධතියට ඇතුල් වෙලා නේද ඇනලයිස් කරන්නේ? يعني දැන් මේ ප්‍රෝග්‍රෑම් එක
1: කොහොමත් කාලගුණ දත්ත හැමෝටම බලන්න පුළුවන් විදියට නිකුත් කරලා තිනවා.
2: ඔව්.
1: වෙබ්සයිට් එකකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්.
2: ඔව්.
1: අපේ කාලගුණ දෙපාර්තමේන්තුව වෙනුත් ඒක නිකුත් කරනවා. ඒ වගේම ලෝක කාලගුණ සංවිධානයේත් ඒක නිකුත් කරලා අපිට බලා ගන්න පුළුවන්. අර තිත්ව කාලේ ගොඩක් කට්ටිය මේ අර මැප් එක බලලා යන විදිය බලාගෙන තිබ්බේ ඒ ඩේටා ගන්න පුළුවන්. ඒවා අර පබ්ලික් ඩේටා පාවිච්චි කරන්න ඒ පුළුවන් අපිට මේ එහෙම ලයිසන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ.
2: අවශ්‍ය වෙන්නේ. හරි. ඔබට පැහැදිලි ඇති. දැන් මේ එක එක ශේෂ්ඨ වලට අදාළව සිතර හරි අපූර්වට පැහැදිලි කරනවා. මේවට ගිහිල්ලා අපි කොහොමද මේකට කනෙක්ට් වෙන්නේ? එහෙම නැත්නම් අපි කොහොමද මේ ව්‍යාපාර වලට මේක යොදා ගන්නේ? විවිධ ශේෂ්ත්‍රයන් වලට යොදා ගන්න කියන එක තමයි සිතර පැහැදිලි කරමින් ඉන්නේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් මම ඉන්නේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ. සෞඛ්‍ය ශේෂ්ත්‍රයට කොහොමද මේක භාවිතා කරන්න කියන එක පොඩි උදාහරණයක් දෙන්න කියලා කියන්න පුළුවන්. නමුත් අපි හැමෝටම කාල වේලාවත් එක්ක තියෙන වේලාව අනුව ඒක කළමනාකරණය කරගෙන කතා කරමු. ඊට කලින් අපිට තියෙන පොඩි විරාමයක් ගන්න. විරාමයෙන් පස්සේ ආයෙත් නැවත කතා කරමු. අතරේ ඔබේ ගැටලු අපිට එවන්න 0703 93 5 93 7 0703 93 5 93 7 කෝල් කරන්න පුළුවන් 2774 606 2775 285 2775 285 කියන දුරකථන අංක වලට. ඒ වගේම මේ මේ මැසේජ් මේ ප්‍රශ්න සමහර වෙලාවට කනෙක්ට් වෙන්න පුළුවන්. මේව බරපතල වැඩි නිසා අපි අහන්න නැතු ඉන්නුනේ කියලා නෑ. ඔබේ ප්‍රශ්නය ඔබ අහන්න. අපි කතා කරමු. ඉදිරියට කොහොමද මේවා මොකද ඉස්සරහට අපේ දුවල පුතාලා පිට වඩා මේවා ගැන දැනගන්නවා. එතකොට දැම්ම මේවා දැන කියාගෙන ඉස්සරහා සමාජයේන අභියෝග වලට මුහුණ දෙන්නයි අපි සයිබර් ජීන් අපේ මේ වෑයම. අතින් ඒ සඳහා ඔබට සම්බන්ධ වෙන්න කියන ආරාධනා කරනවා. මම අපි ගන්න පුංචි විරාමයක්. උදේ 8:40 යි.

0: අමෘත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අමෘතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමෘතා.

0: දශුඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් ලකනාගෙන උදේ 8 විනාඩි 44යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
1: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි අපි ගැනම කතා කරමු සර්ච් ලයිට්
0: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ කමිෂනය

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න

0: කනත කෙනෙව් දෙයටයි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
4: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත සුවඳින් පිරේවා.
7: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.

0: 8:48 අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජකිරුළ මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනය සෞඛ්‍යයට අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමටත් රජයේ ඒකාබද්ධ අරමුදලට සුජුවම දායක වන ගමන් 2025 අවුරුද්ද විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තය 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෝ එක්කේ වගේම 125ක් ජයගත් ජයග්‍රහකින් 300කට අධික පිරිසක් රුපියල් 110 ජයග්‍රහකින්
1: 5 දෙනෙක්
0: වගේම 110,000කට අධික පිරිසක් යතුරුපැදි රන්කාසි වවුචර්පත් හිමි වාසනාවන්තින් රටපුරා බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ හැකියාව ලැබුණා. ඉතින් 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදල රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරගන්නටත් ලොතරැයියේ ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. ඉතින් මේ වර්ෂයේ අදබන විට තවත් නවවන සුපිරි ත්‍යාගලාභී මහජන සම්පත ලොතරැයියේ පමණක් බිහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබී තිබෙනවා. එහෙමනම් රුපියල් 2,34,00,000කට අධික මුදලක් ආණ්ඩියම්බලම ප්‍රදේශයට ලබා දෙන්නට, ඒ වගේම කෝටි 2ක සුපිරි ත්‍යාගයේ 125 ප්‍රථම ත්‍යාග ත්‍යාග සමගින් අනිකුත් ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය.
1: උදේ 8:49 අපි කතා කරමින් ඉන්නේ සිතිරත් එක්ක. සිතිරත් එක්ක කතා කරන්න
0: මේ සිතිර ඉන්දුල පෙරේරත් එක්ක අපි කතා කරන්නේ පරිගණක ඉංජිනේරු. මේ අපිට මේ අසන්නේ අහලා තිබ්බ මදුසංග ප්‍රශ්නයක්. ඔගොලු දැන් ඌව කතා කරනවානේ. ඔගොලු කතා කරන්නේ AI version එකට command දෙන්නේ, එහෙමත් නැත්නම් AI වැඩ කරන්නේ, AI හදලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවට අනුව. එතකොට අපි සිංහලෙන් වැඩ කරන පුංචි ව්‍යාපාරිකයෝ දැන් ඕගොල්ලෝ බිස්නස් ප්ලෑන් ගැන කතා කරනවා, ලොකු ඒවා ගැන කතා කරනවා. හැබැයි සිංහලෙන් කමාන්ඩ් දෙන්න, සිංහලෙන් අපේ සිතුම් පැතුම් ටික අඳුර ගන්න, සිංහලෙන් මේ ප්ලෑන් ටික හදා ගන්න, කොහොමද AI වලින් අපි වැඩ කරන්නේ? හුඟක් වෙලාවට මේ ළඟක් වෙනකම් සිංහල ටයිප් කළා අපිට ප්‍රශ්න අහන්නත් විදිහක් තිබ්බේ නෑ AI වල කියලා. ඒ අහන ප්‍රශ්නයක් විදිහට අහනවා අපි අසන්නේ. අපිට කියන්නකෝ සිතිල, මොකද්ද ඒකේ තේරුම?
2: මේක ලංකාවේ ගොඩක් අය මුහුණ දෙන ප්‍රශ්නයක්.
0: ඔව්.
2: AI මොඩල් එකක් ගොඩක් ට්‍රේන් කරද්දී පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි දෙය තමයි. හැබැයි මේක නිදහසට කාරණයක් කරගන්න හොඳ නෑ. මේ
0: AI අපිට ඉංග්‍රීසි බැරි ගවුල්
2: පාවිච්චි නොකරින් දැනට තියෙන AI මොඩල්ස් ගොඩක් වෙලාවට සිංහල ඒ වගේම දෙමළ භාෂාවටත් හසුරවන්න පුළුවන් විදියට දියුණුවගෙන යනවා දැනටම. ඒ වගේම අපේ මොරටුවේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ කිහිපයක් දෙනෙක් එකතු වෙලා හදලා තිනවා සිංලාම කියලා එකක්. සිංලාම. ඒක තීන මොඩල් එකක්ම ට්‍රේන් කරලා අරගෙන සිංහල වාක්‍ය මිලියන 10කට අධික ප්‍රමාණයක් එකතු කරලා තමයි මේ මොඩල් එක හදලා
0: තියෙන්නේ.
2: ඒ වගේ දේවල් ලංකාවේ පරීක්ෂකයෝ කරන අතරේ අර දැනට තියෙන AI සුත් මේ සිංහල දෙමළ කියන එක ඒගොල්ලෝගේ මොඩියුල්ස් වලට ඉම්ප්ලිමන්ට් කරගෙන යනවා. ඒකෙදි අපි මුලින්ම කරන්න ඕනේ මේ ව්‍යාපාරිකයෙක් විදිහට අපේ පාරිභෝගිකයගේ ඩේටා තියෙනවනේ, ඒවා ඩිජිටලයිස් කරගන්න ඕනේ අපි. මුලින්ම අපේ ලිපිගොනු විදිහට නම් තියෙන්නේ, අපිට AI එකට ඒ ඩේටා ටික දෙන්න විදිහක් නැහැ. ඒක නිසා මුලින්ම අපි කරන්න ඕනේ මේ ඩිජිටලයිස් කරගන්න එක. ඊට පස්සේ අපිට OCR වගේ ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා, ඒ කියන්නේ ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන් කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරලා අපිට අර සිංහල දෙමළ කෙවිලි මේ ඩිජිටල් කරගන්න, ඩිජිටල් ෆෝමැට් එකකට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි වර්ඩ් එකක් ගත්තොත් එහෙම වර්ඩ් එකේ තියෙන අකුරු විදිහට අර ෆොටෝ එක බලලා එයා AI එකට පුළුවන් අඳුරගන්න මේ කැරක්ටර් මේ තියෙන්නේ මොන අකුරුද කියලා අඳුරගෙන ඒක අපි අර ඩිජිටල් ෆෝමැට් එක
0: يعني ස්කෑන් කරලා හරි ෆොටෝ කරලා හරි ඒක මේ ඔය කියන ටූල් එකට දාලා පුළුවන් අරයට ෆීඩ් කරන්න අපිට. ඒකනේ ඔය කියන්නේ.
2: හා අපි ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් කරා අනගාරික ධර්මපාලතුමාගේ අත් අකුරෙන් ලියපු සාරාණාත් වල තියෙන පිටු 1000කට අධික ප්‍රමාණයක් මේ AI එක පාවිච්චි කරලා අපි ඒක ඩිජිටල් ෆෝමැට් එකක ගත්තා. ඒ කියන්නේ අපිට වුණත් ඒ ඉංග්‍රීසි කියවන්න අමාරුයි. අර වැල් අකුරෙන් වගේ ආදී තියෙන. එතකොට ඒවා අපි AI එක යූස් කරලා ඩිජිටල් ෆෝමැට් එකකට ගත්තා.
0: يعني ඔහු අනගාරික ධර්මපාලතුමා ලියපු වටිනා ලිපි.
2: ඔව්. එයාගේ දිනපොත් සහ සටහන් ඒවා අපි ඩිජිටල්
0: මයිදන ඕක දැන් ඔය දැන් අහන අයට අන්න දැන් උනන්දුවක් ඇති වෙන්න පුළුවන් කියන අනගාරික ධර්මපාලතුමාගේ ලිපි සහ ප්‍රකාශ හරිම අල්පයි අපිට මේ සමාජගත වෙලා තියෙනවා. ඒත් දැන් ඔය කියන තැන මම දැක්ක ඔබේ Facebook පිටුවේ හෝ යම් Facebook පිටුවක ඔගේ පොඩි සාරාංශයක් තියෙනවා. අපිට පොඩ්ඩක් ඒ Facebook පිටුව කියන්න. එතකොට මේ දැන් ඉන්න අපේ මේකට ආස කරන මේක කැමති කට්ටිය එතනට ගිහිල්ලා බලලා නැවත අපේ වැඩසටහනට එයි. මේ මොකද ඒක හරි වටිනවා. කොතනද ගිහිල්ලා මේ version එක අපිට study කරන්න පුළුවන්.
2: Facebook එකේ අපි page එකක් හදලා තියෙනවා. ඒක අනගාරික ධර්මපාල චින්තන කියන නමින් තමයි තියෙන්නේ. YouTube channel එකකුත් හදලා තියෙනවා. ඒ වගේම TikTok page එකකුත් තියෙනවා. ඒක අපි අර අපි digitize කරගත්තු data එයාගේ ඒවෙන් කොටස් අරගෙන අපි ඒක AI voice එකක් use කරලා අපි ඒකට visual එකක් හදලා ඒවයි post කරන්න තමයි අපි මේ page එක හැදුවේ. ඒක තමයි ඒකෙදි අපි කරන්නේ. අර
0: දැන් ඔය ඔබ කියන කතාව මදුෂක දැන් මේ කියන කතාව දැන් අනගාරික ධර්මපාල චින්තන කියලා ඔබ page එකක් හදලා ඒකට TikTok page එකක් හදලා ඊට පස්සේ ඒක ඔය කියන මේ හැම platform එකකටම ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට ඉතිහාසයත් එක්ක දැන් මදුෂංගත් ඉතිහාසයත් එක්ක ලොකු ගනුදෙනුවක් තියෙනවා. ඔහු ගන්නවනේ අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඉතිහාසය අපේ ප්‍රෞඩත්වය අපේ සංස්කෘතිය වගේ දේවල් මේ අනාගතයට ගිහිල්ලා දෙන්න බෑ. ඒව පොඩි අපේ ළමයින්ගේ ඔළුවට දාලා තියෙනවා. මේවා හරි බෝරින් කියන කතාව. මේ ඔබ කියන එකට මම මේන්නේ. ඒ වගේ දැන් ආකර්ෂණීය කරන්න ඔබ ඔය කියන මේ ඒ AI යොදා ගන්න පුළුවන් කියන එක නේද ඔය පැහැදිලි කරමින් ඉන්නේ ඔබ?
2: ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ AI ටෙක්නොලොජි එක අර අතීතේ අනාගතේ එකතු කරන්න පාවිච්චි කරන්න පුළුවන් තැනක් තමයි මේ වගේ දන. ඒකෙදි මීට වඩා දේවල් කරන්න පුළුවන් අපිට. ඒ තිබ්බ අතීතයේ තියෙන කතා අපිට රූප විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ රූප වගේම චිත්‍රපටි වුණත් හදන්න පුළුවන්.
0: ඔව් අපි දැක්ක මට මේ හරියට නම මතක නැහැ. ඔබට මම මතක නම් මතක් කරන්න අර අපේ කෙනෙක් එයාගේ ඒ version එකකින් ගිහිල්ලා අපි හිතමු රුවන්වැලිසෑය හදන වැඩබිමට ඔහු යනවා. ඒ කාලේ වෙච්ච එක ඔහු ප්‍රතිනිර්මාණය කරනවා. ඒක අතීත කතාවක දේව උපත් කතා. එතකොට බුද්ධ චරිතය මේ වගේ දේවල් ඔහු අර එතනට ගිහිල්ලා එතන ඉඳන් විස්තර කරනවා.
1: ඉතිහාසයේ යම් යම් සිද්ධි එලාර දුඩු ගෙමුණු යුද්ධයේ මේ ආශ්‍රිතව ශ්‍රී ලංකාව එක්සත් කිරීම මේ වගේ කාරණා සම්බන්ධයෙන් AI generate කරපු videos අපි දැක්කා. ඒකේ දෙබස් එකම නේ. මිනිහෙක්ට මේක බලන කෙනෙක්ට දරුවෙක්ට යම්කිසි අදහසක් ගන්න පුළුවන් විදිහට නිර්මාණාත්මකව අපේ ඉතිහාසය ali අරගෙන ආව. අර ඔබතුමා කියපු එක කෑල්ලක් මට මතක් වෙන අපේ මේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමා සරත් කුමාර පෙරේරා මහත්තයත් මේක ෂෙයා කළ තිබුණා. සහ එතුමා මටත් පෙන්නනවා. දැන් වෙනගාරික ධර්මපාලතුමාගේ හරි අපැහැදිලි කතාවක් තිබුණා. හරි. ඒකත් මම දැක්කා ඊට පස්සේ සමාජ මාධ්‍ය තුල මේක සංසරණය වෙනවා. මේ ඒක ෆිල්ටර් කරලා අරගෙන ඒකේ තිබිච්ච අහන් ඉන්න බැරි කොටස් ටික ගානට ෆිල්ටර් කරලා AI වලින් ඒක අලුතෙන් ජෙනරේට් කරනවා. දැන් හරි සුපැහැදිලි හඬක් නිර්මාණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මේවා පවා AI වලින් අපිට අත් කරගන්න පුළුවන් වාසි නේද සිත්‍ර?
2: ඔව් අනිවාර්යයෙන්. ඒකෙදි අපි පාවිච්චි කරේ AI ෆිල්ටරින් කියන මෙතඩ් එක. ඒකෙදි අර නොයිස් කැන්සලේෂන් කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම අර වොයිස් එක ඉස්මතු කරන්න අපි AI ෆිල්ටර්ස් පාවිච්චි කරලා තියෙනවා. ඒකෙදි AI ඒ වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර වලටත් ඒගොල්ලෝගේ මාකටිං වලට වීඩියෝස් හදා ගන්න, කියන්නේ සෝෂල් මීඩියා වල පෝස්ට් කරන්න අවශ්‍ය මාකටිං වීඩියෝස් හදා ගන්න, මාකටිං පෝස්ට් හදා ගන්න. දැන් තියෙන ටෙක්නොලොජි එකත් එක්ක කෙලිම සිංහල භාෂාවෙන්ම අර පෝස්ට් එක අපිට ජෙනරේට් කරගන්න පුළුවන් ඉතින්.
1: ලංකාවේ AI තාක්ෂණයේ අපි දැන හෝ නොදැන මේ වෙනකොටත් භාවිත කරමින් ඉන්නවා. දැන් අපි අර මුල්ම දැකපු AI නෙවෙයි රනිල් දැන් තියෙන්නේ.
0: ඔව්.
1: මුලින්ම දැක්කේ අපි මොනවා හරි ටිකක් අසභ්‍ය වචන ටිකක් කියවෙන එහෙම වීඩියෝස් ටිකක්.
0: ඒක අපි AI කියලා අඳුරගන්නේ සිතර අපේ මහා සමාජය AI කියලා අඳුරගන්නේ, කියන්නේ මේකට අර ෆ්‍රෙන්ඩ්ලි නැති අයත් අඳුරගන්නේ අර පොඩි විහිළු කතා ටිකක්. එහෙම නැත්නම් අර මේ හොඳ නැති වචන ටිකක් සමාජගත
1: දෙපිට කැපෙන
0: වචන ටිකක්. ඒව තමයි AI වලින් කරන්න පුළුවන් කියලා අපි අඳුරගන්නේ. අපි හැමදෙස්සෙම අල්ලගන්නේ නැට්ටෙන්නේ. ඕන එක නැට්ටෙන් අඳුරගන්න.
1: එහෙම අල්ලගෙන වැඩේ වරද්දගෙන හිටියා. හැබැයි දැන් අපි දැනුවත් හෝ නොදැනුවත් ටිකින් ටික ඇවිල්ලා අපි දැන් හරි ලේසි දැන් අපි ඉන්නේ පෝස්ට් එකක් හදාගන්න ඕන නෝ නම් අපිට අගල්ලා AI ට කියනවා මට මෙන්න මේ තොරතුරු ඇතුරේ එකතු කරලා මට පෝස්ට් එකක් හදලා දෙන්න. මට කාට හරි බර්ත්ඩේ එකට විෂ් කරන්න ඕන නම් දැන් ඉස්සර වගේ අපි දඟල ඉන්නේ නැහෙනි. අදාළ කෙනාගේ ෆොටෝ එකක් දීලා අපි කියනවා මට මේකට ලස්සන දෙවිශ් එකක් හදලා දෙන්නේ. හැමදේම අපිට ජෙනරේට් කරගන්න පුළුවන් මන්ටමට ඇවිල්ලා තියෙනවා දැන්. සහ අනිත් එක ඔබට යම්කිසි ගේවීමක් ඇතිනේ සිතිර. ලංකාවේ AI භාවිතය එක්තරා වයස කාණ්ඩයකට සීමා වෙලා දෙනවා. එහෙම නැත්නම් වයස් ભેදයෙන් තොරව දැන් හැම කෙනාම AI වට එකතු වෙමින් තියෙනවද? කොහොමද ඔබට විශ්වවිද්‍යාල මට්ටමින් තියෙන කියවීමේ සම්බන්ධයෙන්?
2: එහෙම වයස් ભેදයක් නැහැ AI පාවිච්චි කරන්න. ඒක නියාමනය කරන්න අවශ්‍යයි. හැබැයි හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් විදියට තමයි AI තියෙන්නේ.

0: පේනදිගෙනෙක්
1: අහන්නකොට අහන්න ඒ වගේ හැමෝම ඉන්ක්ලූසිව් වෙන විදියට තමයි ඒයි දැන් දියුණු වෙගෙන යන්නේ.
2: හරි, අපි සිසිර ඉන්දුල පෙරත් එක කතා කරමු. තව බොහෝ දේ දිනව ඔහුගෙන් දැනගන්න අපි ඉක්මන ප්‍රෝති විරාමයට ගිහිල්ලාමු. ඊට පස්සේ නැවත කතා කරමු.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: පෙරවරු 9යි විනාඩි 1යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ස්වාධීන රූපවාහිනී සේවයේ 47 වසරක අභිමානය සමරමින් මහා සංඝරත්නය උදෙසා දානමය පුණ්‍ය කර්මයක් උදෑසන සිදු කෙරුණා. ඒ බත්තර මුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාල පරිශ්‍රයේදී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයේ නරතුරුවයි අද උදෑසන මහා සංඝරත්නය වෙනුවෙන් මෙලෙස දානමය පුණ්‍ය කර්මය පැවැත්ුණේ. ඒ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා සහ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ

0: ඒ 47 වැනි සංවත්සරය වෙනුවෙන් පසුගිය දිනවල වැඩසටහන් රැසක් පැවැත්ුණා. ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවේ මේ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. රජය මෙම ගැසට් පත්‍රය ඊයේ නිකුත් කළා. ඒ අනුව යෝජිත නීති සම්පාදනය මගින් ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතයි. මාධ්‍ය ශ්‍රේෂ්ඨයේ නිරතව සිටින වෘත්තිකයන් සඳහා ඉහළ ප්‍රමිතීන් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාම අරමුණ කරගනිමින් මෙම ආයතනය ස්ථාපිත කර තිබෙනවා. ඉරානය ගල්ෆ් කලාපයේ ඇමරිකා හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා. මිසයිල් සහ ඩ්‍රෝන් යාන යොදා ගනිමින් සතුරු කඳවුරු වෙත ප්‍රහාර එල්ල කළ බවයි ඉරාන් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කළේ. කුවෙට් සහ බහරේනිය වෙත මිසයිල් ප්‍රහාර 7ක් එල්ල කර තිබෙනවා. ඇමරිකාව සඳහන් කළේ ප්‍රහාර සඳහා භාවිත කළ ඉරානයේ ඩ්‍රෝන් යාන 4ක් වෙඩි තබා බිම හෙළූ බවයි. ඕමානයේද ප්‍රහාර එල්ල කරන බවට ඉරානයේ අනතුරු අඟවා තිබෙනවා. ඒ සමග වෙඩි ප්‍රහාර එල්ල වූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලින් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
1: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: උදේ 9යි විනාඩි 10 වෙලා අපි සිතිර ඉඳුලත් එක්කලා කතා කරමින් මේ කතා කරන්නේ AI කොහොමද ව්‍යාපාර සම්බන්ධයෙන් යොදා ගැනීම සිදු කරන්න පුළුවන් ව්‍යාපාර ප්‍රවර්ධනයේ ව්‍යාපාරයක් දියුණු කර ගැනීම සඳහා AI තාක්ෂණය කොහොමද අපිට උපකාරී වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ප්‍රවීණ පරිගණක ඉංජිනේරුවරේ තරුණේක් සිතිර ඉතින් සිතිර දැන් අපි AI ගැන ගොඩක් දේවල් කතා කළා මට තියෙනවා සිතිරගෙන් මෙන්න මෙහෙම කාරණාවක් දැනගන්න විශේෂයෙන්ම දැන් පාරිභෝගික සේවාවන් සඳහා AI යොදා ගැනීම විශේෂයෙන් චැට්බොට් කෙනෙක් වගේ යොදා ගන්නවා නම් කොහොමද පාරිභෝගිකයාට මේ යන්ත්‍රයක් සමග කතා කරනවා කියන කෘතීම හැඟීම වෙනුවට ඒක වඩාත් මානුෂීය මේ මිනිස්සයා කතා කරන්නේ හරි ආදරණීය විදිහට කියන එක දැනෙන්න බෑ මමයි සිතිරයි දෙන්න කතා කරොත් එහෙම යන්ත්‍ර කතා කරනවා වගේ ඒක ඇතුලේ මොන හරි පණිවිඩයක් කියන්න පුළුවන් හැබැයි අර අපිට දැනෙන්නේ නැහෙනි ඉතින් එහෙම දැනෙන බොට්ල නිර්මාණය කරගන්න පුළුවන්ද එහෙම මානුෂීය හැඟීම් කෙනෙක්ගේ දුක වේදනාව සමහර වෙලාවට එයාගේ මෝඩ් එක ටිකක් තරහ ගිය කස්ටමර් කෙනෙක් එන්න පුළුවන් එහෙම නැත්නම් හරි අවබෝධය අඩු කෙනෙක් එන්න පුළුවන් ඒ කෙනාව අඳුරගෙන එයාට අවශ්‍ය විදිහට ට්‍රීට් කරන්න පුළුවන් බොට්ලව හදාගන්න පුළුවන්කම තියෙනවද AI හරහා
1: ව්‍යාපාරයකට නිතරම එන ප්‍රශ්න ටිකක් තියෙනවනේ ප්‍රයිස් එක කීයද ඩිලිවරි තියෙනවද ලොකේෂන් එක කොහමද ඕපන් වෙන්නේ කීයටද අනේ වගේ ප්‍රශ්න සේවතාවත් උත්තර දෙන එක අපිට AI chatbot කෙනෙක් පාවිච්චි කරලා ස්වයංක්‍රීය කරන්න පුළුවන්. එතකොට ඒ වගේම පැය 24ම සේවාවක් ලබා දෙන්න පුළුවන්. දැන් කස්ටමර් සර්විස් එකකදී shift දෙකකට තමයි මේ ගොඩක් වෙලාවට සේවකයෝ ගෙන්නන්නේ. ඒගොල්ලන්ට අර පැය 24ම වැඩ කරන්න අමාරු නිසා. ඒ වගේම සමහර ඒවෙදී රෑට ආස කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වගේ වෙලාවක කස්ටමර්ට කස්ටමර් කෙනෙක් රෑ 12ට 11ට වගේ මැසේජ් එකක් දැම්මොත් ඒ වෙලාවෙම රිප්ලයි යන විදිහට අපිට චැට්බොට් කෙනෙක් හදාගන්න පුළුවන්. මේකෙදි ගොඩක් ලංකාවේ ආයතන පාවිච්චි කරන දෙයක් තමයි මේ රූල් බේස් චැට්බොට් කියන එක. ඒකෙදි පාරිභෝගිකයට සමහර වෙලාවට වදයක් වෙන්න පුළුවන්. අපි අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නේ.
0: ඔව් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා ඒක.
1: ඔව් ඒකෙදි කියන්නේ අපි මොන කොහොම ප්‍රශ්නේ වෙනස් කරලා ඇහුවත් අර එයා දන්නේ මේ වර්ඩ්ස් ටික තියෙනවා නම් මේ උත්තරේ දෙන්න කියන එක තමයි එයා දන්නේ. ඒක පාරිභෝගිකයන් කේන්ති කිහිල්ලා අපේ ව්‍යාපාරයෙන් අයින් වෙන්නත් ඉඩ තියෙනවා. ඒකට දැන් හොඳම ක්‍රමය තමයි natural language processing කියලා තාක්ෂණයක් තියෙනවා. ඒකෙදි අපිට පුළුවන් අර පාරිභෝගිකයාගේ හැඟීම තේරුම් ගන්න sentiment analysis කියලා ඒ තාක්ෂණය අපි එක පාට් එකක් විදියට පාවිච්චි කරනවා. ඒකෙදි AI එකට පුළුවන් අර පාරිභෝගිකයාගේ හැඟීම තේරුම් අරගෙන ඒකට අදාළව උත්තරයක් නිර්මාණය අලුතෙන්ම නිර්මාණය කරන්න. අලුතෙන්ම නිර්මාණය කරලා දෙන්න. මේකෙදි ගොඩක් වෙලාවට දැන් ඒ මිනිස්සුකුයි AI එක අඳුරගන්න බැරි තරමටම ඒක හොඳට ගන්න පුළුවන්. ඒ වුණාට වගකීමක් තියෙනවා මේ ඒක පාවිච්චි කරද්දී මම AI සහායකයෙක් කියන එක අනිවාර්යෙන් කියන්න ඕනේ. මොකද පාරිභෝගිකයාගේ විශ්වාසභාවය ඇති කරන්න. නැත්තම්
0: දැන් ඔය Siri වගේ එකක් ගත්තමත් ඔය කියන AI bot තාක්ෂණයද පාවිච්චි වෙන්නේ තරත්.
1: දැන් පාවිච්චි වෙන්නේ ඒක. ඉස්සර අර මම කලින් කිව්වා වගේ AI rule based chatbot තමයි සිරියලත් පාවිච්චි කරේ. ඒ වුණාට දැන් පාවිච්චි කරනවා මේ sentiment analysis කියන එක ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඒගොල්ලෝගේ Siri එකේ පාවිච්චි කරනවා, Google ලගේ Gemini, ඊට පස්සේ ChatGPT voice එකේ පාවිච්චි වෙනවා. ඒ වගේම Android වල මම හිතන්නේ තියෙන Google ලගේ ඒගොල්ලෝගේ chatbot කෙනෙක් ඉන්නවා. ඒ ඔක්කොම පාවිච්චි වෙනවා.
0: දැන් අපි මේ විදේශ රටවල් වලට ගියාම ටිකක් දියුණු. ඒ රටවල් වල මේ පිළිගැනීමේ නිලධාරීන් නිලධාරණියන් වෙනුවට ගොඩක් වෙලාවට අපි දැකලා දිනවා දැන් දැන් වල බොට්ල නිර්මාණය කරලා තියෙනවා. අපිට ඕනනම් එයාගෙන් ගිහින් අහන්න බුණා මම මෙතන ස්මෝක් කරාට කමක් නැද්ද? ඒ වගේ ගොඩක් වෙලාවට මේ බෝඩ් ගහලා නැහැ නෝ ස්මෝකින් ස්මෝකින් ඒරියා වොෂ්රූම්ස් එ මොනවත් එහෙම බෝඩ්ස් වලින් පෙන්නනට වඩා ඒගොල්ලෝ දැන් තාක්ෂණේ පාවිච්චි කරලා දෙන රොබෝට්ස් වල ඉන්නවා. අපිට ගිහිල්ලා එයාගෙන් අහන්න බුණා මට යන්න ඕනේ වොෂ්රූම් එකට කොයි හරි තියෙන්නේ අපිට පාර පෙන්නනවා. හරි මානුෂීයයි අපිව තේරුම් අරගෙන කතා කරන නිසා අර දැන් අපි ගුවන් දුර්වලක වගේ සිතිර ඉන්නකොට අපිට තියෙනවනේ ලොකු ප්‍රශ්නයක්. අපි දන්න කෙනෙක් නැහැ, අපිට කතා කරන්න කෙනෙක් නැහැ, අපි අපේ ගුවන් යන ඉඳගම් පැය 3-4ක් එයාපෝර්ට් එක ඇතුලේ ඉන්න ඕනේ. ඉතින් එහෙම වෙලාවට මේ බොට්ලගෙන් හම්බෙන සර්විස් එක මේ ඒක වෙන ෆීල් එකක් තියෙන්නේ. ඉතින් මේ තාක්ෂණය ඇතුලේ ඇත්තරම කොහොමද මේ මානුෂීය බව ඇතුළත් කරලා තියෙන්නේ? ඒකටත් ඩේටා ප්‍රමාණය වැඩි කිරීමද කරලා තියෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අපි කොච්චර කියවත් මේ බොට් කෙනෙක්නේ, මේ සැබෑ මනුස්සයෙක් නෙවෙන්නේ. යට ලේන් මස් නහර තියෙන ඔබ මම වගේ හුස්ම ගන්න කෙනෙක් නෙවෙයි. හැබැයි එයාට කොහොමද අපේ හැඟීම් දනවන්නේ? මෙයා හරි වෙහෙසින් ඉන්නේ, මෙයා එහෙම නැත්තම් ටිකක් පීඩනයකින් ඉන්න කෙනෙක්. සමහර විට මෙයාගේ පළවෙනි ගුවන් ගමන වෙන්නේ නැති, මෙයා ටිකක් බයෙන් ඉන්න කෙනෙක්. එයා ඒ නිසා ගොඩක් දේවල් අහනවා. ඒක තේරුම් ගන්න කොච්චර ප්‍රමාණයක් විතර ඩේටා එකතු කරන්න ඕනද? කොහොමද මේ මානුෂීය භාවය ඇති කරන්නේ බොට් කෙනෙක්ට?
1: මානුෂීය භාවය ඇති කරන්න බෑ. අපිට ඒකට ආසන්නයට යන්න තමයි පුළුවන්. ඒ වගේ වෙලාවකදී දැන් කිව්වා වගේ බොට් කෙනෙකුට අපි AI එක මොඩියුල් එකක් නෙමෙයි පාවිච්චි
0: කරන්නේ.
1: අර විෂන් එකට එක මොඩියුල් එකක්, ඊට පස්සේ ස්පීච් එකට එක මොඩියුල් එකක්, ඊට පස්සේ නැවිගේට් කරන්න එයා ඇතුලේ නැවිගේට් කරන්න තව මොඩියුල් එකක්. ඒ වගේ මොඩියුල්ස් ගොඩක් එකතු කරලා තමයි මේ බොට්ලව හදන්නේ. එතකොට ඒකෙදි මානුෂීය භාවය ඇති කරන්න අපිට ඩේටා ප්‍රමාණය අත්‍යවශ්‍යයි. ඒ වගේම අර ටෙස්ට් කරලා බලනවා අපි මේ එක එක සිනාරියෝස් වලට. දුක කස්ටමර් කෙනෙක් આવුත් මෙයා කොහොමද රෙස්පොන්ඩ් කරන්නේ කියන්නේ. එහෙම කරලා ඒකෙන් එන අවුට්පුට් එක මත අපි එරර් එක රේට් එක තීරණය කරනවා. එරර් රේට් එක තීරණය කළා ඒකෙන් අපි ආයේ ට්‍රේන් කරන්න අවශ්‍යද, අපේ දැන් තියෙන තත්ත්වය ප්‍රමාණවත්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. එහෙම කළා තමයි සෙන්ටිමන්ට් ඇනලිසිස් එකේදී අපි කරන්නේ.
0: AI වලට මොනවද කරන්න බැරි නේද දැන්? ඉතාම සාර්ථක මට්ටමේ තියෙන බොට්ස්ලා අදත් ලෝකය තුල ක්‍රියාත්මක වෙනවා. මම දැක්ක මේ ලංකාවේ මනුබුණ ගැහුණු එක්තරා ඉංජිනේරුවෙක්, ඔහු තමයි ලෝකයේ විශාලතම පතල් වලට, එහෙම නැත්නම් අර ආකර ඇතුළට බහින ස්වයංක්‍රීය වාහනවලට අවශ්‍ය කරන පද්ධති නිර්මාණය කරන ඉංජිනේරුවරයා ලංකාවේ අපේ කෙනෙක්. ඉතින් මේ රියදුරන් රහිත මහවිශාල ට්‍රක් රථ, මේ ග්‍රැෆයිට් වගේ දේවල් ගේන්න අඩි දහස් ගානක් යටට යනවා. හරි, රියදුරෙක් නැතිව ඒ මාර්ගයේ වාහනයක මෙච්චර ලෝඩ් එකක් පටවගෙන ඉන්න AI තාක්ෂණය කොයිතරම් ඵලදායීව වුන් යොදාගෙන තියෙනවද ලෝකේ සියලු දේවල් වලට? සමහරලාට අපිට ළඟා වෙන්න බැරි තැන් වලට, සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න බැරි දේවල් AI හරහා අද කරවගන්න පුළුවන් තැනට මේක දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව තමයි අපි හරි ආඩම්බරෙන් කතා කරන්නේ. මේ තාක්ෂණය මේ වෙනකොට සාමාන්‍යයෙන් ලංකාවේ තුලත් ක්‍රියාත්මක වෙමින් පවතිනවද සිද්ද? කොහොමද අපි ඔය කතා කරන මේ බොට් කෙනෙක්ගෙන් අපි දැනට වැඩ ගනිමින් ඉන්න මොන හරි ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවද අපේ රට ඇතුලේ?
1: ලංකාවේ හොටෙල්ස් වල ක්‍රියාත්මක වෙනවා මේ රොබෝලා.
0: ඒ වගේ ලොබි රොබෝට්ස් ලා, එහෙම විදියට
1: ඒ ලොබි රොබෝට්ස් ලා සහ අපේ කාමරයට ගෙන්ව ගන්න පුළුවන් කැම තියෙන ඒක, ඒ වුණාට අර ලොකුවට ව්‍යාප්ත වෙලා නැහැ තාම ලංකාව ඇතුලේ. ලංකාව ඇත්තටම කිව්වොත් ප්‍රාථමික මට්ටමේ තමයි ඉන්නේ ලෝකයේත් එක්ක කම්පයා කරලා බැලුවම.
0: ලංකාව ලෝකයේත් එක්ක බලද්දී යම් පසුබෑමකින් මේ ගැඹුරන. හැබැයි විශ්වාස කරනවා දැන් බොහෝ සයින් පිරිසක් විශේෂයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන එහෙම ලබන්න තරුණ කණ්ඩායම් තෝරගන්න විශේෂයන් අතරේ AI දැන් අනිවාර්ය අංගයක් බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ විෂය ධාරාව ඇතුළට ඔවුන් AI තාක්ෂණය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේ උවමනාව හඳුනාගෙන තියෙනවා. අපි ටිකක් කතා කරමු AI වල තියෙන ප්‍රතිලාභ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, එහෙම නැත්නම් එහි මැන බැලීමක් කරන්න පුළුවන්ද කියන එක. විශේෂයෙන්ම ව්‍යාපාරිකයෙක් AI සඳහා යම්කිසි මුදලක් කාලයක් ආයෝජනය කරන්න කලින් තමන්ට ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභය මොකක්ද කියලා කල්තියා දැනගන්නේ කොහොමද? මේක අපිට තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මම මගේ ව්‍යාපාරය සඳහා AI කෙනෙක්ව පාවිච්චි කරලා අන්තිමට ඒකෙන් මට ලාභයක් ලැබෙන්නේ නැත්නම් මම ඒ සඳහා වැය කරන කාලය සහ ශ්‍රමය මගේ මුදල් අපරාධින සිතර. අපිට ඒක කලින් කියවා ගැනීමේ හැකියාවක් තියෙනවද? මට මේ වැඩේට මෙච්චරක් ආයෝජනය කළාට කමක් නැහැ, මේකෙන් මට ලැබෙනකොට මෙන්න මෙච්චර ප්‍රතිලාභ ප්‍රමාණයක් ලැබෙනවා. ඒ කියවා ගැනීම කොහොමද අපි සකස් කරගන්නේ?
1: මුලින්ම AI පාවිච්චි කරන්න යනකොට කුඩාවට පටන් ගන්න ඕනේ. කොහොමද එක පාට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ නැතුව පොඩි දෙයකින් පටන් ගන්නවා. මම දැකලා තියෙනවා මේ සමහර වෙන්ඩර්ස්ලා ඉන්නවා ලොකු ප්‍රසන්ටේෂන් එකක් කරාම ලස්සනට ලක්ෂ ගණන් දීලා මුළු සිස්ටම් එකම ගන්නවා ඒගොල්ලෝ. මේක කරන්න හොඳ නැහැ. මුලින්ම පොඩියට පටන් අරගෙන පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඊට පස්සේ අර ව්‍යාපාරයේ අඳුර ගන්න ඕනේ අපි මේ මොනාටද වැඩියෙන්ම සල්ලි නාස්ති වෙන්නේ. ඒ වගේම අර සේවකයෝ කරන්න අක්කමැති වැඩමුණාද අන්න ඒවා අඳුරගත්තර පස්සේ මාස තුනක් විතර යනකම් අපි මේ AI පාවිච්චි කරලා අර වැඩ ටික කරලා බලන්න ඕනේ මේ අපිට කාලය සහ මුදල් කොච්චර මේ ඉතුරු වෙනවද කියලා. එතකොට මේ ඒකෙදි මූල්‍යමය ප්‍රතිලාභය මනින්න ඕනේ අපි අපි වියදම් කරපු ගාණ නෙමෙයි අපිට ඉතුරු වෙන පැය ගාණ සහ ඒකෙන් වෙච්ච වැරදි ප්‍රමාණය අඩු වෙච්ච ගාණ. එතකොට පයිලට් ප්‍රොජෙක්ට් එක සාර්ථක වුණොත් එහෙම අපිට පුළුවන් මුදල් තව ආයෝජනය කරලා අරක ස්කේල් අප් කරගන්න. එතකොට මම නිර්දේශ කරන්නේ මේ ශේෂ්ත්‍ර හතරට මුලින් ආයෝජනයක් කරලා බලන්න කියලා. මුලින්ම සෝෂල් මීඩියා මාකටිං වලට Facebook පෝස්ට් අයිඩියා එකක් හදාගන්න, කැප්ෂන් එකක්, වීඩියෝ ස්ක්‍රිප්ට් එකක් හදාගන්න, නැත්නම් හැෂ්ටැග් වලට වගේ දේවල් වලට විනාඩි කිහිපයකින් අපිට AI එකක් පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට කස්ටමර් සර්විස් වලට WhatsApp, Facebook Messenger වගේ නිතරම අහන ප්‍රශ්න අපිට ඔටෝමේට් කරලා පිළිතුරු දෙන්න හදාගන්න පුළුවන්. ඊළඟට අපිට යූස් කරන්න පුළුවන් content creation වලට ව්‍යාපාරික ලිපි, product වලට description හදාගන්න, ඊපස්සේ emailing campaigns, advertisement වලට අපිට AI පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට පුළුවන් අපිට data analysis වලට පාවිච්චි කරන්න. අපේ sales data වැඩි කරගන්න මොන නිෂ්පාදනද වැඩියෙන් සේල් වෙන්නේ, මොන නිෂ්පාදන අඩුවෙන් සේල් වෙන්නේ, ඊට පස්සේ seasonal trend, ඒ කියන්නේ විශේෂ කාලයකට විතරක් සෙල් වෙන ප්‍රොඩක්ට් අඳුරගන්න. මෙන්න මේ හතරෙන් අපිට මේ ROI එක ඉක්මනින් බලාගන්න පුළුවන් ශේෂ්ත්‍ර හතර.
0: අපි කතා කරමු, මේ කතා කරන්නේ සිතිර ඉන්දුල පෙරේරා කියන ලංකාවේ තරුණ දක්ෂ පරිගණක ඉංජිනේරුවරයෙක් එක්ක AI තාක්ෂණයේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙක් එක්ක, වගේම තමන්ටම කියලා ආයතනයක් එහෙම නැත්නම් සමාගමක් නිර්මාණය කරගත්ත දක්ෂ ව්‍යවසායකයෙක් එක්ක අපි කතා කරමින් ඉන්නේ. රනිල්, අපිට තව ඉස්සරහට කතා කරන්න තියෙන ගොඩක් කාරණා, විශේෂයෙන් AI භාවිතය ඇතුළේ කොහොමද කෙනෙක්ගේ ව්‍යාපාරය ගොඩ දාගන්නේ, කොහොමද කෙනෙක් තමන් කරන ව්‍යාපාරයේ ව්‍යාපෘතිය සාර්ථකත්වය මෙත ළඟා කර ගැනීම සඳහා AI පාවිච්චි කරන්න ඕනේ කියන කාරණේ. ඉතින් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඔබට යොමු කරන්න පුළුවන්කම තියෙනවා. අපි දුරකථනක මතක් කළෙමු.
2: ඔව්, 0703935937 අපේ WhatsApp නම්බර් එක අපි විවෘත කරලා තියෙනවා. අපි දුරකථනංකත් තියෙනවා 2774606 කියන දුරකථනංක, 2775285 කියන දුරකථනංකේ. ඊතර අපිට තියෙන පණිවිඩයක් මතක් කරන්න, 800 වසකටත් වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියදුන් ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයේට, සෞඛ්‍ය අධ්‍යාපනයේට මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාපද අරමුදලට ඍජුවම දායකත්වයේ දක්වන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තින් 12ක්, සුපිරි මෝටර රථ හිමිකරුවෙක්, සුපිරි ලක්ෂ 25 ජයග්‍රාහකයෝ 300කට අධික පිරිසක්, රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක්, ඒ වගේම යතුරු පැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තින් රටපුරා බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජ ඒකාපද අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්න ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබී තිබුණා. ඉතින් මේ වර්ෂයේ අදවන විට තව නවවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයි පමණක් බිහි කරන්නට හැකියාව ලැබී තිබෙනවා. ඒ කියන්නේ රුපියල් 2,34,00,000කට අධික මුදලක් ආණ්ඩියම්බලම ප්‍රදේශයට ලබා දෙන්නටත් මහජන සම්පතට පුළුවන් වුණා. ඉතින් සුපුරුදු පරිදි කෝටි දෙකේ සුපිරි ත්‍යාගය, රුපියල් 125 ප්‍රථම ත්‍යාග, ලක්ෂයේ ත්‍යාග සමගින් අනිකුත් ත්‍යාගත් ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔයාට වැය වෙන්නේ රුපියල් 40,000ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය.
0: උදේ 9:00 විනාඩි 25යි.
3: විශ්වනාති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: පැතිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: ලකනත් එකෙන් යොද 9යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නලා උසස් නිෂ්පාදනයේ උසස් තත්ත්ව සහතිකෙන් නැවුම්ම නැවුම් අපේම රසයේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
3: විනාඩි 31යි වෙලාව. අපි සයිබර්ජෙන් අහගෙන ඉන්න වෙලාවේ මතක් කරන ඕනි ඊයේ දවසේ දිනුම් මැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ජයග්‍රහයි ප්‍රතිඵල ටික මොනවද කියලා අපි නැවත වරක් සුබ දවසක් ලොතරැයියේ වාසනාවන්ත ලග්නයේ කටක වාසනාවන්ත අංක 559 සහ 66 කටක 559 66 NLB ජයලොතරැයියේ S ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 6963 S 6963 අද සම්පත ලොතරැයියේ ජයග්‍රහය අංක රටාව 755 755 අඳානේ තුලා ලග්නය වාසනාවන්ත අංක 6911 සහ 43 තුලා ලග්නය 6911 43 දන නිදානේ ඊ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 51658 සහ 66 ඊ 51658 සහ 66 මෙගාපව ලොතරැයියේ ආර් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකය අංක 2 වාසනාවන්ත අංක 155 62 සහ 80 ආර් තමයි ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාදාංකය අංක 2 වාසනාවන්ත අංක 155 62 සහ 80 ගොවිසිතේ L ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 12 30 59 සහ 63 L 12 30 59 63 ගොවිසිතේ ජයග්‍රහී අංක. ඊට පස්සේ මහජන සම්පතේ අංක J 15.575 J 15.575 තමයි වාසනාවන්ත අංක. උනාදත් වැඩි වැඩියෙන් දකින්න තැන ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් මිලද ගන්න ඔබේ වාසනාව අනිවාර්යෙන් මේ ලොතරැයි වල තියෙන්න පුළුවන්.
0: අපි මේ ලොතරැයි ප්‍රතිඵල මතක් කළා වගේම මේ කතා කරගෙන ඉන්නෙත් රටක් විදිහට අපිට ඉස්සරහට යන්න තියෙන පාරක් ගැන රණිල්.
3: ඔව්.
0: රටක දියුණුව කියලා කියන්නේ අලුත් වෙන තාක්ෂණයේ මේ අප්ඩේට්ස් ඔක්කොම අරගෙන අපි ඉදිරියට ගමනක් යන්න සැලසුම් සකස් කරන එකනේ. දැන් AI තාක්ෂණය ලෝකේ ජනප්‍රිය වෙන්න පටන් ගන්නකොට අර ඕනෑම දෙයක් ජනප්‍රිය වෙනකොට එහෙම තමයි. ඔබට මතක නම් ටයිප්‍රයිටර් එක වෙනුවට කම්පියුටර් ගේනකොට ඔෆිස් වල වැඩ කරපු ගොඩක් අය කිව්වා මේක මහා මරාලයක්, මේක නිසා අපේ රැකියාවට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා, පරිගණක තාක්ෂණයේ දියුණුවට පස්සේ අපිට රැකී රක්ෂා හිමි වීමේ අවධානමක් තියෙනවා, ඒ නිසා අපි මේකට විරුද්ධ වෙනවා.
3: ලොකු බිල් එකක් ආවා.
0: ලොකු බිල් එකක් ආවා. ඊපස්සේ ඔන්න ඔහොම ඔහොම හැම අලුත් දෙයක් එන හැම වෙලාවකම ඔය බිල්ලා නිර්මාණය වුණා. හැබැයි දැන් AI වගේ ටූල් එකක් දියුණු වෙනවා කියනකොට නම් මිනිස්සුන්ට පොඩ්ඩක් ඇත්තට මේක දැනෙන්න පටන් අරගෙන තියෙනවා නේ. මොකද 10 දිනක් කරපු වැඩේ දැන් එක්කෙනෙක්ට කරන්න පුළුවන්. හරි, 10 දිනක් කල්පනා කරපු වැඩේ දැන් තනි මනුස්සෙක්ට කරගෙන යන්න පුළුවන්. අනිත් එක ඉතාලම අඩු මුදලකට මේ AI ටූල්ස් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් AI වලින් දේවල් අපිට නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ ඔක්කොමත් එක්ක කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපේ රස්සාවට පාර වදින්නද මේ යන්නේ? අපේ රැකී රක්ෂා ටික හිමි වෙලා යයිද? මෙහෙම සැක සංකාවක් එක්ක ඉන්න කොට සිතිර කවුරුත් AI ග්‍රහණය කරගන්න කැමති වෙන්නේ නැහනේ. මම කැමති නැහනේ මගේ බඩට පාර වදින දකින්න. ඇත්තටම එහෙම දෙයක් තියෙනවා. AI දියුණු වීම ඇතුලේ මිනිස්සුන්ට රැකී රක්ෂා හිමි වෙයි, ඔවුන්ගේ ආර්ථිකේ කඩාවැටේ, එහෙම අවධානමක් තියෙනවද?
4: හා, රැකියා නැති වෙයි කියන බය සම්පූර්ණ සාධාරණයි. ඒක රැකියා නැති වෙන්නේ නැහැ කියන්න කියනවට වඩා AI රැකියා අහිමි කරන කරන්නේ නැහැ කියන්න බෑ.
3: ගේම කියන්න බෑ, එහෙම වෙන්න පුළුවන්. යම් බලපෑමක් තියෙනවා, ඒ කියන්නේ බොරුවක් නෙවෙයි ඒක.
4: හැබැයි ඇත්තරම වෙන්නේ AI දන්නේ නැති එක්කෙනෙක්ව AI දන්නේ කෙනෙක්ගෙන් රීප්ලේස් වෙන්න තියෙන සම්භාවිතාවය තමයි ගොඩක්ම වැඩි.
0: AI දන්නව නම් තවදුරටත් එයාට පවතින්න පුළුවන්. ඒ කියන්නේ මුකුත්ම දන්නේ නැහැ, මම මේට අවුරුදු 20කට කලින් උපාධියක් කළා, ඒ උපාධිය දැනුවෙන් තමයි මම මේ රස්සාව කරන්න කියලා ඉන්න කෙනෙක්ට මේක නිසා යම් කිසි බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. එහෙම නැතුව බැඩෙත් එක්කලා අප්ඩේට් වෙන කෙනෙක්ට AI ගැන දැනුමක් තියෙන කෙනෙක්ට බය වෙන්න කාරණයක් නැහැ.
4: ඒ වගේම බිස්නස් ඕන කෙනෙක් විදියට, නායකයෙක් විදියට සේවකයෙන්ව මේ රස්සාවෙන් අයින් කරනවා කියන්නේ නැතුව තමන්ගේ AI කියන එකට බයක් ඇති කරන්නේ නැතුව, AI කියන්නේ තමන්ගේ වැඩ පහසු කරගන්න උදව් වෙන කෙනෙක් කියලා ඒගොල්ලන්ට කියලා දෙන්න. ඊට පස්සේ ඔවුන්ව පුහුණු කරන්න ඕනේ මේ AI පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. එතකොට අර යාන්ත්‍රික වැඩ, ඒ කියන්නේ අපිට කම්මැලි වැඩ, අපිට ආයි ආයි කරන්න වෙන වැඩ AI එකට දීලා අර නිර්මාණශීලී සහ තීරණ ගන්න ඕන වැඩ ටික අපිට ඒ සේවකයලව කරගන්න පුළුවන්.
3: ඔය ඔය කතාව කියනකොට මම පොඩ්ඩක් බාධා කරනවා සිතේ. ඔය ක්‍රියේටිවිටි සම්බන්ධයෙන් කතා කරනකොට මම හිතනවා තාම AI මිනිස්සුයව බහු කරලා නැහැ කියලා. දැන් සමහර අය කියනවා මේ AI තනියෙන් මේ මොනවාද කන්ෆරන්ස් තියන්න ගත්තා, AI AI කතා කරන්න ගත්තා, එහෙම එහෙම ගොසිප් නිර්මාණය වෙනවා. නමුත් මම කියන්නේ තාම එතන නැහැ මේ මේ ඔය කියන කතාව. මම අහන්නේ ක්‍රියේටිවිටි සම්බන්ධයෙන්, ඒ කියන්නේ නිර්මාණශීලීත්වයේ සම්බන්ධයෙන් කියන කාරණාවේදී දැන් තාමත් AIට අභියෝග කරන්න පුළුවන් උදාහරණයක් විදිහට Facebook post එකක් නිර්මාණය, ෆ්ලයර් එකක් නිර්මාණය කරනකොට අපි පහසුවට තමයි AIට දෙන්නේ. කියන්නේ මේ තියෙන කරදරේට, කියන්නේ ඩිසයින කෙනෙක්ගෙන් අපිට සර්විස් එක ගන්න තියෙන කරදරේට තමයි හුඟක් වෙලට අපි ගිහලා post එකක් හදාගන්නේ. කියන්නේ අපි කියන වඳින්න ඕනේ වැඩක් කරගන්න. අර ඒ වගේ වෙලාවට තමයි අපි ගිහලා එතන හදන්නේ. ඒ අරෙන්න ලංකාවේ සුපිරිම ගණයේ ක්‍රියේටිව් post එකක් හදාගන්න නම් සුපිරිම ගණයේ නිර්මාණකරුවෙකුටම තමයි කියන්න තියෙන්නේ. කියන්නේ තාම මිනිස් මොලේ එක්ක තියෙන ක්‍රියේටිවිටි එකට AI ගේ ක්‍රියේටිවිටි එක සම කරන්න බෑ পেইඩ් වර්ෂන් එකක උනත්. සමහර විට ඇති තියෙන බුල ලංකාවේ මං දැකලා නෑ එහෙම. අර තාමත් කියන්නේ නිර්මාණශීලී මිනිසුන්ට ඔයා කියපු තැන, කියන්නේ අර නිතර නිතර කරන්න තියෙන, එහෙමත් නැත්නම් රිපීට් වෙන වැඩවලට, එහෙම නැත්නම් යාන්ත්‍රිකව මෙහෙම මෙහෙම දැන් අර අපි කියනවා පින්සල් පාරක් ගහගෙන ගහගෙන යන්න තියෙනවා. ඈ පැකට් එක සීල් වෙලාද බලාගෙන බලාගෙන බලාගෙන යන්න තියෙනවා. ඒකට මිනිස්සෙක් යොදා ගන්න එක ඇරෙන්න නිර්මාණශීලී වැඩවලට තාමත් තැනක් තියෙනව නේද මිනිස් මොළයේද මිනිස් ක්‍රියාකාරීත්වයට?
4: අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වුණාට අපිට මේ ඒ නිර්මාණ කරුවටත් පුළුවන් AI පාවිච්චි කරලා තමන්ගේ අර නිර්මාණය කරන්න උදව් ලබා ගන්න. ඒක තමයි මම කිව්වේ අර AI වලින් AI දන්නේ නැති කෙනෙක්ව තමයි රිප්ලේස් කරන්නේ. AI දන්නේ කෙනෙක්ට වඩා ඒ ඒක අර නිර්මාණ කරුවට
3: ඒ කියන්නේ අර ක්‍රියේටිවිටි එක next level එකට ගෙනියන්න පුළුවන් එයාට.
4: ඔව්.
3: එහෙම කතාවක්.
4: අහහ ඒකෙන්ද සේවකයන්ට උනත් කියන්න තියෙන්නේ මේ AI ඉගෙන ගන්න කියන
0: එක. AI ඉගෙන ගන්න. AI එක බද්ධ වෙලා ජීවත් වෙන්න පුරුදු වෙන්න. එතකොට ඔබේ රැකියාව ඔබේ ආර්ථිකයේ විදියටම නඳා පවත්වා ගන්න පුළුවන් කියන විශ්වාසය තරුණයෙක්ට තියෙනවා. දැන් AI වගේ දේවල් ඵලදායීව ව්‍යාපාරයකට කොහොමද යොදාගන්නේ? තවත් කෙනෙක් මෙසේජ් එකක් දීලා අහලා තියෙනවා මේ කියන කාරණා ඔක්කොම අපි දැන් දැන් වලදී අහලා තියෙනවා. මට තියෙන්නේ පොඩි කඩයක්. මම කොහොමද මගේ ව්‍යාපාරයට AI තාක්ෂණය යොදාගන්නේ? මං ඒකට රොබෝ කෙනෙක් ගන්නවා කියන එක මට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මං දන්න එකට ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් විදිහට මම මගේ හෝටලෙට AI කෙනෙක් නිර්මාණය කරගන්නවා නම් මොනවද කරන්න ඕනේ?
4: මං කලින් කිව්වා වගේ මුලින්ම පොඩියට පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඩිලිවරි කරන කඩයක් වගේ ලංකාවටම ඩිලිවර් කරන්න අපිට මාකටිං වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒකින්ද අර පොඩියට පටන් අරගෙන ඒක අපිට තේරෙනවා නම් මේකෙන් ලොකු ප්‍රතිලාභයක් අපිට ලැබෙනවා කියලා අන්න එතනදී යාට පුළුවන් ඒක වැඩි දියුණු කරලා තව තව ඒවට පාවිච්චි කරන්න.
0: AI තාක්ෂණය දැන් මුළු ලෝකෙම ගිලගෙන ගිහිල්ලා දෙනවානේ. අපිට දැන් කියන්න බෑනේ අර මොකද යකඩ මල්ලට ගුල්ලු ගැහුවා නම් හාල් මල්ල ලිහලා බලන්නෙම නැතුව විසි කරන්න කියලා කියන්නේ. ඇත්ත මේ AI කියන තාක්ෂණයෙන් දැන් හැම පද්ධතියක්ම නිර්මාණයල විශේෂයෙන් බැංකු පද්ධතිය, හෝටල් පද්ධතිය, ඊට පස්සේ තව ටික දවසක් යනකොට අධ්‍යාපන ක්ෂේත්‍රයේත් මහා පෙරලියක් AI හා බද්ධ වෙලා ඇති වේවි. මේ විදිහට බලන් ගියාම හැම දැනටම අපි දැක්කා සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් සෞඛ්‍යංශ සඳහා AI තාක්ෂණය පාවිච්චි කරන විවිධ වැඩකටයුතු සඳහා ඉස්සරහට ලෝකේ හැමදේම සිදුර ඔබට තියෙන කියවීමත් එක්ක මේ AI තාක්ෂණය හා බද්ධ වෙච්චම සමහර දේවල් නිර්මාණය වෙයිද, කොහොම හැඩයක්ද තියෙන්නේ අනාගතය පේන්න තියෙන. කියන්නේ ලෝකෙ හැමදේම AI වලින් එන යුගයක් දිස්සරහට අපිට අනුමාන කරන්න පුළුවන්කම තියෙන.
4: අනිවාර්යයෙන්ම AI කියන එක දිගටම පවතින. කියන්නේ අපි ඉන්ටර්නෙට් එන්න කලිනුත් ඉන්ටර්නෙට් කියන එක නිකන් අලුත් කන්සෙප්ට් එකක්. ඒ වුණාට ඉන්ටර්නෙට් ආවට පස්සේ දැන් ව්‍යාපාරයක් කරන්න ඉන්ටර්නෙට් නැතුවම බෑ.
3: බෑ.
4: ඔව්. ඊට පස්සේ දැන් ඉස්සරහට AI කියන එකත් නැතුවම බැරි අංගයක් වෙනවා හැම ව්‍යාපාරිකෙම.
3: එතකොට ඔය ඔබ කිව්ව කතාව අර මේ මොසංග කිව්වේ දැන් අපි ඉස්සර දැන් කම්පියුටර් දැනගන්න එක සුදුසුකමක් නෙමෙයි රාජ්‍ය සේවයට හෝ කාර්යාල සේවයට යන්න. හැබැයි කම්පියුටර් ඕ අත්‍යවශ්‍යම දැනක් තියෙනවා. ඒ කියන්නේ භාෂාව එහෙම නැත්නම් පරිගණක දැනුම දැන් ඕනම උපාධි පාඨමාලාවක ආට් වෙන්න පුළුවන් ඕනම උපාධි පාඨමාලාවක අනිවාර්ය විෂය කොටසක් වෙනවා. මේ පරිගණක විද්‍යාව. එහෙම තමයි ඉස්සරහට දැන් AIත් ඕ වගේ අත්‍යවශ්‍යම දෙයක් වෙනකොට අපිට හිතෙන කාරණේ තමයි අපි දැන් Word Excel ටිකක් ඊමේල් එකක් යවන්න ඉගෙන ගත්තら AI වගේ විෂයක් ගැඹුරු විෂයක් කොහොමද හැමෝම ඉගෙන ගන්න මේක හරි අමාරු විෂයක් නේ කොහොමද පරිගණක විද්‍යාව ගැන සහ ඉංග්‍රීසි භාෂාව ගැන මෙලෝ දෙනුමක් නැති මිනිස්සෙක් ලොකුම ඇඩ්වාන්ස් එකක් කොහොමද ඉගෙන ගන්න කියන එක මේක ඉස්සරහට සාමාන්‍යයෙන් ඔබ හිතන විදිහට කියන්නේ පාසල් අධ්‍යාපනයේ ඉඳන් අතුලත් වල අත්‍යවශ්‍ය අංගයක් වෙන තත්ත්වයක්ද තියෙන ලෝකේ කොහොකද්ද ඒකට තියෙන ප්‍රවණතාවය
4: දැනටමත් මම හිතන්නේ පාසල් අධ්‍යාපනයට එකතු කරලා තින්නේ ඒ වගේම විශ්වවිද්‍යාලවල දැන් AI වලට වෙනම ඩිග්‍රී හැදීගෙන යනවා. ඒ වගේම අනාගතයේ කොහොමත් හැමෝම AI ඉගෙන ගන්න මේ කොහොමත් ගවර්න්මන්ට් එකෙන් දැන් AI වලට මං හිතන්නේ ලොකු මුදලක් වෙන් කරලා තියෙන අයවැයනුත්. ඒ වගේම ලංකාවේ මං හිතන්නේ 20,000කට අධික ප්‍රමාණයක් ග්‍රැජුවට්ස්ලා ඉන්නවා IT සම්බන්ධ. ඒගොල්ලොත් කොහමද දැන් AI ඉගෙන ගන්නවා? අර ඒගොල්ලෝගේ මං කිව්ව කලින් කිව්වා වගේ AI දන්නේ නැති කෙනෙක්ව රීප්ලේස් කරන්න පුළුවන් කියන එක ඒගොල්ලොත් අඳුරගෙන තිනවා. හැම IT ඉංජිනේර කෙනෙක් වගේම දැන් AI පාවිච්චි කරනවා.
3: හරි, අපි වැඩසටහනේ අන්තිම භාගයට එන්නේ. සිතරත් එක කතා කරන්නේ ඊට කලින් අපි පුංචි විරාමයක් කරන් ඉමු. විරාමෙන් පස්සේ අපි කතා කරමු. ඒ අතරේ 07.03.93.5.93.4 ඔබේ අදහස් ඔබට එවන්න පුළුවන් WhatsApp ඔස්සේ. උදේ 9:42 වෙලාව.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
7: ඉවරයි.
8: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
9: පාට පොතක් තිලකලා කලල් කලාවේ
10: ආදරේ උණුසුම විරහවේ වේදනාව
11: මගේ නොව දිනී සුරු කරුපත් සහතන
12: ජීවමාන උත්කර්ෂය
10: ආදරණීය ජීවිතය
13: අහිමි
12: ආදරේ ජීවමාන හඬ
10: ආදරණීය ජ්‍යෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
12: ජෝතිරාත්‍රි
14: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
15: හැබැයි අම්ෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
16: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්ෘතා.

0: සතියක ලක්හඩ
1: සයිබෝ ජෙන්.
2: නවය විනාඩි හතලිස් සටයි අපි සයිබචෙන් අන්තිම විනාඩි කිහිප ඉන්න ඉට කලින් වැඩසරහණයන්ත් අවසන් භාගට යන්න කලින් තිනවා පනිවිඩයක් මතක් කරන අඩසිය වසකට වඩා වැඩිකාලයක් රටටම වාසනාව කියාදුන්න ලොතරයි ප්‍රමුඛයා වගේම ලොතරයි ලොව රජ කිරුල මහජන සම්පත ලොතරයි රටේ සංවර්ධනයට සෞඛ්‍යයට අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට සුජුවම දායකත්වය ලබා දෙනවා. පමණක් බිහි කරන්න හැකියාව ලැබුණා. එනම් රුපියල් 2,34,00,000 අධික මුදලක් ආඩියම්බලම ප්‍රදේශයට ලබා දෙන්නට. ඉතින් 2,00,000 සුපිරි ත්‍යාග 125 ප්‍රථම ත්‍යාග ගණනාවක් ඔබට බෙදා දෙන්නට හැකියාව ලැබෙනවා. මේවර ඔබට වැය වෙන්නේ මේ ඔක්කොම දිනා ගන්න රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. අපි සිතරත් එක කතා කරමින් ඉන්නේ. සිතර අපි වැඩසටහනේ අවසාන භාගයට හැවිල්ලා තියෙන්නේ. මේ අපි මේ කතා කරමින් ඉන්න දේවල් විශේෂයෙන් දැන් ඔබ මේ වැඩසටහනේ මුලින්දම අපිට කිව්ව දේවල් වල පොඩි සමරි එකක් කෙනෙක්ට දෙන්න ගත්තොත් එතකොට මේ ඔබ කියන කෘතිම බුද්ධිය එහෙම නැත්නම් මේ කියන AI තාක්ෂණය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක්ට තියෙන අර කියන වැරදි මත අපි හිතනවා මේ වැඩසටහන ඇතුළේදී අපිට පොඩ්ඩක් निराකරණය කරන්නට පුළුවන් වෙයි කියලා. දැන් අවසාන වශයෙන් තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් පරම්පරාගතව හරි සාම්ප්‍රදායිකව හරි ව්‍යාපාර කරගෙන ආපු තාක්ෂණය ගැන එතරම් අවබෝධයක් නැති ව්‍යාපාරිකයෙක් හෙට දවසේ තම ව්‍යාපාරයට AI හඳුන්වා දෙන්න, එහෙම නැත්නම් AI ඉන්වර්ට් කරගන්න ව්‍යාපාරයට ඈඳ ගන්න මොනවද ගන්න ඕන පියවර? ඉස්සෙල්ලා මොළුව හදා ගන්න ඕනද? එහෙමද?
3: ඒක මුලින්ම කරන්න ඕනේ අර අලුත් දෙයකට වෙනස් වෙන්න තියෙන අකමැත්ත නැති කරගන්න. අන්න ඒක තමයි මුල් පළවෙනි පියවර අපි ගන්න ඕනේ. ඊළඟට වැරදි මතයක් තමයි මේ AI පාවිච්චි කරන්න ටෙක්නිකල් නොලෙජ් එක ගොඩක් ඕනේ. කියන්නේ AI එකක් හදන එක නෙමෙයි අපි දැන් ව්‍යාපාරයකදී කරන්න ඕනේ. අපි AI පාවිච්චි කරන්න ඉගෙන ගන්න. එතකොට දැන් AI එකක් පාවිච්චි කරන්න අපිට මැසේජ් එකක් යවන්න තියෙන දැනුම මට්ටම හොඳටම ප්‍රමාණවත්. දැන් තියෙන ටූල්ස් එක බලද්දී ChatGPT එක ගත්තොත් එහෙම අපිට මැසේජ් එකක් යවලා උත්තරයක් ගන්න පුළුවන් තැනට ඇවිල්ලා තියෙනවා. එතකොට ගන්නවන පියවර අර අපේ කොළවල තියෙන ඒවා අපේ දත්ත ටික අපි මුලින්ම පරිගණක ගත කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ කොතනද මේ අපේ අඩුපාඩුව තියෙන්නේ, අපි බොටල්නෙක් එකේ කොතනද තියෙන්නේ කියලා. මාකටිං වලද, කස්ටමර් සර්විස් එකේද, ඉන්වෙන්ටරි වලද කියලා අපි හොයාගන්න ඕනේ. ඊට පස්සේ අපිට එක්ස්පෙරිමන්ට් කරලා බලන්න පුළුවන් පොඩි පොඩි ටූල්ස් අරගෙන, නැත්තම් නොමිලේ තියෙන ටූල්ස් අරගෙන කොහොමද අපිට අර සරල විසඳුමක් දෙන්නේ කියන්නේ. ඊට පස්සේ අර මුළු ව්‍යාපාරෙම එකපාරට AI වලට යන්න හොඳ නැහැ. උදාහරණයක් විදියට අපි අඳුරගත්තොත් මාකටිං වල අපේ බොටල්නෙක් එක තියෙන්නේ කියලා අපිට දැන් ඉස්සර ගත්තොත් එහෙම Facebook post එකක් හදාගන්න පැය ගාණක් විතර අපි වැය කරනවා. ඒ වුණාට දැන් අපිට පුළුවන් ChatGPT එකට කියන මම කේක් ව්‍යාපාරයක් කරනවා, මෙන්න මේ කට්ටිය ඉලක්ක කරගෙන මට Facebook post 10කට ideas දෙන්න කියලා. ඒකට තප්පර කිහිපයකින් පෝස්ට් 10කට ideas අපිට ගන්න පුළුවන්. එතකොට අපිට marketing team එක මේ රීප්ලේස් කරන එකක් නෙමෙයි මෙතනදී කරන්නේ, marketing team එකේ productivity එක වැඩි කරනවා.
4: දැන් marketing වල productivity එක වැඩි කරගන්න AI පාවිච්චි කරන්න පුළුවන්. يعني සමහර වෙලාවට contents ගන්න පුළුවන් ද AI වලින් අපිට?
3: ඔව්, content creation වලදීත් අපිට AI පාවිච්චි කරන්න පුළුවන්. video විදියට, audio විදියට, ඉමේජස් විදිහට, ටෙක්ස්ට් විදිහට, ඒ හැම ෆෝමැට් එකකින්ම අපි දෙදිනදා පාවිච්චි කරන හැම ෆෝමැට් එකකින්ම අපිට AI වලින් කන්ටෙන්ට් ගන්න පුළුවන්.
4: දැන් මේ තව කතන්දරයක් තියෙනවා මට ඔබෙන් අහගන්න. සිතර දැන් සමහර වෙලාවට අපි AI වලින් වීඩියෝස් ජෙනරේට් කරන්න පටන් ගන්නවා, නැත්නම් ෆොටෝස් මොනහරි ජෙනරේට් කරනවා. මේ සමාජ මාධ්‍ය ජාලය ඇතුලේ වීඩියෝස් ෂෙයා කළා යම් කිසි මුදල් උපයා ගැනීමක් කරන්න පුළුවන්කම තියෙනවා. සමාජය තුළ යම් කිසි කියවීමක් තියෙනවා, AI ජෙනරේට් කරනේවට Facebook එකෙන් ගෙවන්නේ නැහැ, එහෙම නැත්නම් YouTube එකෙන් ගෙවන්නේ නැහැ. එහෙම ඇත්තම තත්ත්වයක් තියෙනවද? ඒක ඇත්තක්ද බොරුවක්ද? මේ මිත්‍යා මතයද සමාජය තුළ
3: පැතිරෙන්නේ? ඒ වටත් ගෙවන අවස්ථා තියෙනවා. ඒ වුණාට අර AI හදපු කන්ටෙන්ට් එක ඔරිජිනල් වෙන්න ඕනේ.
4: අර අපේම කන්ටෙන්ට් එකක් වෙන්න
3: ඕනේ. ඒගොල්ලෝ ඒ හැම කන්ටෙන්ට් එකක්ම මොනිටර් කරලා තමයි ඒකට සල්ලි ගෙවනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒක නිසා AI වීඩියෝ වලට හම්බෙන්නේ නැහැ කියන්න බෑ.
4: දැන් සමාජය තුළ තව කතාවක් තියෙනවා. දැන් මේ දවස්වල හරි පහසු මිලකට අපිට AI මිලදී ගන්න පුළුවන්. AI කෙනෙක්ව මිලදී ගන්නවා කියන එක හරි සාමාන්‍යයි. අපිට අවශ්‍ය නම් අපිට මේ ඉත අඩු මුදලකට AI කෙනෙක් මිලදී ගන්න පුළුවන්. පරිගණක ඉංජිනේරු සමහර වෙලාවට සගවන කාරණේකුත් තියෙනවා. මෙහෙම අඩුවට දීලා ශ්‍රමිකයින් පිරිසක් ඉවත් කරගන්නවා. මගේ කම්පැනි දැනට ඉන්නවා කියනකෝ 20ක් වැඩ කරන්න. සිතිරමට හදලා දෙනවා 10 දිනෙකින් වැඩ කරගන්න පුළුවන්. අනිත් 10 දිනාව ඉවත් කරන්න පුළුවන් විදිහේ AI කෙනෙක්ව මට ජෙනරේට් කරලා දෙනවා. මගේ සිස්ටම් එක දුවනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. මම සේවකයෝ කප්පාදු කරනවා, එක එක්කෙනා අයින් කරලා මොනවා හරි හේතු නිසා මට මගේ ව්‍යාපාරය දුවවන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන භයානකකම එක වෙලාවකදී මිනිස්සු ඒ කාර්යයන්ගෙන් ඉවත් කරලා AI ජෙනරේට් කරන කම්පැනිස් මේ AI වල මිල සමහරට මිනිස්සුන්ගේ මිදුලට වඩා වැඩි කිරීමේ අවධානමක් තියෙනවා කියලා පොඩි ෆීල්ඩ් එක ඇතුලේ කතාවක් තියෙනවා. මේක යම්කිසි ඇත්තක් තියෙනවද කියන්නේ දැනට නිකන් හරි චීෆ් බජට් එකට AI කෙනෙක් අලවි කළාට ඉදිරියේදී මානව සම්පත මේකෙන් අයින් කළා, සමස්ත ක්‍රියාවලියෙන් අයින් කළා පැත්තකින් තියලා AI ලගේ ගාන වැඩි වෙන්න පුළුවන් අවධානමක් කියන්නේ අපි සාමාන්‍ය මිනිහකින් වැඩක් ගන්න එක ලාභයි කියලා හිතන තැනට එන මට්ටමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා කියලා පොඩි යටි කතාවක් තියෙන එක ඇත්තක් තියෙනවද?
3: ඒ කෙටි කාලීනව බැලුවොත් ඒක නිකන් එහෙම පේනවා, අර ලොකු මුදලක් අපි යනවා කියන එක. හැබැයි ඒක දිගු කාලීනව බැලුවොත් එහෙම ඒක කොහොමත් ගොඩක් වෙලාවට අඩු වෙන තමයි ප්‍රවණතාවය තියෙන්නේ. මොකද අපි ගත්තොත් එහෙම ඉස්සර කම්පියුටර් එකක් ගන්නවා කියන්නේ ලොකු ගාණක් දීලා තමයි අපිට ගන්නව. ඒ වුණාට දැන් අපිට ලක්ෂයකටත් වඩා අඩු මුදලකට හොඳ පරිගණකයක් ගන්න පුළුවන් තැනට ඇවිල්ලා තියෙනවා.
4: ඕක තමයි මේ ඕනම දෙයක වෙන්න පුළුවන් දේ. සමහර වෙලාවට ඉතින් අපි අර දැකපු නැති දේවල් සම්බන්ධයෙන් නේද බිල්ලම වාගෙන යම් කිසි බය තත්ත්වයක ඉන්නව වෙන්නත් පුළුවන්. හරි, ඔබ තරුණයෙක්, තවමත් අධ්‍යාපනය ලබන තරුණයෙක්, ඔබට අවශ්‍යයි මේ රට ඇතුලේ තාක්ෂණික විප්ලවයේ කොටස්කරුවෙක් බවට පත් වෙන්න. දැන් ඔය හීනේම දකින තව පරම්පරාවක් ඉන්නව බලාගෙන සමහර දවස්වලට අපේ වැඩසටහන් වලට සහභාගී වෙච්ච පරිගණක ඉංජිනේරුවෝ කියනවා ඉදිරියේදී ලොකු අවධානමක් තියෙනවා රැකී රක්ෂා සම්බන්ධයෙන්, විශේෂයෙන් පරිගණක අධ්‍යාපනය ලබන අයට පවා රැකියාව ලබා ගැනීමේදී රැකියාව වෙළඳ පොළේදී දිගු පෝලිං වල රැඳින්න සිද්ධ වෙනවා. ඉතාම සීමිත පිරිසකට තමයි ඉදිරියේදී රැකියාව ලැබෙන්නේ වගේ කතාවක් සමාජය තුළ ක්‍රියාත්මක වෙනවා කියවෙනවා. මට කියන්න ඔබ ඇත්තට මෙහෙම මේ වෙළඳ පොළේ ප්‍රශ්නයක් තියෙනවා. AI ජෙනරේට් කරන එක නැත්නම් AI සම්බන්ධයෙන් කවුරු හරි කෙනෙක් ඉගෙන ගන්න එක මේ වෙලාවේ අවධානමක් තියෙන එකක්ද? එහෙම නැත්නම් ඒක හොඳ දෙයක්ද?
3: ඒක හොඳ දෙයක්. මොකද AI දන්නේ නැති කෙනෙක්ව තමයි රීප්ලේස් වෙන්න ගොඩක් මිඩ තියෙන්නේ. ඒ හින්දා AI ඉගෙන ගන්න එක හොඳ දෙයක් කියලා තමයි මම දකින්නේ.
2: හරි, අවසාන වශයෙන් මේ අපිට මදුසංග කාල වේලාවත් එක්ක අපිට කියන්න අවසාන වශයෙන් දැන් ඉස්සරහට අවුරුදු 5කට ඔය මේ මදුසංග කියපු කතාව මේ ඔක්කොම ශේෂ්ත්‍ර වෙනස් වෙයි. දැන් සිතිර වගේ කෙනෙක් නිර්මාණය කරගන්න කෙනෙක් බලන් ඉන්නවා සිතිරගේ මොන වගේ සර්විස් එකක්ද ගන්න බලා. දැන් මේ මුගක් අහගෙන ඉන්න ආයතනවල අයට අවශ්‍යයි මේ ඔය කියන කන්වර්ට් එක, එහෙම ඔය කියන පිම්ම ගන්න. සිතිරට මොන වගේ සර්විස් එකක් දෙන්න පුළුවන්ද? ඔය කියන ආයතනවලට උපදේශනය දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මෙකනිසම් එක යන්ත්‍ර සූත්‍ර වඩ කන්වර්ට් කරන්න ඔයගේ මොන වගේ සර්විස්ද සිතිරට දෙන්න පුළුවන්?
3: අපි දැන් මේ අවස්ථාවේ මේ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරපු හැම සර්විස් එකක්ම අපිට දෙන්න පුළුවන්.
2: මෙතනට ආපු ගමන් මග ගැන පොඩ්ඩක් මතක් කරමු. සිතිර ඉන්දුල පෙරේර කොහොමද ගොඩ නැගෙන්නේ මේ අධ්‍යාපනය හරහා? අද වෙනකොට මාස්ටර්ස් කරනවා කිව්වා. ඒ කියන්නේ මේ අධ්‍යාපනය තුල ඔබ කොහොමද ගොඩ නැගෙන්නේ? ඔබේ ගමන් මග ගැන පොඩ්ඩක් කියමු.
3: මම මූලික අධ්‍යාපනය ගත්තේ අශෝක විද්‍යාලයෙන්. ඊට පස්සේ මම ආනන්ද විද්‍යාලයට යනවා ශිෂ්‍යත්වයෙන් පස්සේ. ඊට පස්සේ A level වලින් පස්සේ මම KDU එකට මෙකාට්‍රොනික් ඉංජිනේරුවෙක් විදියට ඇතුළත් වෙනවා. ඊට පස්සේ ඒකෙන් ග්‍රැජුවේට් වෙලා මම දැන් මොරටෝ විශ්වවිද්‍යාලයේ ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේෂන් කියන සබ්ජෙක්ට් එක මාස්ටර් එක කරගෙන යනවා.
2: හරි, අපේ වෙලාව අවසන් වෙනවා. අපි මේ ප්‍රශ්නයක් ඇහුවනේ. ප්‍රශ්නේ ඇහුවේ මදුශංක තමයි ඇහුවේ, හොයාගෙන ඇවිල්ලා. නයනිගේ දුව මගේ දුවගේ අම්මා නම් නයනි මගේ කවුද කියලා නෑවෙනේ. හරි, එහෙනම් ඇහුවේ මේකට මුලින්ම හරි උත්තරේ දුන්නේ ජිනේෂ්. නයනිගේ අම්මා කියලා හරියන්නේ නැහැ, නැන්දම්මා කියන්න ඕනේ නේ. මගේ කවුද කියලා නැහැ, මගේ නැන්දම්මා වෙන්නේ. ජිනේෂ් තමයි අනුරාධපුරේ මුලින්ම උත්තරේ දුන්නේ. එයාගේ උත්තරේ දුන්න ගොඩක් අය හිටියේ හරි උත්තරේ. ඉතින් එයාටත් ස්තුතිවන්ත වෙන ගමන් තමයි අපි යන්න හදන්නේ.
4: අපි හෙට එනවා මේ සර්ච් ලයිට් එක කතා කරනකොට වැඩිහිටි නිවාසවල ප්‍රශ්නයක් තියෙනු මේ දවස්වල. ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. මේ අදහස් වෙනුවෙන් අපේ වේදිකාව විවර වෙනවා. එවනම් සිතිර බොහොම ස්තුතියි. අද ආවාට අපි යලි හෙට උදෑසන මුණ ගැහුවු ජැක් ඩ්‍රයිව්.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: අදත් ප්‍රදේශ රැසකට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නායර සබරගමු සාවයඹ පළාත්වල මෙන්ම ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වෙටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. දෙවයින අභ්‍යන්තරයේ සුළං තත්ත්වයේද වැඩි වී තිබෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලද පෑයට කිලෝමීටර 40-50 අතර තද සුළං නැතිවෙන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ. අනෙකුත් ප්‍රදේශවල විටින් විට හමන පෑයට කිලෝමීටර 40ක පමණ තරමක තද සුළං පවතිනවා. ලොව පුරා අතිශය ජනප්‍රිය වූ බ්‍රිතාන්‍යයේ මර්ලින් රූපවාහිනී කතාමාලාවේ ආතර් කුමරුගේ පියා වූ ඌත පෙන්රැං රජුගේ චරිතයට පණපෙ වූ ප්‍රවීණ රංගන ශිල්පී ඇන්තනි හෙඩ් අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මෙයාන විට ඇන්තනි හෙඩ් 72 වියේ පසු වුණා. ඔහු දියණියන් දෙදෙනෙකුගේ පියෙක්. වෆී ද චම්පයර්ස් ස්ලේයර් ටැඩ්ස් ලැසෝ සහ ලිටල් බ්‍රිටන් ඇතුළු ලොව පුරා ප්‍රසිද්ධියට පත් ටෙලිනාට රැසක් මගින් ඔහු ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් වුණා. 1990 දශකයේ අගභාගයේ විකාශය වූ බෆී කතාමාලාවේ රූප ජයිල්ස් ලෙස කළ රංගනයෙන් ජාත්‍යන්තර කීර්තියක් අත්කර ගැනීමට ඇන්තනි හෙඩ් සමත් වුණා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පෙරවරු 11ට.
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාව දේශනද 6:07.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176779
3: ලොතරැයි පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

වෙලාව දවසන 10:09 දැන් සතිය ගලක්කට ඉතින් ඔන්න මේ වෙලාව ඉඳන් වෙලාව 10:09 මේ වෙලාව ඉඳන් ඔයාට පුළුවන් දවල් එක වෙනකන් මාත් එක්ක සතිය ගලක්කට මේ පැතර එන්න. ඉතින් මේ පැතර එන්න මෙසේජ් එකක් දාන්න අමතක කරන්නත් එපා 0703 93 5 93 4 මේ දවස් ටික අපිට ඇයි විශේෂ වෙන්නේ පොඩ්ඩක් හොයලා බලවද? ඇයි දන්නවද? ඊයේ ජගත් පරිසර දිනේනේ June 5. අද June 6. එතකොට මේ සතියෙම පරිසර සතිය විදිහට තමයි වෙන් වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය දැක්ක අපි සෝෂල් මීඩියා වල නේද පරිසර දින වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහන් මේ එක එක දේවල් ක්‍රියාත්මක කරනවා. මේ පරිසර දිනයත් එක්ක සහ මේ පරිසර සතියත් එක්ක අපිට ගත්තට පස්සේ පුංචි මේ අසුභාරංචියුත් තියෙනවා. කියන්නත් හොඳ නෑ නේද? ඉතින් පටන් ගන්නෙද මේ වුණාට මේක අපි කියන්න ඕනේ. මොකක්ද දන්නවද? ඩෙන්ගු ඔළුව උස්සලා තියෙනවා. ඩෙන්ගු කියන එක ඔළුව උස්සලා තියෙනවා. හරි. ඉතින් මේ පරිසර සතියේ මේ ගැනත් චුට්ටක් අවධානය යොමු කරන්න ඕනේ. මොකද අපේ ගෙවත්ත සුද්ධ පවිත්‍ර කරගන්න එක අපේ යුතුකමක් වගකීමක් නේද? මොකද අපිටමයි එතකොට ওই ඩෙන්ගු හැදිලා ප්‍රශ්න වෙලා ලෙඩ වෙලා මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි පරිසරයට ආදරය කරන ගමන් චුට්ටක් ඔයාගේ ගෙවත්ත, ඔයාගේ ගෙවත්ත කියන්නේ ඔයා ජීවත් වෙන පරිසරයේ කොටසක් නේ. මේකත් චුට්ටක් සුද්ධ පවිත්‍ර කරලා තියාගන්න. මොකද දන්නවද? අපි පරිසරයට කොච්චරක් ආදරය කරනවද කියලා කිදුවොත් එහෙම බැලුවට පස්සේ අපි පරිසරයට කොච්චර ආදරය කරනවද ඊට වඩා 100 ගුණයක් පරිසරය අපිට අනිත් පැත්තට ආදරය කරනවා. ඔය එක එක කට්ටි වගේ නෙමෙයි පරිසරය, හරිද? ඒ වගේ පරිසරය අපිට 100 ගුණයක් අනිත් පැත්තට ආදරය කරනවා. වෙලා 10:11.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලා උදේ 10 විනාඩි 21යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
4: ඉවරයි TVS Sport.

0: 가자.
1: රස්මතත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
2: සතියක ලක්හඬ

0: වෙලාව දවසන 10යි විනාඩි 22යි දැන් සතිය ගලක්කට අහගෙන ඉන්නේ. ඉතින් මතක් කළා ආරම්භයේදීම මේ පැත්තට මෙසේජ් එකක් දාන්න පුළුවන්. අහගෙන ඉන්න විතර නෙමෙයි මෙසේජ් එකක් දාන්න පුළුවන්. 0703 93 5 93 7 බලමු අපි කවුද මේ වෙලාවේ මෙසේජ් එකක් දාලා තියෙන්නේ කියලා. සුබ උදෑසනක් ඔබට. මම අඹන්පිටියේ රේණුක අපේ පවුලේ අය වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද? පුළුවන් පුළුවන් පුළුවන්. ලක්කඩට ඔයාලගේ සතුට වෙනුවෙන් ඔගොල්ලෝ ඉල්ලන්නේ මොනවද අපි ඒ දේ දෙන්න සූදානම්. හරි, තාවෝද මෙසේජ් එකක් දාලා දෙන සුබ උදෑසනක්. ජයග්‍රාහි දවසක් වේවා සිහත් මගේ හස්බන්ඩ් කුමාර ඒ වගේම දුව ඔෂී මේ වෙලාවේ ලක්කඩ අහගෙන ඉන්නවා හැමෝමයි. ඉන්න ලක්කඩ අහගෙන ඉන්න හැමෝමයි ඔයාව ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ප්‍රියංක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. බලමු තාවෝද මෙසේජ් එකක් දාලා තියෙන්නේ කියලා. තව මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? හායි අයියේ, මට ලස්සන සින්දුවක් දෙන්න. මම මලිති මත්තේ ගොඩින්. තව මෙසේජ් එකක් ආවා. මේ දැන් ආවේ අපිට හැමදාම වගේ මේ මෙසේජ් එකේ එනවා. බුදු සරණයි, ඔබ සුවපත් වේවා කියලා තමයි මෙසේජ් එකේ වෙන්නේ මුලින්ම. ඉතින් ඔයත් සුවපත් වෙන්න ඕනේ. මේ සින්දුව දෙනවද කියලා අහලා තිනවා. හරි, අපි ඔයා එවලා තියෙන සින්දුව දෙන්න උපරිම උත්සාහ කරනවා. එහෙනම් ඉතින් යමු ඊළඟ සින්දුවට නේද? ඊළඟ සින්දුවට යන්න කලින් පුංචි කතාවක් කියන මොකක්ද දන්නවද? ගොඩක් දිග නෑ, චූටි කතාවක්. ඔයා දන්නවද මේ කොටස් වශයෙන් ක්‍රමවේදය? මොකද්ද මේ කොටස් වශයෙන් ක්‍රමවේදය කියන්නේ? හරි, මේක තමයි කතාව. කතා කිව්වට නිකන් වචන දෙකක් තුනක් නේද කිව්වේ? හරි, මේ ගැන මං කියනවා මේ සින්දුවෙන් පස්සේ. එහෙනම් සින්දුව කහලම වෙලා උදේ 10යි විනාඩි 24යි.
1: Let's take it up a notch. Killer B, T-O-N-Y, Sri Lanka, let's get it.

වෙලාවුදේ 10යි විනාඩි 32යි දැන්. දැන් මං කියන්න යන්නේ අර කතාව. මොකද්ද කතාව? මං කිව්වා කොටස් වශයෙන් ක්‍රමවේදය කියලා එකක් තියෙනවා කියලා. මොකද්ද මේ තියරි එක? මේ සිද්ධාන්තය ඇත්තරම ගත්තාට පස්සේ අපි ගොඩක් කලාවට පාවිච්චි කරන්නේ මොකටද? මේක අපි පාවිච්චි කරන්නේ ගොඩක් කලාවට අපිට එකපාර මිල දරා ගන්න බැරි වගේ මොන හරි හිම උපකරණයක් භාණ්ඩයක් ගන්න ගියාට පස්සේ ගොඩක් වෙලාවට ෆර්නිචර් හරි නැත්නම් ස්මාර්ට් ෆෝන් එකක් වෙන්න පුළුවන් මේ දේවල් අපි ගන්න ගියාට පස්සේ අපි එකපාර ගෙවන්නේ නැහැ නේ කොටස් වශයෙන් තමයි ගෙවන්නේ ටික ටික ගෙවන්නේ ගොඩක් වෙලාවට මේක අපේ කට්ටියගේ ඔළුවට ගිහිල්ලා තියෙනෙම කොටස් වශයෙන් කිව්වොත් ගෙවන එකක් තමයි නෑ හරිද මේකට හේතුව තමයි ගොඩක් මිනිස්සු සාර්ථක වෙන්න පාවිච්චි කරන ක්‍රමවේදයක් තමයි මේ කොටස් වශයෙන් ක්‍රමවේදය. ඒ කියන්නේ කොටස් විදියට සල්ලි ගෙවලද? නෑ. නැත්තම් කොටස් විදියට ණය අරගෙනද? නෑ. එහෙම නෙමෙයි. මේගොල්ලෝ පාවිච්චි කරලා දෙන ක්‍රමය තමයි අපි මොන හරි වැඩක් ගත්තට පස්සේ හිතමු අපිට ටාගට් එකකට යන්න තියෙනවා තව මාස දෙක තුනකින් නැත්තම් අවුරුද්දකින් මොන හරි ටාගට් එකක් ඉලක්කයක් අපිට ඇචීව් කරගන්න තියෙනවා. අපිට සක්සස් එක අපි ඇචීව් කරගන්න තියෙනවා. එතකොට ඒ තැනට යන්න කලින් අපි හිතනවා අපි ටිකක් ලං වෙලානේ තව මාස 4-5ක් ගිහිල්ලා මොන හරි අපි ගමු මොන එක්සෑම් එකක් ගමු එක්සෑම් එකකට ලං වෙලා හරි අපි ඊට කලින් දවසේ රෑ නිදියන්නේ නැහැ දවස් 3ක් එක දිගට නිදියන්නේ නැහැ නිදි මරාගෙන පාඩම් කරනවා නිදි මරාගෙන වැඩ කරලා වැඩ ඉවර කරනවා කියලා. හැබැයි ඒ කරන වැඩේ 100% කාර්යක්ෂමතාවෙන් තියනවාද කියලා අපිට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද අපේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නැහැ නේ නිදි මරලා හරි ඇසර ගිලිලා කළු පාට වෙලා හරි මෙහෙම ප්‍රශ්න ගොඩක්. එතකොට සෞඛ්‍ය තත්ත මානසික සෞඛ්‍ය කායික සෞඛ්‍ය පිරිනව. හැබැයි ওই සාර්ථක මිනිස්සු පාවිච්චි කරන ක්‍රමවේදයක් තමයි. ඒ කියන්නේ ලෝකේ සාර්ථක වෙච්ච බිලියනපතියෝ ට්‍රිලියනපතියෝ හරි මේ පාවිච්චි කරපු ක්‍රමවේදයක් තමයි ওই කොටස් වශයෙන් ක්‍රමවේදය. ඒ කියන්නේ තමන්ගේ වැඩ තමන්ට තියෙන ඉලක්කය හඳුනගන්නවා ඊට පස්සේ කරන්නේ යාලා ඒගොල්ලන්ගේ ඉලක්කයට යන්න තියෙන පියවර පොඩි පොඩි ස්ටෙප්ස් විදිහට එක එක කඩා ගන්නවා. හරි මං අද මේ දවසේ මේ පැයේ මේ වැඩේ කරනවා. ඒ වගේ කොටස් වශයෙන් ක්‍රමවේදය පාවිච්චි කරනවා. බලන්න නේද? අපි මේ හිතන් හිටිය ගොඩක් කියලාට ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ කොටස් වශයෙන් කිව්වට පස්සේ සල්ලි ගෙවන එකක් තමයි කියලා. ඇත්තටම ගත්තට පස්සේ කොටස් වශයෙන් ගෙවන එකේදීත් වෙන්නේ මොකද්ද? අපි සාමාන්‍ය ඇත්තටම විකුණුම් මිල එහෙම නැත්නම් මූලික මුදලට වැඩිය යම් කිසි ප්‍රමාණයක් වැඩියෙන් ගෙවල වගේ එකක් අන්තිමට වෙනවනේ. ඇත්තටම එහෙම ගෙවලා තමයි. ඒ වගේ තමයි අර ක්‍රමවේදෙත් අපි අර දවස් 3-4ක් නිදි මරාගෙන වෙහෙස වෙන එකට වැඩිය පළවෙනි දවසේද අපි හිතමුකෝ මාස 6කට 3 මාස 6කට නැත්තම් අපි ගමු මාස 6ක් අවුරුද්දකට කලින් ඉඳන් වගේ ඔය වගේ පුංචි ස්ටෙප්ස් වලින් වැඩ කරගෙන ගියොත් අපිට පුළුවන් අර අපි දවස් 3ක් එක දිගට නේ අපේ ශරීරයේ සෞඛ්‍ය පිරිහගෙන මේ කරපු වැඩේ අර හිමීට අපේ සෞඛ්‍යයත් හොඳට පවත්වාගෙන වැඩේ කරගන්න. හැබැයි පුංචි කාලයක් අර දවස් 3ට වැඩිය ගිහිල්ලා තියෙනවා. හැබැයි බලන්න ගොඩක් මනෝවිද්‍යාඥයෝ ඒ වගේම මේ ගැන පර්යේෂණ කරලා තියෙන මිනිස්සු කියන මේ කට්ටිය කියලා තියෙනවා මේ ක්‍රමවේදය අර එක දිගට කරන දවස් 3ක ක්‍රමවේදයට වැඩිය මේ කොටස් වශයෙන් ක්‍රමවේදය 100%ක් කාර්යක්ෂමයි කියලා. ඉතින් ඔයත් ඔයාගේ ෆර්නිචර් ගන්න එහෙම නැත්නම් මොනවා හරි ඔයාට එකපාර දරා ගන්න බැරි මිල මුදල් වලින් වටින දෙයක් ගන්න මේ වගේ දෙයකට මේ කොටස් වශයෙන් ක්‍රමවේදය පාවිච්චි කරනවා වගේම ඔයාගේ ජීවිතයේ ඉලක්ක හඹා යන්නත් මේ ක්‍රමය පාවිච්චි කරන්න. හරි. එතකොට ඔයාගේ සාර්ථකත්වය ඉබේම ළඟාවේ. වෙලාව උදේ 10යි විනාඩි 35යි.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න .706 266 176 අංකයට

ලවදේ දහය විනාඩි 45යි දැන් සතියක ලක්කඩ අහගෙන ඉන්නේ. ඉතින් ඔයා තාමත් මේ පැත්තට මෙසේජ් එකක් දැම්මේ නැත්තම් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න අනිවාර්යෙන්. 0703 93 5 93 7ට මොකද වෙන්නේ කියලා මෙසේජ් එකක් දාන්න. හරි. මොකද වෙන්නේ? වහිනවාද? පායනවාද? එක එක පැතිවලට වහිනවා, අනිත් පැත්ත සමහර පැතිවලට පායනවා, කඩින් කඩ වැසී ඇති වෙනවා, එක එක විදිහනේ නේද? මෙසේජ් එකක් දාලා තියෙනවා අපිටත් කියන්න. හරි. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ කියලා බලමු. අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා ඩිලෝන් නිරාශ් දාලා තියෙන මෙසේජ් එකක් හංවැල්ලෙන්. සින්දුවක්, ලස්සන සින්දුවක් දෙන්න කියලා මෙසේජ් එකක් දාලා තින්නේ. හරි, අපි දෙන්න ලස්සන සින්දුවක්. තව මෙසේජ් එකක් දාලා තියෙනවා සුබ උදෑසනක් වේවා සතියක ලක්කඩ. ලස්සන ගීත ඇහෙනවා සුපිරි, මාවත් ගීතයකට එකතු කරගන්න. සුමිත් සෞදිවලින් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි, අපි යමු නෝමල් මෙසේජස් පැත්තට. කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ? තව මෙසේජ් එකක් දාලා තියෙනවා ගුඩ් මෝර්නින් මල්ලි, මගේ කඩේ සද්දෙටම ලක්හඩ දාගෙන ඉන්න ලස්සන සින්දුවක් ඕනි. ඔයාටත් ලක්හඩටත් බුදු සරණයි කියලා දාලා තිනු. බුදු සරණයි දෙවි පිහිටයි කියලා. හරි. ඉතින් ඔයාලටත් ඒ වගේම සුවපත් වෙන්න ඕනි. හරි. බුදු සරණයි දෙවි පිහිටයි. හරි. මෙසේජ් එක දාලා තියෙන්නේ කනම් පැල්ලෙන් චාන්දනි. තව මෙසේජ් එක දාලා තියෙන්නේ. තව මෙසේජ් එකක් දාලා තියෙනවා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. මම අලව්වෙන් ජයකලණි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි. හරි, එහෙනම් යමුනේ සින්දුවකට. මේ සින්දුවෙන් පස්සේ තව චූටි කතාවක් තියෙනවා කියන්න. ආනේ, එක්කෝ මං ඒ කතාව ඊළඟ පැයදී කියන්න. හරි, එහෙනම් යමු සින්දුවකට. එළවුදේ 10:00 විනාඩි 46යි.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.

0: පුදු ගීතයා ඔබ වෙත තිළිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කූරුවලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සෙත් සුවඳින් පිරේවා.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
6: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 35,300කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කළා. ඒ වැඩවල් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණන්ගර මහතා සඳහන් කළේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 20ක් වාර්තා වී ඇති බවයි. ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එබැවින් කොළඹ ඇතුළු දිස්ත්‍රික් 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 72ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළේ. ඒ අනුව ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහන අනිද්දා සිට දින 3ක් පැවැත්වෙනවා. ගානාවේ අපහාසාත්මක සහ අසත්‍ය ප්‍රවෘත්ති වාර්තා කිරීම සම්බන්ධයෙන් සිදුකරන අත්අඩංගුවට ගැනීම ඉහළ ගොස් තිබෙනවා. ගත වූ මාස 16ක කාලය තුළදී අත්අඩංගුවට ගැනීම 14ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එය මීට පෙර පැවති පාලනයේ වසර 8ක කාලය තුළ ලේඛනගත කර ඇති අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව මෙන් දෙගුණයකට ආසන්න බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ගානාව බටහිර අප්‍රිකාවේ වඩාත්ම ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රටවලින් එකක් ලෙසයි සැලකෙන්නේ. කෙසේ වෙතත් නව ඩිජිටල් පරිසරයක් තුළ තොරතුරු සම්පාදනයට සීමා කිරීම සහ නීති දැඩි කිරීම පවතින බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාවේ 11:07.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
3: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලය.
4: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

වෙලා 11 විනාඩි 9යි. හරි. දැන් ඉතින් සතිය ගලක් අහගෙන ඉන්නේ. ඔයාට පුළුවන් මේ පැත්තට මෙසේජ් එකක් කියවන්න. අහගෙන ඉන්න ගම 07.03.93.5.93.7ට. හරි. මම දැන් කියන්න යන්නේ අර පුංචි කතාව. මොකක්ද දන්නවද? අපේ කට්ටිය ඉන්නවනේ ඔය එක එක අපිට ග්‍රීටින්ග්ස් කරන විදි කතා කරන. අපි සිංහලෙන්ම කිව්වොත් ආමන්ත්‍රණය කරන විදි. කට්ටිය අපිට එක එක විදිහට කතා කරනවා. ඉගෙන මොන හරි දෙයක් පටන් ගනිද්දි මොන හරි වැඩක් පටන් ගනිද්දි මචං මෙහෙමයි ආහයි කොහොමද එහෙම කතා කරනවා. ඒ වගේ එක එක විදිහට අපිට කතා කරනවා. එතකොට සමහර අය ඉන්න මෙන්න මෙහෙම කතා කරනවා. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ එහෙම කියනවනේ. සමහර අය කියනවා හයි ළමයි එහෙමත් කියනවා නේද? එහෙමත් කියනවා. සමහර අය කියනවා හයි ගයිස් කොහොමද අද මං ඔයාලට කියන්න යන්නේ එහෙමත් කියනවා. ඉතින් ඒ අතරේ ඔයා දන්නවද ඔය මේ අපි කොහොම වචනෙන් ආමන්ත්‍රණය කළත් මනුස්සයෙක්ට අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන් හොඳම විදිහ තමයි අපේ අවංක හිනාව. ඇයි අපි හිනා වෙද්දී මොකුත් වචනයක් එලියට දාන්නේ නැහැනේ නේද? අපි අපේ අවංක හිනාව හිනා වෙනවා. ඉස්සරහට හම්බුනහම සමහර වෙලාවට ගුඩ් මෝර්නින් කියන්න ඕනෙත් නැති වෙන්න පුළුවන්. අපි දෙන අපේ අව්‍යාජ හිනාව අපේ අවංක හිනාවෙන් සමහර වෙලාවට ඒ මනුස්සයා ඉන්න තත්ත්වෙන් සුවපත් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සමහර මිනිස්සු ඉතින් නේද එක එක වෙලාවට එක එක ප්‍රශ්නවල ඉන්නවා. එක එක කතන්දර එක එක ප්‍රශ්නවල ඉන්නවානේ. එතකොට අපි ඔය සාමාන්‍ය වචනකින් කතා කරනවට වැඩිය අපේ හිනාවෙන් අපිට පුළුවන් නම් ඒ මනුස්සයාට ආමන්ත්‍රණය කරන්න. ඒක තමයි හොඳම දේ. වෙලාව 11:10යි.

0: වෙලාව 11 විනාඩි 17යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

එලා 11 විනාඩි 20යි දැන් සතිය ලක්කඩ අගෙන ඉන්නේ. ඉතින් ඔයාට පුළුවන් මෙසේජ් එකක් දාන්න මේ පැත්තට. තාවත් මෙසේජ් එකක් දැම්මේ නැත්නම් දාන්න ඕනේ 0703 93 5 93 7. අපිට මෙසේජ් එකක් දාලා තියෙන කට්ටිය මතක් කරන්න ඕනේ. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? අයියේ අපි වැඩ අපිවත් සින්දුවකට එකතු කරගන්න. අපි පොතුපිටියේ කට්ටියක් පොතුපිටියෙන් සමන්ත තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ලක්හඬට ජය වේවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. Thank you. තව මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? හායි, අපිත් ඔයා වහගෙන ඉන්නේ. අපි හිඹුටාන සතෝසේ කට්ටිය. කට්ටිය වැඩ කරන ගමන් එහෙනම් ලක්හඬ සතියක ලක්හඬ අහගෙන ඉන්නවානේ. හරි, තව කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? තව මෙසේජ් එකක් දාලා තියෙනවා රදොල්ලුගම කට්ටිය. රදොල්ලුගම ගාමන්ට් එකේ කට්ටිය මෙසේජ් එකක් දාලා තියෙන්නේ. ඉතින් යාළුවත් ලක්හඬ අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. හරි, තව කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? තව මෙසේජ් එකක් දාලා තියෙනවා ආකරගම සනසේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ. හරි, ඉතින් ඔයාලවත් අපි එකතු කරගන්නවා ලස්සන සින්දුවකට. ගුඩ් මෝර්නින් මල්ලි, මගේ කඩේ ලක්හඬ සද්දෙටම දාගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් ඕනි ඔයාටත්, ඔයාටත් ලක්හඬටත් බුදු සරණයි දෙවි පිහිටයි කියලා මෙසේජ් එකක් දාලා තින්නේ. හරි, ඉතින් ඔයාලත් බුදු සරණයි දෙවි පිහිටයි. හරි, එහෙනම් යමු ඊළඟ සින්දුවට. වෙලාව 11:21.

0: මේ පැයි බුදු ගීතයා ඔබ වෙත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

වෙලා 11:35යි දැන් සතියක ලක්කර අහගෙන ඉන්නේ. ඉතින් මේ පැත්තට මෙසේජ් එකක් දැම්මේ නැත්නම් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න 0703 93 5 94 4. හරි. දැන් අද කවද්ද? අද 2026 අවුරුද්දේ ජූනි මාසේ 6 වෙනිදා. හරි. සෙනසුරාදාවක්. අද දවස අපිට මෙන්න මෙහෙම දෙයකට විශේෂ වෙනවා. ඒ තමයි මේ World Green Roof Day. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියමු නේද? සිංහලෙන් කිව්ව ලෝක හරිත වහල දිනය කියලා සරලව කියන්න පුළුවන්. World Green Roof Day එක අදට තමයි ඉදලා තියෙන්නේ, ජූනි 6 අදට තමයි ඉදලා තියෙන්නේ. මේක මේ ගොඩක් කලාවට මේ සතියත් එක්කම යන එකක් කියලා කට්ටියට හිතෙන්න පුළුවන්. ඊගෙන මේ පරිසර සතියනේ. පරිසර දින ඊයේ යෙදුනා. ඉතින් ඒ වගේ ඒ නිසා මේ අද මේ Green Roof Day එක තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි මේ ඇත්ත කතාව ඒක නෙමෙයි. මේක මේ ගොඩක් කාලෙක ඉඳන් දාලා තියෙන දවසක්. ඒ තමයි මේ දිනය ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළා දින මුලින්ම මේ ඔරිජින් කරලා තියන්නේ 2020 අවුරුද්දේ ජූනි 6 තමයි මේක ප්‍රකාශයට පත් කළා තියෙන්නේ. දැන් ඇත්තටම මේ අපිට මේක ගැන ලොකු අත්දැකීමක් නැහනේ. හැබැයි ඔයා දන්නවද ලංකාවේ ගොඩක් කර්මාන්ත සහ ව්‍යාපාර ගත්තාට පස්සේ හරිත ව්‍යාපාර දෙනවනේ. හරිත ව්‍යාපාර ගත්තාට පස්සේ මේගොල්ලෝ ගාව තියෙන concept එකක් තමයි ඔය green roof concept එක. ඒ කියන්නේ හරිත වහල පිළිබඳ સિદ્ધාන්තය. ඒ කියන්නේ දැන් ඇත්තරම මේ සරලම ගත්තොත් හරිත වහල නැත්නම් green roof එකක් කියන එකේ මේ සරල තේරුම තමයි මොනවා හරි building එකක නැත්නම් වහලක නැත්නම් balcony එකක පොඩ්ඩක් අර waterproof ජල රෝධක පද්ධතියක් ආධාරයෙන් පස්සේ වෙන එක එක ශාක වර්ග පස් සහ අනිත් සියලුම ඔය එක එක ඕගනික් දේවල් පාවිච්චි කරලා කරන මේ ශාක වර්ධනය කිරීමක්. හරිද? මේකෙන් ගොඩක් මේ වාසි හම්බෙනවා. ඒකට හේතුව තමයි දැන් අපේ නේද දැන් ජනගහනේ වැඩි වෙනත් එක්කම ෆ්ලැට් හදනවා. තනිකර කොන්ක්‍රීට් වනාන්තරනේ තියෙන්නේ. ගොඩාක් තැන්වලනේ අඩුයි සුළුතරයක් තමයි ශාක ප්‍රජාව වැඩිින් තියෙන ප්‍රදේශ තියෙන්නේ. ඉතින් ඕකට තමයි මේ concept එක ගොඩක් කලවට අරන් ඇවිල්ලා තියෙන්නේ. හොඳ concept එකක්. මේකට මේ තියෙන වාසි තමයි ওই විදිහට green roof එක හදන එකේ වාසි තමයි ගොඩක් කලවට ওই තියෙන cities වල කියන්නේ නගරවල තියෙන උෂ්ණත්වය පාලනය කරනවා. කියන්නේ අපි කියනවා urban heat එක urban heat island effect එක කියලා කියනවා. මේකට නාගරික උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන් කියලා කියනවා. තව තියෙන වාසියක් තමයි මේ ගොඩනැගිල්ල ඇතුළ සිසිල් කරනවා. ඒ කියන්නේ ගොඩනැගිල්ල ඇතුළ සිසිල් කරනවා. මොකද අර ශාකවලට තියෙන තෙතමනය, ඒ තියෙන කූලන්ට් එක නිසා ඔය ගොඩනැගිල්ල දැන් ගොඩක් කියලා නේද කොන්ක්‍රීට් වනාන්තර වගේ තියෙන තැන් රත් වෙනවනේ දවල්ට. සමහර වෙලාවට අවුව වැටෙන දවස්වල පායන දවස්වල නම් දවල් 12 වෙද්දි ඉන්න බෑ අමාරුයි. ඇත්තටම මේ concept එක නිසා ගොඩක් කලාවට අර සිසිල් කිරීම කියන එක, ඒ කියන්නේ කූලින් කියන concept එකත් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව තව මේ ඉගෙනේ මේගොල්ලෝ කරන තව දෙයක් තමයි අපේ normal layer එක, ඒ කියන්නේ usual layer නැත්තම් අපි කියනවා සාමාන්‍ය වාතය පිරිසිදු කරනවා නේද? ඒ කියන්නේ ගොඩක් කලාවට ගොඩ නැගිලි කොන්ක්‍රීට් වනාන්තර වගේ තියෙන මේ තදාසන්න පැතිවල තියෙන වාතය දූෂණය වෙලා තියෙන්නේ. එතකොට මේ දූෂණය වෙලා තියෙන වාතය මේ පිරිසිදු කරන්නත් මේ green roof concept එක ආධාර වෙලා තියෙන. ඉතින් ඔයත් මේ පොඩක් හොයලා බලන්න. දැන් පරිසර සතේනේ නේද? පරිසර වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්? මටත් පුළුවන් නම් green roof එකක් අපේ වහලේ, හරි green roof එකක් අපේ ගෙදර green roof concept එකට හදන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. හරි. වෙලාව 11:00යි. විනාඩි 30යි. සින්දුවක් අහලෙමු.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 266 176 අංකයට ඔබ

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: අනුෂ්ක රසංජිත සිල්වා නිර්මාණයක්.
2: මේක බං රාජකුමාරියකට පෙම්බදින දණ්ඩාල කුලේ කොල්ලෙක්ගේ කතාවක්.
3: මචං කසුණා. මුගේර පියුමිය අක්ක. ළඟදී ෆොටෝස් මුකුත් Facebook දාලා තිබ්බේ නේද?
2: දැක්කේ නෑ බං.
3: ළඟදී දායි. නිවාඩුවකුත් එනවනේ. එතකොට එයි ට්‍රිප් එකක් කොල්ලත් එක්ක.
1: පටිගෙතල.
2: මම තේරෙනව ප්‍රමාද වණි කියලා. ඒ තම්බෝයි දකින්නේ අපිට දකින්න තියා හිතන්නවත් බැරි හීනියම් මචං.
3: ඇයි දැන් දකින්න තියා හිතන්නවත් බැ?
2: ඒක අපි කරන්නේ කොමස් නේ. කොමස් කළා කවුද බං හඳට ගියේ? ඇලෝ පව් බං. මුත් ඉඳලා දෙනව එකක්. සුන්නත් දූලි වෙලා මෙයා.
1: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පටිගෙතල.
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

වෙලාව 11:52යි දැන්. ඒ කියන්නේ නේද සතිය ලක්හඬේ පැය දෙකක්ම ගිහිල්ලා අපි. ආ තව පැය තියෙන්නේ අපිට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හන්න තියෙනවා මධ්‍යහන 12ට. ඊට කලින් අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න ඕනේ. ගොඩක් කට්ටිය මෙසේජස් දාලා තිනවා. මෙසේජ් එකක් දාලා තින කට්ටිය මතක් කරමු එහෙනම්. මෙසේජ් එකක් දාලා තිනවා. උදම් පිටි මෙසේජ් එකක් දාලා තිනවා. වැඩ කරන ගමන් තමයි ලක්හඬ අහන්නේ කියලා. සුදත් සේනනායක, ජයන්ත සේනනායක, සුනීතා, නටාෂා, රුවන්දි ඇතුළු මේ කට්ටියම එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ. හරි, අපි ඉතින් ඔයාලා එකතු කරගන්න. ලක්හඬ රේඩියෝව සතියන්තයේ සුබ උදෑසනක්. සුබ උදෑසනක් නෙමෙයි දැන් නම් ගියා, දැන් දවල් 12ට ළඟයි. කමන්නේ. සින්දුවක් දෙන්න හලාවතින් පැට්‍රික් තමයි මෙසේජ් එක දාලා තින්නේ. තැන්කියු මෙසේජ් එකක් දැම්මට. තව මෙසේජ් එකක් දාලා තිනවා. හායි, අපි වැඩ කරන ගමන් තමයි මෙසේජ් එකක් දාන්නේ. අද අපේ සමිත අක්කගේ, සුසන්ත අයියාගේ ඇනිවර්සරි එක. එහෙනම් හැපි ඇනිවර්සරි ආ. ඉතින් හැමදාම ආදරෙන් ඉන්න කියලා අපි ඔක්කොම සුබ ප්‍රාර්ථනා කරනවා. ලක්හඬ අහගෙන ඉන්න ගමන් තමයි මෙසේජ් එක දාලා තින්නේ. හරි. තව හොද මෙසේජ් එකක් දාලා තියෙන්නේ. තව මෙසේජ් එකක් දාලා තියෙනවා. අපි තොය වහගෙන ඉන්නේ බණ්ඩාරගම කට්ටිය තමයි. බණ්ඩාරගමින් තව මෙසේජ් එකක් දාලා තියෙන්නේ. මෙසේජ් එකක් දාලා තියෙන්නේ කවුද? බුද්ධික සහ තුෂාර තමයි මෙසේජ් එක දාලා තින්. චුට්ටක් පැහැදිලි මදි මෙසේජ් එක. කමන්නේ. හරි. ඉතින් බණ්ඩාරගමින් ඔයාලවත් අපි එකතු කරගෙන එහෙනම් යනවා ඊළඟ සින්දුවට. එහෙනම් ඉතින් අපි මේ සින්දුවෙන් පස්සේ ඊට පස්සේ අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් අහලා ආයෙත් හම්බෙමු. හරි, වෙලාව 11:54යි.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: රජය වසරක් ඇතුළත රක්ෂිත 86ක් ප්‍රකාශයට පත් කරයි. හිල ඇලියතුන් කළමනාකරණයට ප්‍රතිපත්තියක්. පළමු කාර්තුවේදීම රජය ඩොලර් බිලියන 8ක ණය ගෙවයි. ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තික ආයතනයේ පිහිටුවේ මේ පනත් කෙටුම්පත් ගැසට් කෙරේ. මේගොඩ අනතුර සිදු කළ වාහනේ හිමිකරු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට. රාජ්‍ය දේපළ අවභාවිත කළ හිටපු මාධ්‍ය ලේකම්වරයෙක්. පොල්ලපණ අයනේ වැඩි කිරීමට රජයෙන් සැලසුම්. යුක්‍රේන ජනපතිගේ ඉල්ලීම පුටින් ප්‍රතික්ෂේප කරයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි. වසරක් ඇතුළත රක්ෂිත 86 ප්‍රකාශයට පත් කිරීමට රජය සමත් වූ බව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටමැදි මහතා ප්‍රකාශ කළා. පරිසරය රැක ගැනීමට යල්පැන ගිය අනපනත් සංශෝධනය කර ගැනීමටද කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යරයා සඳහන් කළේ. ඒ ජගත් පරිසර දින සැමරුම් ජාතික උත්සවයේ අමතමින් එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. පරිසර දින ජාතික සැමරුමට සමගාමීව පරිසර සතියක්ද ක්‍රියාත්මක කිරීමටයි අමාත්‍යාංශයේ කටයුතු කළේ. රෙටිගල, අලියා වැටුණු වැව, මුලාගල, කොංකැටියාව සහ කල්ලංචිය වනාන්තර පහ රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික උත්සවයේදී සිදු කෙරුණා. වැඩිදියුණු කළ ජාතික හරිත වාර්තා කරන මාර්ගෝපදේශද මේදී හඳුන්වා දී තිබෙනවා. වෙරළ සංරක්ෂණය සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් මාගම වැලි කඳු වැටියේ බලපෑමට යටත් වන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. අලිමංකඩ නිදහස් කිරීම, කුඩා බුබුලුදිය උල්පත හා කපුරැල්ල උණුදිය තෙත්බිම් රක්ෂිත බවට පත් කිරීමද සිදු කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය පැවතු පරිසර හිතකාමී නව නිපැයුම් හා නිර්මාණශීලී ජයග්‍රහකින්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමුණේද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය ධම්මික පටමැදි මහතා කියා සිටියේ හීලේ අලියතුන් කළමනාකරණය සඳහා ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බවයි.
2: අද ප්‍රකාශයට පත් කරපු මේ වනාන්තර පහත් සමග වසරක් ඇතුළත අපි සමත් වෙලා තියෙනවා අපේ රට තුළ රක්ෂිත 86ක් ප්‍රකාශයට පත් කරන්න. අපි විශ්වාස කරනවා ඒක රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට අපි ලැබුණු ජයග්‍රහණයක් කියලා. ඒ වගේම තමයි අපේ රටේ ප්‍රධාන ගැටලුවක් වුණු අලිමිනිස් ගැටුම निराකරණය කිරීම අභියෝගයක් හැටියට පවතිනවා. මේ අලිමිනිස් ගැටුම निराකරණය කිරීමේදී අපි තුල තිබිච්ච සිහිනයක් තමයි ඒ අලින්ගේ වාසස්ථාන හරහා උන්ට ගමන් කිරීමට අවශ්‍ය කරන අලිමංකඩ විවෘත කිරීම. ඉතින් අද අපි සමත් වෙලා තියෙනවා අලිමංකඩ තුනක් විවෘත කරන්න. අලිකලාමනාකරණ රක්ෂිත කියන සංකල්පය අපේ රට අලුත් සංකල්පයක්. මිට වසර කීපයකට පෙර හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කර තිබුණත් එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන නීති රෙගුලාසි සකස් කරලා ඒ සඳහා යාන්ත්‍රණයක් සකස් කරලා තිබුණේ නැහැ. මේ රජය යටතේ අපි පසුගිය ජනවාරි මාසේ 30 වෙනිදා අපි හම්බන්තොට වනාලි කළමනාකරණ රක්ෂිතයට අදාළව නීති හා රෙගුලාසි ප්‍රකාශයට පත් කළා ගැසට් මගින්. මේ වෙනකොට අපි ඒ සඳහා මෙහෙයුම් කමිටුව පත් කරලා යාලි කළමනාකරණ රක්ෂිතයේ වැඩ කටයුතු පටන් අරගෙන තියෙනවා. 2020 අපේ රටේ අලි මිනිස් ගැටුම निराකරණය කිරීම සඳහා හදපු වැඩපිළිවෙලක් තියෙනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය කරන නීතිමය බලතල තවමත් සම්පාදනය කරගෙන නැහැ. ඒ වගේම දැන් අද වෙනකොට සැලකිලි කාලයක් ගත වෙලා තියෙනවා. එනිසා අපි රජයක් හැටියට ශේෂ්ඨාධිකරණය දැනුවත් කළා. මේ 2020 ඒ හදපු වැඩපිළිවෙල අද තියෙන තත්ත්වයට ගලපලා යාවත් කාලින කළා අලුත් වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරන්න ඒ සඳහා අවශ්‍ය කරන කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අපි ලබා ගන්න අදහස් කරනවා. ඉතින් කෙටි කාලයක් තුළ අපි මේ වැඩපිළිවෙල සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු තියෙනවා පින්නවල අලි අනාථාගාරය ඉදිරියේදී අලි සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන, ඒ වගේම අලි අභිජනන මධ්‍යස්ථානයක් හැටියට සංවර්ධනය කිරීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා. ජාතික පරිසර පනත අවුරුදු 25ක් තිස්සේ සංශෝධනය වෙලා තිබුණේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ජුනි මාසයේ තෙවන සතියේදී පාර්ලිමේන්තුව තුළ මේ නව සංශෝධිත පරිසරික පනත අනුමත කරගන්න. ඒ වගේම අපිට

0: තව වැඩ කොටසක් විශාල වැඩ කොටසක් තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ සත්වෝද්‍යාන පනත අවුරුදු 43කින් සංශෝධනය වෙලා නැහැ. අපේ රටේ ජල සම්පත් පනත 1999 සංශෝධනයක් එකතු වුණාට පස්සේ සංශෝධනයට ලක් වෙලා නැහැ. ඒ වගේම සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරියට අදාළ පනත් කෙටුම්පත් අපට ඉත අයික්මනින් සංශෝධනය කළා යාවත් කාලින කරන අපි බලාපොරොත්තු වෙනවා.
1: දෙදස් විසිය වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8කට අධික ණය වගකීම සාර්ථකව ගෙවා අවසන් කර ඇති බව රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය පෙන්වා දෙනවා. ඒ නවතම දත්ත නිකුත් කරමින් ඒ අනුව නිසි රාජ්‍ය කළමනාකරණ හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පැවති 105ක ණය බර 95 දක්වා අඩු වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කළේ. දැනට අත්කරගෙන ඇති සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ධනාත්මක ආර්ථික වර්ධන හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම ප්‍රගතිය අත්කරගෙන ඇති බවද මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළා. රටේ ණය තිරසර භාවය පිළිබඳව ජාත්‍යන්තරය තුළ සැලකිය යුතු විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. එමෙන්ම විදේශීය ණය ආපසු ගෙවීමේ ශක්තිමත් හැකියාවක් ශ්‍රී ලංකාව සතුව පවතින බවද මහ බැංකුව අවධාරණය කළා. මධ්‍යම රජයේ සමස්ත ණයමෙන්ම දේශීය හා විදේශීය බැරකම් ක්‍රමවත්ව පාලනය කිරීමට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේද සමත්ව තිබීම ඊට ප්‍රධාන සාධකයක්. ශ්‍රී ලංකාව ලබාගෙන ඇති IMF විස්තීර්ණ ණය පහසුකමද ලබන වසරේදී අවසන් වීමට නියමිතයි. මහ බැංකුව අවධාරණය කරන්නේ ණය ලබා නොගෙන සිටීමට වඩා ලබා ගන්නා දෙස් විදෙස් ණය දූෂණයෙන් හා නාස්තියෙන් තොරව රටේ අඩිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම ඵලදායි වත්කමක් ගොඩනැගීමට යෙදවීම රජයේ වගකීම බවයි. දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය බර අඩුවීම රටේ මූල්‍ය විනිමයෙන්ම ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේෂ්ඨිය ඇති විශ්වාසය නැවත ගොඩනැගීමට ඉවහල් වන ප්‍රධාන සාධකයක්. මෙම ප්‍රගතිය මගින් පෙන්නුම් කරන්නේ රට මුහුණ දී සිටි දරුණු ආර්ථික අර්බුදයෙන් මිදී ස්ථාවර ඉදිරි ගමනක් කරා වේගෙන් ගමන් කිරීමක් බවද මහ බැංකුව පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා වර්ලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. රජයේ මෙම ගැසට් පත්‍රයේ ඊයේ නිකුත් කළා. ඒ අනුව යෝජිත නීති සම්පාදනය මගින් ශ්‍රී ලංකා වර්ලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතයි. මාධ්‍ය ශේෂ්ත්‍රයේ නිරතව සිටින වෘත්තිකයන් සඳහා ඉහළ ප්‍රමිතීන් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාම අරමුණ කරගනිමින් මෙම ආයතනය ස්ථාපිත කර තිබෙනවා. මේගොඩ මන්සන්දි අසල දන්සලේ පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්තරංගොඩ ගෙන තිබෙනවා. මෙලෙස අත්තරංගොඩ ගෙන ඇත්තේ අනතුර සිදුකර පලා ගිය කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙක්. ඔවුන් මේගොඩ පොලිස් ස්ථානයේ වෙත නීතිඥ කුමාර්ගෙන් අද උදෑසන පෙනී සිටියා. එහිදී ඔවුන් අත්තරංගොඩ ගත් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම පුද්ගලින් දෙදෙනා හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ ගොඩ අනතුර සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්තරංගොඩ ගැනීම සඳහා ඔවුන්ගේ ඡායාරූප සහිත නිවේදනයක් නිකුත් කිරීමටයි පොලිසිය කටයුතු කළේ. තවත් අයෙකු අත්තරංගොඩ ගැනීමට නියමිතයි. මෙම අනතුරේ රියදුරා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ. අනතුර සිදු අවස්ථාවේ රියදුරා සමග තවත් තුන්දෙනෙකු සිටි බව පොලිසිය අනාවරණය කරගත්තා. රියදුරා අත්තරංගොඩ ගත් අවස්ථාවේ අනෙක් පුද්ගලින් තුන්දෙනා කැබ් රථයෙන් බැස පලා ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වුණේ. පසුගිය 31 මේගොඩ දන්සලේ සිදු අනතුරෙන් පුද්ගලින් 6 ජීවිතක්ෂයට පත් වුණා. බරපතල තුවාල ලැබූ 7 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකුගේ මාධ්‍ය ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලෙක් අත්තරංගොඩ ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂය විසින්. වයස අවුරුදු 52 සැකකරු කොළඹ 2 ප්‍රදේශයේ පදිංචිකරුවේ. ඔහු සේවා හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස සිටියේදී රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය සිදුකර ඇති බවටයි අනාවරණය වුණේ. සැකකරු රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සංස්ථාවේ කාර්යයන් සඳහා කුලී පදනම් මත ලබාගත් වාහන මාධ්‍ය කටයුතු සඳහා භාවිත කරමින් රුපියල් 17,46,000 මුදලක් සාවද්‍ය පරිහරණය කරමින් පොදු දේපළ පනතට ගැනෙන වැරදි කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වුණා. පාසල් ලිගෙනු මිගෙනීම් ක්‍රියාවලියේ ඩිජිටල් උපාංගවලින් සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය ශිෂ්‍ය ආකර්ෂණ නිර්ණායක ප්‍රතිපත්ති මත පදනම් වූ විශේෂ වැඩපිළිවෙලක් යටතේ සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ කුරුණෑගල ඉභාගමුව කිරිබමුණ විද්‍යාලයේ පැවැති අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ දෙතේක පාසල් සඳහා ලබා දුන් සුහුරු පෝරු සිසු අයිතියට පත් කිරීමේ ජාතික උත්සවයට සම්බන්ධ වෙමින්. ව්‍යාපෘතියට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වෙන්කර තිබෙන මුදල රුපියල් බිලියන 1.6ක්. ඒ අර්ථයේ පාසල් 2890කට සුහුරුපූරු ලබා දෙනවා. ජාතික උත්සවය ඇමතු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.
2: අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ ස්මාර්ට් ක්ලාස් රූම් එකයි ස්මාර්ට් බෝඩ් එකයි දෙන එකම විතරක් නෙවෙයි. ඊට වඩා දැවැන්ත දෙයක් අධ්‍යාපනය කියන ඒ පුළුල්ම අර්ථයෙන් තමයි අපි මේ මැදිහත් වීම කරන්නේ. නමුත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල ඒ තාක්ෂණයට හුරු පුරුදු ළමයි සහ තරුණයන් පිරිසක් අපි ගොඩනගන්න ඕනේ. එක පොඩි පාසල, ලොකු පාසල, ජනප්‍රිය පාසල, ජනප්‍රිය නොවන පාසල කියලා ભેදයක් නැතුව සියලුම පාසල්වල දරුවන්ට ඒ ගුණාත්මක අධ්‍යාපනය ලබා ගැනීමේ ගමනේ එක කොටසක් තමයි මේ ඩිජිටල් අධ්‍යාපනය. එතකොට මේ ඩිජිටල් අධ්‍යාපනය සඳහාත් ඒක ආරක්ෂිතව කරගෙන යෑම සඳහා අපි ප්‍රතිපත්ති සකස් කරගෙන යනවා. අපි ඒ වෙනුවෙන් අපි අනුමත කරන රාමුවක් අපි එලි දක්වනවා. ඒ කියන්නේ ප්‍රාථමික පාසලක ඩිජිටල් ඒ අවකාශයට කොච්චර කාලයක් වැය කළ යුතුද, ද්විතීක පාසල්වලදී කොහොමද, ද්විතීක ශ්‍රේණිවලදී, ඊට පස්සේ උසස් පෙළ පන්තිවලදී කොහොමද කියන ඒ නිර්ණායක එක තමයි අපි මේක හඳුන්වා දෙන්නේ. මොකද අපි නිකම් මේ ඩිජිටල් අවකාශයේම පාලනයක් නියාමනයක් නැතුව විවෘත කරනවා නෙවෙයි.
1: විදේශ වෙළඳපොළ ඉලක්ක කරගත් දැවැන්ත පොල් නිෂ්පාදනයකට යොමු විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළා. පොල් කර්මාන්ත අංශු සුහුරු තාක්ෂණ ප්‍රදර්ශනා වැඩමුළුවට එක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. වයඹ පළාත් සභා පරිශ්‍රයේදී ප්‍රදර්ශනය සහ වැඩමුළුව පැවැත්වුණා.
3: වර්තමාන ආණ්ඩුව මේ පොල් කර්මාන්ත නගා සිටුවීමට අදාළව විශේෂ මැදිහත් වීමක් කරලා තියෙනවා. අලුත් පොල් ත්‍රිකෝණයක් පටන්ගෙන තියෙනවා. ඒක කලින් තිබුණ එකක් පටන්ගෙන තිබුණ එකක් උතුරු පළාතේ මේ වෙනකොට සැලකිය යුතු මට්ටමකින් පොල් වගාව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ පළාත්වල ගත්තාමත් පොල් වගාව දැන් කලින්ට වඩා ව්‍යාප්ත වෙන්න පටන්ගෙන තියෙනවා. ඒ වගේම තමයි පොල් වතු ආරක්ෂා කරගන්න නම් පොල් වත්තෙන් අපි විකල්ප ආදායම් වලට යන්න ඕනි. ඒ මොනොත් ඒවට සාර්ථක කරනකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට පොල් ගහටත් ඒක වටිනවා. පොල් ගහයි පළදාවත් වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි පොල් ගහ දේශ විතරක්ම අපි බලාගෙන හිටියොත් එහෙම ඒකෙන් අපිට සාර්ථක පළදාවක් හස්සෙන්නක් ගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒ සඳහා විශේෂ සහන පැකේජ් එකක් මේ වෙනකොට අපේ අමාත්‍යාංශයේ පැත්තෙන් හඳුන්වා දීලා තියෙනවා. එවනම් මෙන්න මේ සියලුම තත්ත්වයන් එක්ක අපේ පොල් අවශ්‍යතාවයේ සපුරා ගැනීම පමණක් නෙමෙයි විදේශ වෙළඳපොළ ඉලක්ක කරගත්තු දැවැන්ත පොල් නිෂ්පාදනයකට අපි රට ඉස්සරහට අරගෙන යන්න ඕනකම තියෙනවා.
1: වැසි තත්ත්වය සමග ඩෙංගු රෝගී යළි ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළා. ඒ ස්වාධීන රූපවාහිනියේ වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින්
4: මේ සඳුදා ජූනි 8 9 10 කියන දවස් තුනේ විශේෂ මඳුරු මර්ධන වැඩසටහන් කරනවා දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 74ක. එහිදී අධ්‍යාව දානම් කොට්ටාෂ හොයාගෙන සෞඛ්‍ය ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ කණ්ඩායම් එනවා ඉමෙස් වලට ඇවිල්ලා මේ මඳුරුන් බෝවේ හැකි ස්ථාන තියෙනවද නැද්ද කියලා සොයලා බලනවා. එතකොට අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ වලින් මේක දිනපතා කරනවා. එතකොට ඔවුන් දන්නවා කොච්චර සැලකිල්ලකින් මේ ගැන මහජනතාව යොමු කරනවද කියලා. ඉතින් සමහර විට අපි රතු නිවේදන දීම නීතිමය කටයුතු කරන්නත් කියලා උපදෙස් දීලා තියෙනවා. මොකද මේ ව්‍යසනය අඩු කර ගැනීම සඳහා. එතකොට ඊට අමතරව අපි මහජනතාවගෙන් ඉල්ලනවා දැන් ඔබ දන්නවා මේ මදුරුව බෝ වෙන්නේ අපේ පරිසරයේම අපි විසින් ඉවතලන භාජනවල කියලා. දැන් මැලේරියා මදුරුව බෝ වෙන්නේ වෙනම තැනක, බරව මදුරුව බෝ වෙන්නේ වෙනම තැනක. නමුත් මේ ඩෙංගු මදුරුව බෝ වෙන්න ඉතා සුළු ජලය ප්‍රමාණයක් ඇති, පැහැදිලි ජලය මිලිමීටර් 5ක් 10ක් වුණත් ඇති.
1: ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන පිළිබඳවද ප්‍රසිලා සමරවීර මහත්මිය පැහැදිලි කළා.
4: පැහැදිලි ජලය කියන්නේ දැන් යම් එයාට අර ආහාරයට ගන්න පොඩි ලවණ ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තැනක තමයි මේ මදුරුව බෝ වෙන්නේ. අනිත් එක අපි මදුරුවගේ ජීවන චක්‍රය ගත්තොත් බිත්තර, කීටය, පිලව, සුහුඹුල් මදුරුව. සුහුඹුල් මදුරුව ඉන්නේ පරිසරයේ. එතකොට අපිට එයා හොයාගෙන පස්සෙන් යන්න බැහැනේ. නමුත් අර අවස්ථා තුනම තියෙන්නේ ජලයේනේ. ඒක තියෙන්නේ අපි ආවට. ඉතින් අපි මේ ගැන සතියකට විනාඩි 30ක් යොමු කරලා තමන්ගේ ගෙදර, තමන්ගේ දරුවා යන පාසල, ආයතනයේ වැඩ කරන ස්ථානයේ තමන්ගේ නිවස සුද්ධ කරගෙන අල්ලපුවත්තට කුණු දැම්මත් හරියන්නේ නැහැ. මොකද මේ මදුරුවා මීටර 200ක් 500ක් පියාඹනවා. ඊළඟට ගෙදර සුද්ධ කරගෙන අපි තමන්ගේ ආයතනය අපිරිසිදු තියාගත්තත් වැඩක් නැහැ. එතනින් අපිට බෝ වෙන්න පුළුවන්. අපි මහ ජනතාව සමාජයක් විදියට මං හිතන්නේ මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. සතියන්තේ මේ ගැන සැලකිලිමත් වෙලා තමන්ගේ පෑ භාගයක් ඒකට යොමු කරලා තමන්ගේ පරිසරය සුද්ධ කරගන්න කියලා.
1: ළමා රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රී ලාල්ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ පවතින උණතත්වය සම්බන්ධයෙන් දරුවන් පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි.
5: ප්‍රධාන එක තමයි උණ හැදුනෙන් පස්සේ නියමිත ඖෂධ නියමිත මාත්‍රාවට ගන්න එක. එතකොට සමහරවිට අපි දැකලා තියෙනවා ෆාමසිකට ගිහිල්ලා කියනවා මට උණ තියෙනවා මට උණ අඩු වෙන්න මොන හරි බෙහෙතක් දෙන්න කියලා. එතකොට ඒ වගේ ඖෂධ වේදින්ට ගෙන් එහෙම ඖෂධ ගන්න එපා වෛද්‍ය ප්‍රතිකා වෛද්‍ය උපදේශක් නැතුව. ඊළඟට ළමයි නිතරම හොඳට පරීක්ෂා කරලා බලන්න උණ සමහරලට අඩු නොවෙන්න පුළුවන්. දියර් ප්‍රමාණය හරියට තියාගන්න අවශ්‍ය වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර ගන්න.
1: වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 35,300කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කළා. ඒ වැඩවල අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා සඳහන් කළේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 20ක් වාර්තා වී ඇති බවයි. ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එබැවින් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාෂ 72ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළේ. ඒ අනුව ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහන අනිද්දා සිට දින 3ක් පැවැත්වෙනවා. මෙරට සුහද සංචාරයක් සඳහා එක් වූ පාකිස්තාන නාවික හමුදාවට අයත් PNS නෞකාව සහ සබ්මැරිනය ශ්‍රී ලංකාවෙන් පිටව ගියා. PNS තායිමූර් නෞකාව සහ හැංගෝර් සබ්මැරිනය පසුගිය පළමුවනදායි මෙරටට ළඟා වුණේ. දෙරටේ නාවික හමුදා නිලධාරීන් අතර සුවද හමුවක්ද පැවති බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ. නෞකාවට සහ සබ්මැරිනයට සම්ප්‍රදානුකූලව සමුදීමේ උත්සවයක් කොළඹ වරායේදී පැවතුණා. මෙම නෞකාව සහ සබ්මැරිනය නැරඹීම සඳහා ජනතාවටද අවස්ථා උදාකර දීම විශේෂත්වයක්. අදත් ප්‍රදේශ රැසකට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර, සබරගමු, සාවයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඩිය දිස්ත්‍රික්කවල වෙටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. දෙවෙනි අභ්‍යන්තරයේ ප්‍රදේශ රැසක පැයට කිලෝමීටර 40-50 අතර තද සුළං නැතිවන බවයි කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ උදේනී වීරසිංහ මහත්මිය සඳහන් කළේ.
6: අද දෙවෙනේ බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වල, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙනවා. මේ අතරින් බස්නාහිර සහ සබරගමු පළාත්වල, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවෙන්න පුළුවන්. සුළං සැලකීමේදී මධ්‍යම කඳුකරයේ බටහිර පැවුම් ප්‍රදේශවල, උතුරු සහ උතුරු මැද පළාත්වල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල විටින් විට 5 කිලෝමීටර 40-50 අතර වේගෙන් හමන තද සුළං නැතිවෙන පුළුවන්. දිවෙන සෙසු ප්‍රදේශවලද විටින් විට 5 කිලෝමීටර 30-40 දක්වා වේගෙන් හමන තරමක තද සුළං නැතිවීම හැකියාවක් පවතිනවා.
1: යුක්‍රේන ජනාධිපති වොලදිමිර් සෙලන්ස්කි හමුවීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් අවධාරණය කළා. යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සෙලන්ස්කි හමුවීමෙන් කිසිදු තේරුමක්ද නොමැති බවයි රුසියා ජනාධිපතිවරයා සඳහන් කළේ. ඒ දෙරට අතර යුද්ධය නිමා කිරීම පිළිබඳව යුක්‍රේන ජනාධිපතිවරයා රුසියා ජනාධිපතිවරයාගෙන් මුහුණට මුහුණ සාකච්ඡාවක් ඉල්ලා යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමින් යුද්ධය නැවත වරක් අමරිකාවේ අවධානයට ලක්වන තෙක් සරලව බලා සිටීම වැරදි බව සඳහන් කරමින් වොලදිමිර් සෙලන්ස්කි රුසියා ජනාධිපතිවරයාට සිය ලිපිය යොමු කළා. ඒ සටන් විරාමයක්ද ඉල්ලා සිටිමින් මුහුණට මුහුණ සාකච්ඡා ප්‍රතික්ෂේප කළ ව්ලැඩිමිර් පුටින් පවසන්නේ සාම සාකච්ඡා සටන් විරාමයකට කලින් සිදු කිරීම රුසියාවේ ස්ථාවරය බවයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිරින්දියේ කොදෙව් කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ හිට පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 1:00 තරගය ආරම්භ වන්නේ. කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවනවා. කොදෙව් කණ්ඩායම මෙහෙවන්නේ ෂායි හෝප් විසින්. දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 41කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කොදෙව් ශ්‍රී ලංකා එක්දින තරගාවලියට තරඟ තුනකින් සමන්විතයි.
7: ලක්කන්දු ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: රජයේ වසරක් ඇතුළත රක්ෂිත 86 ප්‍රකාශයට පත් කරයි. හිල ඇලිය ඇතුන් කළමනාකරණයට ප්‍රතිපත්තියක්. පළමු කාර්තුවේදීම රජය ඩොලර් බිලියන 8ක ණයක් ගෙවයි. ශ්‍රී ලංකා වර්ණත් මාධ්‍ය වෘත්තික ආයතනයේ පිහිටුවීමේ පනත් කෙටුම් පත ගැසට් කෙරේ. මේගොඩ අනතුර සිදු කළ වාහන හිමිකරු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට. රාජ්‍ය දේපළ අවභාවිත කළ හිටපු මාධ්‍ය ලේකම්වරයෙක්. පොල්ලපනයනේ වැඩි කිරීමට රජයෙන් සැලසුම්. යුක්‍රේන ජනපතිගේ ඉල්ලීම පුටින් ප්‍රතික්ෂේප කරයි. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පසර එකට බලාපොරොත්තු වන්න.
7: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
1: දැන් බී ද චේන්ජ් විශේෂාංගය.
8: බී ද චේන්ජ් වෙනස ඔබ වෙන්න.
9: ටිකාව යනු පෘථිවියට වඩාත්ම සීතල වියලිමින්ම තද සුළං සහිත මහත් දීපයක්. ඒ හඳුන්වන්නේ රැබී කාන්තාර ප්‍රදේශයක් වශයෙන්. ඇතැම් විට හිම මිදෙන තරම් දැඩි සීතලක්ද, ඇතැම් විට ඒ ඉක්මවා ගිය සීතලක්ද සහිතව එම ප්‍රදේශය මිනිස් වාසයට නුසුදුසු මිනිස් වාසීන් තොරු ප්‍රදේශයක්. ඉදිරිට එහි දක්න ලැබෙන්නේ විවිධ පරීක්ෂණ සඳහා එහි යන විද්‍යාඥයන් හා ඔවුන්ගේ සහයකින් පමණයි. ඒ පරීක්ෂණ මධ්‍යස්ථාන තුළදී බැලූ බැලූ අත දක්න ලැබෙන්නේ සුදු සුදු හිම කඳු පමණයි. කිසිදු ගසක් නොවෙන එම ප්‍රදේශයේ වාසය කරන්නේ පෙන්ගුවින්, සීල් මසුන්, තල් මසුන් ආදී සීමිත සත්ව වර්ග කිහිපයක් පමණයි. මෙම හිම කඳු අතුරින් ගලා හැලින විස්මජනක රක්ත වර්ණ දියල්ලක් පිහිටා තිබෙනවා. යුද බිමකදී මෙන්ම රුධිරය ගලා යන ආකාරයට දුටුවන් මවිත කරවනවා. රුධිර ඇල්ල ලෙසින් හැඳින්වෙන ග්ලැසීරයක් තුළින් මතුවී රන් පැහැය පැල්මක් සාදමින් ගලා යනවා. මලකඩ රතු පැහැති මෙම දිය ඇල්ල වසර මිලියන ගණනාවක් හිම කඳු යට සැඟවී මතුවී තිබෙනවා. එම ජලෙහි යකඩ සහ ලබන අඩංගු අතර පොළොවෙන් උඩට මතු වූ විට එහි ඇති මෙම යකඩ වාතය හා එකතු වී ඔක්සයිඩ් සෑදීම නිසා තද රතු පැහැති ගැන්වී තිබෙනවා. නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ මැක්මඩෝ වියල නිම්නේ පිහිටා ඇති ග්ලැසීරය තුළින් මෙම ඇල්ල ගලා හැලෙනවා. ග්ලැසීරයට මීටර් කිහිපයක් පොළොව යට පිහිටා ඇති මෙම ජලය රතුපාට වන්නේ මතුපිටට පැමිණීමෙන් පසුවයි. එම ජලයෙහි බහුල වශයෙන් යකඩ හා ලබන අඩංගු වී තිබෙනවා. ඒවා පොළොව මතුපිටට පැමිණී විට අවට වාතයේ අඩංගු වී තිබෙන ඔක්සිජන් වායුව සමග මිශ්‍ර වීමෙන් ඇතිවන අයන් ඔක්සයිඩ් නම් සංයෝගය නිසා මෙසේ රතු වර්ණයේ ඇති වී තිබෙනවා. එය මලකඩ රතු යන වර්ණ දෙකේ සංකලනයක්. බැලූ බැල්මට එය පෙනෙන්නේ රතු පැහැතිය රුධිර දහරාවත් ගලාහෙන්න ආකාරයක්. ඔස්ට්‍රේලියානු ජාතික භූගර්භ විද්‍යාචකු තෝමස් ග්‍රිෆික් ටේල ප්‍රථම වරට මෙම රතු පැහැති දිය ඇල්ල 1911 සොයාගෙන තිබෙනවා. ඒ ඔහු විසින් ඇන්ටාර්ක්ටිකා ප්‍රදේශයේ සිදුකරන ලද ප්‍රථම ගවේෂණයක් අතරතුර තෝමස් ටේල සිහි කිරීම සඳහා එම හිම කඳුද ටේල ග්ලැසියර් ලෙස නම් කර තිබෙනවා. මෙම ජලය පොළොව මතුපිටට එන්නේ හිම කඳුවලට මීටර් 400ක් පමණ යටින් පිහිටා ඇති උපහිම කඳුවිල ප්‍රදේශයෙන් බවද තහවුරු වී තිබෙනවා. ඇන්ටාර්ක්ටික් ප්‍රදේශය නැරඹීමට වසරකට සංචාරකයන් 150,000කට ආසන්න ප්‍රමාණයක් පැමිණෙනවා. බොහෝ විට මෙම දිය ඇල්ල නැරඹීමට යන්නේ හෙලිකොප්ටරයක් මගින් යාමට කැමැත්තක් දක්වන සංචාරකයන් අතලුක්සක් පමණයි.
10: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාව මධ්‍යහන 12:34.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. සතියක ලක්හඳ.

0: විරහවේ වේදනාව
1: මගේ නොව දිනිසුරු කරුපත් සහතන උබයමියන තුරු
2: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝතිරණීය ජෝති
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝති රාත්‍රිය.

නාඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

වෙලාව දවල් 12:52 දැන් නේද? ඉතින් සතියක ලක්කඩ දැන් ඉතින් මට යන්න වෙලාව හරි. සතියක ලක්කඩෙන්. ඇයි? ඉතින් දැන් එකට ළඟයි නේද? උදේ 10 ඉඳන් සතියක ලක්කඩ රටේ තොරේ විස්තර. අද දවස මොනවද විශේෂ වෙන දේවල්? ඒවා කිව්වා ඉතින් ලස්සන සින්දු ටිකක් ඇහුවා. ඉතින් මේ වෙනකන් මාත් එක්ක හිටපු හැමෝටම thank you. හරි. ඊට කලින් මේ කට්ටිය messages දාලා තිනවා. ඒ කට්ටිය මතක් කරලා යන්නේ වෙයි. නැත්නම් ඒගොල්ලෝ තරහ වෙනවනේ. හරි. අපි බලමු කවුද message එකක් දාලා තින්නේ කියලා මේ වෙද්දි. message එකක් දාලා තියෙනවා සින්දුවකට එකතු කරගන්න. ගෝනපල කුබුකෙන් තමයි message එක දාලා තියෙන්නේ. මම ගීතානි, husband Mendis, දුව රේකා, දේනිෂා පුතා රුචිර, රුවන් සුරාජ්, මුණුබුරන් ඔක්කොම පවුලේ මුරු පරම්පරාවම ඉන්න මුණුබුරන්, තවීෂ්, රිෂිනි, ජේස් ඇතුළු මේ ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි message එක දාලා තියෙන්නේ. තව message එකක් දාලා තිනවා කවුද message එක දාලා තියෙන්නේ? තව message එකක් දාලා තිනවා අපිට සෙට් වෙන සින්දුනේ දෙන්නේ නියමයි කියලා දාලා තිනවා. හරි thank you. message එක දාලා තින්නේ රත්විටින් ඕෂිත තමයි message එක දාලා තියෙන්නේ. හරි. ඉතින් අපි මෙන්න මේ කට්ටියවත් එකතු කරගෙන යමු එහෙනම් තව සින්දුවකට. වෙලාව දවල් 12:53.

වෙලාව දවල් 12:57 නේද? ඉතින් දැන් සතියක ලක්කඩෙන් මට යන්න වෙලාව හරි. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම්. මේ වෙනකම් මට මෙසේජ් එකක් දාපු කට්ටියට හැමෝටම තැන්කියු. ලස්සන සින්දු ඇහුවා, ලස්සන පුංචි පුංචි කතා ඇහුවා. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝම පරිස්සමෙන් ඉන්න.

0: නවයක් සාටී පනසය වර්ගේ ජීවුන්ට 49ක් සමග සැකකරුවෙක් අත්තරංගොඩ ගෙන තිබෙනවා. ඒ පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේදී. පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් නිවසක සිදු කළ පරීක්ෂා කිරීමකදී ගිනි අවිය සහ ජීවුන්ට සොයාගෙන තිබවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 80ක්ද අත්තරංගොඩ ගැනුණා. ඒවා මැනීමට යොදාගත් විද්‍යුත් තරාදියක්ද හමු වී තිබෙනවා. 39 හැවිරිදි සැකකරු කුරුප්පුමුල්ල ප්‍රදේශයේම පදිංචි කරුවෙක්. පානදුර දකුණ පොලිසියයි විමර්ශන මෙහෙවන්නේ.
1: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
0: සහරා කාන්තාරය හරහා ගමන් කරමින් තිබූ ට්‍රක් රථය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 49 දෙනෙකු අධික පිපාසයෙන් මිය ගොස් තිබෙනවා. ඔවුන්ගේ මලසිරුරු ඊයේ සොයාගත් බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. මාලිසා අල් ජසිරා දේශ සීමා ආසන්නයේ පිහිටි අසමකා ප්‍රදේශයේ සිට කිලෝමීටර 80 බටහිර දෙසින් මෙම ට්‍රක් රථයේ කාර්මික දෝෂයකට ලක්ව නතර වී තිබෙනවා. මාලි රාජ්‍යයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියේදී ඔවුන් මෙම අනතුරට ලක් වුණා. මියගිය සියලු දෙනාම නයිජීරියානු ජාතිකයන් බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. දෙදෙනෙකු දිවි බේරාගෙන තිබෙනවා. ඔවුන් ජලය සොයා කිලෝමීටර 50කට වැඩි දුර පයින්ම ගමන් කර පසුව අසමකා වෙත ළඟා වූ බවයි නයිජීරියානු බලධාරීන් පවසන්නේ. මියගිය සියලු දෙනාගේ මලසිරුරු මේ ස්ථානයේ සමූහ මිනිවලක තැන්පත් කිරීමටයි නයිජීරියාව පියවරගෙන තිබෙන්නේ. මිලක ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
1: 24 පෑම සිරුවෙන් ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
4: විලාව පසරු එකයි විනාඩි 3යි.

වාසනාවන්ත සුන්දර දවසක අද හමුවේම ජූනි මාසයේ 6 වෙනිදා සතියක ලක්කඳ ගී රශ්මී අරගෙන ප්‍රසංග වේදිකාවත් එක්ක හමුවන්න සූදානම් වන්නේ. ප්‍රසංග වේදිකාවට මැසේජ් එකක් දාන්න පුළුවන් එකම වේදිකාව ලක්කඳ ගී රශ්මී වේදිකාව. ඒ නිසා 07.03.93.5.93.7 මැසේජ් එකක් WhatsApp කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා ආරාධනා කරනවා හැම දිනාටම 07.03.93.5.93.7 මැසේජ් එකක් දාන්න. දැන් මේ වෙනකොටත් මැසේජ් එක දාලා බලාපොරොත්තු සහගතව ඉන්න අය ඉවසීමෙන් ඉන්නවා. වැඩබිමෙත් ඒ වගේම ගොවිපලෙත් මගතොටෙත් හැමතැනම රසවිඳින ප්‍රාසංගික අත්දැකීම් බවට මෙය පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් හැමදෙනාම එකට එකතුව රසයේ බෙදා හදාගන්න දෙසමනින් නසා මනසින් රසවිඳ හදවතට සමීපතම ගීත සමුදායක් රසවිඳින ප්‍රාසංගික වේදිකාවත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනය කරමින් රෝණ විජේසිංහ ආදරණීය මිතුරාවත් මතක් කරන ප්‍රසංග වේදිකාව ඔබට තිළිණ කරද්දී නිදි වර්ජිතව රැඳී සිට ප්‍රසංග වේදිකාවේ ප්‍රමිතිකරණය ඔබට එකතු කරන්න ලබා දෙන දායකත්වයේ වෙනුවෙන් ප්‍රසංග වේදිකාව සමග හමු වුණ මම නලින් විරාජ් මෙන්න ප්‍රසංගය ආරම්භ කරනවා මෙසේ ලක්කඳ ගී රශ්මී.

බොහොම සුදී. මගේ අවසාන ගීත ගායනා කරන සිරුදනාටම තුනුරන්ගේ සරණයි. ඔය ලස්සන හොවුණු මූණ තින හිනා ඔය විදිහටම තියාගන්න පුළුවන් වෙන කෙනෙක් සිතින් ප්‍රාර්ථනා කරනවා. ජය සිරුදනාටම. ආයෙ දවසක කොහොමද බොහොම සුදී නවතවන එක මගේ මුළු හදවතින්ම සිරුදනාටම.

0: වෙලාව පසුරුවකයි විනාඩි 23යි.
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර්. ඔබත් අදම මිලදී ගන්නවා.

0: Taşıma Pahalı. Anıltınay Taşıma Hatı. Lakınanı, lakınanı, lakınanı. Lakana Radio ITN.
1: Satyagı Lakana.
2: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
3: අද ජූනි මාසේ 6 වෙනිදා හැබැයි ඉතින් මේ ජූනි මාසේ 5 වෙනිදා තමයි මෙයාගේ උපන්දිනේ තිබුණේ කරුතර 30 ජාතික පාසලේ 90-93 කණ්ඩායමේ දිලීපා වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් නිරෝගී වේවා කියලා මේ පරක්කු වෙලා හරි සුභ ප්‍රාර්ථනා එකතු කරන ලක්කඬ ගීරස්මි ඔස්සේ මුළු රටම ලෝකෙම අහගෙන ඉන්න වෙලාවේ 0.7 0.93 0.5 0.93 මැසේජ් එකක් දාන්න පුළුවන්. එයාලා දැන් අද දවසෙත් සතුට සමරනවා. සිනහම සුමුහුණයි නිරෝගීකමයි ලැබෙනවා නම් වෙන මොනවද? ඒ නිසා අපි දිලිපට සුභපතනවා. මොකද මගෙත් හොඳ මිතුරියක්, පාසලේ මිතුරියක් විදියට. ඉතින් එයාවත් මතක් කරලා සුභපැතුම් මෙකුදු කරලා ප්‍රසංග වේදිකාවත් එක්ක හමුවන්නට ඔබට පුළුවන්කමක් තියෙනවා. 0.7 0.93 0.95 0.94 තමයි මැසේජ් කරන්න ඕනි. දැන් කෙනෙකුට ඉදෙන්න පුළුවන් අනේ ඉතින් අපිව කියන්නේ නැද්ද කියනවා කියනවා මැසේජ් එකක් එවන්න එපැයි. ඉතින් මැසේජ් එකක් කිව්වට පස්සේ කියනවා පොඩි වෙලාවක් දෙන්න. දැන් මේ වෙලාවේ අහගෙන ඉන්නවා PLJ. ඉතින් එයා මේ මැසේජ් එක දාලා බලාපොරොත්තු ඉන්නවා මාව කියයි නේද අද. අනිවාර්යයෙන්ම කියනවා. දැන් ඒ අතරේදී මහරගමට ගියාම මහරගම කලමනාකාර ඩිලංක නදීෂාන් රසික චනිතු පසිදු ස්තමෝත් ගයාන් සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි අනුර මේ ඉන්නේ කුමාරිත් සකන්ති ඉන්නවා, නිරෝෂා ඉන්නවා, හර්ෂණී ඉන්නවා, සුභා, දිනූෂ කොහොමද, කමනි, ඒ වගේම චන්දාලි, ඉරේෂා, නයනි, දෙල්පචිත්‍ර, ඔය කට්ටියම ඉන්නවා. දෙල්පචිත්‍ර මොකද වැඩද? අනේ ඉතින් අපිට නිදහසක් නෑනේ. වැඩ වැඩ. මෙන්න මෙන්ඩියා රයිට්. මෙන්ඩිස් ඉන්නවා ඉතාලි වලින්. ඉතින් ඉතාලි වලින් අපි සාමාන්‍යයෙන් එයාට යාළුවෝ කියන්නේ මෙන්ඩියා කියලා. හැන්ඩියට ඉන්න මෙන්ඩියා එහෙම කිව්වනම් හරි නේද? රයිට්. ඉතාලි වල ඉන්නේ මගේ යාළුවෙක් මෙන්ඩිස්. මෙන්ඩිස්වත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. හරි ඉතින් වැඩි පටන් ගත්ත ගමන් නලින් අයියේ අපිව මතක් කරන්නේ නෑනේ ඔයා. දැන් එහෙම කියනවා ගාමන්ට් එකේ වැඩ කරන ගමන් ඉන්න සියලු දෙනාට ආරාධනා කරන්නේ 0.7 0.93 0.95 0.94 මැසේජ් එක දාන්න. මේක වෙලාව නෙමෙයි නම් දිවා ආහාරයේ වෙලාවේදී දාන්න පුළුවන්කමක් තියෙනවා. මොකද සමහර ආයතන තියෙනවා ජංගම දුරකථනේ භාවිත කරන්න බෑ රාජකාරී වෙලාව තුල. මහරගමින් ෂම්මා එයා එකතු වෙලා ඉන්නවා. ඉතින් අපිත් එක්ක ගොඩක් ආදරෙන් වැඩසටහනත් එක්ක ඩුබායි වලට ගියොත් එහෙම චලිත රත්නායක, නිසංසල රත්නායක දුවලා දෙන්න ඉන්නවා, ගයත්මි රත්නායකයි, සිහලි රත්නායක වගේම නංගි ශාමලි රත්නායක. ඒගොල්ලෝ දෙහෙල් ගමුවෙන් තමයි එකතු වෙලා ඉන්නේ. ප්‍රසංග වේදිකාවත් එක්ක මේ විදිහට එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ ප්‍රසංග වේදිකාවට හමු වෙන අය මං කල්පනා කළා අද පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා. හරි ඉතින් මේ ප්‍රසංග වේදිකාවට එකතු වෙන සීලු දෙනාම මම බස් රථයකට නැග්ග ගන්නවා කියලා හිතන්නකෝ. දැන් ඉතින් ඔන්න බස් රථයට නැග්ගගෙන ගමන යනවා. ගී රශ්මි ප්‍රාසංගික වේදිකාව නරඹන්නේ එකයි යන්නේ. එකයි යන අතරතුරේදී මගේ බස් එක හොඳටම ලෝඩ් වෙනවා. සෙක ඇතුලේ කට්ටිය තෙරපෙනවා. දැන් මොන විදියටවත් මේ බස් රථයට පිරිස නංව ගන්න විදියක් නැහැ. ඉස්සර හොල්ට් එකේ කට්ටියක් බහින්න ඉන්නෝ. දැන් මේ බහින්න ඉන්න කට්ටිය බස් ගන්නත් ඕනේ, වාහනේ නතර කරන්නත් ඕනේ, නගින්න ඉන්න අයට නගින්න දෙන්න විදියකුත් නැහැ. හැබැයි ඉතින් මට සිද්ධ වෙනවා වචන දෙකකින් කියන්න සිද්ධ වෙනවා. මොකද්ද මේ බස් රථයට ගොඩනංවා ගන්න පුළුවන් කමක් නෑ. ඒක කියන්නත් වෙනවා. ඒ අතරෙදි බස් රථයේ ඇතුළේ ඉන්න අයට මේ ඔයාලා කොහොම හරි මේ ස්ථානෙන් නවත්තන්න කියපු ස්ථානෙන් නවත්තලා දෙන්නම්, කොහොම හරි මේ බස් රථයෙන් එළියට එන්න කියන පණිවිඩය දෙන්නත් ඕනි. දැන් ඉතින් වචන දෙකයි මට කියන්න තියෙන්නේ. මොකද්ද වචන දෙක? යුම්පියුම් කරන ගමන් සමහරු දැන් කාලබීල ඉවරයි, නිදහසේ ඉන්න වෙලාව, රාජකාරී ස්ථානයේ නම් විවේකී වෙලාවක් වෙන්න පුළුවන් සමහරලාට. වැඩබිමේ මගතොටේ යන අතරතුරේ නම් කල්පනා කරන්න, දැන් ඉතින් මේ ගීරශ්මි බලන්න යන බස් රථය එහෙම කියලා අනුමාන කරලා ඉවරලා දැන් උත්තර දෙන්න පුළුවන් කමක් තියෙනවා. 07.03.93.5.93.7 ඔයා මට උත්තර දෙනවා නම් මම කියන්න බලාගෙන ඉන්නේ. ඔයාට කියන්නේ උත්තරයක් දෙන්න. ඔයා දෙන උත්තරේ හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. වචන දෙකයි කියන්නේ. මෙන්න ඇතුළේ හිටපු අය බැහැලා ගියා. බස් රථයට ගොඩ වෙන්න හිටපු අය එක්කෙනෙක්වත් ගොඩ වුණේ නැහැ. වචන දෙකයි කිව්වේ. මේ බස් රථයේ කොන්දුස්තර මහත්තයා, දොස්තර කොල්ල මම. හරිනේ, එහෙනම් ඔන්න ඉතින් බස් රථයේ ගමන් කරනවා, උත්තරය හොයාගෙන කියන්න. මේ ලක්කඳ ගී රශ්මී.

0: වෙලාව පසුරු එකයි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ලකන්ද රේඩියෝ ITN.

තැන්කූ බොහොම සුදී. එහෙනම් අපි කියමු අර සීමන්ගේ ගීතය නෞකා. රයිට් ෆ්ලෑෂ්බැක් ලත් එක්ක. ඕ

0: වෙලාව පසුරුයි කයේ විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: බුදු ගීතය ඔබ වෙත තිළිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: වෙලාව පසුරු එකයි විනාඩි 50යි.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලඛන මොමලින් ඒසල්.

0: පටි ගෙදර
1: සුද්ද ඇත්තටම මං ගැන හිතලා එහෙම කිව්වා නම් ඒකට තැන්කියු. හැබැයි මං ගැන කවුරුත් කරදර වෙන්න ඕනේ නැහැ. මං යන්නේ කොහෙද? ආශ්‍රය කරන්න කාවද? කතා කරන්න කාත් එක්කද? ඒ ගැන කවුරුත් ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. එහෙමද?
0: අනුෂ්ක රසංජනත සිල්වා අධ්‍යක්ෂණයක්.
2: ගායනියගේ ලොකු අක්කට සනීප නැහැ කියලා කලවිඩියක් කාවලු. ඉස්පිරිතාලේ නතර කරලලු. ගායනිය ලොකු බෑගයක් අරගෙන ඕන් ගියා. මං හිත පුතාට කියන්න ඇති කියලා.
3: එහෙමද? ඉන්නෝ මං කතා කරලා බලන්න.
0: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පාටි ගෙදර.
4: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night
5: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7. සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: රටට වග කියන රේඩියෝ
1: සතියක ලක්හඩ
0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
2: ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්න අතරතුරේදී දැන් ප්‍රශ්නයක් ඇහුවා. මේ ප්‍රශ්නෙට උත්තර දෙනව බොහෝ දෙනෙක් නැවත ප්‍රශ්නය යොමු කරන්න කියලා ආපහු කියන්න පුළුවන්ද නලින් අයියේ කියලා බොහෝ දෙනෙක් ප්‍රශ්නය අහන්න කියනවා. දැන් මේ බස් රථයකට නංවාගෙන කොන්දොස්තර මහත්තයා පිරිසක් අරගෙන යනවා. ඒ අතරේදී බස් රථය ඇතුළත තෙරපෙනවා. ඒ නිසා තව ගන්න පුළුවන් කමක් ඉඩක් නැහැ කියන එක කියා ගන්නත් ඕනේ. මොකද මගින් තව පිරිසක් බස් රථයට එකතු වෙන්න හදනවා. ඉතින් බස් රථය නවත්තන්නත් ඕනේ. මොකද මේ බැහැලා යන පිරිසකුත් ඉන්නවා. දැන් මේ දෙකම එකපාර කරගන්න වචන දෙකයි භාවිත කරන්නේ කොන්දොස්තර මහත්තයා. මොකක්ද වචන දෙක කියලා තමයි ඇහුවේ. පසර එකයි විනාඩි 54ක් වෙනකොට උත්තර ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ උත්තර අතර හරි උත්තරෙත් නැතුවාම නොවේ. හරි බලමු කවුද මුලින්ම හරි උත්තරේ දුන්නේ කියලා. තව පොඩි වෙලාවක් දෙන්න. පොඩි වෙලාවකට පස්සේ කියන්න පුළුවන් කමක් තියෙනවා. මෙන්න මෙයා තමයි හරියටම උත්තරේ දුන්නේ කියලා. 07.03.93.5.93.7ට මැසේජ් එකක් දාන්න. බස් එකේ සෙනග වැඩි දන්න විදිහක් නැහැ. ඒ අතරෙදී බැහැලා යන්න පිරිසක් ඉන්නවා. එයාට යන්න කියන්නත් ඕනේ. කොහොමද කියන්නේ කියලා තමයි අහන්නේ.

0: Radio ITN.
1: Come on!

0: 95.5 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: වෙලාව පස්සරු දෙකයි වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: අලමාරියක් නොමිලේ TVS Agribusiness වෙත සොනාලිකා ට්‍රැක්ටරය.
1: සහස්පුර හල්ගහවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සහස්පුර පොලිසිය විසින්. පසුගිය තුන්වැනිදා අලුයම මෙම ඝාතනය සිදු කර තිබුණා. ඒ පිළිබඳ විමර්ශන සිදු කළ සහස්පුර පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් මාදම්පුර ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසන්නේ. ඔවුන් අවුරුදු 21ක් සහ අවුරුදු 23ක් වයසැති බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන්. සහස්පුර පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු
2: කරන්නේ.
1: රහසිගතව චීනයේ නියෝජිතයෙකු ලෙස කටයුතු කළ බවට ඇමරිකානු මාධ්‍යවේදියෙකු වරද පිළිගෙන තිබෙනවා. ඔහු වසර 10කට අධික කාලයක් චීනයේ ජීවත් වෙමින් චීනයට සේවය කර ඇති බවටයි අනාවරණය වුණේ. චීන සමූහාණ්ඩුවේ නීති විරෝධී නියෝජිතයෙකු ලෙස කටයුතු කළ බවට ඔහු ඇමරිකානු අධිකරණයකදී වරද පිළිගෙන තිබෙනවා. මෙම පුද්ගලයා ඇමරිකානු රජයේ සංවේදී තොරතුරු චීනයට ලබා දීමේ කුමන්ත්‍රණයක කොටස්කරුවෙකු බවටද වරද පිළිගෙන ඇතැයි ඇමරිකානු ජාතික ආරක්ෂකංශයේ සහකාර නීතිපති ජෝන්නේ අයිසන්බර්ග් ප්‍රකාශ කළා. මෙලෙස වරද පිළිගෙන ඇත්තේ 57 ඇමරිකානු ජාතිකයෙක්. මෙලක ලක්කන ප්‍රවෘත්ති පස්සරු තුනට.
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.
5: මෙලව පසුරු 2:04.
4: සතියක ලක්හඩ.
6: ඔසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගීර

Thank you, man. Hemo magana kremo bi.

0: වෙලාව පසුරු දෙකයි විනාඩි 13යි.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: රටට වග කියන රේඩියෝ
1: සතියක ලක්හඩ
0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී

මේ වෙලාව හොඳ වෙලාව දැන් ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනා දැන් මේ උත්තරයක් ලබා දෙනවා. දැන් උත්තරය හරි උත්තරේ විදියට බාරගත්තේ ඉන්ද්‍රා කුමාරි. ඉන්ද්‍රා කුමාරි අහගෙන ඉන්නව නේද? කොහෙන්ද කියලා දාලා නැහැ නේ. මැසේජ් එක නම් ලැබිලා තියෙනවා. ඉතින් කොහෙන්ද මේ මැසේජ් එක එව්වේ? ඉන්ද්‍රා කුමාරි තමයි හරි උත්තරේ දීලා තියෙන්නේ. දැන් මේ කොන්දොස්තර මල්ලි එයාගේ බස් එක ලෝඩ් වෙලා තියෙන්නේ. මොකද ගීරස්මි ප්‍රසංග වේදිකාව නරඹන්න යන්නේ. බස් එක ලෝඩ් වෙලා තියෙන්නේ. බස් එක ඇතුලේ ඉන්න අයට බැහැ ගන්න ඌමනාව තියෙනවා. ඒ අතරෙදී බස් එකට නගින්න පිරිසක් ඉන්නවා. ඒ අයව නග ගන්නත් ඕනේ. දැන් නග ගන්න බෑ. ඉඩ නෑ. දැන් මේක එක වචන දෙකකින් කියන්න කියලානේ කිව්වේ. වචන දෙකමකුත් නෙමෙයි. දැන් කොන්දොස්තර මල්ලියා කෑ ගහනවා. බැහැ ගන්න. අන්න එහෙමයි කියන්නේ. බැහැ ගන්න. එතකොට නගින්න ඉන්න සියලු දෙනා දන්නවා ගන්න බැහැ කියලා තමයි මේ කියන්නේ. බැහැ ගන්න කියලා තමයි කියන්නේ. හරි. දැන් ඉන්ද්‍රා ලහිලහියේ කොහින්ද කියලා ලියන්න උත්සාහ කරනවා. 135 තමයි දුරකථන අංකය. යා අවසානයේ තියෙන දුරකථන අංකය කොහොම වුණත් උත්තරේ හරියට දුන්නනේ. ඒ නිසා මේ මතක් කරන්න ඕනේ. අනේ අපිව කියන්නේ නැද්ද? මෙන්න මේගොල්ලෝ තමයි මැසේජ් එක දාලා මේ අපිවත් කියන්නකෝ කියලා ඉල්ලීමක් කරලා තියෙන්නේ. බටකොඩ ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් සුමනා ඉන්නවා, සියානේ, ලීලා, නිරෝෂ, විලාන්, ලක්ෂිකා, නිරෝෂලා, ඒ වගේම දෙලානි, පියුමි. දැන් මේ නම් ලියද්දි පුංචි පුංචි ඇලපිලි පාපිලි එහා මෙයා වුණාම තියෙන නම් වැරදි. ඒ නිසා පොඩ්ඩක් බලන්න, ඔයා ලියලා තියෙන මැසේජ් එක පොඩි එහා මෙහාවක් තියෙනව නේද කියලා මට දැනෙනවා. අනුර අයියා ඔයාගේ ගැරජ් එකේ මේ වෙලාවේ වැඩ නේද? ගරාජ් එකේ කොල්ලෝ ටික ප්‍රසංගයේ රස විඳිනවා. ඉතින් ගොඩක් ආදරෙන් මතක් කරනවා. වාහන හදන ගමන් ඉන්නේ. හරි. ෂාන් ඉන්නේ කිතුල්ගල. එයාත් ඉතින් උත්තරේ හරියට දුන්නා බැහැ ගන්න කියලා. දැන් කිතුල්ගල ඉන්නේ ෂාන්. කල්පනා කරලා උත්තරේ දීලා තියෙනවා. ඒ අතරෙදී තව ඉන්නවා අපේ නදී නේද? නුදී. හරි. ඔයාත් ඉතින් උත්තරේ දීලා තියෙනවා හරියට. ඒ වගේ උත්තරේ ගොඩාක් දීපු අය ඉන්නවා. සුධර්මා කොහමද? සුධර්මා දැන් මේ වෙලාවේ උත්තරෙත් හරියට දීලා කට්ටියව එකතු කරගෙන මමත් ඉතින් හරියට උත්තරේ කිව්වනේ කියලා සතුටු වෙන්න පුළුවන් නේද සුධර්මා? හරි. ගොඩාක් දෙනෙක් ඉන්නවා ඉතින් උත්තරේ ඕපු. ඒ අය අතර උත්තරේ හරි මේ උත්තරය එකතු කරලා තියෙන හාල් දඬුවන ඔයාගේ නමයි මට වැදගත් වෙන්නේ. ගාමන්ට් එකේ වැඩ කරන ගමන් ඉන්නේ. 654 දුරකථන අංකයේ තියෙන අවසානයේට කොමුණත් ඉතින් සමානලාට උත්තරේ දෙන්න ගියා නම අමතක වෙනව නේද? හරි. නලින් මල්ලියෝ අපිව මතක් කරන්නේ නැද්ද? අලව්වේ සුභාෂිනී සහ ප්‍රවාහිෂි තමයි මට මේ විදියට කියන්නේ. ගම්පහ රත්නසිරි පතිරාජ, යක්කලින් ඉන්නවා ප්‍රියන්ත හෙට්ටිආරච්චි, මාතලේ කුමාරී එරමුදුගොල්ල, පල්ලෙවලින් නායනි රදා වඩුන්නේ, ගාමිණී වීරසිංහ, මුංගේනේ වසන්ත කුමාරේ හෙට්ටි තන්ත්‍රි අපේ මිත්‍රයා යවත ආදරෙන් මතක් කරනවා. ඇලපිටියේ සමන් ගාල්ලගේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ලක්කඳ හැමෝ මහනවා. ආදරෙයි ආදරෙයි ආදරෙයි කියලා තමයි එයා දාලා දෙන්නේ. ඉතින් ඒ ආදරයත් අපිට එකතු වෙන වෙලාවේ පුංචි බණ්ඩා පවුලේ සියලු දෙනා ට්‍රින්කෝවිලේ ඉඳලා අහගෙන ඉන්නවා. ඉතින් එයාවත් මතක් කරනවා. කොහොමද නලින් ඔයාට වෙනදා වගේම සුපුරුදු විදිහට ඉන්නවා කියලා තමයි කියන්න තියෙන්නේ. දවසින් දවස වෙනස්. එහෙම තමයි. ඒ වෙනස අපි හැමෝගේම ජීවිතවල තියෙනවා. ඇහැලියගොඩ මේනකොළතල්ලේ විනීත අයිරාංගණී ආදරණීය අම්මා කෙනෙක්. ඉතින් පානුදුරේ ඉන්නවා සුදු පුතා. එයාවත් එකතු කරනවා. ඉතින් ඒගොල්ලෝ සියලු දෙනා එක්ක මාවත් එකතු කරගෙන එයා හරි කැමැත්තෙන් ආදරෙන් කතා කරන අම්මා කෙනෙක්. ඉතින් හැමදාම වගේ ප්‍රසංගී රස විඳිනවා කියලා තමයි නිතර මතක් කරන්නේ. ඒ නිසා ඉතින් ඒ ආදරය, අම්මා කෙනෙකුගේ ආදරය තරම් වටින දේවල් මේ ලෝකේ කොහෙන්ද කියලායි කල්පනා කරන්න තියෙන්නේ. හරි ඉන්දා, මේ කොමරි නුවර කියලා මැසේජ් එක දාගත්තා නේද? හරි ඉන්දා නුවර ඉඳලා මැසේජ් එක දැම්මේ. ඒ අතරේදී කවුද මං කියන්නේ? සමන්ත කුමාර බාලසූරිය පුතු නෙතුල, නෙතුලේ ඉන්නවා දුව, සෙවන පිටියෙන් රොෂාන්. ඒගොල්ලෝ සියලු දෙනාව එකතු කරන්න කියනවා මේ බුද්ධයායේ සමන්ත කුමාර. හරි. ඉතින් එහෙම තමයි කෙක්කෙනාගේ නම්බල හැටි, ගම්බල හැටි,
අපිව කියන්න කෝ කියන්නේ නැද්ද? චන්දිමා, මොනිකා, ප්‍රේමා, චම්පි, මල්ලිකා, ඒ වගේම රුවන්ගි, දනා, ඔයා තමයි චන්දිමා නේද? හරි, චන්දිමා මේ වෙලාවේ අහගෙන ඉන්නවා. ඉතින් ගාමන්ට් එකේ වැඩ කරන ගමන්ද කට්ටියම. හරි, මීගොඩ පැත්තට ගියාම යාලව මුණ ගැහෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ගොඩක් ආදරයෙන් හමු වෙන වෙලාවක්. කුමාරියක් කළ දෙන්න ඇතුළු මල්කාන්තේ, චන්ද්‍රා, ඒ වගේම ලක්ෂිත, රමණි, ලක්ෂිකා, චමරේ, ජීවිකා, බට්ටි, ප්‍රියන්ති, ශිරෝ, මී, ඒ වගේ මාෂා ඉන්නවා, හේමා, ඉමේෂ් ඇතුළු සියලු දෙනාම එකතු කරගන්න කියලා කියනවා. අතරෙදි මේ දැන් ඉතින් බොහෝ දෙනෙක් බොහෝ වෙලාවක් රැඳිලා හිටියනේ. පස්වරු දෙකයි විනාඩි 20 වෙනකොට මම ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙන්නේ. හරියන පාවි පාවි ඈතට ඈතට ඈතට යමු. ලකඩ ගී රශ්මි සමග ලක්කඳද.

0: අපිට තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේ.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 176 අංකයට

0: වෙලාව පසුරු දෙකයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: සතියක ලක්හඩ
3: ඔසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඩ ගී රශ්මි
0: සංග වේදිකාවට මැසේජ් එකක් දානවා නම් 0703 93 5 93 7ට මැසේජ් කරන්න මේ ලක්කඬ ගී රශ්මී

0: වෙලාව පසුරු දෙකයි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
8: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

0: Agenda, Radio ITN.
1: සතියක ලක්හඩ.
2: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඩ ගී රශ්මි.
3: මේ වෙලාවේ ඉතින් මාව අහගෙන ඉන්නවා කියලා කියන්නේ කවුද? මේ දිසඳ නේද? මිරිහානේ දිසඳ. දැන් එයත් එක්ක ඉන්නවා තව ඉරේෂා ඉන්නවා. ඉන්දිකා වෙන්නේ නැතිනේ දිමුතු. දිමුතු ඒ සියලු දෙනාව මතක් කරනවා. ඉතින් ගොඩක් ආදරෙන් මාතක එකතු වෙලා ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ අතරෙදි මෙහෙට හොඳටම වහිනවා කියලා කියන්නේ කොහෙද මේ ගිනි ගත්තේ නේද? පෝස්ට් ඔෆිස් එකේ ස්ථානාධිපතිතුමා, ඒ කියන්නේ දවල්ගන්දෝරුවේ ස්ථානාධිපතිතුමා ඇතුළු සංගීතා, නලින් අයියා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා, ඒ කියන්නේ මේ ගුලන්ගේ කාර්ය මණ්ඩලෙත් මගේ නම තියෙන කෙනෙක් ඉන්නෝනේ. හරි, මංජුල හේමන්ත ගිනිගතේනේ ඉඳලා තමයි මැසේජ් එක දාන්නේ. ඉතින් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා කියනවා. ඉතින් ලස්සන සින්දු ටිකක් එහෙම දෙන්න. එහෙම තමයි ඉතින් එයා කියන්නේ. හරි, මේ වෙලාවේ ප්‍රසංගයේ රස විඳිනවා. ගොඩාක් දීර්ඝ වශයෙන් විස්තර ලියලා එයාගේ බලාපොරොත්තු වෙන්නේ මගේ නම කියයි කියලානේ නේද? නදී රාජපක්ෂ අම්පාර ඉන්නේ මෙයා. ඉතින් නදී රාජපක්ෂ මහවෙන් යාවත් මතක් කරන්න ඕනේ. දීර්ඝ වශයෙන් ලියලා තියෙනවා. ඉතින් හැබැයි ඉතින් දිග විස්තරයක් කියන්න මට වෙලාව මදි. හැබැයි ඉතින් ඔයා ගොඩක් ආදරෙන් මේ වැඩසටහනත් එක්ක එකතු වෙනවා කියලා කියන්න නම් පුළුවන් කමක් තියෙනවා. HF එකේ ලයින් එකේ කට්ටිය, එකේ දෙකේ ඔය ඔක්කොම කට්ටිය HF එකේ කියලා කියමු කොනේද? ඒ කට්ටිය සියලුම දෙනාව ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා. චන්ද්‍රිකා අක්කගේ උපන්දිනය අද කියලා කියන්නේ. චන්ද්‍රිකා, සුභම සුභ උපන්දිනයක්. ඊයේ තමයි චන්ද්‍රිකාගේ උපන්දිනේ. හරි, නදී මොකද්ද කියන්නේ? හරි, කොහොමුණත් කමක් නැහැ. ඊයේ තිබුණා කියලා කියන්නේ දැන් අපේ 47 සංවත්සරය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය 47 වසරක සැමරුම පිරිත් සජ්ජායනයත් එක්ක ඔබ සජීවීව සම්බන්ධ කළා, සමගාමී විකාශයක් විදියට. ඉතින් 47 වසරක් තිස්සේ අකණ්ඩව අපේ මහගෙදර රූපවාහිනිය නරඹන ඔබ බොහෝ දේවල් දැක බලා ගන්නවා, විඳ දරා ගන්නවා. ඒ සියල්ල එක උදව් උපකාර හැමදේම ඔබ වෙනුවෙන් කරන්න ස්වාධීන රූපවාහිනිය යොහුසුලුව කටයුතු කරනවා. සරච්චන්ද ඩයස් ගාලිකඩේ රයිගම මැසේජ් එක දානකොට නම් වහින්න එනෝ කියලා දැන් මට දැන් වහිනවා ඇති. හරි, කොමුලත් මට අද මෙහෙ ඉඳලා කාලගුණ තත්ත්වයන් පිළිබඳව කියන්න පුළුවන් විදියට මගේ යාළුවට කියනවා. ඒ අතරෙදි ඔයාගේ ගමේ නම හැදුන හැටි මට පොඩ්ඩක් ලියන්න පුළුවන් කමක් තියෙනවද? හේන ගිනි ගත්ත හින්දාද මේ ගිනි ගත්ත හේන කියලා කියන්නේ? ඉතින් එයාගේ මේ මේ ඒ වගේම විවිධ නම් තියෙනවා. ඉතින් ඒ විවිධ නම් වලට මී ගොඩ කියලා කියනකොට මීගස් ගොඩක් තිබුණාද එහෙම කියලා හිතෙනවා. එහෙම ගොඩක් දේවල් එකතු කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඈත ඉතිහාසයට ගියාම ගොඩාක් දේවල් තියෙනවානේ. අන්නේ පොඩි පොඩි දේවල් ටික එකතු කරන්න කියලා මම ආදරයෙන් මතක් කරනවා. ඒ ආදරයත් එකතු කරගෙන අපිව මතක් කරන්නේ නැද්ද? දැන් මෙයා ඉන්නේ අක්කර 40 කියන ප්‍රදේශයේ. පද්මා ඉන්නවා, පුතාලා දෙන්න පඳුපුල් විහස් මහත්තයා වසන්ත. ඉතින් මේ ඔයාට හිතෙන්නේ නැද්ද මැසේජ් එක වෙනස් කරන්න? ජීවිතේ හැමදාම එකම විදියට ඉන්නවට වඩා වෙනස් වෙන ජීවිතයක් ගෙවන්න පුළුවන් නම් හරියට ගලා යන ගඟේ ජල බිඳුවක් වගේ. නදිය හැඩවෙන්නේ හැපුණාම ගල්වල. සමහර වෙලාවට මේ එක දිගට එක විදියටම තිබුණොත් බලාගෙන ඉද්දි පොඩ්ඩක් ටිකක් අමාරුයි වගේ. මැදිරිගිරියෙන් චමින්ද, ලහිරු මල්ලි, මිතුන් මල්ලි, බේබි මල්ලි ඔක්කොම එකතු කරගන්න කියනවා මල්ලිලා ටික. හරි, මල්ලිලා සේරම එකතු කරගන්න මේ අයියා. රයිට්, තව පොඩි වෙලාවකින් කියනවා ප්‍රසංගය අතරට කවද එකතු කරන්න කියලා. දිසිනි ඔගොල්ලන්ගේ කඩේ රයිට් ඉන්දන පෙරුම් මල ඉදිරිපිට දැරණියගල ඉඳලා ඔයාගේ නම දාන්න අමතක වුණාද? දිසිනි විතරද? හරි, කොහොමුණත් ආයතනය නම් දෙමීම බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ නම. ප්‍රියන්තිකා අහනවා මට දෙන්න පුළුවන්ද මෙන්න මේ සින්දු දෙන්න උත්සාහ කරන්නම්. ප්‍රියන්තිකා කියන විදිහටම හරි උත්සාහ කළ බලමු නේද. හරි බැරි වෙන එකක් නැහැ. උත්සාහය තිබුණොත් බැහැයි කියලා දේවල් තියෙන ඒවා පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ හරි ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක තමයි කියන්න තියෙන්නේ. හරි එහෙමනම් වෙලාව ප්‍රසංගය අතරට යන්න වැඩි වෙලාවක් නැහැ. තව හරියටම තියෙන්නේ මිනිත්තු 13යි සවස 3. ඇයි ප්‍රවෘත්ති අහන්න.

0: වෙලාව පසරු දෙකයි විනාඩි 57යි.
1: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
2: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගීර

0: 99.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්සර තුනයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුලන් සාරාලු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය පෙරවරු 11:30 දක්වා බලංගු වන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කංකසන්තුරේ සිට මන්නාර මහරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුලඟේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි වෙනවා. එවිටම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

0: පෙරලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදුරළ මීටර 2ක් මීටර 2.5 අතර මට්ටමකින් ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. මෙය තිරහලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළ ආසන්න ප්‍රදේශවල මුහුදුරළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බව දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මෙට්‍රික් ටොන් 10,000ක් බරති නෞකාවක් නිර්මාණය කරන්නයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් රට නාවික හමුදාවට නියෝග කර තිබෙනවා. එමෙන්ම රහසිගතව දිය යටින් යාත්‍රා කළ හැකි අවි සහිත යාත්‍රාද සංවර්ධනය කරන්නයි උතුරු කොරියා නායකයා නියෝග කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඔහු පසුගියදා නාවික පරීක්ෂණයක් අධීක්ෂණය කළා. එහිදී මෙට්‍රික් ටොන් 5,000ක් බරති නෞකාවකට ගොඩ වූ කිම් ජොන් උන් මෙම නියෝගය කර ඇති බව විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සංචාරයට පෙර උතුරු කොරියා නායක කිම් ජොන් උන් ආයුධ ගබඩා නිෂ්පාදන ස්ථාන සහ හමුදා බටපිරිස නැරඹීම සිදු කරමින් සිටින බවයි අල් ජසීරා ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්සරු හතරට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
3: වෙලාව 5:04.
2: සතියක ලක්හඬ.

0: තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්නකොට ගොඩාක් ආදරයෙන් ඉතින් රස විඳිනවා කියලා කියන්න උවමනාව තියෙනවා නම් මැසේජ් එකක් දාන්න 0703935097ට මම වැඩ කරන ගමන් ඉන්නේ. එහෙම තමයි බොහෝ දෙනෙක් මැසේජ් එක දාලා තියෙන වැඩ කරන අතරතුරේදී අමතක කරලා නැහැ වැඩසටහනත් එක්ක ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවේ නිදහසේ ඉන්නව නම් ඔබේ ගම ගැන පොඩි ඉතිහාස තොරතුරක් එක්ක මෙන්න මෙහෙමයි අපේ ගමට නම හැදුනේ කියලා ලියන්න පුළුවන් නම් වඩාත් වැදගත් වෙනවා. බොහෝ දිනකට ඔබේ ගම පිළිබඳව අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. දැන් එදා ඈත ඉතිහාසයට ගියහම බොහෝ දේවල් අපිට එකතු කරගන්න පුළුවන්. මොකද අර්ථාන්විත නම් තමයි මෙසිරිලක බොහෝ තැන්වලට හිමි වෙලා තියෙන්නේ. දැන් ඔයාගේ නම කිව්වේ නැත්තම් මැසේජ් එකක් දාන්න මේ වෙලාවේ 0703935097ට ලක්කඩ ගී රශ්මි එක්ක එකතු වෙලා ඉන්නේ. පස්වරු 3 විනාඩි 16ක් වෙනකොට
2: චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.

0: වෙලාව පසුරු 3:25.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමල 32 ඇල්හේන පාරමහරගම

0: pratite Vagakijene radio.
1: ප්‍රසංග වේදිකාව පැවැත්වෙන අතරතුරේ ඔබේ මැසේජ් එක කියන්න තව පොඩි වෙලාවක් දෙන්න මට 0703 93 5 93 7 වට්සප් මැසේජ් එකක් දාන්න. මාත් අහගෙන ඉන්නවා කියලා ප්‍රසංගය පැවැත්වෙන අතරතුරේ තමයි අනුග්‍රාහක බෞතුන් මතක් කළේ.

0: සතියක ලක්හඩ
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: விழாவு பசுறு துணாயி வினாடி தியாயி
2: விழாவு ஒப்ப வைத்த கிண்ட ஆவே සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත දෙන්නේ මාරාන්තිකයි. ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්න. ඩෙංගු මර්ධනය අප සැමගේ වගකීමකේ.
3: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
4: මගේ පෙරල් පෙම්වති.
5: හරි හරි, ඉගෙනගා උපකල්පනයක් කියලා හිතන්නකෝ. දවසක මං ඔයාව නැතුව වෙන කෙනෙක්ව මැරි කරලා ඩිවෝස් වෙලා ආයෙ ඔයාල ළඟට ආවොත් ඔහම බාර ගන්නවද?
6: ඒක නෙ හිතන්න දෙන්නේ. ඔහම බාර ගන්න.
7: අධ්‍යක්ෂණය ඉන්තික ධර්මතිලකා.
8: ඉස්සර හිටිය උඹයි ඉස්සර හිටිය මමයි ලේන්ටි දෙකයි තාම තියෙනවා. උඹට හිතෙන්නේ නැද්ද එක දෙයක් අඩුයි කියලා?
6: දුම
8: ගේන්නද? තිබ්බනම් යකෝ අර කලින් ඉස්සර වයිබ් එකම තියෙන්න තිබ්බා.
9: අතීතයේ අමතක කරපු කිසි මගුලක් ආපහුවා.
7: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්නා.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මිය.
2: ප්‍රසංග වේදිකාවේ එකතු වෙලා මේ වෙලාවේ රාජකාරී යෙදෙන වස්කඩු CNC ගාමන්ට් එකේ මගේ මිතුරිය ටික. අයි මිතුරෝ ටික. ඒගොල්ලෝ සියලු දෙනාව මතක් කරනවා මංජුසා ඔයා දැන් අමතක කළා කියලා හිතනවා නම් නෑ එහෙම නෑ. හැබැයි ඉතින් වෙලාව තියෙන විදිහට තමයි අවස්ථාව එකතු කරගන්නේ ඔය ලයින් වල වැඩ කරන සියලු දෙනා. මේක අහගන්න ඕනේ. වැඩේ හරියට කරන්න ඕනේ. මන් දැන් ළමයිනේ එකපාරක් කිව්ව නේද? එහෙම තමයි ඉතින් ඕගොල්ලන්ගේ ඔය ලොක්කා කියන්නේ. ලොක්කා සීරුවෙන් සිටින් කියලා කිව්වහම ඉතින් ඉන්න වෙනවා. මොකද ඕගොල්ලන්ට හොඳ පඩියක් දෙනවනේ. රයිට්. වැඩේ හරියට කළා. මහන්සියලා වැඩ කරන අයට කොහේ ගියා නම තැනක් තියනවා කියලා මතක තියාගන්න ඕනේ. හයිබෝන් නලින් අයියේ මමත් අහගෙන ඉන්නේ ඔයාව. හොරණ වරකගොඩ රේණුකා තමයි මෙහෙම කියන්නේ. වරකගොඩ කියලා කිව්වහම වරක කියලා කියන්නේ දෙවියන්ගේ ආහාරයක්. ඉතින් හොඳ ආහාරයක් ගන්න බොහෝ දෙනා සමහරට අකමැති වෙන්න පුළුවන්. ඝන දෙවියෝ එහෙම ආහාරයට ගත්තයි කියලා කියන්නේ ওই වරක වැල තමයි. අරේ ඉතින් අපි එහෙම ගන්න ඕනේ නෑනේ වගේ එකක තමයි ඉන්නේ. අපි ඉතින් අපල් ගෙඩියක් කාලා ඔය ඔය දැඹිලි පාරට දින දුඩම් ගෙඩියක් කාලා එහෙම ඉන්නවා. ඒ ඉන්න අතරෙදී විටමින් ටිකක් බොනවා. ඒ අතරෙදී ඒකත් මදි කියලා හිතුනහම දැන් මේ වෙලාවේ අනේ බලන්නකෝ ඉතින් මම පරක් වුණානේ උයන්න. උයන ගමන් ඉන්නේ. හැබැයි ඉතින් උයනකොට බලාගෙන ඉන්න දරුවෝ ඉන්නවා. ලුණු ගෙඩියක්වත් සුද්ධ කරලා දෙන්නේ නැහැ. හැබැයි ඉතින් එයාලා නිකන් මේ මෝස්තර නිරූපිකාවන් විදියට හැමදාම ඉන්න තමයි කල්පනා කරගෙන ඉන්නේ. අම්මට උදව්වක් නැහැ. හැමෝම ඉතින් සල්ලි තියෙනවා නම් ඉතින් සමාජලාට වැඩ ටික කරගන්න පුළුවන් කියලා හිතුවට තමන්ට තමන් වගේ කවුරුත් වැඩ කරලා දෙන්නේ නැහැ කියන එකත් මතක තියාගන්න ඕනේ. අම්මලගේ තේනක් නැහැ. ඉතින් ඔව මේ බලාපොරොත්තු නැතුව තමයි උදව් උපකාර කරන්නේ. ඉතින් එහෙම ඉන්නවා. ඉතින් ඒ වගේ සමහර වෙලාවට අම්මා තාත්තා වෙන්න පුළුවන්. සමහර වෙලාවට නැන්ද මාමා වෙන්න පුළුවන්. අයියා අක්කා වෙන්න පුළුවන්. කොහොම වුණත් ඉතින් පොඩි හරි උදව්වක් කරන්න පුළුවන් නම් වටිනවා. අකමැති වුණත් ඉවසන්න වෙන තැන් එනවා. වරදක් නැතත් නිහඬ වෙන්න තැන් එනවා. හේතුවක් නැතත් මිනිස්සු අපි වැහැර යන දවස් එනවා. අමාරු වුණත් සමහර තැන්වල දරාගෙන ඉන්න වෙනවා. ජීවිතේ එහෙමයි කියලා සත්‍යල ගාමන්ට් එකේ අනේ ඉතින් මේ පොඩි නංගිට පළවෙනි කොටුවෙන් පෙනෙන්නේ දුක උරුමව වෙලා තියෙනවා. එහෙම කියලා තමයි මේ අර තොරණ විස්තර වගේ කියන්න වෙන්නේ. දුක හිතෙන හිතරිදෙන ගොඩක් දේවල් වෙච්ච සත්වල ගාමන්ට් එකේ කවුරු හරි නංගි කෙනෙක් ඉන්නවා. එයා අක්ක කෙනෙක් වෙන්න පුළුවන්. සමහරලාට නැන්ද කෙනෙක් වෙන්න පුළුවන්. කොහොමුණත් සත්වල එකේ අධිපතිතුමාගේ උපන්දින ඊයේනේ. ඊයේ ඉතින් අපේ සංවත්සරයේ තිබුණ ස්වාධීන රූපවාහිනිය 47 වසරක අභිමානය. අපිට මතක් කරද්දී සත්වල ගාමන්ට් එකේ අධිපතිතුමාට සුභම සුභ උපන්දිනයක්. නිරෝගී වේවා, ජය වේවා. ලක්කනත් එක්ක හැමදාම හිටපු සත්වල දිනෙන් දින ඉදිරියට යන්න වාසනාව ලැබෙන්න කියලා මතක් කරනවා. ඒ මතක් කරනවත් එක්ක අපිත් ඉන්න වෝ කියලා කෑ ගහලා කියන්නේ මම කිව්වේ නැත්තම් ඒව හරි අපරාධයක් වෙනවා. සුමිත්, සමන්ත, මාපා, සුසන්ත, සයුර, දිල්, යලුම් බබි, සූකිරි ඉන්නවා, දුව ඉන්නවා, සියාරා, මම, දිලානි, ඇල්ලගාව යාය, මඩහාපොළ යායට තියෙන්නේ ඇල්ලගාව යායට.

ලකඩ අහගෙන ඉන්නවා. ඉතින් ලකඩ අහගෙන හිටියට මම දුෂ්කර ගම්මානෙක ඉන්නේ කියලා තමයි දාලා තියෙන ආනමඩු ඉන්නේ. ඉතින් ආනමඩු ඉන්නේ ඔයා කවුද කියලා නම් ලියලා නැහැනේ. ඔයා අකුරු ටිකක් දැම්මඩ 663. සමහර දේවල් අමතක වෙනවා. අමතක වෙන පුංචි දේවල් තියෙනවා ගොඩාක් වැදගත්. ඒ නිසා සමහරලාට ඔය පොඩි පොඩි දේවල් අමතක වෙලා දාලා යනවනේ. ගිහිල්ලා ආපහු එන්න වෙනවා. එතකොට වියදම දෙපාරක් යනවා. මාසෙ අන්තිමට ගණන් අදලා බැලුවාම පඩිය මදි වෙන්න හේතුවක් වෙනවා. ඔයා අමතක වෙන කට්ටියට කියන්නේ. ඔයාට තමයි කිව්වේ. ඔයාට අමතකයි නේද සමහර දාට. කලබලේ දුවනවනේ. දාලා ඇවිල්ලානේ. එහෙම කියලා සමහරලාට මේ වටින කියන දේවල් වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් කරන්න යනවනම් යන්නේ කොහෙටද කියලා කල්පනා කරලා වැඩේට යනවනම් එහෙම වෙන්නේ නැහැ කියන එක මතක් කරනවා. දැන් මං වැඩේට යන්න සූදානම් වෙන්නේ ඒ නිසා ප්‍රසංග වේදිකාවට යන්න සූදානම් වෙනකොට අත් දෙක එකට එකතු කළා. මොකද අත්වල සංනාදයක් දෙන්න කවුරුත් අමතක කරන්නේ නැහැ වගේම 07 03 93 5 93 7 මැසේජ් එකක් දාන්න මේ වෙලාවේ අමතක කරන්නේ මාත් අහගෙන ඉන්නවා කියලා. ප්‍රසංගය අතරට යමු. 03:39.

0: වෙලාව 5:03 විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: වෙලාව පසුරු 3:46යි.
1: ජීවිතයක් නැති කර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.

0: වේදනාව
1: මගේ නොව දිනිසුරු කරුපත් සහතන ඔබය මියන තුරු
2: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය චෝදිරණීය චෝදි
1: රසෝ ගයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය චෝදි ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
2: ජෝදි රාත්‍රිය

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට් සිංදු දෙක අපේ නෝ ඉරිදා උදේ 10ට.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක රින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි

0: සතියක ලක්හඩ
1: ඔසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
2: ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඉදදී රෝහණ විජේසිංහ මගේ මිත්‍රයවත් මතක් කරන්න ප්‍රමිති කරනින් යුතු ප්‍රසංගයක් ඔබට තිළිණ කරන්න ලබා දෙන දායකත්වය වෙනුවෙන් අද ප්‍රසංගය අරගෙන එන අතරතුරේදී ඔය නිවහනේ ඉඳලා සමහරලාට දරුවන්ට වෙන්න පුළුවන් තමන්ගේ ආදරණීය ස්වාමියාට වෙන්න පුළුවන් ස්වාමියා භාර්යාවට වෙන්නත් පුළුවන් කොමුණත උඩ කීන්ති ගියා නම් කීන්ති ගියයිද කියලා කල්පනා කරලා බලන්න හුස්ම ගන්න වේගය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා හුස්ම ගන්න බැරි අයට වැඩියෙන් කීන්ති යනවා හැබැයි ඉතින් වේගෙන් හුස්ම ගන්න අයත් ඒගොල්ලන්ටත් ටිකක් වැඩියෙන් කීන්ති යනවා අඩු රිද්මයකින් ඒ කියන්නේ වැඩි කාලයක් හුස්ම රඳවාගෙන හිමින් හුස්ම ගන්න පුළුවන් කියලා කියන්නේ ඉවසීම ප්‍රගුණ කරපු අය. කල්පනා කරලා බලන්න ඔබ කොතනද ඉන්නේ කියලා නිතරම කේන්ති යනවා නම් හරියට හුස්ම ගන්න බෑ කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. හුස්ම ගන්න වේගය වැඩි වෙන්න ජීවත් වෙන ආයු කාලය අඩු වෙන්න පුළුවන්. එනිසා ඉබ්බ තමයි වැඩියෙන්ම ජීවත් වෙන්නේ කැස්බෑව වැඩියෙන් ජීවත් වෙන අවුරුදු 400ක් විතර ඉන්නවා කියලා කියනවා. ඉතින් අඩුවෙන් ගන්නේ හුස්ම වාර 4 6 4 තමයි ඔය ඉබ්බ හුස්ම ගන්නවා කියලා කියන්නේ. අපි නම් ඉතින් නිරෝගීව ඉන්නවා නම් හුස්ම වාර 15ක් විතර ගන්න ඕනේ. 15 කෙසේ වෙතත් 18ක් නම් අනිවාර්යෙන් ගන්නවා. ඒ කියන්නේ මොනවා හරි ලෙඩක් අපිට තියෙනවා. රයිට් ලෙඩක් නැතුව ඉන්න නම් හුස්ම ගන්න පුරුදු වෙන්න ඕනේ. ජීවිතය කියලා කියන්නේ හුස්ම තමයි. සල්ලි හොයන හැමෝටම මං එහෙම කියලා ඉවල්ලා මේ වෙලාව මගේ වැඩ නිමා කරලා නිවහනට යන්න සූදානම් වෙනකොට මගදොටේ ගොඩක් දේවල් දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මගදොටේ දකින්න දේවල් එක්ක මේ කියන්නේ ඉවසීම ප්‍රගුණ කරගත්ත අය වගේම ඉවසන්න බැරි අය අතපය දිගු කරලා වාණේ වීදුරුව පාත් කළ සමහරලාවට කියන දේවල් hina වෙලා දරා ගන්න පුළුවන් නම් ඔබ හොඳට හුස්ම ගන්නවා. හැබැයි ඉතින් එහෙම හුස්ම ගන්න බැරි අය කෑ ගහලා දඟලලා අවසානයේදී සිරගිදර කූඩුවේ ඉඳගෙන කූරු ගණන් කරනවා. තව වැඩකාරයෝ වගේ සමහරලාට සමාජ මාධ්‍ය අපිට දකින්න ලැබෙනවා පුංචි දරුවන්ට විවිධ වද හිංසා කරලා වද දීලා එහෙම කරන අය සමාජයේ වැජබිලා ඉන්නවට වඩා කැළඹිලා ඉන්නවා කියලා එක තමයි කියන්න තියෙන්නේ. හරියම නම් වැඩේ නිමා කරන්න කාලය හරි 5:03:52 රිද්මයත් පොඩ්ඩක් වෙනස් කරමු. ඒ අතරේදී මං කියන්න ඕනේ මෙන්න මේ ඈත් ඉන්නවා මේගොල්ලෝ මතක් කරේ නැත්තම් හරි අපරාධයක් වෙනවා. මොකද බුලත් කඩේ හිටියට මාව තමයි අහන්නේ කියලා තමයි දාලා තියෙන්නේ කැලණිමුල්ල වීදියේ බණ්ඩාර මාවතේ අම්මා නිල්මිණි තාත්තා චින්තක මල්ලිදිමෙත් ලොකු මාමා චාමර සීයා චන්ද්‍රසේන ලිහන්සි එයා තමයි මැසේජ් එක දාන්නේ ලිහන්සි සීයට හොඳට ගී රශ්මි වැඩි කරලා දෙන්න ඕනේ සද්දෙට. සීයා කියලා කියන්නේ ප්‍රසංග කීයක් නරඹපු කෙනෙක්ද නේද? සිය කියනවා බොලම් පුටේ අපේ කාලේ නම් ඔය වගේ සින්දු නෙමෙයි තිබ්බේ. එහෙම කියලා තමයි සිය කියන්නේ සියට කියා ගන්න බෑ. හැබැයි ඉතින් දැන් ගානේ තියෙන සින්දු සිය අහලා වෙලේ අහනවා රෙගේ. සිය දන්නේ නැහැ මේ අපේ කාලේ තියෙන සින්දු කියලා. ඉතින් කොල්ලෝ එහෙම පොඩි මේ වීරුවක් එහෙම කරලා සියත් එක්ක පොඩි පන් එකේ ඉන්න වෙලාව. අතාල මාළු කඩේ සෙට් එක අදත් සද්දේට අහගෙන ඉන්නවා කියලා කියන්නේ කුමා ඉන්නවා කුමාරි ඉන්නවා මංජු උපුල් සුදු තිලකේ බින්දු ඉන්නවා ඉන්දකින්න මල්ලිලා ඔක්කොම අහගෙන ඉන්නවා අයියලා නංගිලා. ඇයි ඒගොල්ලෝ ඔක්කොම අහගෙන ඉන්න වෙලාවේ හෝමාගම කට්ටියක් ඉන්නවා අනුරයියා. ඉතින් එයාව මතක් කරන්න ඕනේ. ඒ මතක් කිරීමත් එක්ක දැන් ඉතින් වැඩි වෙලාවක් නැහැ. කොහොමද අහගෙනද ඉන්නේ? හලෝ බීකේ අපරල් එකේ කළමනාකාර සමන් උගලගිස අතුල උගල වගේම සඳමාලි උගල ඔක්කොම අහගෙන ඉන්න මේ වෙලාවේ. ඉතින් ඒ සියලු දෙනාව ගොඩක් ආදරයෙන් මතක් කරනවා. හරි මාලිලා කුමාරලා කුමාරිලා ඒ සියලු දෙනා එක්ක ආදරයෙන් රැඳුණු මම නලින් විරාජ් ලස්සන සුන්දර සති අන්තයක හමු වීම සමුගන්න අවසරයි සවස 3යි විනාඩි 55යි මේ ලක්කඩ ගී රශ්මි
3: ආදරණීය ගායන ශිල්පියා වෝල්ටර් මෙන්න වෝල්ටර් ප්‍රනාන්දු සනිදබ සමගින්
4: ඒ වගේම ලංකාවේ ජනප්‍රිය වාදක මණ්ඩලය සනිදප්ප සමග කනට මෙහෙරි ඇත්ත කියන ඒ හඬ ලක්හඬ සමග තමුනාතරණ සුබපැතුම් ගෙන එනවා. එහෙනම් පළමුවෙන්ම පෙම්ලව නින්දෙදී

0: දශම 5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:04.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: අපරාධ සාමද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමේදී ගත වූ පැය 24 පුද්ගලින් 28147 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 589ක්. ඉන් 22 අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලින් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. විවෘත වරෙන්තුකරුවන් සංඛ්‍යාව 149ක්. බේමතින් රියපැදවීමේ චෝදනා යටතේ පුද්ගලින් 57 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. අපරීක්ෂාකාරී රියපැදවීමේ චෝදනා යටතේ පොලිස් භාරයට ගත් සංඛ්‍යාව 78ක්. රථවාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් 4289 දෙනෙකුට රිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. මැද පෙරදිග යුදුණු සුම යළිත් උත්සන්න වේ තිබෙනවා. ඉරානය කුවේටයට සහ බහරේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් ඉන් බොහොමයක් අමරිකානු සහ ගල්ෆ් කලාපීය ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කර තිබෙනවා. මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස අමරිකානු හමුදාව ඉරානයේ විරළබඩ ප්‍රදේශ සහ යුදමේ ඉලක්ක කිහිපයකට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ಅತಿಯಾದ ಲಕ್ಕಾದ
1: ಹೌಸ ಹತ್ತರಾಯಿ ವಿನಾಡಿ ದಹಾಯ ವಿಲಾವ
2: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

අයිබන් අවියෝබන් හැමෝටම මේ සුබම සුබ සන්ධ්‍යාවක් සුබම සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. වෙනද වගේම අදත් සතියන්තේ අපි ඕගොල්ලෝ ගාවට ඇවිල්ලා ඉන්නවා ලස්සන සින්දුරිකක් අරගෙන. සතියක ලක්හඬේ වීගන් මික්ස් එක පටන් ගන්න හදන්නේ. වීගන් මික්ස් කිව්වහම ඔයා දන්නවා ඉතින් හැම තරාතිරමකම සින්දු අහන්න කැමති යන් ජෙනරේෂන් එක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ටිකක් පැරණ කාලේ ගීත අහන්න කැමති අය. එහෙමත් නැත්නම් 70 80 දශකේ මේ හැම සින්දුවක්ම අහන්න පුළුවන් එකම තැන තමයි ලක්කන වීකෙන්ඩ් මික්ස් කියන්නේ. ඉතින් වීකෙන්ඩ් මික්ස් වෙනදා වගේම ඔයාලට ලස්සන සින්දු ටිකක් ලස්සන අදහස් ටිකක් මේ ඔක්කොම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයා කොහේ හිටියත් මම කියනවනේ වෙන්දට ඔයා වැඩ කරන ගමන් වෙන්න පුළුවන්, ගෙදරත් වැඩ කරන ගමන් වෙන්න පුළුවන්, විවේක පාඩුවේ ඉන්න ගමන් වෙන්න පුළුවන්, ඒ වගේම බස් පොලේ ඈ කඩ පොලේ ඔය හැම තැනම ඔයා කොහේ හිටියත් මම ඇහෙන තැනක ඉන්නවා නම් ඔයාලට පුළුවන් මාත් එක්ක එකතු වෙලා ලස්සන සින්දු එකක් අහගෙන සතියක නිවි සැනසille ගත කරන්න. ඉතින් එහෙම කැමති අයට අපි කියනවානේ අපේ WhatsApp නම්බර් එක 0703935937. ඔයාලට පුළුවන් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න, මැසේජ් එක තියලා අපිත් එක්ක එකතු වෙන්න මේ වැඩේට. එහෙමනම් අපි ලස්සන සින්දු එකක් අහන ගමන් ඔයාගේ අදහසත් එක්ක අපිට එවන්නකෝ මැසේජ් එකක්. අපි බලාගෙන ඉන්නවා. අපි ඉන්නවා හවස 6:30 වෙනකන් Weekend Mix එක.

0: ලකඩ අහගෙන ඉන්න වෙලාව හවස 4:20.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.

0: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසය සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: FM 93.5, FM 93.7, ලක්හඬ Radio ITN.
1: සත්‍යයග ලක්හඬ.

රයිට් මංවාට කිව්ව ඔයා ඉන්න තැනක ඉඳලා මට මැසේජ් එකක් තියන්න කියලා 0705 93 5 97 7 අපේ වට්ස්ඇප් නම්බර් එකට. වට්ස්ඇප් නම්බර් එකට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න කිව්වට පස්සේ ගොඩක් යාළු මාව අහගෙන ඉඳලා වුණ දැන් මැසේජ් දාන්න පටන් ගන්න තිනු. ඒ විතරක් නෙවෙයි SMS පවා දානවා. හරි. හරි මං යන්නම් මුල්ම මැසේජ් එකට වැල්ලවායේ තාරකා. එයා මට මැසේජ් එකක් දාලා තිනවා කොහේ හිටියත් මට මැසේජ් එකක් දානවා. ඉතින් තාරකාව අපි ගොඩක් ආදරෙන් එකතු කරගන්න මුලින්ම මේ වගේම හරියට කියන්න බොරු කියන්න බෑ හරියද කියලා අගට දාලා මුල කියනවා සුබ සන්ධ්‍යාවක් වේවා රනිල් වීකෙන්ඩ් මික්ස් අහගෙන ඉන්නේ අපිත් මගේ ෆැමිලි එකයි හැමෝමයි මේ වෙලාවේ ලක්කන අහන හැමෝමයි ආදරෙන් එකතු කරගෙන ලස්සන සිඳු ගොඩක් ඕනේ කියලා ප්‍රියංක පලිපාණ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම SMS පැත්තට ගියොත් එහෙම හයි අයියේ ඔයාට කොහොමද මම ලස්සන සිඳුවකට එකතු කරගන්න මම මලිති පබසරා මත්තේ ගොඩින් කියලා මලිතිමට මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම අලව්ව කොහොලොනේ ජයකලනි සිඳුර එකතු කරගන්න කියලා තිනවා. උපාලි චිත්‍රානි මාධව කසුන් ඇතුළු කඩහන හැමෝම ඉන්නවා කියලා තියා දාලා තිනවා. ඒ වගේම කූල් හවුස් එකේ ගුණසිරි කූල් හවුස් එකේ උපාලි සිඳු අහන්න එකතු කරගන්න කියනවා. ඒගොල්ලන්ගේ අධිපතිතුමේ පද්මිනීවයි අධිපතිතුමා උදේ කුමාරවයි සමන් සමිත වසන්ත වසන්ති නිලන්ති අතුල ඇතුළු ලකඩහන හැමෝම එකතු කරගන්න කියලා තමයි යා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔන්නෝම යාළුවෝ ගොඩක් වැඩේට සෙට් වෙලා ඉන්නේ. හරි. ඒ අතරේ ඔන්න අයිබෝන් අපුවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ප්‍රියන්ත කුවෙට් වලින් වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියලා දෙන්නත් එක මේ වෙලාවේ අපි වහගෙන ඉන්න බව තමයි යට ඉතින් නිකන් පේනෝ පේනෝ වගේ. හරි. ඔහොම යාළුවෝ ගොඩක් ඉන්නවා. දැන් ඉතින් යාළුවන්ට ඇහුණු ගමන් මැසේජ් එකක් තියයි ඉක්මනට. ඉතින් ඒ අතරේ මං ඔයාව ලස්සන සින්දුවක් ගහන්න ඒ පැත්තට එක්කගෙන යන්න හදන්නේ. ඒ අතරේ අපිව FM 93.5 93.7 අහගෙන ඉන්න යාළුවෝ වගේම www.lakhanradio.lk ලංකාව වගේම ලංකාවෙන් පිටත අහන් ඉන්න අපේ යාළුවන්ටත් පුළුවන් මැසේජ් එකක් තියන්න. ඒ වගේම මේ නාරම්මල CEC එකේ ධම්මික සරත් හරි සුනිල් අයියා ආයතනයේ සියලු දෙනා වගේම මේ වෙලාවේ ලක්නහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි යාමර මැසේජ් කළා දින්. ඉතින් ඔය කට්ටියම එකතු කරගෙන අපි යන්න හතන්නේ ලස්සන සින්දුවක් අහන්න. ඒ අතරේ ඔයා දිගටම ඔයා ඉන්න තැනක ඉඳලා සමහර විට ඔයාගේ පළවෙනි මැසේජ් එක වෙන්න පුළුවන් මේක. ඒ ඕන මැසේජ් එකකට අපි ළඟ ඉඳ තියෙනවා ආදරේ වැඩිපුරත් එක්ක. රයිට් අපි එහෙමනම් අහලා සින්දුවක් කතා කරමු ආයිමත්.

0: හවස 4 විනාඩි 31යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Satyaga Lakhanda.

0: අවස 4යි විනාඩි 36යි.
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත FM 93.5 FM 93.7 ලකඬ රේඩියෝ ITN සත්‍යග ලකඬ
4: આજ તક ક્ષમા પે પરવાના મરતા થા લેકિન આજ પરવાને પે યે ક્ષમા મરને કો

0: අවස 4 විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: Radio ITN. සතියක ලක්හඩ අනුෂ්ක රසංචරිත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: මොකද මේ පැත්තේ අද වැඩ නැද්ද? සයිතිසයියේ නෑ හොඳින්ද? මේ අයියේ අයියේ එයි මේ අනේ අයියේ සයිතිසයි යන් ඇතුළට එන්න. අනේ අයියේ යමුගේ ඇතුළට. අනේ අයියේ මේ
2: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පාටි ගෙදර.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 276 176 අංකයට

රයිට් හවස හතරයි විනාඩි 47යි. ලස්සන සින්දු අහන්න නම් ඉන්න ඕන එකම තැන කියන එක මේක ආයි මේ කතා කරන්න දෙයක් නැහැ. හරි. ඒක දන්නව හැමෝම. ඒ නිසා හැමෝම ලස්සන ලස්සන සින්දු ඕනි කියලා අපි වහන්න අපේ පැත්තට එන යාළුවෝ ටිකට ඉතින් ලස්සන සින්දුවක් දෙන එක තමයි මගේ වැඩේ. හරි. හරි මං යාළුවෝ ටිකක් ඉන්න එකතු කරගන්නම්. අනේ මාවත් එකතු කරගන්න. ලස්සන සින්දුවක් ඕනි කියලා නිල්මිනි මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම සේපාලිකා බටුවන්දරින් සේපාලිකාවත් එකතු කරගන්න. සුබ සන්ධ්‍යාවක් මමතාව ලස්සන ගීතයක් අහන්න කියලා මේ ගම්පහ වාරණ දිස්නා ඔන්න මට මැසේජ් එකක් දාලා තිනවා. එයාත් ලස්සන සින්දුවක් ඕනි කියලා තමයි ඉල්ලන්නේ. හරි ඊට පස්සේ සෝබර සන්ධ්‍යාවක් නන්දනීය සුව සන්ධ්‍යාවක් කියලා තියෙන්නේ මේ ලකන්ද හැලියගොඩ විනීත අයිරාංගණී අම්මා පානදුර මාළමුල්ලෙන් මගේ ආදරණීය පුතා එයාත් එකතු කරගන්න කියලා තමයි එයා මැසේජ් එකක් දාලා තියෙන්නේ. අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට අපි අලව්පුර ඇපරල් කෙල්ලෝ සෙට් එක දර්ශනී කුමාරතුංග තමයි අලව්ව ඉඳලා වැඩ කරන ගමන්නේ මට ඒ මැසේජ් එක එවන්නේ. හරි ඔන්න දර්ශනී වාගේ මැසේජ් එකත් කිව්වා රයිට්. ඊට පස්සේ හරි තව ඉන්නවා යාළුවෝ ගොඩක්. ඒ අතරේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා රොෂන් යටියන්තොට, ටින්කර් ආනන්ද යටියන්තොට, සෙල්වන්, එතකොට ලසන්. ලස්සන සින්දුවක් ඕනි කියලා තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ නුවර සංජීව, කොහොමද සංජීවත් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. සංජීවටත් ලස්සන සින්දුවක් ඕනි කියලා තමයි එයා කියන්නේ. ඉතින් හරි, ඔයාට ආදරේ දැනෙන, විරහව දැනෙන නේද, දුක දැනෙන, වේදනාව දැනෙන, සතුට දැනෙන, ඔය එක එක හැඟීම් දැනෙන මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. එක එක සින්දු තියෙනවා ඈ ආදරේ එහෙම එහෙම. හැබැයි ඔයාට හිතනවා නම් සින්දුවක් කියන්න, සින්දුවක් මුමුණන්න, සින්දුවක් කතා කරන්න, එහෙම සින්දුව මුමුණන අයට වුණ අපි චාන්ස් එකක් දෙනවා. ලස්සන වැඩක් අපි කරනවා. ඒක නෙක්ස්ට් ලෙවල් වැඩක්. ඒක නායි කියන්න දෙයක් නැහැ. මයික්‍රෝෆෝන ඉස්සරහ ඔයාගේ කටහඬෙන් මැජික් එකක් කරන්න ඔයා කැමති. එහෙම නැත්නම් මාත් එක ඩුවට් එකක් කියන්න. ඔයා ලෑස්තිද? අපි හොයනවා ශ්‍රී ලංකාවේ මීළඟ ගායන තරුව, රයිට්? ඔයාගේ ලස්සන කටහඬින් ගීතයක කොටසක් ගායනා කළා ඔයාට තියෙන්නේ. 0.766 0.766 WhatsApp එකක් එවන්න. වොයිස් රෙකෝඩ් එකක් දාන්නකෝ. 0.766 0.66 ලස්සන සින්දුවක් කියලා එවන්න. එච්චරයි කරන්න තියෙන්නේ. හරි. ලංකාවේ කොහේ හිටියත්, ලෝකේ කොහේ හිටියත් ඔයාගේ කඩහඬ අභිෂේක කරන්න අපි ලෑස්ති. මේක මේ හිතන තරම් අමාරු වැඩක් නෙවෙයි. ඔයා හිතන වැඩි ලංකාවේ මේ සුපිරි දරුවක් වෙන්න ඕනේ මට, එහෙම නෙවෙයි. ඔයාගේ අහිංසක ආසාව, ලස්සන සින්දුවක් කියන්න පුදුන ආසාව අපි වේදිකාව මතට ගේනවා. වගේ හඬ අපි ලංකාවට මහන්න දෙනවා, ලෝකෙට මහන්න දෙනවා. ඉතින් වැඩි හිත හිත ඉන්න එපා. 0.76 0.66 0.66 අනිවාර්යෙන් ඔයාගේ මැසේජ් එක එවන්න. ආදරේ දැනෙන සින්දු, පපුවට ලං කරගෙන තුරුළු කරගෙන අහන්න පුළුවන් සින්දු, එහෙම සින්දුත් තියෙනවනේ. හරි, එහෙම සින්දුවක්ද මේ කියලා සමහර අය කියනවා. මම නම් දන්නේ නැහැ.

0: මේකයි බුදු ගීතය. ඔබ වෙත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.

0: අවස පහයි විනාඩි 10යි වෙලාව.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 579.
2: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.

0: සත්‍යයක ලක්හඩ.
1: පහයි විනාඩි 12යි ඔය සතියක ලක්හඬ වීකෙන්ඩ් මික්ස් අහගෙන ඉන්නේ. මං කිව්වා ඔයාට ඔයා ඉන්න තැනක ඉඳලා මට මැසේජ් එකක් තියන්න කියලා 0.7 0.3 93.5 93.7. ඉතින් එහෙම යාළු වෙනුවෙන් ලස්සන සින්දු ටිකක් ලෑස්ති කරගෙන ඉන්නවා. ඒ වගේම කියන්න ඕනේ ඔයා සමහර වෙලාවට කාම්බරේට වෙලා නාන කාම්බරේට වෙලා සින්දුවක් කියනවා නේ. සමහරවල් හයියෙන් කෑ ගහලා සින්දු කියනනේ ඔයා. ගෙදර ඉන්න අයට සමහර වෙලාවට අහන්න අමාරුනාට ඔයාගේ කටහඬ හැංගිච්ච ලස්සනක් තියෙනවා. හරි, ඒ හැංගිච්ච දක්ෂතාවේ හැංගිච්ච ලස්සන රටටම පෙන්වන්න, රටම හොල්ලන්න චාන්ස් එකක් කරගන්න ඕනෑට අවස්ථාවක් තියෙනවා. ඔය ආසම සින්දුවක ඔයා කැමතිම කොටස රෙකෝඩ් කරලා 0.7 0.6 0.7 0.6 366 166 ඔයා දැම්ම වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න ඔයාගේ වොයිස් එක, ඔයාගේ සින්දුව. හරි, 0.7 0.6 366 166 දැම්ම වට්ස්ඇප් කරන්න. මොකද කියන්නේ ඔයා, දරුවක් වෙනවද නැත්නම් හැංගිලම ඉන්නවද, බාත්รูම් එකේ විතරක් හැමදාම සින්දු කියනවද? තීරණේ ඔයාගේ. ඔයාගේ අහල පහල ඉන්න ගෙදර මල්ලී අක්කා නංගිගේ ඒ ලක්ෂතාවයට ඔයා මැසේජ් එකක් දාන්න කියන්න, මට මැසේජ් එකක් දාන්න කියලා කියන්න. හරිනේ. හරි, එහෙමනම් හැම යාළුවෝ ගොඩක් මැසේජ් කරයි කියලා මම බලාගෙන ඉන්නවා. හරි, ඔයාට පුළුවන් එහෙම මැසේජ් එකක් තියන්න. ඉතින් සමහර සින්දුවල ආදරය පිරීලා තියෙනවලු, විරහව පිරීලා තියෙනවලු. මට කියාගන්න බැරි ආදරේ, මට කියාගන්න බැරි විරහව සින්දුවක පදබෙලක් ඇතුලේ කියන්න නම් ඒවා සින්දුම තමයි, සින්දුම තමයි. හරි, ඒ සින්දු වලින් කියන්න පුළුවන් වචන 1000කින් කියන්න පුළුවන් දේක සින්දුවකින් කියන්න පුළුවන් කියලා කතාවට කියනවනේ. හරි, මේ මට මැසේජ් කරපු කවුද, අපේ සුමිත් සෞදි වල ඉඳලා. සුමිත්ට කොහොමද සුබ සන්ධ්‍යාවක් කියලා සුමිත් මට කියලා තියෙනවා. ලස්සන ගීත ඇහෙනවා කියලා එයා කියනවා. ඉතින් මේ සුමිත් කියනවා සෞදි වල ඉඳලා මට රියාද්වල මේ වෙලාවේ අධික රස්නයක් තියෙනවා, උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශ 44ක්ලු. කියන්නේ රියාද්වල ලොකු උණුහුමක් තියෙනවා සෞදි වල. ඉතින් ඒ වගේ සමහර රටවල මෙහි මූසම් සුළං ඇවිල්ලා නේද වහින තත්ත්වයක් තිබ්බත්, හෙටත් වහිනවා කියලා කියලා තිබ්බත්, සමහර රටවල අර උණුසුම් කාලගුණේ ගිය ටිකේ අපිට තිබ්බේ නේද දරා ගන්න බැරි උණුහුම. ඒක සමහර රටවලට දැනෙන්න අරන් තියෙනවා. හරි හරිද, එහෙම තියෙනවා. ඉතින් ඔයත් මැසේජ් එකක් දාන්න ඕනේ. මේ කවුද නෝක්කාඩුවක් කියලා තියෙනවා, කවුද බලමු එහෙම කියලා තියෙන්නේ. අපි දාන මැසේජ් ඔයා කියන්නේ නෑනේ අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ, හෝමගම ස්ටයිලිෂ් එම්බ්‍රොයිඩර් එකේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා එයා කියලා තිනවා. ඉතින් ඒකනේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා මං අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ. නම් ටිකක් දාලා ඉවුවනම් මම එහෙම ලෝභ නැතුව කියනවා. හරි, ආදරේ බිරුණු හැන්දෑවකට ඉක්මනටම එන්න මේ පැත්තට, අපිට මැසේජ් එකක් තියන්න 0.7 0.3 93.5 93.7. ආදරේ කොච්චර උණුසුම්ද කියලා දැනෙන්නේ ආදරේ කරන අය තමයි.

0: අවස 5:26.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: විසිතලු තුනයි.
1: මුදලාලි
0: අනෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රැන්ඩිසියක දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න. මුදලාලි
2: ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
0: විජය දාන්න ඔක්කොටම.
2: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
1: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපි තහුවෙමු.
3: මිරිස් නම් මිරිස් විජය මිරිස්.
4: එන්තික ධර්ම තිලක නිර්මාණයක්.
5: මේ මොකද?
6: යතුරක්.
5: මොකේක යතුරක්ද?
6: ඒක වැඩක් නැහැ නේ ඔයාට දෙන්න.
5: මට වැඩක් නැත්තම් කාටද වැඩක් තියෙන්නේ? මේක මොකේක යතුරක්ද?
6: බයික් එක.
5: බයික් එක? කාගේ?
6: ඔයාගේ.
5: මගේ?
4: මගේ ඉපැරණි පෙම්වතී.
7: අර ගෑනු කෙනා මැසේජ් කරේ නැද්ද?
8: ඒක හරි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. මං ඒක හරි ආසාවෙන් බැලුවා කියලා මැසේජ් යද්දා.
7: කවුද බං ඔය ගෑනු කෙනා?
8: කවුද බං දන්නේ ගෑණියද පිරිමියද?
4: මගේ ඉපැරණි පෙම්වතී සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
9: ඔබේ
10: කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රි 10ට ලක්කඳ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඳ. සත්‍යයක ලකන

0: දවස් 5 වෙනි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. සතියග ලකන.
0: Right, හවස 5:30 වෙලා නේද? දැන් ඉතින් ටික ටික යන්න කාලේ ලඟ වෙනවා. යන්න කාලේ ගැන හිතන්න නැතුව, යන කාලේ ගැන හිතන්න නැතුව ඉන්න කාලේ නේද? සතුටින් ඉන්න තමයි අපි බලන්න ඕනේ. අනාගතය ගැන හිත හිත දුක් වෙලා, අතීතය ගැන හිත හිත දුක් වෙලා ඉන්නවටත් වඩා මේ මොහොත කොහොම හරි සතුටින් ඉන්න පුළුවන් නම් නේද? Right, අපි මෙහෙම කියමුකෝ. එහෙම යාළුවෝ ටිකක් ඉන්නෝ, මම ඒගොල්ලන්ට එකතු කරගන්නවා අනිවාර්යෙන්. ඔගොල්ලෝ ඔක්කොමත් එක්ක මේ ලස්සන සින්දු අහන ආස කට්ටිය. එකෙනෙක් මට කියලා තිබ්බා මේ අර සින්දු වල නම්බර එක වන්නකො කියලා. එහෙම කියන්නේ මේ යාළුවෝ තමයි ඉතින්. නම්බර එක තමයි 0.7.6 366. 0.7.6 366 කියන නම්බර එකට තමයි ඔයාලාගේ සින්දුව කියලා WhatsApp මෙසේජ් එකක් දාන්න ඕනේ. WhatsApp රෙකෝඩින් එකක් එවන්න ඕනේ. රයිට්. එහෙම කරන්න ඕනේ. මොකද අපි සංගීතේ කොච්චර ආදරේද කියලා ලක්කඩ වටේ ඉන්න අය දන්නවා. අපි සංගීතේ ආදරේ හින්දා තමයි ලක්කඩත් එක්ක ඉන්නේ නේද? ඒකට ඔයාගේ හිත සනසන්න පුළුවන්, දුක නිවන්න පුළුවන්, පාළුව නැති කරන්න පුළුවන් සින්දු වලටම තමයි. එහෙම සින්දු වලට ආදරේ කරන අයට සින්දු කියන්නත් පුළුවන් ඇදිනේ. එහෙම පුළුවන් අය හැංගිලා ඉන්න එපා. ලක්කඩ ඔයා වෙනුවෙන් තමයි මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. යන කලින් අපිවත් එකතු කරගන්න සුමිත්, සමන්ත, මාපා, සුසන්ත, සයුර, චතුරංග, බබී, සූකිරි, දුව සියාරා, දිලානි තමයි මට මැසේජ් එක එවන්නේ. ඇල්ලගාවේ ආය මඩහ පොළ ඉඳලා ලක්කනට ආදරෙයි කියලා යා කියනවා. අපි දන්නවා, අපි දන්නවා. රනිල් මාමේ කොහොමද කියලා තියෙන්නේ? කේස් කොතලාවල හොමගම් පිටිපණින් අම්ම රසිකා ප්‍රියදර්ශනී තාත්තා සමන්ත කොතලාවල වැලිමලින් ආච්චි මාමයි මහියංගනේ ලොකු තාත්තයි සුදු අම්මයි මල්ලි නංගි ලක්කනේ සෙට් එක මාත් එකතු කරන්න කියලා යා කියලා තියෙනවා. ඒ වගේම අපිට ලස්සන සින්දුවක් දෙන්න දරණියගල ඉඳලා ඒගොල්ලන්ගේ කඩේ දිෂිනි ඒගොල්ලන්ගේ කඩේ නම එතන ඉඳලා තමයි ඒගොල්ලෝ කියන්නේ මේ ඉතින් නම් ටික එවුවනම් තමයි ලස්සන වටින්නේ. කඩේ ඉන්න කට්ටිය නම් ටික මං කියනවනේ. ඉතින් ලෝභ නැතුව එවන්න නම් ටික. අපි දෙකද වෙනවා සින්දුවකට කෑගලෙන් දුමින්ද, ලක්මාල්, චතුරිකා, මිහිරාණි, දුව සහේලි, නුමාය, පුතා හිරුජ, සස්විඳු ඉන්නවා කියලා ලස්සන නම් ටිකනේ ඉන්නවා කියලා දාලා තියෙනවා. හායි මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා නිලානි මට පිළියම් දෙලින් මැසේජ් එකක් දාලා තියෙනවා. නිලානි ගෙදර කට්ටියයි යාළුවෝයි වටේ අයයි ගමේ අයයි ඔක්කොමත් එකතු කරගන්නවා. රයිට්. හරිද? හරි. එහෙම තමයි. ඉක්මනට මැසේජ් එකක් එවන්න. ඔයත් තාමත් මැසේජ් එකක් එව්වේ නැත්නම් 0.7.0.3.93.5.93.7 අපි ඉන්නවා හවස 6:30 වෙනකම්.

0: හවස 5:37.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
5: සතියග ලක්කඬ

0: පහයි විනාඩි 45යි.
1: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: සම අනුග්‍රහය.
3: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න. ඔබේ life එක flex කරගන්න. POC Flex අදම download කරගන්න.
4: රුපියල් කෝටි 40ක් වුණත් මොනාද කරන්න බැරි? Mega Power Tag දැන් double වෙලා. Super Tag 3ක්. ප්‍රථම tagේ ලක්ෂ 20ක්. ලක්ෂ 2කේ tag සමග super අංකයට tag. Mega Power.
2: සහයෝගීතා අනුග්‍රහය.
5: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින්. ගැමුණු travels. බිත්තුවයි 77යි 37යි 497යි 70.
6: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
5: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස්. ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071.397.399.
0: පළමු කාර්තුවේදීම ගෙවා දැමු ඩොලර් බිලියන 8ක ණය වගකීම. මේ ගොඩ අනතුරේ කැබ් රථ හිමිකරු 16 තෙක් රිමාන්ඩ්. හෙල්ල විසිකිරීමෙන් ලෝකයක් දිනු රුමේෂ්ගෙන් දෙමව්පියන් කියන කතාව. යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ප්‍රහාරයක්.
1: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
9: සතියක ලක්හ

0: නොසැලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
1: පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: සත්‍යයක ලක්හඬ

0: තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස් ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරි

0: සතියක ලක්හඬ
1: දොසෙත්

0: ITN රටට වග කියන රේඩියෝව සතියග ලකන
1: රංගහල දැන් ඇත අඩ අඳුරේ.
2: Hello friends,
1: අපි දෙදෙනා පෙම්පිලි සඳරේ.
2: This song was originally sung by Mr. Vijayaratna Varakagoda.
1: අන්න බලන් කුමරිය
2: මනමේ. We are eternally grateful.

0: சத்தியாக லக்கண
1: තෝනේ සද්ද නැතු ඉන්නකොට ගියා කියලා කියනේ අපි ඉන්නව ලස්සන සින්දුරිකක් ඔය අහගෙන ඉන්න සද්ද නැතු ඒ නිසා මම දිගටම ලස්සන සින්දුරිකක් දුන්නා ඉතින් ලස්සන සින්දු අහන්න ඕන නම් මේ පැත්තට එන්න ඕනේ කියන එක ආයෙ ඉතින් වෙනස් වෙන්නේ නැහැ යලු කොണ്ട് මැසේජ් කරලා තියෙනවා මමත් මේ වෙලාවේ ලක්කඳ අහගෙන ඉන්නේ මටත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මට ලස්සන සින්දුවක් දෙන්න හොරණ වරක ගොඩින් රේණුකා හොරණ වරක ගොඩින් රේණුකා තමයි අපිට මැසේජ් එකක් දාලා තින්නේ ඊට පස්සේ දිල්ෂි මාතර ඉඳලා මාතර දික්වැල් ඉඳලා තමයි දිල්ෂිගේ මැසේජ් එක ඇවිල්ලා තින්නේ එයි පවුලේ හැමෝමයි අහගෙන ඉන්නවා කියලා තමයි දිල්ෂි දීලා තියෙන්නේ මැසේජ් එක දාලා තියෙන්නේ ඊට පස්සේ උපුල් ශිහාන් රමිත් ඊට පස්සේ සංජය හරි මේ කට්ටියත් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා බුලත් කොහ පිටියේ ඉඳලා තමයි මේ මැසේජ් එක ඇවිල්ලා තින්නේ ඒගොල්ලන්වත් අපි ඊළඟ ගීතයට එකතු කරගන්නවා ඊට පස්සේ සාරංගි මහරගමී මැසේජ් එකක් දාලා තිනු අයියේ මමත් අහගෙන ඉන්නේ කියලා රයිට් ඔන සාරංගි ඔයාවත් අපි එකතු කරගන්නවා ඊළඟ සින්දුව අහන්න ඉතින් ඒ වගේ තවත් තාමත් ඔයා මැසේජ් එකක් දෙන්න නැත්තම් ඉක්මනටම හොඳේ නැත්තම් ආයෙ කිව්වේ නැහැ කියන්න එපා ඉක්මනටම ඔයා මැසේජ් එකක් තියන්න 0703 93 5 93 7ට සතියක වීකෙන්ඩ් මික්ස් එකට

0: හවස 6:15 වෙලාව.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සෙත් සුවඳින් පිරේවා.
4: ජීවිතයක් නැති කර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.

0: මේකයි බුදු ගීතය. ඔබ වෙත තිළිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: පන සිතලීමන උතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
2: මිනිසත් කමගන බනපතෙන් මෝහය තුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

සතියක ලක්හඩ ප්‍රෝෘතියහන් යන්න හදන්නේ කලින් යාළුවෝ ගොඩක් මට මෙසේජ් කරලා තිබ්බා මම දිගටම ඉන්නවා ප්‍රෝෘති එක ඒ වගේම දැනට වීගන් මික්ස් ඉවර කරන්න ඕන නිසා එහෙම කතා කරපු මෙසේජ් කරපු ඔක්කොටම ලස්සන සුන්දර සතියන්තයක් කියලා මේ යන කලින් අඹන් පිටියේ රේණුකා ඔයා මෙසේජ් එකක් දාලා තිබ්බනේ ඔයාවත් එකතු කරගන්න අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මෙසේජ් දෙකක් කියවලා තියෙනවා කවුද කියලා නේ කරුණාවතී කියලා තමයි නම වැටෙන්නේ කොහෙද කියලා නේ කවුද කියලා නේ
අහගෙන හිටපු හොරෙන් හොරෙන් ඔක්කොටම යන්න කියලා කියන්න යන්න තමයි යාවේ. හරි, එවනම් සුභ සතියන්තයක්, සුභ දවසක්. හෙට උදේ අපි සර්ච් ලයිට් තුලින් ලස්සන මාතෘකාවක් කතා කරනවා. මාතෘකාව ලස්සන නෑ, මේ ළඟදි වෙච්ච ඛේදවාචකයත් එක්ක වැඩිහිටියන්ට අපි සලකන විදිය හරිද, වැඩිහිටි නිවාසවල සිද්ධ වෙන ක්‍රියාවලිය හරිද, මිනිස්සු පණ පිටින් පිච්චෙන තරම් වැඩිහිටියෝ අපිට බරක්ද, කීක කතා ගොඩක් තියෙනවා. ඒ කතා අතරේ ඇත්ත කතාව හොයාගෙන යන් හෙට සර්ච් ලයිට් තුලින්. ප්‍රවෘත්ති විරාමෙන් පස්සේ අදරෑ 7ට ඔයාලට අහන්න පුළුවන් හැඟුම් වරුසාවේ ස්වභාවික ගීතේ නෙක්ස්ට් ලෙවල් එක ගැන කතා කරන ඉන්ද්‍රසිරි සුරවීරගේ හැඟුම් වරුසාවේ ඔයාලට 7ට අහන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා ලක්කනත් එක්ක ඉන්නකොට, ඔයා දන්නවා. අනිත් ඒ තැන්වල නැති ගොඩක් දේවල් ලක්කනත් එක්ක තියෙනවා. හැමෝටම ආදරෙයි. එහෙමනම් දිගටම රැඳිලා ඉන්න ලක්කනත් එක්ක. අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. මම රණිල්.

0: на столе.
1: පළමු කාර්තුවේදීම ගෙවා දැමූ ඩොලර් බිලියන 8ක ණය වගකීම. මේ ගොඩානතුරේ කැබ් රථ හිමිකරු 16 තෙක් රිමාන්ඩ්. රාජ්‍ය මුදල් අවභාවිත කළ හිටපු මාධ්‍යලේකම්වරේ කත්අඩංගුවට. යලිත් ඩෙංගු අවධානමක්. හෙල්ල විසිකිරීමෙන් ලෝකයක් දිනූ රුමේෂ්ගේ දෙමව්පියන් කියන කතාව. යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ප්‍රහාරයක්. ශ්‍රී ලංකා කොදෙව් දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ අලුයම එකේ සිට.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමකින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලි. 2026 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8කට අධික ණය වගකීම සාර්ථකව ගෙවා අවසන් කර ඇති බව රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය පෙන්වා දෙනවා. ඒ නවතම දත්ත නිකුත් කරමින් ඒ අනුව නිසි රාජ්‍ය ණය කළමනාකරණ හේතුවෙන් දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පැවති 105%ක ණය බර 95% දක්වා අඩු වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කළේ. දැනට අත්කරගෙන ඇති සාරු ආර්ථික ස්ථාවරත්වය සහ ධනාත්මක ආර්ථික වර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම ප්‍රගති අත්කරගෙන ඇති බවද මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළා. රටේ ණය තිරසරභාවය පිළිබඳව ජාත්‍යන්තරය තුළ සැලකිය යුතු විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. එමෙන්ම විදේශීය ණය ආපසු ගෙවීමේ ශක්තිමත් හැකියාවක් ශ්‍රී ලංකාව සතුව පවතින බවද මහ බැංකුව අවධාරණය කළා. මධ්‍යම රජයේ සමස්ත ණය මෙන්ම දේශීය හා විදේශීය බැරකම් ක්‍රමවත්ව පාලනය කිරීමට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේද සමත්ව තිබීම ඊට ප්‍රධාන සාධකයක්. ශ්‍රී ලංකාව ලබාගෙන ඇති IMF විස්තීර්ණ ණය පහසුකමද ලබන වසරේදී අවසන් වීමට නියමිතයි. මහ බැංකුව අවධාරණය කරන්නේ ණය ලබා නොගෙන සිටීමට වඩා ලබා ගන්නා විදෙස් ණය දූෂණයෙන් හා නාස්තියෙන් තොරව රටේ අටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම පළදායි වත්කම් ගොඩනැගීමට යෙදවීම රජයේ වගකීම බවයි. දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය බර අඩුවීම රටේ මූල්‍ය විනය මෙන්ම ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේෂ්ඨිය ඇති විශ්වාසය නැවත ගොඩනැගීමට ඉවහල් වන ප්‍රධාන සාධකයක්. මෙම ප්‍රගතිය මගින් පෙන්නුම් කරන්නේ රට මුහුණ දී සිටි දරුණු ආර්ථික අර්බුදයෙන් මිදී ස්ථාවර ඉදිරි ගමනක් කරා වේගෙන් ගමන් කිරීමක් බවද මහ බැංකුව පෙන්වා දෙනවා. පාසල් ලිගිනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඩිජිටල් උපාංගවලින් සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය ශිෂ්‍ය ආකර්ෂණ නිර්ණායක ප්‍රතිපත්ති මත පදනම් වූ විශේෂ වැඩපිළිවෙලක් යටතේ සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ කුරුණෑගල ඉභාගමුව කිරිබමුණ විද්‍යාලයේ පැවති අධ්‍යාපන පද්ධතිය ඩිජිටල් කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ දෙතීක පාසල් සඳහා ලබා දුන් සුහුරු පෝරු සිසු අයිතියට පත් කිරීමේ ජාතික උත්සවයට සම්බන්ධ වෙමින් ව්‍යාපෘතියට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙන්කර තිබෙන මුදල රුපියල් බිලියන 1.6ක්. ඒ අර්ථයේ පාසල් 2890කට සුහුරු පෝරු ලබා දෙනවා. ජාතික උත්සවය ඇමතු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය.
2: අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ ස්මාර්ට් ක්ලාස් රූම් එකයි ස්මාර්ට් බෝර්ඩ් එකයි දෙන එකම විතරක් නෙවෙයි. ඊට වඩා දැවැන්ත දෙයක් අධ්‍යාපනය කියන ඒ පුළුල්ම අර්ථයෙන් තමයි අපි මේ මැදිහත් වීම කරන්නේ. නමුත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල ඒ තාක්ෂණයට හුරු පුරුදු ළමයි සහ තරුණයන් පිරිසක් අපි ගොඩනගන්න ඕනේ. එක පොඩි පාසල, ලොකු පාසල, ජනප්‍රිය පාසල, ජනප්‍රිය නොවන පාසල කියලා ભેදයක් නැතුව සියලුම පාසල්වල දරුවන්ට ඒ ගුණාත්මක අධ්‍යාපනය ලබා ගැනීමේ ගමනේ එක කොටසක් තමයි මේ ඩිජිටල් අධ්‍යාපනය. එතකොට මේ ඩිජිටල් අධ්‍යාපනය සඳහාත් ඒක ආරක්ෂිතව කරගෙන යෑම සඳහා අපි ප්‍රතිපත්ති සකස් කරගෙන යනවා. අපි ඒ වෙනුවෙන් අපි අනුමත කරන රාමුවක් අපි එලි දක්වනවා. ඒ කියන්නේ ප්‍රාථමික පාසලක ඩිජිටල් ඒ අවකාශයට කොච්චර කාලයක් වැය කළ යුතුද, ද්විතීක පාසල්වලදී කොහොමද, ද්විතීක ශ්‍රේණිවලදී, ඊට පස්සේ උසස් පෙළ පන්තිවලදී කොහොමද කියන නිර්ණායක එක තමයි අපි මේක හඳුන්වා දෙන්නේ. මොකද අපි නිකම් මේ ඩිජිටල් අවකාශයේම පාලනයක් නියාමනයක් නැතුව විවෘත කරනවා නෙවෙයි.
1: ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ අද පෙරවරු වි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සමග සාකච්ඡා කළා. ගුරු සස්වීම් සහ වැටු පැඩීම් ඇතුළු ඉල්ලී මටක් පිළිබඳව සාකච්ඡා කළ බවයි වෘත්තීය සමිති සඳහනේ නියෝජිතයන් කියා සිටියේ. ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඒ පිළිබඳව මාධ්‍ය හමුවකට එක්වමින් කරුණු පැහැදිලි කළා.
3: ඉතින් අපි ඉල්ලීමක් කරා අපි ගුරුවරුන්ව බාධක රහිතව සියලු දෙනාට උසස්වීම් ලබා දෙන්න කියලා. ඉතින් අපි පැහැදිලිවම ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. අද තමයි අධ්‍යාපන අමාත්‍යවරිය අපිට ප්‍රකාශ කරනවා. දැන් මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ නිලධාරීන් විසින් අපා මේ යම් යම් දේවල් නොකරලා තියනවා නම් ඒවා විධිමත් කරන අද සාකච්ඡාවක් තියෙනවා කියලා කිව්වා අද නිලධාරීන්. දැන් ඊයේ දවසේ මාධ්‍ය නිවේදන නිකුත් කරන්න පුළුවන් විභාග සම්බන්ධයෙන්. ඔය කාර්යක්ෂමතාවය මීට අවුරුදු 5කට කලින් තිබ්බා නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ වගේම ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවෙන් ඉතින් 3/2 අපි ලබා ගන්න ඕනේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි පැහැදිලිවම කිව්වේ මේ අයවැයට මේ යෝජනා ඉදිරිපත් කරන්න කියලා.
1: ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම ඇතුළු ගැටළු රැසක් පිළිබඳව සාකච්ඡා කළ බව එක්සත් ගුරු සංගමේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා.
4: කාර්යක්ෂමතා කඩේීම සඳහා වූ මොඩියුල් සුවන් අධ්‍යයන මොඩියුල 10 පදනම් කරගෙන විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන විභාගයේ කඩිනමින් පවත්වන ලෙස අපි ඉල්ලීමක් කරා. ඒ අනුව මේ වසරේ ඔක්තෝබර් මාසයේදී මේ විභාග පැවැත්වීමට එකඟතාවයක් දැක්වුවා. ඒත් එක්කලම මේ රටේ අධ්‍යාපන පද්ධතියේ තියෙන ගැටළු රාශියක් පිළිබඳව සාකච්ඡා කළා. අපේ ප්‍රධාන ඉල්ලීම සහ ප්‍රධාන කාරණේ වන්නේ ගුරුවරුන් ලක්ෂයකට අධික, ගුරුවරුන්ට බලපාන ඔවුන්ගේ උසස්වීම්, ඒ වගේම ස්ථාන මාරුවීම්, කාර්යක්ෂමතා කඩේීම් විභාගයේ පවත්වන්නට.
1: මේගොඩ දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ කැබ්රතේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් ලබන 16 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි හෝමාගම මහේස්ත්‍රාත්වරයා නියම කළේ. දන්සලේදී සිදු මෙම රියානතුරෙන් පුද්ගලින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. බරපතල තුවාල ලැබූ සංඛ්‍යාව 7ක්. අනතුරෙන් පසු පලාගොස් සැඟව සිටි කැබ්‍රතේ හිමිකරු සහ ඒ ගමන් කළ පුද්ගලයෙකු මීගඩු පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනතුරෙන් දින 6කට පසු ඔවුන් නීතිඥ කුමාර්ගෙන් පොලිසියට භාරවීම සමගයි. අනතුර සිදුකර කැබ්‍රතේන් පලාගිය සැකකාරිය දුරා ලුහුබැඳ ගොස් එදින රාත්‍රියේදීම අත්අඩංගුවට ගැනීමට ගොඩගම් පොලිසිය සමත් වුණා. මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව රියපැදවීම, බේමත්ව රියපැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා 10ක් යටතේ ඔවුන් එදිනම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. රියදුරු අද ලබන 16 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි හෝමාගම මහේස්ත්‍රාත් රජින්දා ජයසුන්දර මහත්මිය නියම කළේ. පලාගොස් සිටින තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. වැසි තත්ත්වය සමග ඩෙංගු රෝගී යලි ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළා. ඒ ස්වාධීන රූපවාහිනියේ වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින්
5: මේ සඳු දජුනි 8, 9, 10 කියන දවස් තුනේ විශේෂ මඳුරු මර්ධන වැඩසටහන් කරනවා දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 74ක. මෙහිදී අධ්‍යවදානම් කොට්ටාෂ හොයාගෙන සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය මේ කණ්ඩායම් එනවා ඉමෙස් වලට ඇවිල්ලා මේ මඳුරු අනුභවී හැකි ස්ථාන තියෙනවද නැද්ද කියලා සොයලා බලනවා. එතකොට අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ වලින් මේක දිනපතා කරනවා. එතකොට ඔවුන් දන්නවා කොච්චර සැලකිල්ලකින් මේ ගැන මහජනතාව යොමු කරනවද කියලා. ඉතින් සමහර විට අපි රතු නිවේදන දීම නීතිමය කටයුතු කරන්නත් කියලා උපදෙස් දීලා තියෙනවා. මොකද මේ ව්‍යසනය අඩු කර ගැනීම සඳහා. එතකොට ඊට අමතරව අපි මහජනතාවගෙන් ඉල්ලනවා, දැන් ඔබ දන්නවා මේ මදුරුව බෝ වෙන්නේ අපේ පරිසරයේම අපි විසින් ඉවතලන භාජනවල කියලා. දැන් මැලේරියා මදුරුව බෝ වෙන්නේ වෙනම තැනක, බරව මදුරුව බෝ වෙන්නේ වෙනම තැනක. නමුත් මේ ඩෙංගු මදුරුව බෝ වෙන්න ඉතා සුළු ජලය ප්‍රමාණයක් ඇති, පැහැදිලි ජලය මිලිමීටර 5-10ක් වුණත් ඇති.
1: ඩෙංගු මදුරුවන් බෝවි හැකි ස්ථාන පිළිබඳවද ප්‍රසිලා සමරවීර මහත්මිය පැහැදිලි කළා.
5: පැහැදිලි ජලය කියන්නේ දැන් යම් එයාට අර ආහාරයට ගන්න පොඩි ලවණ ප්‍රමාණයක් තියෙන්න ඕන. ඉතින් ඒ වගේ තැනක තමයි මේ මදුරුව බෝ වෙන්නේ. අනිත් එක අපි මදුරුවගේ ජීවන චක්‍රය ගත්තොත් බිත්තර, කීටය, පිලව, සුහුඹුල් මදුරුව. සුහුඹුල් මදුරුව ඉන්නේ පරිසරේ. එතකොට අපිට එයා හොයාගෙන පස්සෙන් යන්න බැහැනේ. නමුත් අර අවස්ථා තුනම තියෙන්නේ ජලයේනේ. ඒක තියෙන්නේ අපි ආවට. ඉතින් අපි මේ ගැන සතියකට විනාඩි 30ක් යොමු කරලා තමන්ගේ ගෙදර, තමන්ගේ දරුවා යන පාසල, ආයතනය වැඩ කරන ස්ථානයම තමන්ගේ නිවස සුද්ධ කරගෙන අල්ලපුවත්තට කුම් දැම්මත් හරියන්නේ නැහැ. මොකද මේ මදුරුවා මීට 200-500ක් පියාඹන. ඊළඟට ගෙදර සුද්ධ කරගෙන අපි තමන්ගේ ආයතනය අපිරිසිදු තියාගත්තත් වැඩක් නැහැ. එතනින් අපිට බෝ වෙන්න පුළුවන්. ඉතින් අපි මහ ජනතාව සමාජයක් විදියට මං හිතන්නේ මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. සත්‍යාන්තේ මේ ගැන සැලකිලිමත් වෙලා තමන්ගේ පැය භාගයක් ඒකට යොමු කරලා තමන්ගේ පරිසරය සුද්ධ කරගන්න කියලා.
1: ළමා රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රී ලාල්ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ පවතින උණුතත්වය සම්බන්ධයෙන් දරුවන් පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි.
6: ප්‍රධානක තමයි උණ හැදුනෙන් පස්සේ නියමිත ඖෂධ නියමිත මාත්‍රාවට ගන්න එක. ඒකට සමහරවිට අපි දැකලා තියෙනවා ෆාමසිකට ගිහිල්ලා කියනවා මට උණ තියෙනවා මට උණ අඩු වෙන්න මොන හරි බෙහෙතක් දෙන්න කියලා. ඒකට ඒ වගේ ඖෂධ වේදින්ට ගින් එහෙම ඖෂධ ගන්න එපා වෛද්‍ය ප්‍රතිකා වෛද්‍ය උපදේශක් නැතුව. ඊළඟට ළමයි නිතරම හොඳට පරීක්ෂා කරලා බලන්න උණට උණ සමහරලට අඩු නොවෙන්න පුළුවන් දියර් ප්‍රමාණය හරියට තියාගන්න අවශ්‍ය වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර ගන්න.
1: වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 35,300කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කළා. ඒ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා සඳහන් කළේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 20ක් වාර්තා වී ඇති බවයි. ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එබැවින් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 72ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළේ. ඒ අනුව ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහන අනිද්දා සිට දින 3ක් පැවැත්වෙනවා. රාජදේපල සාපරාධී සාවාද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකුගේ මාධ්‍ය ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂය විසින්. වයස අවුරුදු 52ක සැකකරු කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු සේවා සහ පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස සිටියදී රාජ්‍ය දේපල සාපරාධී සාවාද්‍ය පරිහරණය සිදු කර ඇති බවටයි අනාවරණ වුණේ. සැකකරු රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සංස්ථාවේ කාර්යයන් සඳහා කොළී පදනම් මත ලබාගත් වාහන මාධ්‍ය කටයුතු සඳහා භාවිත කරමින් රුපියල් 17,46,000ක මුදලක් සාවාද්‍ය පරිහරණය කරමින් පොදු දේපල පනතට ගැනෙන වැරදි කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වුණා. ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීම සඳහා තුර්කියේ ප්‍රධාන පෙළේ සමාගමක් සමග අමාත්‍ය විජිත හේරත් මහතා සාකච්ඡා කර තිබෙනවා. තුර්කී පෙන්තෝල් සමූහයේ සහ ඇමරෝන් එනර්ජිස් ව්‍යාපාරික දූත පිරිසක් සහ විජිත හේරත් මහතා අතර හමුව කොළඹදී පැවතුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් වත්මන් රජය යටතේ ආයෝජන හිතකාමී පරිසරයක් ශ්‍රී ලංකාවේ ගොඩනැගී ඇති බව තුර්කී ආයෝජකයින් කියා සිටියා. බලශක්ති සංචාරක ඖෂධ ඉදිකිරීම සහ කැණීම් ශේෂ්ත්‍රවල මෙරට පවතින ආයෝජන අවස්ථා පිළිබඳ අමාත්‍යරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ මූලෝපායික පිහිටීම සහ ආයෝජකයන් ආරක්ෂා කිරීමට නව රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳවද අමාත්‍යරයා මෙහිදී කරුණු පැහැදිලි කළා. මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රංශ සංවර්ධන නියෝජිත ආයතනයේ 20 සංවත්සරික සැමරුම සිදු කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා වෙනුවෙන් දක්වන සහයෝගය සහ මිත්‍රත්වය වෙනුවෙන් ප්‍රංශ රජයට සහ යුරෝපා සංගමයට මෙන්ම ප්‍රංශ සංවර්ධන නියෝජිත ආයතනයේ කළමනාකාරීත්වයට නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා මෙහිදී සී ස්තුතිය පළ කළා.
7: AFT's engagement in Sri Lanka began in the aftermath of 2004 tsunami.
8: 2004 සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන කටයුතු සඳහා සහය වෙමින් ආරම්භ වූ AFD සහයෝගිතාව පසුගිය වසර 20 තුළ ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ශක්තිමත් සංවර්ධන හවුල්කාරීත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා. පසුගිය දශක කිහිපය පුරාවට ව්‍යසන තත්ත්වයන්ට මුහුණ දුන් ශ්‍රී ලංකාවට සංවර්ධන කටයුතු වෙනුවෙන් ඔබ නිබදව සහය දැක්වුවා. මෙම හවුල්කාරීත්වයේ මීළඟ පරිච්ඡේදය ජනතාව කේන්ද්‍ර කරගත් වඩාත් බලපෑම් සහගත සහ පරිවර්තනීය එකක් වේවායි මගේ ප්‍රාර්ථනය වනවා. ඔබ අපට විශ්වාසයි.
7: The next chapter of AFT's engagement in Sri Lanka be even more impactful, more people centered and more transformative. Thank you very much.
1: වසරක් ඇතුළත රක්ෂිත 86 ප්‍රකාශයට පත් කිරීමට රජය සමත් වූ බව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටවැඳි මහතා ප්‍රකාශ කළා. පරිසර රැක ගැනීමට යල්පැන ගිය අනපන සංශෝධනය කර ගැනීමටද කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යරයා සඳහන් කළේ. ඒ ජගත් පරිසර දින සැමරුම් ජාතික උත්සවය අමතමින් එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය ධම්මික පටමැති මහතා කියා සිටියේ හීලෑ අලියතුන් කළමනාකරණය සඳහා ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බවයි.
9: අද ප්‍රකාශයට පත් කරපු මේ වනාන්තර පහත් සමග වසරක් ඇතුළත අපි සමත් වෙලා තිනවා අපේ රට තුල රක්ෂිත 86ක් ප්‍රකාශයට පත් කරන්න. අපි විශ්වාස කරනවා ඒක රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට අපි ලැබු ජයග්‍රහණයක් කියලා. ඒ වගේම තමයි අපේ රටේ ප්‍රධාන ගැටලුවක් වුණු අලිමිනිස් ගැටුම निराකරණය කිරීම අභියෝගයක් හැටියට පවතිනවා. මේ අලිමිනිස් ගැටුම निराකරණය කිරීමේදී අපි තුල තිබිච්ච සිහිනයක් තමයි ඒ අලින්ගේ වාසස්ථාන හරහා උන්ට ගමන් කිරීමට අවශ්‍ය කරන අලිමංකඩ විවෘත කිරීම. ඉතින් අද අපි සමත් වෙලා තියෙනවා අලිමංකඩ තුනක් විවෘත කරන්න. අලිකලාමන කරන රක්ෂිත කියන සංකල්පය අපේ රට අලුත් සංකල්පයක්. මිට වසර කීපයකට පෙර හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කර තිබුණත් එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන නීති රෙගුලාසි සකස් කරලා ඒ සඳහා යාන්ත්‍රණයක් සකස් කරලා තිබුණේ නැහැ. මේ රජය යටතේ අපි පසුගිය ජනවාරි මාසේ 30 වෙනිදා අපි හම්බන්තොට වනාලි කළමනාකරණ රක්ෂිතයට අදාළව නීති හා රෙගුලාසි ප්‍රකාශයට පත් කළා ගැසට් මගින්. මේ වෙනකොට අපි ඒ සඳහා මෙහෙයුම් කමිටුව පත් කරලා යාලි කළමනාකරණ රක්ෂිතයේ වැඩ කටයුතු පටන් අරගෙන තියෙනවා. 2020 අපේ රටේ අලි මිනිස් ගැටුම निराකරණය කිරීම සඳහා හදපු වැඩපිළිවෙලක් තියෙනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය කරන නීතිමය බලතල තවමත් සම්පාදනය කරගෙන නැහැ. ඒ වගේම දැන් අද වෙනකොට සැලකිතු කාලයක් ගත වෙලා තියෙනවා. එනිසා අපි රජයක් හැටියට ශේෂ්ඨාධිකරණය දැනුවත් කළා. මේ 2020 ඒ හදපු වැඩපිළිවෙල අද තියෙන තත්ත්වයට ගලප්පලා යාවත් කාලින කළා අලුත් වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරන්න ඒ සඳහා අවශ්‍ය කරන කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අපි ලබා ගන්න අදහස් කරනවා. ඉතින් කෙටි කාලයක් තුළ අපි මේ වැඩපිළිවෙල සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු තියෙනවා පින්නවල අලි අනාථාගාරය ඉදිරියේදී අලි සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන ඒ වගේම අලි අභිජනන මධ්‍යස්ථානයක් හැටියට සංවර්ධනය කිරීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා. ජාතික පරිසර පනත අවුරුදු 25ක් තිස්සේ සංශෝධනය වෙලා තිබුණේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ජුනි මාසයේ තෙවන සතියේදී පාර්ලිමේන්තුව තුළ මේ නව සංශෝධිත පරිසරික පනත අනුමත කරගන්න. ඒ වගේම අපිට ඉදිරියේදී තව වැඩ කොටසක් විශාල වැඩ කොටසක් තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ සත්වෝද්‍යාන පනත අවුරුදු 43කින් සංශෝධනය වෙලා නැහැ. අපේ රටේ ජල සම්පත් පනත 1999 සංශෝධනයක් එකතු වුණාට පස්සේ සංශෝධනයට ලක් වෙලා ඒ වගේම සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරියට අදාළ පනත් කෙටුම්පත් අපට ඉත අයික්මනින් සංශෝධනය කළා යාවත් කාලින කරන අපි බලාපොරොත්තු වෙනවා.
1: විදේශ වෙළඳපොළ ඉලක්ක කරගත් දැවැන්ත පොල් නිෂ්පාදනයකට යොමු විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළා. පොල් කර්මාන්ත අංශු සුහුරු තාක්ෂණ ප්‍රදර්ශන හා වැඩමුළුවට එක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. වයඹ පළාත් සභා පරිශ්‍රයේදී ප්‍රදර්ශනයේ සහ වැඩමුළුව පැවැත්ුණා.
10: වර්තමාන ආණ්ඩුව මේ පොල් කර්මාන්තේ නගා සිටුවීමට අදාළව විශේෂ මැදිහත්වීමක් කරලා තියෙනවා. අලුත් පොල් ත්‍රිකෝණයක් පටන් ගන්න තියෙනවා. ඒක කලින් තිබුණ එකක් පටන් ගන්න තිබුණ එකක් උතුරු පළාතේ. උතුරු පළාතේ මේ වෙනකොට සැලකිය යුතු මට්ටමකින් පොල් වගාව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ පළාත්වල ගත්තාම පොල් වගාව දැන් කලින්ට වඩා ව්‍යාප්ත වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම තමයි පොල් වතු ආරක්ෂා කරගන්න නම් පොල් වත්තෙන් අපි විකල්ප ආදායම් වලට යන්න ඕනි. ඒ මොනොත් ඒවට සාත්තු කරනකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට පොල් ගහටත් ඒක වටිනවා. පොල් ගහේ පළදාවත් වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි පොල් ගහ දේශ විතරක්ම අපි බලාගෙන හිටියොත් එහෙම ඒකෙන් අපට සාර්ථක පළදාවක් හස්සෙන්නක් ගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒ සඳහා විශේෂ සහන පැකේජ් එකක් මේ වෙනකොට අපේ අමාත්‍යාංශයේ පැත්තෙන් හඳුන්වා දීලා තියෙනවා. එවනම් මෙන්න මේ සියලුම තත්ත්වයන් එක්ක අපේ පොල් අවශ්‍යතාවය සපුරා ගැනීම පමණක් නෙමෙයි විදේශ වෙළඳපොළ ඉලක්ක කරගත්තු දැවැන්ත පොල් නිෂ්පාදනයකට අපි රට ඉස්සරහට අරගෙන යන්න ඕනකම තියෙනවා.
1: ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයේ පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. රාජ්‍ය මෙම ගැසට් පත්‍රයේ නිකුත් කළා. එය අනුව යෝජිත නීති සම්පාදනය මගින් ශ්‍රී ලංකා වර්ලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයේ ස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතයි. මාධ්‍ය ශේෂ්ත්‍රයේ නිරතව සිටින වෘත්තිකයන් සඳහා ඉහළ ප්‍රමිතීන් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාම අරමුණ කරගනිමින් මෙම ආයතනය ස්ථාපිත කර
0: තිබෙනවා.
1: යුක්‍රේනයේ රුසියාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ශාන්ත පීටර්ස්බර්ග් නගරයට සහ යවත් ඉලක්ක කරගන්මින් යුක්‍රේන හමුදාව පහර දුන් බවයි රුසියානු බලධාරීන් පවසන්නේ. රුසියාවේ වාර්ෂික ආර්ථික සංසදයේ අවසන් දින අතරතුර මෙම ප්‍රහාර එල්ල වේ තිබෙනවා. ලෙනිල් ග්‍රෑඩ් කලාපයට හෙලින් පියසර කළ ඩ්‍රෝනයාන 140කට වැඩි සංඛ්‍යාවක් වෙඩි තබා බිම හෙළූ බවයි ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් මහතා ප්‍රකාශ කළේ. ශාන්ත පිටස්බර්ග් නගරාධිපතිවරයා පළමු වතාවට නිවසයන්ට ගෘහස්ථව සැඳී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා. යුක්‍රේන ජනාධිපති වොලදමිය සෙලෙන්ස්කි සඳහන් කළේ සිය හමුදාව රුසියානු අවිගබඩාවලට සහ නාවික කඳවුරකට පහර දුන් බවයි. ගැටුම යලිත් වරක් ඇමරිකාවේ අවධානයට ලක්වන තෙක් සරලව බලා නොසිට මුහුණට මුහුණ සාකච්ඡා සඳහා පැමිණෙන්නේයි යුක්‍රේන ජනාධිපතිවරයා රුසියාවෙන් ඉල්ලීමක් කර පැය 24ක් ගතවීමට පෙර මෙලෙස ප්‍රහාර එල්ලවීම විශේෂත්වයක්. රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් යුක්‍රේන ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ පසුවයි මෙම ප්‍රහාරය සැලසුම් කර තිබෙන්නේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ හෙට පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 1ටයි තරගය ආරම්භ වන්නේ. කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවනවා. කොදෙව් කණ්ඩායම මෙහෙවන්නේ ෂායි හෝප් විසින්. දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 41කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කොදෙව් ශ්‍රී ලංකා එක්දින තරගාවලිය තරග 3කින් සමන්විතයි. ඉතාලියේ පැවති ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලිය හෙල්ල විසිකිරීමේ සෞගෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකාවේ රුමේස් තරංග පිළිබඳව මේ වනිට ලෝකෙම අවධානය යොමු තිබෙනවා. ඒ රුමේස් තරංග ලෝක වාර්තා සහ ආසියාතික වාර්තාලුත් කිරීම හේතුවෙන්. රුමේස් තරංග කුඩා කාලයේ සිටම මේ දක්වා හෙල්ල විසිකිරීමේ සෞගෙන් ඉදිරියට පැමිණි ආකාරය පිළිබඳව ස්වාතීන රූපවාහිනී මාධ්‍යාලයෙන් අපි සොයා බැලුවා. රුමේස් තරංගගේ දක්ෂතා පිළිබඳව ඔහුගේ මව සාපියා මෙලෙස අදහස් පළ කළා.
11: මීටර 92යි 62 දක්ෂතාවයක් දැක්වීම වසර 10ක අකණ්ඩ වූ කටුක කාලයක ප්‍රතිඵලයක් වශයෙන් සනිටුහන් කරා. ඒක ඇත්තෙන්ම අපිට මේ අවස්ථාවේ ලොකු සතුටක්. නොයෙකුත් බාධක කම්කටොළු සෑහෙන දේවල් තියෙද්දි තරණය කරලා ඇවිල්ලා අන්තිමට රෝම් එකේ තීච්ච හොඳම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී එම දක්ෂතාවය දැක්වීම තාත්තා හැටියට මට ලොකු සතුටක්. ඉතින් බලාපොරොත්තු වෙනවා අපේ ඊළඟ තරග තුනක් තියෙනවා තව මේ වසරේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවල්. ඒත් එක්කම ලෝක මල්ල ක්‍රීඩා තරගාවලිය තියෙනවා. ඒත් එක්කම ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය තියෙනවා. ඉතින් මේ තුනටම බොහොම සැලකුණු සහගතව තමයි අපි ඉන්නේ. ඉතින් රුමේෂ්ට ලොකු ශක්තියක් තියෙන ක්‍රීඩකයෙක්, ලොකු ආත්ම විශ්වාසයක් තියෙන ක්‍රීඩකයෙක්. ඉතින් අපි රටෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී. රටේ අපේ වගකීම් භාර නිලධාරීන් ඉල්ලාගෙන සිටිනවා රුමේෂ් තරංග කියන ක්‍රීඩකයා එක්ක දැන් කටයුතු කරන්න. 2028 දක්වා අපි යන ගමනට අපිට හැමෝගෙම සහයෝගය ලබා දෙන්න කියලා ශ්‍රී ලංකාවේ හැමෝගෙම ඉල්ලා සිටිනවා.
12: චූටි කාලෙන් තමයි ඇත්තටම එයා ක්‍රීඩාවට සෑහෙන දක්ෂතාවයක් තිබුණා. එයාගේ වියත් ක්‍රීඩා කළා ඒ කාලේ. එතකොට පුතත් ඒ දේවල් වලට යොමු වුණා නිකම්ම. ඔල් 9 වසරෙන් පස්සේ තමයි ඔය සෙන් පීටර්ස් විද්‍යාලයට ගියේ. එතෙන්ට ගිහිල්ලත් තින්තර ඔය ටෝනි ප්‍රසන්න කියන ගුරු මහත්මයාම වෙලා ඉතින් පස්සේ තමයි ඉතින් ඔය වගේ දුර ගමනක් ගියේ. පුතා ගැන ගොඩාක් සතුටුයි දැන් අද හිටියට වඩා සෑහෙන ඉහළ තැනක ඉන්නවනේ. තවදුරටත් ඉතින් මට කියන්න දෙන්නේ දරුවට තව තවත් ඉදිරියට ගමන යන්න ශක්තියක් වෙන්න කියලා තමයි.
0: ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල.
1: පළමු කාර්තුවේදීම ගෙවා දැමූ ඩොලර් බිලියන 8ක ණය වගකීම. මේ ගොඩ අනතුරේ කැබ් රථ හිමිකරු 16 තෙක් රිමාන්ඩ්. රාජ්‍ය මුදල් අවභාවිත කළ හිටපු මාධ්‍ය ලේකම්වරේ කත්අඩංගුවට. යලිද ඩෙංගු අවධානමා. හෙල්ල විසිකිරීමෙන් ලෝකයක් දිනු රුමේෂ්ගේ දෙමව්පියන් කියන කතාව. යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ප්‍රහාරයක්. ශ්‍රී ලංකා කොදෙව් දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ අලුයම 1 සිට. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මින්නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට.
0: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
13: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
14: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සහය විනාඩි 56යි.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගෙන වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකීන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රාමියාවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

අපි දැන් ඉන්නේ බොහොම දියුණු ලෝකෙක. මේ දියුණු ලෝකෙ අපිට කරන්න බැරි දෙයක් නෑ. ස්මාර්ට් ෆෝන් එක අතේ තියෙනවා, ලැප්ටොප් එක, කම්පියුටර් එක, වයිෆයි එක, ඉන්ටර්නෙට් කනෙක්ෂන්, මේවත් එක්ක උගහක් දේවල් දියුණු වෙලා තියෙනවා. ඇත්තටම හැම දියුණුවක් එක්කම ලෝකයේ මිනිස්සු භෞතික ලෝකයේ පස්සේ නැත්තම් අපි වටේ තිබෙන සැප පහසුකම් පස්සේ පුදුමාකාර විදිහට හොයාගෙන යනවා. මම මේ කතා කරන්න සූදානම් වෙන්නේ ඒ කාරණාව ගැන නෙවෙයි. අපි පාසලක විෂයන් වශයෙන් ඉගෙන ගත්තත් අපි අසීමාන්තිකව මේ විෂයන් ඔස්සේ හොයන්නේ ලෝකේ දියුණු කරන විදිය. හැබැයි මේ ලෝකේ දියුණු කරන්නේ කොහොමද? භෞතිකව. මේ භෞතිකව දියුණු කරන ලෝකේ අපි ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එක තැනක් තියෙනවා නවතින. ලෝකේ දියුණු කරන්න වෙහෙසෙන අපි ජීවිතේ අපි ගැන හිතන්න, අපේ අභ්‍යන්තරය ගැන හිතන්න වෙලාවක් වෙන් කරගෙන තියෙනවාද? මේම දියුණු වෙලා යන ලෝකේ අන්තිමට හිතන්නේ භෞතික ලෝකයේ ගැන, නැත්තම් වටපිටාවේ තියෙන සැප පහසුකම් මේවා ගැන පමණයි. එතකොට ගැටලුව තියෙන්නේ කොතනද? මිනිස්සුන්ගේ හිත තුලේ තමන්ගේ තිබෙන ගැටලුව වලට निराකරණ හොයන්න, මිනිස්සුන්ගේ හැඟීම් ගැන කතා කරන්න, මිනිස්සු ජීවත් වන වටපිටාව ගැන හිතන්න, මේවා මිනිස්සුන් හිතන්න බැරව ගියොත් ලෝකෙට මොකක් වෙයිද? අන්න එතන තමයි අපි නවතින්න සූදානම් වෙන්නේ අද හැඟුම් වරුසාවේ. මිනිසුන්ට පුළුවන් හිතන විදිහෙන් වෙනස් කරන්න. සිතුවිල්ලක් කියන්නේ හිතන ආකාරය. ඒක වෙනස් වෙන්නේ සමාජයෙන් අපි ලබන අත්දැකීම් එක්කලා. අහඹු ලෙස මම ගීතයක් සවන් යොමු කරනකොට මට හිතුණා අද හැඟුම් වරුසාවේ ඒ මම අහඹු ලෙස විඳපු ගීතයෙන් පටන් ගන්න ඕනේ කියලා. මේක ටොකු කතාවක්. මේ ටොකු කතාව එන්නේ තාත්තගෙන්. එතකොට මට තාත්ත ගැන කල්පනා වුණා. මම නිවි හැනේල්ලේ මගේ මෝටර රථේ පදවාගෙන යනකොට මගේ හිතට එන තාත්තා කියන සංකල්පය. මට හිතුණා අද මේ හැඟුම් වරුසාවේ බුලට ටිකක් ඇමුණුවා නම් හොඳයි කියලා. මේ අත්දැකීම මට වගේම ප්‍රේමසිරි ගම්මුදුව අතරත් තියෙනවා. ඒ නිසා අපි දෙදෙනා එකතුව මේ හැඟීම ඔබට ප්‍රකාශ කරන්න සූදානම්.

තුලේ අපේ හිතුවිලි අපි විසින්ම මොනතරම් වෙනස් කරලා තියනවද? ඒ වෙනස මේ ගීතේට එකතු වෙලා තියෙනවා. ඉස්කෝලේ ගිහින් ඇවිත් පොතපත විසි කරලා කට්ටි පැන්න දා ගෙදරට වෙට්ටු දමාලා අවුනාම බේරෙන්නට කිව්වම බොරු ගොතලා දුන්නේ නැද්ද කන පැලෙන්න කේන්තියෙන් බැනලා? ඔබට වෙලා නැද්ද? ඒ සිදුවීම ඒ විදිහට රචනා වෙලා නැද්ද? යථාර්ථය කියන්නේ මේ ස්වභාවය රචනා කිරීම නෙමෙයිද? අත්දැකීම කියන්නේ එය මේ ආකාරයෙන් ප්‍රකාශ කිරීම නෙමෙයිද? අපිව මොකක් හරි ශිෂ්ටයක් කෙරෙහි උනන්දු කරවන්න අපේ තාත්තල ගත්ත වෙහෙස අප්‍රමාණයි. ඒ අප්‍රමාණ වෙහෙස ඔස්සේ තමයි අපි මේ ගමන ආවේ. ඒවා සමහර වෙලාවට දරුණු නීති රීති දාලා ගෙදරින් එළියට බහින්න නොදී අර පිට සමාජයෙන් වෙන් වෙච්ච අපේ අය සම්මත සමාජයක් ඇතුලේ අපිව හදලා යම් ආකාරයේ මගකට දැම්මා වෙන්න පුළුවන්. ඒ දෙපැත්තේ තියෙන කටුකොහළු වලට අපි ඒ පඳුරු අස්සේ රින්ගන් නැති වෙන්න අපි වරන් ඇවිල්ලා නියම තැනින් තිබ්බේ අපේ තාත්තලා. මොනවා හරි තැනක අපි මොනවා හරි දෙයක් කරනකොට අපේ තාත්තලා අපිට කෑ ගහන හැටි මට මේ ජිප්සි සුනිල් ඇතුළු කණ්ඩායම මේ ගීතේ ගායනා කරනකොට මතක් වෙනවා. අතපසුකම් වුණොත් අපේ නඩිය පොළොවේ ගහලා කෑ ගැසූ හැටි මට මතකයි තරහින් නොරවා. ඇඟුම් වරුසාවේ මම මේ ගීතේ මීට වඩා කියන්න උත්සාහ කරන්නේ නැහැ. මෙතන ඉඳලා ඔබ මේකට සහන් ඕනේ.

හැමදාම කියනවා වගේ මනුෂ්‍ය අත්දැකීමේ සමහර මළගිය ස්ථානවලට, සමහර මැරිච්ච තැන්වලට ප්‍රාණය ලබා දීමේ කලාව ඇත්තටම කලාවේ මෙහෙවර. ඒක තමයි හැටි. ජීවිතේ කලාවක් නම් අනිකා සමග මිත්‍රත්වය, ආදරය කියන ගුණ බොහොම හොඳට අපිට පුළුවන් බෙදා හදාගන්න. අර මං ද්‍රව්‍යමය වටිනාකම් ගැනනේ මුලින් කියා හිටි. ඔය බඩු භාණ්ඩවලට ද්‍රව්‍යමය වටිනාකම් වලට පුළුවන් ද මානසික සහනය සලසන්න. ඒක නිසා අපිට ඕනේ අධ්‍යාත්මික වටිනාකමක්. සැබෑ මිනිස්කම් වලට, සැබෑ මිනිස් ගතිගුණ හොයාගෙන යන වටිනාකමක් ඕනේ. අපි අපේ අභ්‍යන්තර වටිනාකම් වලට වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. අපි බලන්න ඕනේ අපේ ඇතුළහන්තය. මේ ගීතය අහගෙන යනකොට මගේ හිත කතා කරන්න පටන් ගත්තා. හිත කතා කරනවා කියන්නේ මගේ ඇතුළාන්තය කතා කරනවා කියන එක. ඒ ඇතුළාන්තය කතා කරනකොට මට මතක් වුණේ වෙන කිසිවක් නෙමෙයි, පියසෙනේ හසට කවිගී ලියුණා මදී කියන වැකිය. බලන ජිප්සි සුනිල්ගේ ගීතය අහගෙන ඇවිල්ලා අපිට පරිචයක් තියෙනවා නම් කල්පනා වෙන්න පටන් ගන්නවා මොනවද අපි හිතන්න ඕන කාරණා කියලා. මේ මට හිතිච්ච හැටි මම ඔබට කියන්නේ. පියසෙනේ හසට කවුගී ලියුණා මදී.

මේ වැකිය පියෙකුගේ මුවින් එන්නට පුළුවන්ද? ඔබ නිකමට හිතන්න, ඔබේ ගෙදර ඉන්න වයෝවෘද්ධ පියා කොයි තරම්නම් හුදකලා වෙලා තියෙනවද? ඔබ ඔබේ තාත්තත් එක්ක කතා කරන වචන ප්‍රමාණය, ඔබ ඔබේ මවත් එක්ක කතා කරන වචන ප්‍රමාණය,

අම්මා සමග සිනහසෙන ප්‍රමාණය, තාත්තා සමග සිනහසෙන ප්‍රමාණය, මේ දෙකේ පිගානෙහි වෙනසක් තියෙනවා කියලා මට හිතෙනවා. හුඟක් දරුවෝ අම්මට හරි ආදරේ. ඒ අම්මා වටා ගොඩ නැගෙන ලිපගිනි මෙලවීමේ පටන් ඇතිවන සංස්කෘතියේ පළ ප්‍රයෝජන නිසා. හැබැයි කාටවත් නොදැනෙන්න මහමෙරක්සේ හිතේ දරාගෙන තාත්තල මොනතරම් ආදරෙන් තමන්ගේ දරුවන් දිහා බලන් ඉන්නවද? සමහර වෙලාවට පුංචි පුතෙක් හරි පුංචි දුවෙක් හරි නිදාගත්ත වෙලාවට කෙරෙන උණුසුම් හාදුවකින් ඒක පිරිනමන වෙන්න පුළුවන්. හැබැයි අර ජීවිතේ අවදි වෙලා ඉන්න වෙලාවට තාත්තගෙන් ඒ දේ නොලබෙන්න පුළුවන්. අම්මා සඳකි මම ඒ ලොව හිරුයරිදී ඒ ඉර හඳින් නුබෙලෝකය එළිය වුණි. රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි පියසෙනේ හසට කවුගේ ලියව් උනාමදේ. මාලනී ජයරත්න මේ ගීතය රචනා කරන්නේ. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කරන්නේ. ටීඑම් ජයරත්න මේ අපූර්වත්වය අපිට සමීප කරන්නේ. මං හිතනවා ඕනෑම හදවතක් දයාර්දවන්න මොහොතක් එනවා කියන කාරණාව අද හැඟුම් වර්ෂාවෙන් අපිට මතු කරගන්න පුළුවන්. ඒක මතු වෙන්නේ මේ උත්තම පිය සෙනෙහස නිසා. මේ තාත්තෙකුට තමන් ගැන දැනිච්ච හැටි.

සමහර වෙලාවට ඔබ ඔබේ තාත්තාත් එක්ක නිවිහැනිල්ල නිස්කාසුවේ කතා කරන්න වෙලාවක් ලැබිලා තිබෙනවද? එහෙම ලැබුණොත් කියාවි ඔබ අද විඳින්න මේ භෞතික ලෝකය දිනු කරන්න ඔබේ පියා කැපවෙච්ච ආකාරය. සමහර වෙලාවට අපි හීනකින් අත් හිතන්නේ නැති යුගයක් පහු කරලා ඇවිල්ලා තමයි අද මේ විදිහට දකින්නේ. ඇතැම් වෙලාවට ගොවිතැන්පත්, ඇතැම් වෙලාවට කුලී වැඩ, සමහර වෙලාවට අපි නොදන්න වෘත්තීන් තුර රැඳිලා ජීවිතේ මහා බරක් අරගෙන එන තාත්තා කෙනෙක් තමයි අපිට හමු වෙන්නේ. ඒ බර කොයිතරම්ද කියනවනම් ජීවිතේ පැය 24ම අනේක අප්‍රමාණ දුක් විඳි මිනිස්සෙක්ගේ කතාව අපි අපේ පිළිඹු වෙලා තියෙනවා. අපි අද හොඳ වාහනයක යනකොට, අපි අද සමාජයත් එක්ක ගනුදෙනු කරනකොට, ඒ ගනුදෙනු කරන කිසියම් හෝ තැනක අපිට අපේ තාත්තව මුණ ගැසෙනවද? මහා මෙරකට උසයි දරුපෙම හදපතුලේ පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොඋනේ. ලෝකෙ බිහි වෙලා තියෙන සම්ප්‍රදායක් තියෙනවා. චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය අනුව මේ ගැහැණු පිරිමි කතාන්දරයෙන් ඔබට ගිහිල්ලා උචිතෝන්නතියක් ඇවිල්ලා ඒ උචිතෝන්නතිය ඇතුලේ මෙලොවට අපි අරගෙන එන මේ හෝමෝ සේපියන් සේපියන්ස් කියන පරම්පරාව ඇතුලේ ගැහැණු සතා සහ පිරිමි සතා හරි පුදුමාකාරයි. ඔවුන් පරිණාමිකව සූදානම් කරලා තියෙන්නේ ඒ කාර්යයන් වෙනුවෙන්. පවුලක් ගත්තොත් ඒ පවුලගේ ගෑනු සත්වයා නිර්මාණය කළ තියෙන්නෙම, දැන් මම කියන සංකල්පය නිර්මාණය කළ තියෙන්නෙම ඇරිස්ටෝටල් දකින විදිහට, ප්ලේටෝ දකින විදිහට මේ දරුවන් රැක බලා ගන්න. එතකොට එතනින් එහාට දඩයම් කරගෙන ඇවිල්ලා සියලු සැප සම්පත් ලබා දීම පිණිස ශක්තිමත් කරලා තිබෙන්නේ මිනිසාව, පිරිමි සතාව, පියාව. ඒ ඔස්සේ ගොඩ නැගිච්ච සමාජය තමයි තියෙන්නේ. ඒ නිසයි අහන්නේ කුසේ නොදරුවත් දිවි බර මට රැඳුනේ කියලා. ඔබව ජීවත් කිරීමේ වගකීම තිබුණේ ඒ තාත්තට. තාත්තලා මහන්සි නොවුණා නම් අද සමහර වෙලාවට දරුවෝ මේ තැන්වල නැහැ.

හැඟුම් වරුසාවේ TM ජයරත්න අපිට කියලා නවත්තපු තැනින් මම ඊළඟ තැනට යනවා. පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ අම්මාවරුන් පමණද මතු බුදුහන්නේ. අන්තිම වාක්‍යයන් ඉවත් කරන්නකු. එතකොට අපිට ඉතුරු වෙන්නේ පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ කියලා. ඇතැම් වෙලාවට අපි අපේ තාත්තලව හඳුනනවාද? එහෙම හඳුනාගත්තනම් සමහර වෙලාවට ඔබ ඔබේ දරුවන්ට මීට වඩා සලකන්න තිබුණා. දැන් අපේ කුඩා කාලේ අපිට තිබුණු හීන, අපිට තිබුණු ප්‍රාර්ථනා, භෞතික ලෝකයේ අපි එකතු කරගන්න කැමති වුණු දේවල් ඔබට ලැබිලා තිබෙනවද? නමුත් ඔබේ තාත්තා ඒවා පුළුවන් ආකාරයෙන් ඔබට සපයලා තියෙනවද? සමහර වෙලාවට ඔබේ රාමුව ඇතුලේ ඔබේ පියා ඔබට ගෙනල්ලා දුන්නේ ඉතාම අල්ප දෙයක් වෙන්නට පුළුවන්. හැබැයි අල්ප දෙය ඇතුලේ ඔබ ගොඩ නැගිලා තියෙනවා. ඒ නිසා මම නම් හිතන්නේ තාත්තගේ අතීතයේ ඇතුලේ වින්ද දුක් කන්දරාවල් දිහා ආපහු හොයලා බලනකොට, ආපහු හිතලා බලනකොට ඔබ මේ මොහොතේ ඔබේ දරුවන්ට ඔබේ ළමා කාලයේ සංකල්පයෙන් කල්පනා කරලා බැලුවොත් හුඟක් නැති දේවල් ගෙනත් දෙන්න පුළුවන් වේවි. සමහර වෙලාවට සංගීත භාණ්ඩයක්, සමහර වෙලාවට ඉල්ලන පොතපතක්, සමහර වෙලාවට අවශ්‍ය කරන පරිගණකයක්, මේ ආදී වශයෙන් මේවා කරන්න පුළුවන් ඇති නැති අතර, හැබැයි පුළුවන් තරමින් තමන්ගේ දරුවන්ට උදව් උපකාර කරන්න මේ ගීතය හා සංගීතය හා ලැබෙදි පද අපි උපුලඹවනවා. එහෙම තැනක් මගේ මතකයට එනවා. මේ තාත්තගෙන සංකල්පයක්. මේ සංකල්පය රණවීර කරන්නාගොඩ ගායනා කරමින් ඉදිරිපත් කරන්නේ. ඇත්තරම චාමින්ද රත්නසූරියගේ පද ඇතුලේ මම මොහොතක් නවතින්නේ. තාත්තලා කියන්නේ ජීවිතේ හොයාගෙන ගිහිල්ලා කටුකෝල් මතින් ඇවිදන් ගිහිල්ලා අර රැයක් දවාලක් නැතුව අප්‍රමාණිකව වෙහෙස මාන්සි වෙලා දුවන මිනිසුන් මැද්දේ අමාරුවෙන් හරි දුවලා තාමත් දුවමින් පවතින චරිතයක් කියලා. ඒකට අපි කියන්නේ අනවර්ත ගමනක් කියලා. මං චාමින්දරත් දවසක් කිව්ව උඹ යොදාගත්ත වචනේ හරි වැදගත්. අනවර්ත ගමනක තවම නුඹ තාත්තා. අපේ තාත්තලා තාම දුවලා ඉවර නැහැ. සමහර වෙලාවට ඔබ කොළඹ, ඔබේ තාත්තා ගමේ, තාත්තා තාම දුවනවා. අමාරුවෙන් හරි වයෝවෘද්ධ පියා ඒ ගමනේ යෙදෙන්නේ. සමිති සමාගම් වටපිටාවත් එක්ක සහසම්බන්ධතා ගොඩනගන්නේ ගමේ නොයන ඔබේ වටිනාකම් වෙනුවෙන්. ඒ නිසා කරන්නාගොඩ ගායනා කරන මේ තාත්තා ගැන සංකල්පය වැදගත්.

මේ ගීතය ඇතුළේ අපි ටිකක් යන් මිනිස්සුන්ට ඕනේ මිනිස්සුන්ගේ ආත්මය කියවන්න වෙලාවක්. මිනිස්සුන්ට ඕනේ මිනිස්සු හිතන විදිය ගැන කියවන්න වෙලාවක්. ඇත්තටම කලාකරුවා කියන්නේ ප්‍රායෝගික ලෝකයේ අසරණයන්. ඔවුන් හිතන ඔවුන් කියන දේවල් ඇතුළේ මේ ලෝකය හරි ලස්සනට වර්ණවත් කරන්න පුළුවන්. කලාව කියන්නේ ඇත්තටම ජීවත් වීමට අලුත් ක්‍රමයක්. එහෙම හිතපුවාම මිනිස්සුන්ට මේ සංවේදනා කියන දේවල් හරි හොඳින් දැනෙනවා. මේ ගීතය ඇතුළේ තාත්තලා බෙහෙස මහන්සි වෙන ආකාරය මම දැකලා තියෙනවා. අපේ තාත්තගේ අතේ තියෙන කරගැට ඔබ දැකලා ඇති, ඔබේ තාත්තගේ දහදිය. සමහර වෙලාවට ඔබ දැකලා ඇති වෙහෙස මහන්සි වෙලා බෑගයක් අරගෙන අර ඇඳුම් ටිකක් පොඩි වෙලා ගෙදරට එන තාත්තව. සමහර වෙලාවට ඔබේ තාත්තා ඒ හිතනෝනොත් වැඩිය ඉතාම අන්ත අසරණ දුක්ඛිත තත්වයක ඉන්න වෙන්න පුළුවන්. හුස්ම හිර වෙන තරමට මේ මහන්සිය අපේ තාත්තලා අරගෙන තියෙන්නේ ඔබේ අනාගත දියුණුව සදන්න. මම මේ කියන කතාව ඔබේ දරුවන්ටත් කියලා දෙන්න. ඔබ සමහර වෙලාවට ඔබේ ඇස්මස් ලේ පවා මේ දන් දීලා තියෙන්නේ. දැන් ඉතිහාසයේ අපිට කතා ප්‍රවෘත්තීන් එනවනේ බෞද්ධ සංස්කෘතියත් එක්ක. ඒ හැම කාරණාවක් එක්කම ලැබෙදී මේ පියගුණිය පිළිබඳ තියෙන සෙනෙහවන්තකම මේ ගීතය ඇතුළෙත් රැඳිලා තියෙනවා. අපේ ලෝකේ මගේ, මම, මගේ දරුවන්, මගේ කුඩුම්බිය, මගේ බිරිඳ, මගේ දරුවන් ගැන, ඔබ ඔබේ දරුවන් ගැන, ඔබේ දරුවන්ගේ අනාගතය ගැන, මෙහෙම හිතන අපි එක එක්කෙනාටම තිබෙන වෙනම ලෝක තියෙනවා. මේ ලෝක ටික ඔක්කොම එක කාර්යාලයකදී සමහර වෙලාවට මුණ ගැහෙනවා වෙන්න පුළුවන්. හැබැයි කාර්යාලයේ මුණ ගැහෙන එක මිනිස්සෙක්වත් තමන්ගේ දරුවන් ගැන හිතනවා මිසක් අනන්ගේ දරුවන් ගැන හිතන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසාම එකිනෙකා අතර තියෙන තරංගයක්. ඒ තරංගය ඇතුලේ තියෙන්නේ උණුන් පරයා නැගින. එතකොට කපුගේ කියලා තියෙනවා සබදා අපි කඳුන යමු උණුන් පරයා නැගින කියලා. නෑ, එහෙම එකක් නෑ. සමාජය හැම මොහොතකම ගොඩ නැගින්නේ උණුන් පරයා නැගින. ඒ නිසායි නොනි තරගලයක යෙදෙන තාත්තා හරිම වටින්නේ.

මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

0: කියන්නේ
1: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
0: ලංකාවෙන් පිටරටට තියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
1: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
3: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: වේදනාව
1: මගේ ලොව දිනිසුරු කරුපත් සහතන ඔබය මියන තුරු
0: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය ආදරණීය ජීවිතයේ චෝදි
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
0: අහිමි ආදරේ ජීවමාන හඬ ආදරණීය චෝදි ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝරාදරය පටිගෙදර
2: සුද්ද ඇත්තටම මං ගැන හිතලා එහෙම කිව්වනම් ඒකට තැන්කියු. හැබැයි මං ගැන කවුරුත් කරදර වෙන්න ඕනේ නැහැ. මං යන්නේ කොහෙද? ආශ්‍රය කරන්න කාවද? කතා කරන්න කාත් එක්කද? ඒ ගැන කවුරුත් ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. එහෙමද?
3: අනුෂ්ක රසංජනත සිල්වා අධ්‍යක්ෂණයක්.
4: ගායනියගේ ලොකුවකට සලීප නැහැ කියලා පණවිඩියක් ආවලු. ඉස්පිරිතාලේ නතර කරලලු. ගායනිය ලොකු බෑගයක් අරගෙන ඕන් ගියා. මං හිත පුතාට කියන්නේ නැති කියලා.
5: එහෙමද? ඉන්නවා කතා කරලා බලන්න.
3: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පටිගෙදර
6: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: කෘෂි ක්ෂේත්‍රයේ නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
7: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

සමහර වෙලාවට ඔබේ సౌందర్య දෘෂ්ටිය විනාශ කරලා කලාවේ අනික් පැත්තට ප්‍රායෝගික දෘෂ්ටියට දැන් ඔබ විතැන් වෙලා ඇති. මේ වෙනස් වීම සමහර වෙලාවට ප්‍රායෝගික දෘෂ්ටියෙන් විතැන් වෙලා సౌందర్య දෘෂ්ටියට පැමිණීම දක්වාම හේතු වෙන්නත් ඇති. මේ කාරණාව දෙපැත්තට කොයි විදිහට සිදු වුණත් පිය ගුණය නැත්තම් තාත්තා පිළිබඳව තියෙන සංකල්පය ඔබ හිතන්න එපා මේ තාත්තා ගැන එකට එක ඇමිනීමක් කියලා. මේ අපි ඔබට ලබලා දෙන්නේ අවබෝධයක්. දැන් ලෝකයේ හුඟක් කාරණා පිළිබඳ කතා කිරීමේදී මේ ප්‍රමුදිත භාවය කියන කාරණාව හරි වැදගත්. කෙනෙක් ප්‍රමුදිත වෙන්නේ අවබෝධයෙන්. ඒක නිකම්ම ලබා ගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මම ඔබේ මතකේ අරගෙන යනවා කුමාර ලියනගේ රචනා කළ රෝහණ ධර්මකීර්ති සෞර්ධයා සංගීතවත් කළ කරුණාරත්න දෙගුල්ගනේ ගායනා කළ අන්දරයායේ වැවුතවුල්ලේ ගීතයට. එහෙම යන්න හේතු වෙන්නේ අද විශ්වවිද්‍යාල මට්ටමින් බැලුවත් කොළඹින් එන පිරිසට වැඩි පිරිසක් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය වැළඳගන්නේ ඈත ගම්මානවලින්. සමහර වෙලාවට ඒ අය සමහර සම්මුඛ පරීක්ෂණවලට ඇවිල්ලා කියනවා තමන්ට කන්න නැති හැටි, තමන්ට අඳින්න නැති හැටි, තමන්ට කම්පියුටර් නැති හැටි, තමන්ගේ ජීවිතේ තමන් මහන්සි වෙලා අධ්‍යාපනය ලැබපු හැටි. ඒක හරි පුදුම කඳුළු උනන කතාවක්. ඒ කතාව ඒ දරුවන්ට එහෙම හරි කියන්න පුළුවන් වෙලා තිබෙන්නේ අන්දරයායේ වැවුතා උල්ලේ සක්මන් කරන අප්පච්චිලා නිසා.

හැබැයි සංකල්පය නැතන් එහෙම හරි කියන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ ඒ අපච්චිලා නිසා. දැන් ඒ අපච්චිලා මතක් ගිමන් හරිනව ඇති. ඔබ සමහර වෙලාවට කොහේ හෝ තැනක හුදකලා වෙලා පවුල් කුඩුම්බියක් ඇතුලේ තනි වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් දුලේදීයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අපච්චි කියලා මෙනෙහි කරනවා වෙන්නත් පුළුවන්.

අපේ ජන සංස්කෘතියම ගොඩනැගිලා තියෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. දැන් අපි මහත්තුරු වෙන්න පුළුවන්. හැබැයි අපේ අම්මල තාත්තලගේ යුගයන් එක්ක එනකොට ඒ අය ගොවි මහත්තුරු වුණත් වෙද මහත්තුරු වුණත් ඒ කොයි ආකාරයෙන් අපි හඳුනාගත්තත් ඔවුන් හැමෝම ගොවි මහත්තුරු. පොළොවත් එක්ක අප්‍රමාණික සෙනෙහසින් පුදුමාකාර ගනුදෙනුවක් කරපු මිනිස්සු. ඒ අය දන්නවා පැලයක් හිටවන්න ඕන වෙලාව. ඒ අය දන්නවා මොන කන්නේ කොයි වෙලාවටද මේක වගා කරන්න ඕනේ කියලා. ඒ සියලු දෙනාම සබහාධර්මයත් එක්ක පුදුමාකාර ගනුදෙනුවක යෙදිච්ච මිනිස්සු. ඒ සබහාධර්මයේ ගනුදෙනුව කරලා නිර්මාණය කරන ඊළඟ පරම්පරාව දැන් මේ ගමේ සංස්කෘතිය අතෑරලා කොළඹට ඇවිල්ලා. මට මතක් වෙන රඹකන හාමුදුරුව රචනා කරලා තිබුණු ගීයක්. රම්ම්‍ය නගරය යන්න ඕනේ, රම්ම්‍ය නගරය ඉන්න ඕනේ කිය කියා එනවා. ඉඩම් විකුණා ගෙවල් අරගෙන කොළඹ අපි එනවා. මේ නස්පැත්තිය වෙච්ච තාත්තල ඕනෑ තරම් අපි අතර ඉන්නවා. අඩුතරමින් ඒ තාත්තලට උන් හිටි දැන්වත් නැහැ. සමහර වෙලාවට කොළඹ හිතාගන්න බැරි තාප්ප සංස්කෘතියක් ඇතුළේ තනි වෙච්ච අර මහපොළොවත් එක්ක හොඳට බද්ධ වෙච්ච පියපරපුරක් අපි අතර ඉන්නවා. ඒ අය කොළඹට ඇවිල්ලා නන්නත්තර වෙච්ච අවස්ථාවන් ඕනෑ තරම් තිබෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ වෙලාවේ හැඟුම් වරුසාව අහන ඔබ පරිසරය ඇතුළෙත් ඔය කියන කාරණාව ඔහොම්ම තියෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. එහෙම නූතන පරම්පරාවක් ඉන්නේ. හැබැයි මේ පරම්පරාව හැදුවේ අන්දරයායේ වැවුතාවල්ලේ සක්මන් කරපු අපච්චිලා.

ගන්න බුලත්තිටක් නැති. කෙලගහන්න බිමක් නැති. මේ සංස්කෘතිය ඇතුළ හිරවීම මට මතකයි ඒ කාලේ ඔය රූපවාහිනියේ විකාශය වෙච්ච කන්දේ ගෙදර නාට්‍යයේම හරි ලස්සනට මතු කළා. ඔය රෝහණ බැද්දගේ රම්‍යා වනිගසේකර රංගපාන ප්‍රධාන චරිතයේ රංගපාන මේ මහා ජෝඩුව අර දරුවන්ගේ ගෙවල් වල ගිහිල්ලා ටික කාලයක් නවතිනවා. නවතිනකොට විඳින්න වෙන දේ. ඒක ඉතින් හරියටම හරි. ඔය කාරණාවත් එක්ක මට අපේ මස්සිඹුලේවත් මතක් වුණා. හිරුත් හිම පියල්ලක කවි පොත නිසා. දැහැඟුම් වරුසාව අහගෙන අපිව රසවිඳගෙන මේ ජීවිතය යථාර්ථය හොයාගෙන යන ඔබ එක මොහොතක් හිතලා බලන්න ඔබේ ඔබ ඔබේ දරුවන් ගැන කොච්චර වටපිටාවේ මිනිස්සු ගැන තමන්ගේ මිතුරු ගැන මේ හැමෝමත් එක්ක කතා බහ කරනවද? ඒ දරුවෝ කරන කියන දේවල් ගැන ඔබ කොයිතනනම් සටහන් තබනවද? ඔබට ඔබේ ලෝකයේ රජ්ජුරුව දරුවන් නෙමෙයිද? එහෙමනම් කවදා හරි දවසක ඔබේ තාත්තගේ ලෝකයේ රජ්ජුරුව වෙලා හිටියෙත් ඒ දරුවෝමයි. ඒ නිසායි කුමාර ලියන්නේ තුරු හිස මුදුනේ මල් පළඳා කැකුළු මුවට පළ වැල නෙළුවා ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ සිතාදියට එන මන් දෙනවා. ලේසි කටයුත්තක්ද ඒ දඬු බඳින එක? ඒ දණ්ඩක් උඩින්වත් ගිහිල්ලා නැති පරම්පරාවකට අපි මේ කතා කරන්නේ. ඒ දඬු මං බැඳ ඒ දණ්ඩ බඳිනවා විතරක් නෙමෙයි ඒකට අත්වාරුවත් සපයනවා. ඒ අත්වාරුවත් සපයලා කරදරයකින් තොරව බියකින් තොරව ඒ දණ්ඩෙන් එගොඩ වෙන්න අවශ්‍ය කරන වටපිටාව සලසලා තියෙනවා. ඒ කියන්නේ මේ සමාජ තලයේ ළමයව ඊළඟ අදියරට ගේන්න අප්‍රමාණිකව වෙහෙසම අසල දරුවාගේ බිය අතහැරලා දාලා ඒක නැති වෙන තරමට කටයුතු කරලා මේ තාත්තලා ඒ කටයුත්ත කරලා තියෙනවා. සත්කුළු පහ වින්ද මේ මහා කඳු සමතලා කරලා තමයි මේ ගමන යන්න හදලා තියෙන්නේ. එහෙම ආපු પરම්පරාව තමයි අද කොළඹ ලැබුම් මරගෙන තිබෙන්නේ. අපි වහගෙන යන හුඟක් ඔය ටයි මහත්තුරු ඈත ගම්මුල උදවිය. ඇසුරු කිරීමෙන් අපි දන්නවා. ඒ නිසා ඔබ මේ කොටස ඇසිය යුතුමයි.

පියෙකුගේ සංස්කෘතිය ගැන අපි කතා කරමින් සිටින්නේ. හැඟුම් වර්සාව. මේ හැඟීම කියන දේ මානව ශිෂ්ටාචාරයට අවශ්‍යම දෙයක්. හැඟීම නැත්තම් අපේ ඇතුළාන්තයට එබෙන්න බෑ. තව මිනිස්සෙගේ ඇතුළාන්තයට එබෙන්න හැඟීම අවශ්‍යමයි. අපිට සිටින අපේ හිතේශී අපිට වඩාත්ම ලෙන්ගතු පියා කියන සංකල්පය ඔස්සේ අපි මේ හැඟීම ගැන කතා කරමින් සිටින්නේ. ඒ කතා කරනකොට මේ ගීතලයිස්තුන් අපේ කතාවට එකිනෙක පුරුද්ද ගන්න අපිට පුළුවන්. දැන් බණ්ඩාර ඇහැලියගොඩ මහත්මයා රචනා කරන, සුනිල් ඉදිරිසිංහ ගායනා කරන අර වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම් කියන ගීතේ වාසා තිබෙනවා.

මනුස්සයෙකුටම තියෙන සංස්කෘතියක්. ඒ සංස්කෘතියම තමයි මේ පිය වංශයෙන් අරගෙන එන මේ සංස්කෘතිය ඇතුළේ කතා කරන්නේ. තාත්තාගේ සංස්කෘතිය. ඒ තාත්තාගේ සංස්කෘතිය අපි හැමෝගේම අර මං කියවන අපි හැමෝගේම අත්මුල් අරගෙන බලපුවාම ඈත ගම්මාන. අපි දැන් මේ තදාසන්න වුණාට අපෙන් ගිලිහෙච්ච තාත්තා විසින් තාමත් රැකගෙන ඉන්න හෙට අනිද්දාට ඉවර වෙලා යන සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය තමයි බණ්ඩාර හැලීගොඩ මහත්තයා මේ ගීතය ඇතුළේ අරගෙන ඉන්නේ.

පළවෙනි වනපෙතේ ගම් දනවූ පුරාණි වාහන මුළු ගමම ගෙදර වංකගිරි වනයේ වෙසතුරු සදිසි පියවරුන් අත් මුදුන් තබා වැතියෙන් වන්දනා කරමු. මට මතකයි සුනිල් එදිරිසිංහගේ කැසට් පටයේ මේ ගීතය එනකොට අපි මේ කැසට් පටය වටා රොක් වෙච්ච ආකාරය. ඒව කොයිතරම් මගහැරිලාද කිව්වොත් ඒ කැසට් පටේ නම පවා දැන් අපිට මතකයට නැගෙන්නේ නැහැ. කන්න බෑ කියා තනිවම එන්ට යයි කියා ගමටම බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්. මට රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේත් මේ මොහොතේ සිහිපත් වෙන උන්වහන්සේත් මේ හා සමානවම ගීයක් රචනා කළා තියෙනවා. අදටත් එහෙමයි. අපේ ගමේ පැරණි ගෙවල් සම්ප්‍රදායත් එක්ක ගත්තොත් එහෙම මේ තාත්තලගේ තියෙන යුතුයකම දැන් මහගෙදර ගෙදර ඉදිරිපිට පිලේ හෝ ගැට්ටේ හෝ කනප්පුවේ හෝ කොතැනක හෝ බංකු කෑල්ලක් උඩ හරි හෙප්පුවක් නම් වරදින්නේ නැහැ. නැත්තම් බුලත් තොට්ටියක් නම් වරදින්නේ නැහැ. ඕකේ හුණු දුම් කළ පුවක් ඔය තිය සේරම අඩු නැතුව තියෙනවා. එතකොට ඒ බුලත් පිට පහර සමහර වෙලාවට එකම තැනින් එකම ආකාරයෙන් එකම බිම තෙත් කරන තැන් ඔබ දැකලා ඇති. ඒකයි මට මස්සිඟුල ඉස්සලා මතක් වුණේ. ඒක තමයි සාහිත්‍ය, ඒක තමයි පරිශීලනය. කන්ට බෑ කියා තනිවම එන්ට යයි කියා ගමටම බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්. එහෙම තාත්තලා ඉන්නවා. ඒ තාත්තලාගේ පුත්තු ගැන බණ්ඩාරයි හරි ලස්සනට ලියලා තියෙනවා.

අන්න ජාතවෙලා තියෙනව දරු පරපුරක්. නැංගොන්න පුත්තුන් එක තන්දරේ මේ පිටේ ඉඳලා බලන මනුස්සයර පේන විදිහ. කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් සිත තුළ මාසෙකට වරක් ලැබුණුවේ සොච්චමක් බැවින්. බින්න බැහැලා හිටියට නගරේ අසල දූපුතුන් ගන්නේ සොච්චම් පඩියක්. තව මිනිහෙකුට කන්න දෙන්න ඒ පඩියට පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත. එතකොට බණ්ඩාරය ලියනවා මේ ගීතය ඇතුලේ, කන්න ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බියවැද, දොර ජනෙල් වසා තනියම බුදිති බෝදුකින්. සමහර වෙලාවට අපේ තාත්තලා මෙහෙම තම ගමටම කන්න දීප මිනිස්සු අපිට මේ මුණාර කියලා ඉතින් කල්පනා කර කර දොරවල් වහගෙන තනියම කනවා වෙන්න පුළුවන්. ගෙදරට කවුරු හරි ආවොත් එහෙම කෑම කන වෙලාව කොහොමද පිටමන් කරන්න කියලා කල්පනා කර කර ඉන්න පරම්පරාවක් කොළඹ ඉන්නේ. ඇත්ත, ඒ ආර්ථික අහිනිය ඇතුලේ ඔවුන් හිර වෙලා තියෙන නිසා. ඉතින් ඒ අම්මලයි ඒ තාත්තලයි මේ දරුවෝ ගැන මේසා වටින මේ තරාදියකට දාලා දෙපැත්තම ඉන්න අපිට උගන්වලා තියෙන ගීත කලාව ඇතුලේ. සුනිල් එදිරිසිංහ, බණ්ඩාර හැලියගොඩ, රෝහණ වීරසිංහගේ සංගීතය ඇතුලේ ගමේ තාත්තයි කොළඹ බින්න බැහැපු පුත්තුයි ගැන හරි ලස්සනට සමතුලිත කරනවා. ඒක මේ සමාජයේ ඇතුලෙම දකින්න සංස්කෘතික විප්ලවයක්.

ගීතයක් ලියලා එතකොට රෝහණ වීරසිංහ සංගීතවත් කළා, සුනිල් එදිරිසිංහ ගායනා කරපු ඔය තරාදි කතාන්දරයෙන් පස්සේ, මම මේ තරාදි කතාන්දරය කියන්නේ මේ තාත්තා සහ අද තියෙන වර්තමාන පශ්චාත් උන්දන සංස්කෘතිය මැනවැලීම, මේ කියන සංස්කෘතියත් එක්ක මැනවලපු ලස්සන ගීතයක් ඒක. හැබැයි එතනින් මම ඔබව අරගෙන එන්න සූදානම් වෙන්නේ තව අපි දොහොත් මුදුන් තබා වන්දනා කළ යුතු පරම්පරාවක් ගැන කතා කරන්න. මේ හැම අක්මුලක්ම සේදිලා සේදිලා සේදිලා ගියත් මහගස් හදපු සංස්කෘතීන් තාම රැඳිලා තිබෙන්නේ සම්ප්‍රදාය නිසා. ඒ සම්ප්‍රදාය රකපු පරපුරක් ඉන්නවා. ඒ පරපුර ගැන හරිම ලස්සනට ඉතාම වටිනා කියන පද ගැලපුම යොදන්නේ රත්නශ්‍රී විජේසිංහ. ඒ ගුණදාස කපුගේ සහ කරුණාරත්න දේවුල්ගණී ගායනා කරන යුග ගීතයක් වෙනුවෙන් කපුගේ සංගීතයට පලංචියේ වැඩ ඉඳගෙන මහසෑයේ හුණු තවරණ පියාණනි, හුණු බදාම ඔසවා දෙන නුබේ අද් දෙක රිදෙනවාද පුතුණුවනේ, මේ පිය පුතු සම්බන්ධතාවය මේක ඇතුළේ අරගෙන ඉන්නවා සම්ප්‍රදායක්. සම්ප්‍රදාය කියන්නේ මොකක්ද? සම්ප්‍රදායක් කියන්නේ දිගු කලක් අඛණ්ඩව පවත්වාගෙන එන සිරිත් විරිත් එකතුවක්. එහෙම තමයි විශ්වකෝෂයේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට පරම්පරාගත වෙන ඉගැන්වීම්, කලා ශිල්ප, සිරිත් විරිත්, උපදේශ, මේ ඔක්කොම සම්මත චාරිත්‍ර. ඒ සම්මත චාරිත්‍ර සේරම සම්ප්‍රදාය හැටියට තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් නාට්‍ය සම්ප්‍රදාය හෝ ඒවා, ගීත සම්ප්‍රදාය හෝ ඒවා, මේ ඕනෑම කාරණාවක් එක්ක සම්ප්‍රදාය ගලප ගන්න පුළුවන්. සම්ප්‍රදායන කූල කියන වචනේ අපි ගත්තොත් එහෙම සම්ප්‍රදායට ගැලපෙන කියන කතාන්දරය අපිට එකතු කරන්න පුළුවන්. සම්ප්‍රදායනුගත, සම්ප්‍රදායට අනුගත, ඔය කියන කාරණාවත් අපිට මතු කරන්න පුළුවන්. ඕකේ ඕකේ පරස්පරය තමයි ගොඩනගන්නේ ගතානුගතික. කන්නේ වචනේ කිව්වේ ඉතින් ගතානුගත. ඉතින් ඔය කාරණාව අපිට මේ ගීතය ඇතුළේ මතු කරන්න පුළුවන්. සම්ප්‍රදාය අපේ සංස්කෘතිය, තාත්තගෙන් පුතාට ආපු සෙනෙහස, ඒක තමයි මේ ඔසවාගෙන ඉන්නේ. පලංචියේ වැඩහිඳගෙන මහසෑයේ හුණු තවරන කොට බදාම ඔසවලා දෙන්නේ පුතා. ගුණදහමත් එක්ක සබැදී යහපත් ක්‍රියාදාමයන් සේරම මේ ඔස්සේ ගොඩ නැගෙනවා. එහෙම පරපුරක් තමයි අවශ්‍ය වෙන්නේ.

0: ලංකේ විශ්වාසදිනු මක්ස් පෙන් සමහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වංක්‍රය වීකටීම යන්ත්‍රයක සාටම්බර හිමිකරුවකුමන්න අදම අමතන්න බිඳුව එකයි හතයි 6479 ප්‍රධාන කාර්යාලය නොමර 30ක ඇල්හේන පාරමහර ගම
1: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑගකට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑගකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි ගැනම කතා කරමු Searchlight Night
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Searchlight සමාජ ගවේෂණය
4: සුද්ද ඇත්තටම මං ගැන හිතලා එහෙම කිව්වනම් ඒකට තැන්කියු. හැබැයි මං ගැන කවුරුත් කරදර වෙන්න ඕනේ නැහැ. මං යන්නේ කොහෙද? ආශ්‍රය කරන්න කාවද? කතා කරන්න කාත් එක්කද? ඒ ගැන කවුරුත් ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. එහෙමද?
5: අනුෂ්ක රසංජනත සිල්වා අධ්‍යක්ෂණයක්.
6: ගායනියගේ ලොකුවකට සලීප නැහැ කියලා පණිවිඩයක් ආවලු. ඉස්පිරිතාලේ නතර කරලලු. ගායනිය ලොකු බෑගයක් අරගෙන ඕන් ගියා. මං හිත පුතාට කියන්න ඇති කියලා.
7: එහෙමනම් ඉන්නවම කතා කරලා බලන්න.
5: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පාටි ගෙදර.
8: පාට පොඩක් තිලකලා කලල් කලාවේ
9: ආදරේ උණුසුම විරහවේ වේදනාව
8: මගේ නොව දිනිසුරු කරුපති සහන උබයමියන තුරු
10: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
9: ආදරණීය ජෝති
11: ආදරණීය ජෝති
8: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
10: අහිමි ආදරේ ජීවමාන හඬ
9: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
10: ජෝතිරාය ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
5: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලකන්ඩ රේඩියෝ ITN
2: පාට පොදක් තිලකලා කලල් කලාවේ
0: ආදරේ උණුසුම විරහවේ වේදනාව
2: මගේ නොව දෙමී සුරු කරුපතේ සහතන උබය වියන තුරු
3: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
4: ආදරණීය ජෝති
2: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
3: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
3: ජෝති රාජායයි.

පියෙක් තම පුතුට දක්වන ආදරයයි පුතෙක් තම පියෙකුට දක්වන ආදරයයි අතර තියෙන මේ වෙනස නැත්තම් තාත්තෙක්ගේ හදවතේ දරුවෙක් වෙනුවෙන් මොනතරම් ශේෂගත ආදරයක් තියෙනවාද කියන කාරණාව මතුවෙනවා සිංහ භවනාටකෙන්. ඉදිරිවීර සරච්චන්ද්‍ර සූරීන් මේක හරි අපූර්වවට ගලපලා තියෙනවා. ඔබට මතක නම් පුතු සෙනේ පිතු හද තුලම මිස නැත පුතුන් හද තුල රඳන්නේ ඇට තුලට වැද ඇට මිදුළු මත සදාකල් නැත දුක් දෙවන්නේ. තාත්තෙක්ගේ සෙනෙහස එහෙමයි. දැන් සිංහබාහු නාටකයේ තිබෙන ඔබ ආදරය කරන ඉතාම ප්‍රකට ගීතය තමයි ගල්ලෙන බිඳලා ලෙන් දොර ඇරලා සිංහබා සිංහබා කියන ගීය. දැන් මේ ගීතය මේ සිංහා විසින් ගායනා කරනකොට ඇත්තටම ඒ තුළ රැඳෙන්නේ මේ පියෙකුගේ හදවතේ තිබුණු දුක. දැන් පියෙක් දුක ප්‍රකාශ කරන ආකාර කිහිපයක් තිබුණා. තමගේ බිරිඳ එතන නැති වෙනවා, තමගේ දරුවා ගිහිල්ලා, තමගේ දියණිය ගිහිල්ලා, තමගේ පුතාගේ තියෙන දඩබ්බරකම් නිසා තමයි මේ කාරණා සිද්ධ වෙන්නේ. මේ සේරමත් එක්ක මේ තමන් තනිවීම, තාත්තෙක් තනිවීම, සිංහබාහු නාටකයේ සිංහයාට විතරක් නෙමෙයි සමස්ත සමාජයේම මේ වගේ තනිවීම ඕනෑතරම් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ තනිවීම හැඟීමෙන් ප්‍රකාශ කරනවා, ඒ තනිවීම වේදනාවෙන් ප්‍රකාශ කරනවා, ඒ තනිවීම කේන්තියෙන් ප්‍රකාශ කරනවා, ඒ තනිවීම ආදරයෙන් ප්‍රකාශ කරනවා. මේ සියල්ල වියෝවක් එක්ක මුසු කරලා තමයි මේ ගීතය ගායනා කරලා තියෙන, නැත්නම් මුමුණලවත් තිබෙනවා. ඉතින් ඒ මිනීම ඇතුලේ අපි හැමෝම අපිට නොදැනී අපි මේ ප්‍රකාශ කරන්නේ පියෙකුගේ දුක නෙවෙයි.

මනුස්සයගෙන් වැඩක් නැහැ. මොකද ඇත්තටම කලාකරුවෙක් තුළ ඒ නිර්වාජකම මතුවෙන්නේ පොදු මිනිසාගේ වේදනාව සහ සංවේදනාව වෙනුවෙන් කැපවුණොත් විතරයි. විශාල දුකක් දරාගෙන ඒවා පිළිබඳ අතිශය සංවේදී වන මිනිසුන් සහෘදයාගේ ජීවිතයේ රසවින්දනයට යොමු කරන්න බොහෝ සෙයින් කටයුතු කරනවා. ඒව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ පරිකල්පනයේ හැකියාව තියෙන මිනිසුන්ට විතරයි. ඒ නිසා මේ පැය දෙක ඇතුලේ හැඟුම් වරුසාවට අපි ගන්න වෙහෙස පරිකල්පනය කිරීමේ ශක්තිය ඔබට ලැබේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. එහෙම නොවුනොත් අපි ගන්න වෙහෙසේ තේරුමක් නැතුව යනවා. විශාරද නන්දා මාලනිය ගායනා කරන මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කරපු එක ගීතයක මගේ හිත නවතින්නේ තාත්තලාගේ හුදකලා වීම නිසා. ඇත්තටම තාත්තා විතරක් නෙමේ දෙමව්පිය හුදකලා වීම නිසා. මට මේ කතාව බොහොම අපූර්වට ස්මතු වෙන හිතට දැනෙච්ච තැනක් තමයි නන්දා මාලනිය ගායනා කරන සුදු හාමිනේ නුඹ කොතනද අද දවසේ දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ කියන කාරණාව. ලේලිය කැටුව මගේ පුතු වෙන් විය රහසේ මං විතරයි තනියම දැන් මගේ නිවසේ. මේ ගීතයේ අපි කාටත් තේරෙන භාෂාවෙන් කියලා තියෙන ඊළඟ කොටස අහලා බලන්න.

කාලේ අවුරුදු 70 පැනපු 80 පැනපු ඒ අම්මල තාත්තලා ඉන්නේ අර නන්දා මාලනී ගායනා කරපු ගීතය ඇතුලේ සඳහන් කරලා තියෙන කාරණා ගොඩන හිතේ දරාගෙන දරුවන් ගැඳුම් ඇඟලුම්ගෙන ඒවා අතපත ගාලා ඒවා හිඹලා ඒ අතීතයට ගමන් කරලා හුදකලා වෙච්ච ජීවිතය ඇතුලේ මනසින් එදා කරපු කෙලිසෙල්ලම් ගැන දකිමින් ඒ සෙනෙහවන්ත භූමියෙන් දිහා ස්පිය නොහෙලා පුටුවල වාඩි වෙලා බලාගෙන කල්පනා කරමින් මරණය දොරකඩට පැමිණලා තිබෙන බව එයා හොඳටම දන්නෝ. ලේ කිරි කරපෙවපු දරුවන් දැක මේන්න තියෙනවා නම් හොඳයි කියන ප්‍රාර්ථනාව මේ හැම තාත්තා කෙනෙක්ගේම හිතේ මතුවෙන කාරණාවක්. තමන්ගේ මතු ආත්මයකට පෙරම් පුරන අපේ තාත්තලා ඒ කාල සීමාව පසු කරන්නේ දැහැමින් බුදුන් වඳිමින් යහපත් කල්ක්‍රියාවේ යෙදෙමින් කරන්න පුළුවන් උපරිමාකාරයේ බෝසත් කටයුතු වල යෙදෙමින් ඒ කටයුතු වල යෙදෙනවා. දැන් රවි රොයිස්ට ගායනා කළ රවි රොයිස්ට සංගීතවත් කළ ඉරේෂා හේම්මාලි රචනා කළ හමාර බනවර ගීතය ඇතුලේ එතනින් ඉපරට මේ සංකල්පය අරගෙන යනවා. ඒ නිසයි අපි මෙතන නැවතිය යුත්තේ.

තාත්තා කල්පනා කරමින් යන්නේ මෙන්න මේ කාරණාව කියලා කලින් හිතන්න. මේ ගීතය ඇතුලේ අපිට පොළඹවනවා. ඒ නිසා අපිට මැරෙන්න කලින් කළ යුතු යුතුකම් කොටස පිළිබඳ මේ ගීතේ මතක් කරලා දෙනවා. පුරුදු පාරෙන් අදත් යනවා, ඒත් වෙන ගමනක් පුතේ, හුඟක් අය මගේ පස්සේ එනවා, තනිව ආගිය මගේ ඇසිය යුතුයි.

සමහර වෙලාවට අම්මගේ තාත්තගේ මරණයට එකතු වෙන දරුවෝ ජීවත් වෙලා හිටපු අම්ම තාත්ත බලන්න කවදාවත් දන්න සීමාවක ඇවිල්ලා නැතුව ඇති. සමහර වෙලාවට දරුවෝ තනියම ඇවිල්ලා තමන්ගේ අම්මා තාත්තා බලලා යනවා ඇති. සමහර වෙලාවට තමන්ගේ බිරිඳ එන්න අකමැතියි කියලා ප්‍රකාශ කරනවා ඇති. සමහර වෙලාවට තමන්ගේ දරුවෝ මුණුපුරු මේ ආච්චි සීයා පෙන්නන්න එක්කන් එන්න ලැජ්ජාවක් ඇති. මෙහෙම අය කොළඹ ඉන්නවා. අපිට හම්බෙලක් තියෙනවා. ඉතින් ඒ හමුවීම ඇතුලේ මේ සියලු දෙනා අර ගමේ තමන්ගේ රජධාන ගොඩනගාගෙන හිටපු තාත්තාගේ අවසන් ගමන යන මොහොතේ තාත්තා පිටුපසින් ඒ දේහයත් එක්ක අවසානයේ දක්වා ගමන් කරනවා හරියටම ළඟින් හිටියා වගේ. මේ අමතක වෙච්ච තාත්තලා මේ දරුවන්ට අමතක වෙච්ච තාත්තා පිළිබඳ සංකල්පය තාත්තා විසින්ම මේ මරණ මංචකේ රැගෙන යනකොට ඒ නිසල දේහය තුල කාල්පනික සිතුවිල්ලක් විදිහට මේ ගී රචිකාවිය මේක මතු කරනවා. කවම දාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ. හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති අත්නුවේ. කන්ද පාමුල සොහන හුරු නෑ දන්නවා නම් මයි පුතේ. මගේ තනියට තවත් අය ඇති අඳුර ගන්නන් හෙට උදේ. ඒ සියල්ල තමන් ඇසුරු කරපු මිනිස්සු. ඇත්තටම ගම හැරදා ගිය තමන්ගේ දරුවන්ට වඩා ඇසුරු කරපු මිනිස්සු. තාත්තා මේ සංකල්පය අරගෙන ඉන්නේ. මම මේ ගීතයට බාධාවක් කරන්න කල්පනා කරන්නේ නැහැ. නමුත් අර සුදුහාමිනේ ගීතේ මට මතනදී අහපෝ මතක් වෙනවා. අම්මයි තාත්තයි හුදකලා වෙලා ඉන්නේ ගෙදර. අම්මගේ දුක බලන්නේ තාත්තා, තාත්තගේ දුක බලන්නේ අම්මා. මේ දෙන්නාගේ යුග්මෙන් එක්කෙනෙක් ජීවිතය අතෑරලා ගියොත් ඉතුරු වෙන ගණාට මොකද වෙන්නේ? අම්මට හරි තාත්තට හරි. ඒක තමයි මේ ගීතය ඇතුලේ මතු කරලා දෙන පණිවිඩය. සොබා දහමට අවනතයි මං, ඉතින් යන්නම් ගොම්මනේ, යන ගමන් මේ බේත් තුන්ඩුව අරම්පලයන් අම්මගේ. එකපාරක් නෙමේ දෙපාරක් රිපීට් කරලා අපිට මේ පණවිඩය දෙනවා. උදකලා වෙලා ඉන්න දෙමව්පියෝ බලාගන්න කියලා.

මේ සියල්ල හදවතේ දරාගෙන අපි මේ ස්මතු කරන්න උත්සාහ කළේ හැඟුම් වරුසාව තුළ පිය ගුණයක තිබෙන වටිනාකම. ප්‍රේමසිරි ගම්බෝධවත්ත මම සුරවීර මේ කතා බහේ යෙදුණ. මේ කතාවේ අවසානය දකින්න මට හිතුණා ධර්මසිරි ගමගේ කියන ප්‍රකට ගීපද රචකයා මානවහිතවාදී සංනිවේදකයා අසල මොහොතක් නතර වෙන්න. ඔහු පහන් වැටක් ගොඩනගනවා තමයි අලුත් පරපුරට. ඒ වගේම අපේ සිත් ඇතුලේ පහන් දැල්වන් සමත් මහා ගීත රචනා ගොන්නක් ඔහු එකතු කරනවා. ඒ අතරින් චිත්‍රපට පසුබිම් ගීත සංස්කෘතිය අපිට ඇහෙන පණ්ඩිත අමරදේවයන් ගායනා කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයේ අරුත චිත්‍රපට පසුබිම් සංගීතයේදී උද්දීපනය වෙනවා. දරු දුක ඕලා තනිව වැළපෙන බුදු බව ලබන පියවරු වෙසෙන පූජා වේවා කියලා. මහමෙර වැනි බර සිතින් උහුලන කඳුලැලි සමුදුර නිතින් සංගවන මව් ඇතිදාටත් සෙනෙහස පුදලා මව් නැතිදාටත් තුරුලි රැකගත් සසර ගෙවින තුරු මේ ජීවන බරේ දරුවන්ට ශක්තියක් වෙච්ච පියවරු මේ ගීතය ඇතුලේ දොහොත් මුදුන් දීලා වන්දනා කරනවා. මට හිතෙනවා හැඟුම් වරුසාවේ අපි ඒ සාදුකාරයේ දීලා මේ වැඩසටහනේ සමාප්තිය තැබිය යුතුයි කියලා. දරු දුක උහුලා තනිව වැළපෙනා බුදු බව ලබනා පියවරු වෙසෙනා පූජා වේවා.

0: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
2: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
3: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
2: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
3: ඔබගේ ජීවිත කාලයත් දෙක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
2: නොවිනස් වන රසවත්ම රසය.
3: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
2: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලකන මොනින් දිස්සන්.

0: වේදනාව
1: මගේ ලොව දිනිසුරු කරුපත් සහතර ඔබය මියන තුරු
2: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජාතිරණීය ජීවිත
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජීවිතේ ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝරාදාය
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

ඔබ උරගා බලන්න. තරඟකාරී වදේක වෙන්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. බිංදුවයි 706 376 176 අංකයට

0: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් නයි
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

උරගා බලන්න. තරගකාරී වදේක වෙන්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN Lakhana Sita Nivana Budupana Sita Nivana Budupana
1: Satyantaye Ratri Sumadhura Dharmadeshanaya Sinasurata Ratri Naveta
2: Minisat Kamagan Banapaden Mohaya Duralan
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: දැන් වෙලාව රාත්‍රී 9යි.
4: ධර්ම ශ්‍රවණ අභිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කල සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව සමග

ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාර වාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ හැමෝටම ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සදහසිතින් ආරාධනා කර සිටිනවා. මේ සීල දනාවෙන් ලක්හඬ සිත නිවන පුතුබණ සුමද

තිට්ඨති තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ පුන්නාති වදාමීති. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණේ කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. හැමදාමත් වගේ අපි ඔබගේ ජීවිතයට ඉතාම වැදගත් වන දහම් කොට්ටාසයන් මේ සතියන්තයේ ලක්හඬ ගුවන් විදුලිය තුලින් ඔබ වෙතට sannivedanaya කරනවා. ඔබත් වඩා උද්‍යෝගයකින් උනන්දුවකින් මේ ධර්මය පුහුණු කරන බව අප දන්නවා. බුදුරජාණන් වහන්සේ තමයි මානව ඉතිහාසයේ පළවෙනි වතාවට වදාළේ, පින්වත් මහණෙනි, මේ සාංසාරික සැරිසැරීම, ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් මේ ගතවන ජීවන චර්යාව, ජීවන ක්‍රමවේදය උපන් සත්‍යයට යහපතක් වෙන්නේ නෑ, අයහපතක් මයි වෙන්නේ කියලා උන්වහන්සේ තමයි අපට වදාළේ. මොකද ලෝකේ ගොඩක් දෙනෙක් භව තණ්හාවෙන් නැවත නැවත භවයට ඇලෙමින්, එකට කියන්නේ භව නෙත්තිය කියලා, භවයට පුදුමාකාර ඇලීමක් හදාගනිමින් නැවත නැවත භවයේ රැඳී සිටීමට වඩා උනන්දුවක් හදාගනිමින් ලෝකේ සත්‍ය ගවේෂණය කරන ආගමික මතදරන පිරිස් ලෝකේ ඉන්නවා.

අලාභයක් හානියක් අයහපතක් කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ වදාළ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. ඒක සාරිපුත්තයන් වහන්සේටයි වදාරන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී සුනක්කත්ත කියලා ලිච්ඡවි රජ පරම්පරාවට අයිති මිනිසෙක් උන්වහන්සේ ළඟ පැවිදි වෙනවා. අන්තිමට මොහු සිවුර අතහැරලා දානවා. ඔහු යනින් ගමන තමන්ට මුණ ගැහෙන අයට කියනවා, ශ්‍රමණ ගෞතමී, ඔය කියන තරම් ඥානයක් තියෙන කෙනෙක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ කියන පණිවිඩයේ යම් මිනිසෙක් ජීවිතයට ලං කරගත්තොත් නිවෙන්නත් බැරි කමක් නැහැ වගේ කතාවක් ඔහු කියාගෙන ගියා. මේ කතාව සාරිපුත්ත හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේට මතක් කරද්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ඉතාම දීර්ඝ අතිශය සුන්දර දේශනාවක් තියෙනවා, මහා සිංහනාද සූත්‍රය කියලා. ඒ මහා සිංහනාද සූත්‍රයේ එක තැනක තියෙනවා, සාරිපුත්ත, මම සාංසාරික වශයෙන් ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේදී මුල හොයන්න බැරි තරම් දීර්ඝ කාලයක් සංසාරයට දායාද වුණා. ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේ නැවත නැවත සංසාරයේ සැරිසැරීම මත, ඉපදීම මත, භවයට ඇදීම, භවයට ඇතිවෙන කැමැත්ත මත මේ දුක නිමා වෙනවා නම්, මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නම්, ඉපදීම මුල් කරගෙන මේ දුක ඉවර වෙනවා කියනවා නම්, සාරිපුත්ත, මම තරම් එවැනි කාරණයක් මුල් කරගෙන සංසාරේ සැරිසරපු කෙනෙක් නෑ සාරිපුත්ත. සාරිපුත්ත, ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමනේ සුද්ධාවාස බඹලෝ හැර මම හැම තැනකම තිරිසන් ලෝකයේද විවිධ තැන්වල මගේ ජීවිතයේ විවෘත වුණා කියනවා. ඒ නිසා මේ ලෝකේ කවුරු හරි භවයට ඇදිලා ගිහින් සැනසීමක් හොයනවා නම් එහෙම සැනසීමක් හම්බ වෙන්නේ නැහැ. හේතුව තමයි භවයට ඇදිච්ච සත්වයන් අතර සුද්ධාවාස බ්‍රහ්මතලයේ හැර, ඒකට හේතුව තමයි පින්වත්නි, සුද්ධාවාසයේ බඹලොව යම් කෙනෙක් උපන්නොත් එතනින් මෙයාගේ ජීවිතය අමාර වෙනවා. මොකද අනාගාමී තත්වයට පත්වෙච්ච කෙනෙක් තමයි එවැනි බඹතලයක උපදින්නේ. ඒ නිසායි උන්වහන්සේ කියන්නේ සුද්ධාවාස බඹලොව හැර බොහෝ තැන්වල මම උපන්නා. හැබැයි ඉපදීම නිසා මට සැලසිච්ච යහපතක් නෑ කියනවා. ඒ නිසා භවයට නොඇටීමමයි වටින්නේ. ඒකට භාග්‍යවතුන් වහන්සේ වදාලේ භවය කෙරෙහි සම්පූර්ණයෙන්ම අනබිරතියක් උපදව ගන්නවා. ධර්මයේ තියෙන එකට සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා. සියල්ල පිළිබඳ අනබිරතියක් උපදව ගන්නවා. දැන් අද මිනිසුන්ට තියෙන භව නෙත්තියක්, භවයේ රැඳිලා ඉන්න ලොකු කැමැත්තක් තියෙනවා, උවමනාවක් තියෙනවා. ඒ අය භවයට කැමැත්තක්, උවමනාවක් සහිතව ඒ වෙනුවෙන් සැලසුම් කරන බවක් අපට පේනවා. නමුත් අපගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න පණිවිඩයේ තියෙන්නේ මේ සියල්ල පිළිබඳ අනබිරතියක් උපදවා ගැනීමයි. සබ්බ ලෝකේ අනබිරත සංඥා, අබිරමණී කරන්න කැමැත්තක් හදාගන්න. මේ ලෝකේ මොනවද තියෙන්නේ, මේ ලෝකේ බැඳෙන්න කියලා මොකක්ද හොයාගන්න පුළුවන්, මේ ලෝකේ මේ රූපය නිසා, විඳීම් නිසා, මේ ලෝකේ ඇතිවෙන විවිධාකාරයේ සංඥා නිසා, සිතේ ජනිත වන සිතුවිලි නිසා, මේ ස්කන්ධ ක්‍රියාවලියම නිසා සැපයි, හොඳයි එහෙම ග්‍රහණය කරගන්න මේ ලෝකේ අල්ප මාත්‍රයකවත් කොටසක් හොයාගන්න පුළුවන්ද? ඒක තමයි බරපතල අර්බුදය. උදාහරණයක් විදිහට මේ රූපය මුල් කරගෙන මිනිසුන්ට ආස්වාදයක් තියෙනවා. රූපය මුල් කරගෙන සුඛාස්වාදයක් නැත්තේ නැහැ. මේ රූපය මුල් කරගෙන පවතින සුඛාස්වාදයටයි මිනිස්සු කැමති. ඒ සුඛාස්වාදේ නිසා, ඒ සුඛාස්වාදේ ගෙනත් දෙන රූප තියෙනවා නම් ඒ රූප සියල්ල කෙරෙහි කැමැත්තක් හදාගන්නවා. තමන්ගේ පවතින සුඛාස්වාදේ මුල් කරගෙන ඒ සුඛාස්වාදේ වෙනස් නොවන විදියට පවත්වන්න පුළුවන් යම්තාක් ශබ්ද තියෙනවා නම් ඒ සියලු ශබ්ද කෙරෙහි රතියක් හදාගන්නවා. තමන්ගේ සුඛාස්වාදේ පවත්වන්න පුළුවන් සුඛාස්වාදේ ගෙනත් දුන්න යම්තාක් සුවඳක් තියෙනවා නම්, යම්තාක් රසයක් තියෙනවා නම්, යම්තාක් පහසක් තියෙනවා නම්, යම්තාක් සිතුවිලි තියෙනවා නම්, ඒ සියල්ල කෙරෙහි නැවත නැවත පිවිසෙමින් යම්කිසි දෙයක් මිනිස්සු හොයනවා. ඇත්තටම එළියේ හොයනකොට මිනිස්සු හිතනවා මම කැමැති මගේ දරුවටනේ කියලා, මම කැමැති මගේ බිරිඳටනේ කියලා, මම කැමැති මගේ ස්වාමියාටනේ කියලා. ඉතින් මේ ඉඩමටනේ මම කැමැති, මේ ඉඩම මගේ දහඩිය මහන්සියෙන් හම්බ කරගත්තේ, මම කැමැති මගේ වස්තුවටනේ කියලා මිනිස්සු එළියේ දෙයකට කැමැත්තක් ප්‍රකාශ කළාට, එළියේ තියෙන දෙයකට මගේ හිතේ කැමැත්තක් තියෙනවාය කියලා

0: හිතුවට ඇත්තටම පින්වත්නි එළියේ තියෙන දෙයක් හොයන්නේ තමන්ගේ තියෙන සුඛාස්වාදේ නිසා. තවත් ඔබට ඒක තේරෙන්න කිව්වොත් දැන් මේක තමයි බුදුදහමේ හරයාත්මක කාරණාවල තියෙන ගැඹුරු පැතිකඩ. ලෝකයේ යම් රූපයක් ඔබට සුඛාස්වාදයක් ගෙනත් දෙනවා නම් ඔබ කැමති ඒ සුඛාස්වාදයටයි. ඔබේ සුඛාස්වාදේ වෙනස් වෙනවට ඔබ කැමති නැහැ. ඒ සුඛාස්වාදේ වෙනුවෙන් ඔබ එළියේ තියෙන රූපේ නඩත්තු කරනවා. එළියේ තියෙන රූප නඩත්තු කරනවා කියන්නේ රූපයට කැමති කියන එකක් නෙමෙයි. බැලුවාම අපිට හිතෙන්නේ උඩින් බැලුවාම රූපයටමයි කැමති, මගේ දරුවටයි මම ආදරේ කියලා හිතුවට ඒ දරුවා කියන රූපය ඔබට යම් සුඛ ආස්වාදයක් ගෙනත් දෙනවා. ඔබ කැමති නෑ ඒ සුඛ ආස්වාදේ වෙනස් කරගන්න. ඔබ කැමති නෑ, ඔබට විරෝධාකල්පයක් තියෙනවා ඒ සුඛ ආස්වාදය වෙනස් වේවි කියලා බීතියක් තියෙනවා. ඒක වෙනස් වෙනවට ඔබ විරුද්ධයි. ඒ නිසා ඒ සුඛාස්වාදේ ඒ විදිහටම පවත්ව ගන්න ඔබ එළියේ තියෙන රූපේ නඩත්තු කරනවා. දරුව නඩත්තු කරනවා, බිරිඳ නඩත්තු කරනවා, ගෙදර නඩත්තු කරනවා, මේ ලෝකේ ගොඩක් දේවල් නඩත්තු කරනවා. ඇත්තටම නඩත්තු කරන්නේ ඔබේ සුඛාස්වාදේ නිසා. හරියට ඒක රැට මුර කරන මුරකාරයෙක් පරිස්සමට විදුලි පන්දමක් එහෙට මෙහෙට යොමු කරමින් එළියේ කවුද ඉන්නේ, කවුද එන්නේ, කවුද යන්නේ කියලා හොයනවනේ. එතකොට ඔහු හොයන්නේ එළියේ දෙයක්. නමුත් එළියේ දෙයක් හොයන්නේ ඇත්තටම එළියේ දෙයක් පරිස්සම් කරන්නද ඇතුලේ දෙයක් පරිස්සම් කරන්නද? එයා උත්සාහ කරන්නේ ඇතුලේ දෙයක් පරිස්සම් කරන්න. නමුත් ඇතුලේ දෙයක් පරිස්සම් කරනවාය කියලා දැන් මේ පුද්ගලයාට පින්වත්නි කරන්න වෙලා තියෙන එළියේ දෙයක්. අන්න ඒ වගේ මේ සුඛාස්වාදයේ ප්‍රවේශම් කරගන්නයි ඔබට උවමනාව තියෙන්නේ. ඒ සුඛාස්වාදයේ පරිස්සම් කරගන්න එළියේ තියෙන රූප නඩත්තු කරනවා, එළියේ තියෙන ශබ්ද නඩත්තු කරනවා, එළියේ තියෙන එළියේ හම්බ වෙන සියලු ආස්වාද නඩත්තු කරනවා. ඒ ආස්වාදය ඔබට ගෙනත් දෙන්නේ නැත්නම් ඒ රූපේ නඩත්තු කරන එක ගැන ඔබට විශේෂ හැඟීමක් නැහැ. ආදරය කරන කාලේ ඉතාම කිට්ටුවෙන් ඉන්නවා, ලෙංගතුව ඉන්නවා, එක මොහොතක්වත් අතහරින්න බෑ වගේ කතා කරනවා, එක මොහොතක්වත් වෙන් වෙලා ඉන්න බෑ වගේ බලාපොරොත්තු දෙනවා. නමුත් විවාහ වෙලා අවුරුද්දක් දෙකක් යනකොට ඒ මුල් කාලයේ තිබුණ උත්තේජනාත්මක ස්වභාවය බැහැර වෙලා යනවා. එතකොට සමහර උදවිය හිතනවා දැන් එයා මාව ගණන් ගන්නේ නෑ වගේ තැනක්. දැන් මාව ඔහුට වටින්නේ නෑ, මාව ඇයට වටින්නේ නෑ. ඒ කාලේ නම් කිව්වේ කොහොමද කියලා යම්කිසි චෝදනාත්මකව කතා කරන මිනිස්සුත් මේ සමාජයේ නැතුව නෙමෙයි. ඒ වගේම සමහර විට ඒ වගේ තත්ත්වයක් මුල් කරගෙන කෙනෙක්ගේ ජීවිතේ විවාහය වුණත් දෙදරා යන්න බැරිකමක් නෑ. ඒකට හේතුව තමයි ධර්මයෙන් බලනකොට තේරෙන්නේ මුලින් ඒ රූපය ඔහුට හෝ ඇයට යම්කිසි සුඛාස්වාදයක් ගෙනත් දුන්නා. ඒ සුඛාස්වාදේ ගෙනත් දෙනකොට ඒ සුඛාස්වාදේ ගෙනත් දුන රූපය වඩා කැමැත්තෙන් ලෙංගතුව චන්දරාගයක් හදාගෙන නන්දියක් හදාගෙන නඩත්තු කළා. දැන් නඩත්තු කරමින් ඉන්නකොට ඒ නඩත්තු කරන රූපේ තවදුරටත් ඔහුට සුඛාස්වාදයක් නැවත නැවත ගෙනත් දෙනවා පහස මුල් කරගෙන. ඒ නිසා කටහඬහන්න කැමති, රූපේ දකින්න කැමති, ඇය සමග ඔහු සමග ළඟින් වාඩි වෙලා ඉන්න කැමති, ඒ වගේම ඒ පුද්ගලයාගේ ස්පර්ශය ලබන්න කැමති. ස්පර්ශය කියන්නේ බරපතලම තත්වයක්. මොකද ස්පර්ශයෙන් බැඳීම තරම් ලෝකේ රූපයට බැඳීමවත් භයානක නැහැ. ස්පර්ශයට බැඳීම බොහොම බරපතල තත්වයක්. ඒ නිසා හැම වෙලාවකම තුරුල් වෙලා ඉන්න කැමැත්තක් තිබුණා. නමුත් විවාහ වෙලා ටික දවසක් යනකොට මාව ගණන් ගන්නේ නෑ වගේ කියලා කියන්නේ ඒක සම්පූර්ණ පුද්ගල මනෝභාවයට සාධාරණ කතාවක්. හේතුව තමයි ඒ රූපය මුලින් තරම් ආස්වාදයක් දැන් ගෙනත් දෙන්නේ. ඒ සුඛාස්වාදේ ඒ තරම් නැති නිසා ඒ සුඛාස්වාදේ ගෙනත් දෙන්නේ නැති රූපේ නඩත්තු කිරීම ගැන විශේෂ අවධානයක් මේ හිතේ යොමු වෙන්නේ නෑ. ඒකයි ඇත්තම කතාව. මුලින් ගීතයක් ඇහෙනකොට ඒ ගීතයේ යම් සුඛාස්වාදයක් ගෙනත් දුන්නාම එයා ඒ ගීතේ පරිස්සම් කර කර නැවත නැවත අහනවා. කාලයක් අහනකොට ඒ සුඛාස්වාදේ නැවත ගෙනත් දෙන්නේ නැත්නම් ඒ ගීතය තමන්ගේ කන පැත්තෙන් සුඛාස්වාදේ ඇතුළට ගියේ නැත්නම් එයා ඒ ගීතේ නඩත්තු කරන්න නැවත නැවත අහන්න ඒ සින්දුව පරිස්සම් කරගන්න එයාට උමනාවක් නැහැ. එවනම් අපිට තේරෙනවා ලෝකෙ හැමදාමත් වෙන්නේ ලෝකෙ සියලු කල්හි සිදුවෙමින් පවතින්නේ නිතර නිතර නැවත නැවත පුනරුක්තියක් විදියට සිද්ධ වෙන්නේ අපට සුඛාස්වාදයක් ගෙනත් දෙන දේවල් නඩත්තු කර කර එදිනෙදා ජීවිතේ අපි ගෙවලා දානවා. ඒතොර මෙන්න මේ කාරණේ ගැඹුරින් විමසනකොට මේ රූපයේ අබිරමණය කරන්න, අබිරතියක් හදාගන්න, නැවත නැවත ඇලින්න, අජ්ජෝසාය තිට්ටති බැහැගෙන කතා කරන්න අභිවදනය කරන්න මොකක්වත් ලෝකේ නැහැ තියනවා කියලා අපි හිතාගෙන ඉන්නේම අපේ අවිද්‍යාව නිසා කියලා අපට පේන්න පටන් ගන්නවා. පින්වත්නි මේ ආර්ය භූමිය අසිරිය තමයි මේ ආර්ය භූමියේ තියෙන චමත්කාරජනක අවස්ථාව තමයි මේ සත්‍ය ස්වභාවයේ තේරුම් අරගෙන අත්දකින්න ලෝකයේ තුල නොඇලෙමින් නොගැටිමින් මධ්‍යස්තව හිත පවත්වන්න මේ ලෝකයේ චින්තන රටාව වෙනස් කරගන්න බුදුරජාණන් වහන්සේ අපට උදව් කරනවා. එතකොට ලෝකෙම පෙරළුණත් නොසෙල්වෙන චිත්තසංතානයක් සමග අත් දෙක බැඳගෙන නෙද්දල්වාගෙන මුවදල්වාගෙන උපේක්ෂා සහගතව ලෝකෙ දිහා බලන්න උගන්වනවා නම් ඒ උගන්වන්නේ මේ ආර්ය භූමිය විතරයි. මේ ආර්ය භූමිය අසිරිය තමයි එවැනි උපේක්ෂාවක්. මේ ආර්ය භූමිය අසිරියයි ඒ තුලින් කැපිලා පේන්නේ. නමුත් පුතග්ජන භූමියේ තියෙන්නේ සක්කාය දිට්ඨිය මුල් කරගත්ත ඕලාරික කෙලෙස් සමග ඇති වෙන ගනුදෙනුවකට හම්බ වෙන තල්ලුවක්. පුතග්ජන භූමිය ඉක්මවා ගිය ආර්ය භූමියට පැමිණෙන ශ්‍රාවකයෙක් වෙන්නයි අපි තුල වඩා කැමැත්තක් වඩා උනන්දුවක් උත්තේජනයක් හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඒක හැමදාමත් ලැබෙන එකක් නෙමෙයි. ඒක බොහොම කාලෙකින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලින් ශ්‍රාවකයෙකුට ලැබෙන අවස්ථාවක්. ඒක හරියට වස්සානේ පළවෙනි මාසේ වගේ. ඒකනේ අර රතන සූත්‍රයේ තියෙන්නේ වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ කියලා. ගිම්හාන මාසේ ප්‍රථම ගිම්හානේ වගේ. ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ. එතකොට හොඳට වනේ සස්ත්‍රීකව ගිම්හානේ පළවෙනි මාසේ හොඳට වැඩෙනවා. ඒක හරියට ඊටාම විසිතරුව මල් පල බර වෙලා මඳ තිසිලස සහිතව මල් පිපෙන යුගය තමයි ගිම්හානේ පටම ගිම්හාණය. පටමස්මින් ගිම්මේ තතූපමන් ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ සුන්දර නිවනට පමුණුවන පරම හිත වෙච්ච පර්‍යාප්ති ධර්මය භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ කාරණය තුල පේන්නේ බුදුරජාණන් වහන්සේ තුල පවතින සුන්දර මාණික්යක්. ඉදම්පි බුද්ධේ රතනම් පනීතං. ඒක මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පවතින සුන්දර මැණිකක් වගේ. ඍතු තුනෙන් ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හි ප්‍රථම ගිම්හානේ. අදනම් පෙබරවාරි මාසේ කාලේ. එතකොට ධර්මයට මෙබඳු උපමාවක් දෙන්න පුළුවන්. හොඳට මල් පල බර වෙලා මද සිසිලසින් පරිසරයම ඉතාම රමණීය විදියට සුන්දර අවධියකට විවෘත වෙන කාලයක් වගේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ සුන්දර ධර්මයේ ඔබේ අතට පත්වෙන අවස්ථාව. අද එයයි සිද්ධ වෙමින් පවතින. මේක සියලු කල්හි සිද්ධ වෙන දෙයක් නෙමෙයි. හැම කාලයකම දකින්න පුළුවන් කාලයක් නෙමෙයි. මොකද ප්‍රථම ගිම්හානේ හැමදාමත් උදා වෙන්නේ නැහෙනි. ප්‍රථම ගිම්හානේ බොහොම කාලෙකින් උදා වෙන සුන්දර අවස්ථාවක්. ඒ නිසා මේ ප්‍රථම ගිම්හානේයි ගත වෙන්නේ. විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. විවිධ හැලහැප්පිලි තියෙන්න පුළුවන්. විවිධ අරුබුද තියෙන්න පුළුවන්. විවිධ ආර්ථික අපහසුතා ආදී නොයෙකුත් දේවල් තියෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රථම ගිම්හානෙන් සතුටු වෙන්න. ප්‍රථම ගිම්හානේ හැමදාමත් හම්බෙන එකක් නෙමෙයි පින්වත්නි. ඒ නිසා මේ ධර්මයේ සුන්දර අවස්ථාවක් විදියට සලකාගෙන ධර්මයට දායාද වුණු ශ්‍රාවක භාවයක් අපේ ජීවිතයේ විවෘත කරගන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත් අවස්ථාවක් විදියටයි අප සලකන්නේ. පින්වත්නි, අද ඔබට මම පැහැදිලි කරේ පුන්නෝවාද සූත්‍රයේ අන්තර්ගත වෙන දහම් පාඩයක්. සෑම බුද්ධ ශ්‍රාවකයෙකුටම වැදගත් වෙන අවවාදයක් මේ තුල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට පුන්න ස්වාමිනාන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ සමග ඉතා සුහද පිළිසඳර කතාවක යෙදිලා ඉතා ප්‍රියමනාප කතාබහකින් අනතුරුව බුදුරජාණන් වහන්සේට වදාරනවා, සාදු මම් බන්තේ භගවා සංකිත්තේන ඕවදේන ඕවදතු යමහම් භගවතෝ ධම්මං සුතවා ඒකෝ උපකට්ටෝ අප්පමත්තෝ ආතාපි පහීතත්තෝ විහෙරෙයන්ති. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, සාදු මම් බන්තේ සංකිත්තේන ඕවදේන ඕවදතු, මට ඔබ වහන්සේට පුළුවන්ද සංකිත්තේන ඕවදේන කෙටියෙන් අවවාදයක් දෙන්න පුළුවන්ද? ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මාහට සංක්ෂේපයෙන් පුළුවන්ද බණක් කියන්න? අනේ, ඔබ වහන්සේට එහෙම බණක් කියන්න පුළුවන් නම් සංකිත්තේන ඕවදේන ඕවදතු යමහම් භගවතෝ ධම්මං සුතවා ඒකෝ උපකට්ටෝ අප්පමත්තෝ ආතාපි පහීතත්තෝ විහෙරෙයන්ති. එහෙම බණක් ඔබ වහන්සේ මට කිව්වොතින් දේශනා කළොතින් මට පුළුවනි ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඒ ධර්මය අහලා හොඳට දැනගෙන ධම්මං සුතවා ඒකෝ උපකට්ටු අප්පමත්තු මට පුළුවන් හුදෙකලාවට වෙලා පිරිසෙන් අයින් වෙලා හුදෙකලාවේ අප්‍රමාදීව උපකට්ටු අප්පමත්තු ආතාපි ආතාපි කියන්නේ මොකද්ද ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරියට කියන වචනයක් කෙලෙස් තවන වීරියෙන් හුදෙකලාවේ තනියම ඔබ වහන්සේ කෙටියෙන් බණක් කිව්වම ඒක මට අහලා දැනගෙන පිරිසෙන් වෙන් වෙලා අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් මට පුළුවනි පහීතත්වෝ විහෙරියන්ති ස්වාමිනි මට පුළුවන් දහමට දිවි පුදාගෙන ධර්මයට ජීවිතේ පූජා කරගෙන මට පුළුවන් ඒ ධර්මයේ හැසිරෙන්න පුළුවන්ද අපිට පින්වත්නි අමාරුයි අපිට පුළුවන්ද මේ කියන ධර්මයේ අහගෙන හුදෙකලාවේ හැසිරෙන්න බෑ අපිට පුළුවන්ද අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් ජීවිතේ ගෙවන්න කියන්න පුළුවන් නමුත් අමාරුයි නමුත් ඒ අතීතයේ හිටපු උත්තමයන් වහන්සේලාගේ ස්වභාවය ඒකයි ඉතින් රහතන් වහන්සේලා මේ මහ පොළොවේ පහළ වුණා කියන එක මහ පුදුම වෙන්න දෙයක් නෙමෙයි ලංකාවේ වැඩ හිටියා කොස් කාලා පොළොස් කාලා දෙල් කාලා වැඩ හිටියා ලංකාවේ රහතන් වහන්සේලා වැඩ හිටියා එතකොට උන්වහන්සේලාගේ ජීවිතයේ තිබුණා ධර්මයේ අහලා හුදෙකලාවට වෙලා පිරිසෙන් වෙන් වෙලා අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් ධර්මයට ජීවිතේ පූජා කරගෙන ගත කරන සොඳුරු කාලයක් තිබුණා අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ තගේ කළේ එවැනි සොඳුරු හුදෙකලාවක්මයි හුදෙකලාව විලාසිතාවක් කරගන්න පුළුවන් වුණොත් නිශ්ශබ්දතාවය භාෂාවක් කරගන්න පුළුවන් වුණොත් එවැනි නිහඬතාවයේ භාෂාවක් කරගත්ත හුදෙකලාව විලාසිතාවක් කරගත්ත ශ්‍රාවකෙක් තමයි මේ ධර්මය අල්ලන්නේ. එහෙම නැත්නම් මේ ධර්මයේ කොයි තරම් කටපාඩම් කරගත්තත් මේ ධර්මය මොන තරම් මතක තියාගත්තත් මේ ධර්මයේ මොන විදියට දේශනා කළත් ඒ ධර්මයේ සැබෑ පිළිසරණක් ගැඹුරින් සකස් කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ. හැබැයි මේ ධර්මය අහන වෙලාවේ පවා අපේ හිත නිවිල යන ගතියක් තියෙනවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ නික්ලේසි වචන නිසා. නමුත් පින්වත්නි ගැඹුරු ප්‍රතිලාභයකට පිවිසෙනවා නම් හුදෙකලාවට. දැන් මේ ස්වාමිනාසි කියන්නේ ඒකනේ. ස්වාමිනාසි මතක් කරන්නේ ඔබ වහන්සේ යමහං භගවතෝ ධම්මං සුතවා ඔබ වහන්සේගෙන් මම මේ බණ ටික අහගෙන ඒකෝ උපකට්ටු අපමත්තු ආතාපි පහීතත්තු විහෙරියන්ති. මම ඔබ වහන්සේගෙන් මේ ධර්මය අහගෙන හුදෙකලාවට වෙලා පිරිසෙන් වෙන් වෙලා අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් ධර්මීයට ජීවිතේ පූජා කරගෙන වාසය කරන්නම්. ඔබ වහන්සේ මට කෙටියෙන් බණ ටිකක් කියන්න. ඔබ වහන්සේ කෙටියෙන් දේශනාවක් කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළද පුන්න මේ ධර්මයේම කෙටියෙන් කියන්න බෑ. ඔයා කැමතිනම් වාඩි වෙන්න මෙච්චරක් මේ විදියට මට මේ ධර්මයේ විස්තර කරන්න වෙනවා. ඒ නිසා මේ ධර්මයේ ඔබ කියන විදියට මේ කෙටියෙන් වචනෙන් දෙකෙන් තුනෙන් කියන්න බෑ. ඒ නිසා ඔබට විවේකයක් නැත්තම් විවේකයක් හදාගෙන ඉන්න කියලා කිව්වද? භාග්‍යවතුන් වහන්සේම වදාළේ නෑ. බුදුරජාණන් වහන්සේ කෙටියෙන් වදාර ධර්මකාරණී පිළිබඳ කෙටියෙන් විමසපු ශ්‍රාවකයාට වදාලා කෙටියෙන්. පින්වත්නි මේ විදියට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පුන්න ස්වාමීන් වහන්සේ මතක් කරද්දී උන්වහන්සේට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සන්තිකෝ පුන්න එහෙනම් පින්වත් පුන්න අහගන්න කියනවා සන්තිකේ පුන්න චක්කු විඤ්ඤේයා රූපා ඉට්ටා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනියා මෙන්න මේ කාරණේ තමයි අපි මුලින් මතක් කළේ මේක ටිකක් ගැඹුරට යන දහම් පාඩයක් නමුත් මම බොහොම පරිස්සම් වෙනවා ඔබට තේරෙන මට්ටමට මේක පැහැදිලි කරන්න. සන්තිකෝ පුන්න චක්කු විඤ්ඤේයා රූපා ඉට්ටා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනියා පුන්න මේ ඇසෙන් දැනගන්න සිත් ඇදගන්න ඉට්ටා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා සිත් ඇදගන්න මනාප පිය රූපා ප්‍රිය රූප ඇති ඊට පස්සේ කාමෝප සංහිතා කැමැත්ත ඇති කරවන රජනියා කෙලෙස් ඇතිවන බැඳීම් හටගන්න රූප තියෙනවා මේ ලෝකෙ හැම රූප තියෙනවා අපේ ඇහැට ඒ රූප හම්බ වෙනවා එතකොට මේ ලෝකයේ ඇහැට දැනගන්න තියෙන රූපවල ස්වභාවයයි භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ ලස්සන රූප තියෙනවා ඒවට හිත ඇදිලා යනවා හිත බැඳිලා යනවා ඒවා හරිම මනාපයි ප්‍රිය රූපයි ප්‍රිය ස්වභාවයක් තියෙනවා ඒවට හරි කැමැත්තක් ඇති වෙනවා කාමෝප සංහිතා රජනියා බැඳීම් හටගන්න රූප තියෙනවා මේ රූප ලෝකේ හැමදාමත් තියෙනවා මේ රූප තියෙනකොට ඒ රූප කෙරෙහි තංච භික්කවේ අභිනන්දති. යම් කෙනෙක් ඒවා සතුටෙන් පිළිගත්තොත් අභිනන්දති. අභිනන්දති කියන්නේ සතුටෙන් පිළිගන්නවාට කියන වචනයක්. අභිවදති, එතකොට යා සතුටෙන් පිළිගන්නවා විතරක් නෙමෙයි, සතුටෙන් පිළිගන්න ගමන් ಗುಣ කියන්නත් පටන් ගන්නවා. ඊට පස්සේ උට වෙන්නේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඒ රූප සතුටින් පිළි අරගෙන ಗುಣ කියමින් ඒවටම බැහැ ගන්නවා. ඒ ප්‍රිය රූපවලටම බැහැ ගන්නවා. ඒ ප්‍රිය රූපවලටම බැහැගෙන ඉන්නකොට එයාගේ ජීවිතයේ උන්වහන්සේ වදාරනවා, තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි. එහෙම බැහැගෙන ඉන්නකොට සතුටෙන් කතා කරනකොට හැම වෙලාවකම සතුටෙන් පිළිගන්න ලෑස්තිනම් ලස්සන ප්‍රියමනාප කැමැත්ත ඇති කරන බැඳීම් හටගන්න රූපයා කැමැත්තෙන් පිළිගන්න ලෑස්ති පිටනම් ඉන්නේ uppajjati නන්දි. නන්දියක් උපදිනවා. නන්දිය කියන්නේ, නන්දිය කියන්නේ තණ්හාවට කියන වචනයක්. uppajjati නන්දි. දැන් නන්දිය උපදිනකොට ඒ නන්දිය නිසා, ඒ කැමැත්ත නිසා එයාගේ ජීවිතේ පින්වත්නි, නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ පුන්නාති වදාමි. පුන්න එනං අහගන්න කියනවා. ඒ නන්දිය ඇති වුණොත්, අර තණ්හාව ඇති වුණොත් පින්වත් පුන්න, ඒ තණ්හාවේ හට ගැනීමෙන්මයි දුක හටගන්නේ කියලා දැනගන්න කියනවා. දැන් තේරෙනවද දුක හටගන්න විදිය? එහෙනම් දුක හටගන්නේ ඇස කන නාසය දිවකය මනස හරහා කියලා නිතර නිතර ධර්මයේ ඔබට ඒත්තු ගන්නන කතාව කොච්චර සාධාරණද? කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් ප්‍රිය රූප දකින්නකොට ලස්සනයි කියලා කියන එක ලස්සනයි කියලා හිතන එක වැරදිද? ගිහියෙක් කොහොමද එහෙම ජීවිතයකට විවෘත වෙන්නේ? ඔබ වහන්සේලා කියන එක කොයිතරම් ප්‍රායෝගිකව අපේ ජීවිතයට ගලප ගන්න පුළුවන්ද? ඇයි ප්‍රායෝගිකව ගලප ගන්න දෙයක් කියන්න බැරිද? මේ වගේ යම්කිසි අසත්පුරුෂ චෝදනාත්මකව ධර්මීය දිහා බලන කෙනෙකුත් ඉන්න බැරිකමක් නැහැ. පින්වත්නි, මේ කාරණේ හොඳටම විස්තර කරගන්න අවශ්‍ය නම් ඔබට ඉතාම කරුණාවෙන් මම මූලාශ්‍රයක් කියනනම් හොඳට බලන්න. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මේ ප්‍රිය රූප ඇති වෙනකොට, ලස්සන රූප ඇති වෙනකොට, ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූප, කාමෝපසංගිත රූප, කෙලෙස් ඇති වෙන රූප ඇති වෙනකොට, ලස්සනයි නම් ලස්සන දේ ලස්සනයි කියලා හිතුවට කමක් නැහැ. ලස්සනයි කියලා කිව්වත් කමක් නැහැ. හැබැයි ඒ ලස්සන රූපේට බැහැගත්තාම ලොකු අර්බුදයක් හට ගන්නවා. අපට වෙලා තියෙන්නේ මොකක් හරි රූපයක් දැක්කාම ඒ රූපේ නිමිත්තක් ගන්නවා, නැත්නම් ඒකෙන් භාගයක් හරි ගන්නවා. සම්පූර්ණේම නිමිත්ත ගන්නවා එක්කෝ, නැත්නම් මේ නිමිති භාගයක් ගන්නවා, අනුනිමිත්තක් හරි අරගෙන එනවා. ඊට පස්සේ ඒ රූපය මුල් කරගෙන යා ඒ රූපයට බැහැ ගන්නවා, හිතින් බහිනවා, උපකල්පන හදා ගන්නවා. ඒ රූපය මුල් කරගෙන එයා හරියට රාගය අවුස්ස ගන්නවා, හරියට ද්වේෂය අවුස්ස ගන්නවා, හරියට මෝහය අවුස්ස ගන්නවා. එතකොට මෙන්න මේක තමයි අපේ කතාව. නමුත් බුදුරජාණන් වහන්සේගේ කියවීම ඊට වඩා වෙනස්. රූපයක් දැක්කාම ලස්සනයි නම් ඒක ලස්සනයි කියලා කිව්වට කිසි වරදක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේත් ඔය චරණ චිත්‍රය දිහා එහෙම බලාගෙන උන්වහන්සේ මතක් කරලා තියෙනවා, ආනන්ද මේ චරණ චිත්‍රය ලස්සනයි, මේ චිත්‍රයටත් වඩා ලස්සනයි ආනන්ද මේ චිත්‍රය ඇඳපු සිත්තරාගේ සිත කියලා බුදුරජාණන් වහන්සේ කරපු යම් කිසි ප්‍රශංසාත්මක අගය කිරීමක් තියෙනවා. ඒත් ලස්සන දේවල් ලස්සනයි කියලා කියන එක සුන්දර සිතක, රමණීය සිතක, නිදහස් වෙච්ච සිතක පවා ආවේනික ලක්ෂණයක්. හැබැයි අපේ ජීවිතේ ලස්සනයි කියලා නවතිනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ලස්සන දේවල් එක්ක අපි තුල අසීමාන්තික ඇලීමක් හටගන්නවා. රාගයේ, දේසයේ, මෝහයේ මෝරණ්ඩ පටන් ගන්නවා. ඒ වගේම තමයි අපි හිතමු මේ රූපේ ලස්සන නැහැ කියලා. ලස්සන නැත්තම් අපි හිතේ ගැටීමක් හදා ගන්නවා. ලස්සන එකත් එක්ක ඇලෙනවා, චන්දරාගයක් හදා ගන්නවා. අවලස්සන එකත් එක්ක පටිගයක් හදා ගන්නවා, ගැටීමක් හදා ගන්නවා. තොර ගැටීමක් හදාගත්තට පස්සේ ගැටීම මුල් කරගෙනත් එයා රාග ద్వේෂ මෝහ උස්ස ගන්නවා. සාමාන්‍ය කෙනෙක්ගේ ජීවන චර්යාව මෙන්න මෙබඳු එකක් කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ලස්සන රූප දකින්න එක, ලක්ෂණ ශබ්ද අහන එක, ලස්සන ගඳ සුවඳ විඳින එක, දිවට රස විඳින එක, කයට පහස විඳින එක, අරමුණු විඳින එක, මේක නෙමෙයි ප්‍රශ්නය. මේ ලස්සන රූපයක අපි තුල ඇතිවෙන ඇලීමයි අර්බුදය. ලස්සන රූප නොදැකීම නිසා රූපේ වඩා අවලස්සන ස්වභාවයක් මුල් කරගෙන ඇතිවෙන ගැටීමයි ප්‍රශ්නය. ඇලීම් ගැටීම් නැතුව මේ ලෝකයේ දිහා නිදහස් සිතින් බලාගෙන ඉන්න පුළුවන් ශ්‍රාවක භාවයක් හදාගන්න කියලයි මේ දේශනාවල තියෙන්නේ. මොකද මේ ඇලීම් ගැටීම් මුල් කරගෙන තමයි පින්වත්නි අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි. ඒවට බැහැ ගැනීම නිසාම යාගේ හිතේ නන්දියක් හටගන්නවා, තණ්හාවක් හටගන්නවා. තණ්හාවේ යම් තැනක ඇති වුණාද ඔන්න අරුබුදේ මතු වුණා. නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ පුන්නාති වදාමි. පුන්න නන්දිය ඇති වුණොත්, තණ්හාව ඇති වුණොත්, තණ්හාව තියෙන තැනක දුක තියෙනවා. කොහොමද පින්වත්නි තණ්හාව තියෙන තැනක දුක තියෙන්නේ? තණ්හාව තියෙන තැනක දුක තියෙන්නේ තණ්හාව ඇති වෙච්ච දේ මුල් කරගෙන, ඒ තණ්හාව ඇති වෙච්ච දේ සකස් වෙච්ච දේවල්නේ. තණ්හාව ඇති වෙන්නේ සකස් වෙච්ච දේවල් වලට. සකස් වෙච්ච මේ ලෝකේ සියලු දේවල් වල තමයි අනිත්‍ය, දුක, අනාත්ම කියන ත්‍රිලක්ෂණේ පවතින එක ලෝකේ සදාතනික සත්‍යයක්. යම් කිසි දෙයක සකස් වෙච්ච ගතියක් තියෙනවනේ, සකස් වෙච්ච දේ අනිත්‍ය වෙනවා, පෙරලෙනවා, අනිත් පැත්තට හැරවෙනවා. අනිත්‍ය නම් අනිත්‍ය වෙච්ච දෙයකට නම් හිතේ තණ්හාව ඇති වුණේ, ඒ තණ්හාව ඇති වෙච්ච හිතේ දුකක් හටගන්නවද නැද්ද? හටගන්නව. ඇයි? අර නිත්‍ය වශයෙන් අල්ලගත්ත දේ අනිත්‍ය වෙනකොට, තමන්ගේ වසඟේ පවත්වන්න බැරි වෙනකොට, තමන් හිතේ හදාගන්න හිටපු දේ ඒ විදියට පවතින්නේ නැතිකොට තමන්ට දුකක් උරුම වෙනවමයි. කැමැති වුණත් අකමැති වුණත් එයා දුකට විවෘත වෙනවා. දුක නම් දුකක් පවතිනවා නම් ඒක කොහොමද මම වශයෙන් හිතන්නේ? ඒක කොහොමද මගේ වශයෙන් හිතන්නේ? ඒක කොහොමද මගේ වසඟේ තියන්න පුළුවන් යැයි හිතින් අදහස් කරන්නේ? ඒක තමන්ගේ වසඟේ තියාගන්න බෑ. පින්වත්නි, මේ රූපේ වුණත් ඔබේ වසඟේ තියාගන්න පුළුවන් කොයි කොටසද තියෙන්නේ? ඔබට පුළුවන්ද මේ ශරීරයේ කෙස් ගහක හරි ප්‍රමාණයක් කියන්න පුළුවන්ද, මෙන්න මේ කොටස නම් ස්වාමීන් වහන්සේ ජරාවින්නේ නැහැ, මෙන්න මේ කොටසට නම් ඔබ වහන්සේලා ඔය කියන එක සාධාරණ නැහැ කියලා මේ ශරීරයේ කොයි කෑල්ලටද පින්වත් මේ කියන්න පුළුවන්? එකම කෑල්ලක්වත් තියනවද එහෙම එකක් ඇති නොවන? නැහැ. මේ ලෝකේ සදාතනික සත්‍ය වෙච්ච අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයට පොදු සාධාරණ කියවීමක් පිළිබඳවයි අපි මේ කතා කරන්නේ. එහෙම නැතුව රූපේට ගරහා කිරීමක්වත්, ඔබේ සැප වේදනාවට ඉරිසියා කිරීමක්වත්, එහෙම නැතුව මේ ලෝකේ හදාගත්ත රූප සංඥා වශයෙන්, ශබ්ද සංඥා වශයෙන්, මේ ලෝකේ සංඥා වශයෙන් ඇතුළට ගත්ත දේවල් එක පවතින වෛරයක් නිසාවත් කියන කාරණයක් නෙමෙයි. මේ ලෝකේ තියෙන සදාතනික සත්‍යයි, ලෝකේ තියෙන ගැඹුරු ඇත්තයි අපි මේ කතා කරමින් සිටින්නේ. හැබැයි සියලු දෙනාට මේවැනි සත්‍යයක් තමන්ගේ ජීවිතයට ග්‍රහණය නොවෙන්න පුළුවන්. එතකොට මේ පුන්නෝවාද සූත්‍රයේ තියෙන කාරණේ අතිශය සාධාරණ කතාවක්. ඒ නිසා අපි බුද්ධ ශ්‍රාවකයන් විදියට දක්ෂ වෙන එක වටිනවා. මේ ලෝකේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් අත්දකින අත්දැකීම් ලෝකය තුළ කැමැත්ත ඔස්සේ ලුහුබඳින ජීවිතයකට විවෘත නොවි, යථාර්ථය ඔස්සේ ලුහුබඳින ජීවිතයකට විවෘත වීම. මොකද මේ කැමැත්ත නිසා අපි හරි අනතුරකට වැටුණා පින්වත්නි. සංසාරී ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේ ඔබේ හිතේ ඇතිවෙච්ච කැමැත්ත නිසා, ඒ කැමැති දේවල් නඩත්තු කරන්න යෑම නිසා, කැමැති දේවල් Tamange වසඟේ පවත්ව ගන්න බැරි වීම නිසා තවදුරටත් ඒ ජීවිතේ දුක් විඳා විතරක් නෙමෙයි, හයෙන් වචනෙන් මනසින් අකුසල් කරගනිද්දී ඔබේ රාගයයි මෝරා වැඩුණි, ඔබේ ද්වේෂයයි මෝරා වැඩුණි, ඔබේ මෝහයයි මෝරාගෙන වැඩුණි. රාග ద్వේස මෝහ වැඩෙන්න වැඩෙන්න ඔබේ ජීවිතේ සංසාරේ විවිධ තැන්වල විවිධ දුක්ඛස්කන්ධයන් සහිතව ජාතියේ ස්වභාවයට අනුව ජරා මරණ දුකේ ස්වභාවයේ දා තීරණේ වුණා. එදත් තීරණේ වුණා, අදත් එවැනි ස්වභාවයක්මයි පවතින්නේ. මේ අද්දකින් අද්දකින් පරාසය තුලත් එහෙමයි පවතින්නේ. අනාගතයටත් එබඳුම තත්ත්වයක් තියෙන නමුත් වාසනාවකට, සාංශාරික ප්‍රතිලාභයකට ගෞතම මුනිරජුන්ගේ ශ්‍රී සද්ධර්මයේ අපේ කනට ඇහෙන්න පටන් ගත්තා. ඒ ධර්මයේ තුලින් අපේ ජීවිතයේ යථාර්ථවාදී වෙනම කෝණයකට, වෙනම මානයකට අපේ ජීවිතයේ විවෘත වෙමින් පවතිනවා. ඒ ගැන හිතලා මේ සියල්ල අභිබවා සතුටු වෙන්න පින්වත්නි. මොකද මේ කැමැත්ත කියන එක, කැමැත්ත ඇති වෙන්නේ ඇසකනනාසේ දිවකයි මනස හරහානේ. දැන් මේ පුන්නෝවාද සූත්‍රයේත් ඒ කාරණේ හරියට පේනවනේ. දැන් මේ ඇස ගැන කිව්වට රූපා ඉට්ටාකාන්තා මනාපාපේ රූපා කාමූප සංහිතා රජනියා කියලා අපි කිව්වට, ප්‍රිය රූප, ලෝකේ ලස්සන, මනාප, ප්‍රිය ඇති කරන, කැමැත් ඇති කරන, බැඳීම් හටගන්න රූප තියෙනවා කියලා කතා කළාට, ශබ්දවලත් ඔය ටිකම තියෙනවා. ගඳ සුවඳේ රසෙත් ඔය ටිකම තියෙනවා. කයට දැනෙන පහසෙත් ඔය ටිකම තියෙනවා. හරි ප්‍රියමනාප පහසක් හදලා දෙන, කැමැත්ත ඇති කරන, බැඳීම් ඇති කරන, මේ ස්පර්ශේ මුල් කරගෙන පහසක් ලෝකේ තියෙනවා. ඒ පහස මුල් කරගෙන අපි මුල් බැහැගෙන ඒවට බැසගෙන හිටියොත් අපට මේ ජීවිතයේ ධර්මයේ යහපත පිණිස උපකාර කරගන්න ලැබෙන්නේ නැහැ. ඔකට මම බොහොම ලස්සන ඔබට වැදගත් වේවි කියලා හිතන සිද්ධියක් කියන්නම් පින්වත්නි. එක්තරා කාලයක් තිබ්බා දුර්භීක්ෂයක් ආවා. ඒ දුර්භීක්ෂේ කාලේ, මේ කාලේ බුද්ධ ශාසනයක් තිබ්බේ නැහැ. මේ දුර්භීක්ෂේ කාලේ එක ප්‍රදේශයක කන්න නැහැ මිනිසුන්ට, වර්ෂාවක් නැහැ. කර කියාගන්න දෙයක් නෑ. එහෙම කර කියාගන්නම දෙයක් නැති තැන මේ මිනිස්සු තමන්ගේ ජීවිතේ විශාල අසරණකමකට පත් වෙලා තමන්ගේ ගම්බිම් අතහැරලා ගෙවල් දොරවල් අතහැරලා මේ මිනිස්සු තමන්ගේ තියෙන දෙයක් මල්ලකට දාගෙන යන්න පිටත් වුණා. මේ ගම අතහැරලා යනකොට එක ගෙදරක හිටිය වයසක මිනිස්සෙකුයි එයාගේ නෝනයි පුංචි මිනිබිරියක් පොඩි දරුවෙක් හිටියා. මේ ගෑනු ළමයත් එක් කරගෙන මේ අයත් මේ ගෙදර අතහැරලා ගම්බිම් අතහැරලා යන්න පටන් ගත්තා. මේ අයට හරිම බඩගිනි, පිපාසයේ සංසිඳුව ගන්න වතුර නැහැ. බොහොම අමාරුවෙන් යනකොට එක ගෙදරක මේ පිටස්තර ගමක දැන් මෙවුන් විවෘත වුණා වෙනත් ගමකට, වෙන ප්‍රදේශයකට. ඒ ප්‍රදේශයේ එවැනි දුර්භීක්ෂයක ස්වභාවයක් තිබුණේ නැහැ. මේ ගමේ කොහේ හරි මුල්ලකට වෙලා අම්බලමකට හරි වෙලා ජීවිතේ ගෙවනවා කියලා හිතාගෙන සියල්ල අතහැරලායි දැන් මේ එන්නේ. එන ගමනේ මේ ගෙදර දැකලා මේ ගෙදරට පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩම කරලා. උන්වහන්සේ මේ ගෙදර ඉස්සරහා හිටගෙන ඉන්නවා. මේ ගෙදර ඉස්සරහා මේ පසේ බුදුරජාණන් වහන්සේ හිටගෙන ඉන්නකොට ඒ ගෙදර බොහොම ශ්‍රද්ධාවෙන් එදා කිරිබත් හදලා ඒ කිරිබත් තමයි පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කරලා තියෙන්නේ. ගෙදර බල්ලෙක් ඇති කළා. ඒ බල්ලටත් මේ කිරිබත් ටිකක් දුන්නා. මේ කිරිබත් ටික මේ බල්ලා හොඳට වලිගේ වනවා නම් මේ කිරිබත් ටික කනවා. පසේ බුදුරජාණන් වහන්සේ හැරිලා වඩින්ඩයි ලෑස්ති උනේ. ඒ වඩින වෙලාවේ මේ තුන්දෙනා මේ ගෙදර පැත්තට ආවා. මොනවා හරි කන්න ටිකක් හම්බ වෙන්නේ නැතෑ කියලා හිතාගෙනයි මේ ගෙදර පැත්තට ආවේ. මේ ගෙදර පැත්තට මේ මිනිස්සයා ඇවිල්ලා, මේ කීප දෙනාම ඇවිල්ලා මේ ගෙදර උදවියට කතා කළා. කතා කරනකොට මේ අය දැනගත්තා බොහොම විඩාවට පත් වෙලා ජීවිතේ හෙම්බත් වෙච්ච පිරිසක්, විවිධ අපහසුතා මැද්දේ ජීවිතේ හරි අසීරුතාවයන්ට මුහුණ දුන්න පිරිසක් කියලා දැනගෙන විස්තර ඇහුවා. අහනකොට සියලු විස්තර කිව්වා. අපේ ගම්බිම් මත ඇරලා මේ ඉන්න වුණා. යන තැනක් නැහැ, ඔය යන ගමන් කොහේ හරි කමක් නැහැ, මුල්ලකට වෙලා ඉන්නවා කණ්ඩ බොන්න තියෙන තැනක කියලා හිතාගෙනයි මේ පොඩි දරුවත් අරගෙන මේ වයසක අපි දෙන්න යන්නේ කියලා කිව්වා. ඒත් ඔහොම කියනකොට මේ මිනිස්සු දැක්කා අර ගෙදර මිදුලේ අර බල්ලා මේ වලිගේ වනවන කෑම ටික අනුභව කරනවා දැක්කා. මේ දකින්නකොට ආයෙනම් ඕම ඉන්න කියලා, ඔය පිළිෙම්ම වාඩි වෙන්න කියලා අපි කෑම ටිකක් ගෙනත් දෙන්නම් කියලා අර ගෙදර හදපු කිරිබත් අරගෙන ආවා. මේ කිරිබත් දුන්නම් මේ අය හරිම උද්වේගයෙන් මේ කිරිබත් ටික කාලා තියෙනවා. මොකද හරි බඩගින්නේ ඉන්නේ. ඉතින් මේ කිරිබත් කනකොට මේ වයසක මිනිස්සයා අර බල්ලව කිරිබත් කන විදිය දකිනවා. ඉතින් මේ මිනිස්සයා සීමාවට වඩා වැඩියෙන් එදා කාලා තියෙනවා. වැඩියෙන් කාලා ඒ පිල උඩ වාඩි වෙලා ඉන්නකොට පින්වත්නි හිතිලා තියෙනවා, දැන් බලන්න මේ මිනිස්සෙකුට හිතෙන දේ හිතිලා තියෙනවා, මේ වගේ ගෙදර බල්ලෙක් හරි වෙනවා නම් කොච්චර දෙයක්, මේ වගේ කණ්ඩ බොණ්ඩ තියෙන තැනක මේ බල්ලෙගේ කුසේ හරි ඉපදෙන්න තියෙනවා නම් මොන තරම් දෙයක්ද කියලා හිතිලා තියෙනවා. ඉතින් මේ මිනිස්සට එකපාර හිතුනේ ඒ දේ. දැන් බලන්න කැමැත්තක් ඇති වුණා තිරිසන් ලෝකේ ගැන. දැන් අද වුණත් කෙනෙකුට තිරිසන් ලෝකේ ගැන වුණත් කැමැත්තක් ඇති වෙන්න බැරිද? පුළුවා. සමහර ආදරය කරන කාලේ කුරුල්ලෝ දිහා බලාගෙන මේ වගේ කුරුල්ලෝ වගේ අපිටත් පියාඹල යන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා කියන මිනිස්සු ඉන්නවා. නමුත් ඒ අය කුරුල්ලෙක්ගේ දුක දන්නේ නැහැ. කුරුල්ලෙක්ගේ දුක විතරක් පින්වත්නි පැයක් එකහමාරක බණක් කියන්න පුළුවන්. අපිට පේන්නේ ලස්සනට කුරුල්ලෙක් ඉන්නවා කියලා හිතලා තමයි අපි ඒ වගේ අදහසක් කියන්නේ. නමුත් පින්වත්නි අඩියක විතර කූඩුවක ගිරවෙකුට හිර වෙලා ඉඳ වුණොත් මැරෙනකන් මොන තරම් කරුමයක්ද පින්වත්නි? එහෙම හිර වෙලා ඉන්න ගිරව් දැකලා නැද්ද? ඒ විතරක් නෙමෙයි, ওই කුරුල්ලෙක් වගේ සතෙක්ගේ අධික උෂ්ණත්වයක් ශරීරයේ තියෙන්නේ. ඒ උෂ්ණත්වයේ වැඩිකමටම ගන්න කෑම වේගෙන් දිරවනවා. රැට කෑම හොයාගෙන යන්න විදියකුත් නැහැ. ගත්ත කෑම ටික දිරවල යනවා ඉක්මනින්ම. දිරවල ගියාට පස්සේ ආයේ බඩගිනි. දැන් වේල් 4-5 උදේ වෙනකොට බඩගින්නේ ඉඳලා තියෙනවා. ඒකයි උදෙන්ම කෑ ගහන්නේ ගෙවල් වල දරුවෝ නලවන්න කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ. මිනිස්සු දරුවන්ට කියනවා උදෙන්ම අන්න පුතේ කුරුල්ලෝ සින්දු කියනවා කියලා. කුරුල්ලෙක්ගේ දුක දන්නවනම් ඒ වගේ කතාවක් මිනිස්සෙක් කියන එකක් නැහැ. වේල් 6-7 බඩගින්න ඉඳලා ඉර පායගෙන ඉන්නත් කලින්ම යාන්තමින් එළිය වැටෙන වෙලාවට කෑ ගහන්නේ අපිව සනසන්නවත් අපිව නලවන්නවත් නෙමෙයි පින්වත්නි, බඩගින්නටයි. කුසේ වේදනාව දරාගන්න බැරිකමකටයි. කපුටෙක් වගේ සතෙක්ගේ ශරීරයේ පවතින අධික උෂ්ණත්වයේ නිසාම වේගයෙන් ගන්න ආහාර ටික දිරවල යනවා. වේල් 14-17 විතර එළි වෙනකම් බඩගින්න ඉඳලා උදේම කෑ ගහන්නේ පෙරේත කමටම නෙමෙයි. අපිට එහෙම හිතුණට අපිට හිතෙන්නේ දැඩි පෙරේත කමකට පහන්තිරයක්වත් තියන්නේ, පන්සලක තෙල් ටිකක් තියන්නේ, පහනක් පත්තු කළත් ඒ ටිකක් තෙල් ටිකක් බීලා යනවා, මේ වගේ ජරා සතෙක් කියලා අපිට හිතුණට සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේ කපුටෝ වෙච්ච ජීවිත බොහෝමයක් ඔබටත් මටත් තියෙන්න ඇති. ඒ වගේම වේල් 20කට ආසන්න කාලයක් එළි වෙනකම් බඩගින්නේ හිටපු ජීවිතේකුත් කපුටෙක් විදියට ඔබත් මමත් ගෙවන්න ඇති. මේ මොහොතේ සතුටෙන් එදා වේල කාලා වේලක් කර වේලක් කාලා හරි ජීවිතේ ගැට ගහගන්න හම්බ වුණාට. එනිසා දැන් මේ මිනිස්සයාට එකපාරම හිතුනේ මේ වගේ gedaraක තිරිසන් සතෙක්ගේ කුසේ හරි මේ වගේ බල්ලෙක්ගේ බඩේ හරි ඉපදෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා කැමැත්තක් ඇති වුණා. ඉතින් මේ කැමැත්ත ඇති කරගෙන මේ gedarin කාලා බිලා පිටත් වෙලා ගියා. මේ ආසන්නේම මේ වයසක මිනිස්සයා මිය ගිහින් තියෙනවා. මිය ගිහින් ඒ මිය යන වෙලාවෙත් අර අදහස හිතේ තිබ්බා කියනවා. මේ හිත මහ පුදුමයි. විශ්වාස කරන්න මේපා. මේ හිත තමයි ඔබව නිරේට අරන් ගිහින් අතෑරියේ. මේ හිත තමයි ඔබව ප්‍රේත ලෝකෙට අරන් ගිහින් අතෑරියේ. තවත් නම් මේ හිත කියන විදියට ඔබේ ජීවිතේ නටවන්න ලෑස්ති වෙන්න එපා. මොකද මේ හිත ඔබව අනතුරේ දාපු අවස්ථා වැඩියෙන් තියෙන්නේ. ඔබව අමාරුවේ දාපු අවස්ථායි වැඩියෙන් තියෙන්නේ. ගුණධර්ම රැකගෙන හිටපු, ධ්‍යාන සමාපatti උපදවාගෙන හිටපු පැවිද්දෙක් පවා රාගය අවුස්සලා නැවතත් මේ කාමභෝගී ලෝකේ කුඹුරක් වැඩ කරන, වෙලහෙළඳාමක් කරන, එදා වේල ගැට ගහගන්න බැරි ජීවිතයකට හොරෙක් විදියට, එහෙමත් නැත්නම් මානසික රෝගියෙක් විදියට විවෘත කරපු සංසාරයක් තියෙන්නේ. මොකද එවැනි සිද්ධි ගොඩක් මට මතක් වෙනවා. ගුණධර්ම රැකගෙන ඉඳලා එක්තරා ස්ත්‍රියක් දැකලා ඒ ගුණධර්ම සියල්ල අතහැරලා දාලා ඇය සරණ පාවාගෙන ඇයගේ සහ පවුලේ සියලු දෙනා නඩත්තු කරමින් පවතින ජීවිතයකට විවෘත වෙච්ච ධර්මයේ පුහුණු කරපු කෙනෙක්ගේ හිතත් එවැනි ආකාරයක කඩා වැටුණා නම් සාමාන්‍ය පෘථග්ජන කෙනෙක්ගේ හිත කොහොම කඩා වැටෙන්න බැරිද පින්වත්නි? කොහොමද කඩා වැටෙන්න බැරි? ඕනම විදියකට කඩා වැටෙන්න පුළුවන්. දැන් මේ මිනිස්සයාට එකපාරම හිතුනේ මේ වගේ gedaraක බල්ලෙක් හරි වෙනවා නම් හොඳයි කියලා. ඒක මතක් වුණා මරණාසන්න මොහොතේ. ඒ gedara ඒ බැල්ලිගේ කුසේ තමයි ඒ පුද්ගලයාගේ විඥානේ රෝපණය වුණේ. පුංචි බලුපැටියෙක් විතර දැන් මේ gedaraම හැදෙනවා. නමුත් අර පසේ බුදුරජාණන්ස පිණ්ඩපාතේ වඩිනවා. පසේ බුදුරජාණන්ස පිණ්ඩපාතේ වඩිනකොට මේ බලුපැටියත් හොඳට වලිගේ වනලා පසේ බුදුරජාණන්සට බොහොම ලෙංගතුකමක් පානවා. පසේ බුදුරජාණන් මේ පුංචි බලු පැටියටත් කෑම ටිකක් දීලා යන්න පුරුදු වුණා. අන්තිමටම මේ ගෙදර මිනිස්සයා පසේ බුදුරජාණන් මුණ ගැහින්නේ කුටියට යනකොට මේ බල්ලත් පස්සෙන් එනවා. මේ බල්ලවත් අරගෙන යනවා. අර පසේ බුදුරජාණන් වහන්සේ ළඟ හිට මෙහෙට කැරකි පා සටහන් වල දැවටි මේ බලු පැටියා ඉඳලා නැවතත් හැරිලා අර මිනිස්සයත් එක්ක ගෙදර එනවා. දැන් මේ බලු පැටියා පුරුදු වෙනවා පසේ බුදුරජාණන්සේගේ කුටියට යන්න. හැමදාමත් ඒ කුටියට යනවා. පසේ බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා නැවත හැරිලා එනවා. මේ ගෙදර මිනිස්සයා පුරුදු කරා දානි හදලා ඉවර වෙලා ගිහින් නුඹේ ආර්යයන් වහන්සේ කරගෙන වරින් කියලා ඉඟියක් දුන්නාම මේ බලු පැටියා ගිහින් අර පසේ බුදුරජාණන් වහන්සේ ළඟ වේගින් වලිගේ වනනවා. වලිගේ වනලා මේ බල්ල කෑ ගහනවා, පෙරලෙනවා. එතකොට අර පසේ බුදුරජාණන් වහන්සේ දැනගන්නවා මේ දානි ලෑස්ති කරලා මාව වැඩම කරගෙන යන්නයි මේ බලු පැටි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් පාරේ වඩිනකොට කිසි සතෙකුට පසේ බුදුරජාණන් වහන්සේ ළඟට එන්න දෙන්නේ නැහැ. බුරනවා, කෑ ගහනවා. ඉතින් උන්වහන්සේ දානිට වැඩම කරලා දානි පිළි අරගෙන මේ බල්ලටත් යම් කිසි ආහාරයක් දීලා නැවත හැරෙනකොට මේ බල්ල ආය පිටිපස්සෙන් පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන්ඩ පිටත් වෙලා යනවා. ඉතින් මේ විදියට කාලෙ ගෙව්වා. අන්තිමටම පින්වත්නි මේ බලු පැටියා මිය ගියා. මිය ගිහින් සුගතියෙත් උපන්න කියනවා. සුගතිය උපන්න කියනවා මේ පසේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරලා උන්වහන්සේගේ පාපිලිවලින් පිටිපස්සෙන් වැඩි නිසා, උන්වහන්සේව ආරක්ෂා කර නිසා, උන්වහන්සේට දානිට ගිහින් ඉඟි කරපු නිසා, දානි ලෑස්ති බව හඟවපු නිසා මේ තිරිසන් සතා සුගතියේ ගියා කියලා කියනවා. පින්වත්නි යාන්තම් පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිසා මේ වගේ තිරිසන් සතෙක් එදා බේරිලා යාන්තම් සුගතියකට හරි ගියා. දැන් අද තිරිසන් ලෝකේ බේරෙන්න පුළුවන්ද? අද බේරිලක් තියෙයිද? නෑ. අද බේරන්න කෙනෙක් නෑ. මේ මිනිස්සෙක් විදියට ගත කරන ජීවිතේවත් අපව බේරගන්න කෙනෙක් නෑ පින්වත්නි. අපේ වාසනාවකට මේ කාලේ ධර්මයේ අපේ කන වැටුණට අපව බේරගන්න වෙන විකල්පයක් නෑ පින්වත්නි. ඒ නිසා මේ ලෝකේ ඇතිවෙච්ච කැමැත්ත මුල් කරගෙන අපි තිරිසන් ලෝකේ වැටිලා ඉන්න ඇති අප්‍රමාණ කාලයක්. හරියට මේ වයසක මිනිස්සෙ මේ වගේ gedaraක බල්ලෙක්ගේ බඩේ හරි ඉපදෙන්න තියෙනවා නම් හොඳයි කියලා හිතාගෙන අමාරුවේ වැටුණා වගේ. ඒ නිසා මේ සංසාරේ විශාල අවදානමක් පවතිනවා. මේ අවදානමක් පවතින සංසාරයේ තුල පින්වත්නි විඩාවක් පීඩාවක් පවතින්නේ. මේ දුකේ ස්වභාවය එයයි. ඒ නිසා ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන අත්දකින අත්දැකීම් ලෝකයේ තුල පින්වත්නි, ඉට්ටාකාන්තා මනාපා පියරූපා කාමූප සංහිතා රජනියා කිව්වා වගේ ඉෂ්ට වශයෙන් කාන්ත වශයෙන් මනාප වශයෙන් ප්‍රිය ස්වභාවයක් වශයෙන් කැමැත්තක් ඇති කරගෙන බැඳීම් හටගන්න රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ ධම්ම ඇති වෙනකොට ඒවට බැඳෙන්න නම් එපා. පරිස්සමෙන් සීමාව තේරුම් ගන්න. විශේෂ ඇලීමක් ගැටීමක් හදාගන්න එපා. පටිගයක් හදාගන්නත් එපා. මේ ලෝකයේ වෙන සිද්ධිදාමේ ආකාරයෙන්ම සිද්ධ වුණාවේ ඔබ ඒවා මුල් කරගෙන පටිගයක් හදාගෙන ගැටෙන්නේ නැතුව තමන් සුරක්ෂිත වෙන්න. සුරක්ෂිත වෙනකොට ඒවා ඔබේ හිත සතුටෙන් පිළිගන්න ගතිය ටික ටික අඩුවේවි. මෙතන භාගතුනාසි වදාරන්නේ තංච බික්කවේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. අභිනන්දනේ කරන්න එපා, සතුටෙන් පිළිගන්න එපා, අභිවදනේ සතුටෙන් පිළිඅරගෙන කතා කරන්න එපා පින්වත්නි. අජ්ජෝසාය තිට්ඨති ඒවටම බැහැගෙන ඒවමයි ජීවිතේ කරගෙන ඉන්න එපා. මොකද ඔය ජීවිතේ ඕනම වෙලාවක ඔබට මඟ හැරිලා අතහැරිලා යන්න පුළුවන්. ඊට පස්සේ උන්වහන්සේ වදාළේ කොහොමද? තස්ස අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි. ඒව සතුටෙන් පිළිගන්නකොට, බැහැගෙන ඉන්නකොට, කතා කරනකොට පින්වත්නි නන්දියයි හටගන්නේ, තණ්හාවයි හටගන්නේ. ඒ නිසා තණ්හාව ඇති වුණොත් නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ. නන්දිය ඇති වුණොත් තණ්හාව ඇති වුණොත් ස්ථීරව පින්වත්නි දුක හටගන්නවා. දුක හටගන්නවාමයි. දුක හටගත්තොත් ඒ දුක හටගන්න ස්වභාවය අපට තේරෙන්නේ. මේ අපි විඳවන දුකේ පරිමාවට වඩා අප්‍රමාණ දුක් ගැහැටක් තියෙන මේ විශ්වයේ විවිධ තැන්වල අපේ ජීවිතේ විවෘත වෙන්න පුළුවන්. මේ විවෘත වෙච්ච ජීවිතේ එතරම් අභිනන්දනය කරන්න ඕන එකක් නෙමෙයි. ඉතාම ස්වල්ප දේවල් ටිකක් මේ ජීවිතේ තියෙන්නේ. ඒ නිසා ඔබ හැම දිනාගේම ජීවිතේ අර පුන්න ස්වාමීන් වහන්සේට පුන්නෝ වාද සූත්‍රයේ කෙටියෙන් වදාලා වගේ තමාව පරිස්සම් කරගන්න, ප්‍රවේසම් කරගන්න, ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලකට වැඩි වැඩියෙන් මේ කාලේ ඔබේ අවධානය යොමු වේවා කියන අදිෂ්ඨානෙන් අද දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්කනේ සිතින් බුදුබණයි ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිතයි ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිතනවන බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේද සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: වෙලවරාත්‍රයේ 10යි විනාඩි 2යි. ඔබ දන්නවා ලක්කඩාපේ නිරන්තර ප්‍රාර්ථනය ඔබේ ජය. ඔයා හීන දකින්න වෙන්න පුළුවන්, දවල් හීන වෙන්න පුළුවන්, රෑ හීන වෙන්න පුළුවන්. හැබැයි මේ හීන හැබෑ කරගන්න ඔයාට ක්‍රම කීයක් නම් හම්බෙලා තියෙනවද? අපි යෝජනා කරනවා ඔයාට මෙන්න මේ ක්‍රමෙත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. මේ ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය NLV.
1: දෙදහස් විසිහය වර්ෂයේ 6 මාසේ 6 වසනාවන්ත දවසක් අද ඔන්න අපි සෝදානම් මේ වසනාවේ කතාව ජැක් ග්‍රහණයක් ලෙස අලුතෙන් ලියන NLB ජාතික ජයවර්ණින් ලොතරැ දිනුම්වා රටකින්. NLB අපිත් එක්ක ඉන්න ඔබට ඇහෙන්නෙම අපෙන් වසනාවේ ආරංචිම තමයි. හෙට ඉරිදා දවස. ඉරිදා දවසේදී NLB අපෙන් ඔබට ලැබෙන වසනාවේ පණිවිඩයක් ගැන මේ මතක් කරන්න සෝදානම් වෙන්නේ. සෑම ඉරිදා දවසකම දිනුම් අදින NLB ජය සහ ධනදානය ලොතරැපත් තුලින් සන්නේ බෝනස් අංකේ පිළිවෙලින් ගලපගෙන රුපියල් 10,000 තේගි රසක් දිනා ගන්න පාරිභෝගික ඔබට පුළුවන්. ඒ විතරක් නෙවෙයි අලෙවි නියෝජිත සහ අලෙවි සහායක ඔබට මෙම ලොතරැය තුලින් හිමිවන ප්‍රතිලාභ රසට අතිරේකව ඉරිදා දින අලෙවි කරන අනිකුත් ලොතරැපත් තුලිනුත් අමතර ප්‍රතිලාභ රසක් දැන් හිමි වෙනවා මේ ඉරිදා දවසේදී. ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිලවාරතාව ඔන්න අපිට අද ලබා දෙන්නේ ගීතිකා ජයවර්ධන මහත්මිය. ඒ අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය, කෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගිනී පෙතන්ගොඩ මහත්මිය, ජාතික ලොතරැය මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කිංග්ස්ලි ගුණසේකර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරි KHN ගයන්ති මහත්මිය. අදත් ඔබට මුලින්ම ජය ලැබෙන්නේ NLB ජය ලොතරැයිය. අපි තෝරන වසනාවන්ත අංක ඔබේ අතේ තියෙන NLB ජය ලොතරැයි පතේ මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් මුදල් තෑගි බොහොම පහසෙන් දිනා ගන්න පුළුවන්. අතරසල්ලි වෙනුවෙන් NLB ජය වසනාවන්ත 478 වන දිනුම් වාරය ද වසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රාහී අංක 4 අපි තෝරන්නේ. NLB ජය අද ඉංග්‍රීසි අක්ෂරයේ N, ජයග්‍රාහී අංක 0.1. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබ සාධනෙ සලසන ශ්‍රම වසන ආරම්භදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබම ලොතරැය NLB ජය අපි මේ වසර රුපියල් 105 ත්‍යාගලාභෙන් 201 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභෙන් 5,088 දෙනෙක් මෙහි කරා.
2: Today selected English letters N and the winning numbers are 0171.
1: NLB ජය වසනාවන්ත 478 වන අදිනුම් වාරින් අපි රුපියල් 50,000 ත්‍යාගලාභෙන් 38 දෙනෙක් මෙහි කළා. වසනාවන්තයින් 73,047 දෙනෙක් අතර රුපියල් 59,025,160 මුදලක් බෙදා දුන්නා. වසනාවන්ත 1519 වන වතාවටත් ඔබව දිනවන්න NLB අපි සෝදානම්. තවත් එයගේ වැඩි වුණ නියත ධනයෝග හඳ හන ලොතරැය. හරි, එහෙනම් අපි යමු දිනුම් ලැබීමට. රුපියල් 38 ලක්ෂයකට වඩා වැඩි සුපිරි ත්‍යාගය දිනා ගන්න මුලින්ම ඔබ ලග්න සංකේතය ගලප ගන්න ඕනේ. කුම්භ ලග්න සංකේතය අද ඔබට වාසනාව ගෙනාවේ. ජයග්‍රාහී අංක 4 අපි දැන් තෝරන්නේ. මෙන්න පළමු ජයග්‍රාහී අංකය අංක 30. අද ලග්න සංකේතයේ කුම්භ පළමු අංකයේ අංක 30 අපි බලමු යන්ත්‍රය තෝරා දෙන දෙවනි ජයග්‍රහී අංකේ කුමක් වේද කියලා. අංක 19 අපි දැනට අංක දෙකක් තෝරගත්තා. දැන් තෝරන්නේ තුන්වෙනි ජයග්‍රහී අංකය. අංක 32 ඔන්න අපි තෝරන්නේ තීරණාත්මක අවසාන අංකය. අංක 49 ශ්‍රී ලංකාවේ නාමයේ ලෝපත්‍ර කරවන ක්‍රීඩා ශිෂ්‍යයා අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා ආරම්භකට දායකත්ව ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා ආරම්භදල වෙනුවෙන් රජ ඒකාබද්ධ ආරම්භකට දායක වන හඳහන් ලොතරැය මේ වසරේ සුපිරිත්‍යාගලාභින් 6 දෙනෙක් බිහි කළ අවසන් අදත් සුපිරිත්‍යාගලාභියෙක් පිහි වෙලාද තව ටිකකින් හරියටම කියන්න.
2: Today selected zodiac sign is Aquarius and the winning numbers are 30, 19, 32 and the last number is 49.
1: NLB ජාතික ජයවර්ණයේ ආරම්භයේදී අපි කිව්වා ඔබට මතකයි ඔබේ වාසනාවේ කතාව අලුතින් ජයග්‍රහණයක් ලෙස

0: 23 වන සුපිරි ත්‍යාගලාභියා ඔබ ඔන්න ඔබට සුබ පැතුම් අපේ සුපිරි ත්‍යාගලාභියා ඔබ සමග සමස්ත වාසනාවන්තයින් අද 132,904 දිනක් අතර රුපියල් 1,21,11,763 744ක මුදලක් බෙදා දුන්නා අපි. හඳහන අපේ නම් සුපිරි ත්‍යාගයක් දිනා ගන්න කවුද අකමැති? හෙට සුපිරි ත්‍යාගේ රුපියල් 130ක්. රටකම සෙත සදන ඔබ ජය ලබන සද්දිනම ඔබට ජයනියත ඔබේ ලොතරැය ගොවිසෙත මෙවසනාවන්ත 4452 දිනුම් වාරය. ගොවිසෙත ඔබේ වාසනාව වෙනුවෙන් අපි යනවා දිනුම් මැදීමට. ඉංග්‍රීසි අක්ෂරයේ මුලින් අපි තෝරන්නේ. ගොවිසෙත අද ඉංග්‍රීසි අක්ෂරයේ C ජයග්‍රාහි අංක 4 අපි තෝරන්නේ දැන්. රුපියල් 6,57,00,000කට වඩා වැඩි සුපිරි ත්‍යාගයක් තියෙන ගොවිසෙතෙන් දියා ගන්න අද ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයග්‍රාහි අංක 4ම ගලපගෙන සුපිරි ත්‍යාගය දිනා ගන්න පුළුවන්. අංක 72 පළමු ජයග්‍රාහී අංකය, අපි දැන් තෝරන්නේ දෙවන වාසනාවන්ත අංකය. අංක 77 යන්ත්‍රයේ ක්‍රියාත්මකයි, අපි තෝරන්නේ දැන් තුන්වන වාසනාවන්ත අංකය. අංක 23 ගොවිසෙත වාසනාවද තහවුරු කරන අවසාන ජයග්‍රාහී අංකය දැන් තෝරන්නේ. අංක 42 කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 46 දෙනෙක් රුපියල් 250,000 ත්‍යාගලාභීන් 596 දෙනෙක් ඔබ අතරට බිහි කළ අවසන්.
1: Today I selected English letter C and the winning numbers are 72, 77, 23 and the last number is 42.
0: ඉංග්‍රීසි අක්ෂර සමග ජයංක තුනක් ගලපගෙන රුපියල් 250,000ක් ඔබට දිනා ගන්න පුළුවන් ලොතරැයිය ගොවිසෙත වසනාවන්තයින් අද 4 දෙනෙක් රුපියල් 250,000 බැගින් දිනා ගත්තා. ඒ ලොතරැයි පත් අල්විකලේ මේ අලෙවි නියෝජිතයින් RMP මහින්දරත්න මාතලේ, RM විමලදාස බැලිමඩ, JA ලලිතා කැකිරාව, ලකී 1 ඩිජිටල් ලොතරැයි සේවාවේ නික් ලොතරැයි පතක් ඔබට අලෙවි වුණා. අද වසනාවන්තයින් අපි 119,312 දෙනෙක් අතර රුපියල් 82,87,360ක මුදලක් බෙදා දුන්නා. ගොවිසෙත හෙට සුපිරි ත්‍යාගයේ රුපියල් 6,59,95,703,747ක්. ලොතරැයියකට මුදල් ත්‍යාගේ වැඩියෙන් දිනා ගන්න අපේ ලොතරැයි පත් ගන්න ඔබට දැන් අවස්ථාව තියෙනවා. දවසේ සුබයි සිහින දිනයි කිව්වම ඔබට මතක් වෙනවා සුබ දවසක් ලොතරැයිය ගැන. ඔබ දන්නවා සුබ දවසක් ලොතරැයිය අලුත් වුණා. මේ පහසුණු ත්‍යාගේ රටාව මතක් කරන්න සූදානම් වෙන්නේ දැන් වෙනද වගේ නිමි ත්‍යාගේ රසක් ඔබට දිනා ගන්න පුළුවන්. අලුත් වුණු සුබ දවසක් ලොතරැයියෙන් සුබ ලග්නය සමග ජයංක 3 ගලපගෙන ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදුන රුපියල් 105ක් ඔබට දිනා ගන්න පුළුවන්. ජයංක 3ක් ඔබ ගලපගත්තොත් අපි දෙනවා රුපියල් 50,000ක්. ඒ විතරක් නෙවෙයි ප්‍රවර්ධන ත්‍යාග අංකයට රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන්. අලුත් වෙන සුබ දවසක් ලොතරැයියෙන් තව මුදල් ත්‍යාගයේ රසක් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ඔබට සුබ ගෙනෙන සුබ දවසක් වසනාවන්ත 326 වන දිනුම් වාරය අපි ආරම්භ කරමු. සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. සුබ දවසක් ලොතරැයියේ අද සුබ ලග්න සංකේතය මීන. සුබ අංක 3ක් ඔබට තෝරා දෙන්න අපි සූදානම්. දැන් පළමු සුබ අංකය අංක 6, දෙවන සුබ අංකය අංක 54, තුන්වන සුබ අංකය අංක 26. රුපියල් 25,000ක් ඔබට දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි තෝරන්නේ. සුබ දවසක් අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 3,794. ප්‍රටිස් සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ වර්ෂයේ රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයන් 198 දෙනෙක් 50,000 ත්‍යාග ලාභයෙන් 986 දෙනෙක් බිහි කළා.
1: Today's selected zodiac sign is Pisces and the winning numbers are 654 and the last number is 26.
0: සුබ දවසක් 326 වන අදිනු වාරෙන් රුපියල් 50,000 ත්‍යාග ලාභයෙන් 7 දෙනෙක් බිහි කළා අපි. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපගෙන රුපියල් 25,000 බැගින් වාසනාවන්තයින් 38 දෙනෙක් දිනා ගත්තා. ජයග්‍රාහකයන් 106,248 දෙනෙක් අතර රුපියල් 87,2,860ක මුදලක් බෙදා දුන්නේ සුබ දවසක් අද දිනුම් වාරේ. සුපිරි ත්‍යාගලාභියෙක් වෙන තාමත් සිහින දකින ඔබව දිනවන්න මෙතැන් සිට යශෝදරා සමගින් රුශාන්ත පියා සූදානම්.
1: මීළඟට මෙගා පවර්
2: අති දැවැන්ත සුපිරි ත්‍යාග ඔබට ලබා දීමේ පෙර ගමන් කරු තමයි NLB. ඔබට මතකයි රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක අති දැවැන්ත සුපිරි ත්‍යාග දෙකක් ඔබට ලබා දුන් එකම ලොතරැය NLB මෙගා පවර්. මේ කතා කරන මොහොතේ ලොතරැයි වෙළඳපොලේ තිබෙන සුපිරිම අති දැවැන්තම මෙගා සුපිරි ත්‍යාගය ඔබට හිමි කර දෙන්න අදත් අපි සූදානම්. ඔබ අද වැය කළ පුංචි රුපියල් 40ට ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ විදියට ඔබ දැන් බිඳගින සුපිරි මෝටර් රථය අද ඔබට දිනා ගන්න පුළුවන්. එසේනම් ඔබේ හීන හැබෑ කරන කරන මෙගාපව 2558 වන දිනුම් වාරයට අපි දැන් යොමෙමු. මෙගාපව ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරාගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය V. දැන් අපි තෝරාගන්නේ සුපිරි අංකය. බලන්න ඔබේ අතේ තියෙන මෙගාපව ලොතරැයි පත්වල සුපිරි අංකය විදිහට අංක 5 තියෙනවද කියලා. පළමු ජයග්‍රහී අංකය අංක 64.

0: දෙවන ජයග්‍රහි අංකය අංක 53. තුන්වන ජයග්‍රහි අංකය අංක 23. මෙගා පව අවසාන ජයග්‍රහි අංකය අංක 33. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 41 දෙනෙක් අපි රටට බිහි කළා.
1: Today's English letter is V. Super number is 5 and the winning numbers are 64, 53, 23 and 33.
0: අද මෙගා පව තුලින් රුපියල් ලක්ෂ 2 එකබගින් දිනා ගන්නා ජයග්‍රහකින් 4 දිනක් බිහි වෙනවා. ඒ වාසනාවන්ත ලොතරැපත් අලෙවි කලේ මෙන්න මේ අලෙවි නියෝජිතවරු. ලාලනී ලියනගේ මීගමු කොච්චි කඩේ, KWG රණසිංහ මැදගම, RL ශාන්ත සිරිවිල් ගමුව, DMKN දසනායක දඹුල්ල. ඒ අනුව අද මෙගා පව තුලින් රටපුරා ජයග්‍රහකින් 119,566 දිනක් අතර රුපියල් 77,10,680 මුදලක් අපි බෙදා දුන්නා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන මෙගා පව ලොතරැයෙන් අපි ඔබ වෙත හෙට තිළින කරන මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 28,32,59,622. පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට හෙටත් සුපිරි මෝටර් රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2240 දිනුම් වාරය අද. ධන නිධානය වෙනුවෙන් ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය අපි දැන් තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය L. රුපියල් 8,14,00,000 ඉක්මවා ගිය ධන නිධානය සුපිරි ත්‍යාගයේ ඔබෙම වේවා. දැන් අපි ඒ වෙනුවෙන් ජයග්‍රහ අංක 4 තෝරා ගන්නවා. පළමු ජයග්‍රහ අංකය අංක 30. දෙවන ජයග්‍රහ අංකය අංක 63. තුන්වන ජයග්‍රහ අංකය අංක 40. හද ගැස්ම වැඩි කරන අවසාන ජයග්‍රහ අංකය අංක 16. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් එක්කෙනෙක්, ඒ වගේම ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 24 දෙනෙක් එනබී අපි බිහි කළා.
1: Today's English letter is L and the winning numbers are 30, 63, 40 and 16.
0: ධන නිධානය 2240 වන අද දිනුම් වාරයෙන් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 3 දෙනෙක් අද බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු. YB රේණුකා කදුරුවෙල, ඉන්දික විජේසූරිය ගෝනපීනුවල, චින්තා අයෝජනී හොරම්පැල්ල. ඒ අනුව අද ධන නිධානයෙන් රටපුරා ජයග්‍රහකින් 90,937 දෙනෙක් අතර රුපියල් 55,98,040 මුදලක් අපි බෙදා දුන්නා. කෙටි කාලයක් තුල රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 9ක, රුපියල් කෝටි 8ක අති දැවැන්ත සුපිරි ත්‍යාග ඔබ වෙත තිරණ කළ ධන නිධානයේ ලොතරැයෙන් අපි හෙට ඔබ වෙත තිරණ කරන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,17,75,139 112. පරම්පරා ගණනාවක් මුළුල්ලේ රටපුරා සුපිරි වාසනාවන්තයින් බිහි කළ ලොතරැයිලොව රජ කිරුල මහජන සම්පත 6,210 දිනුම් වාරයයි අද. දැන් අතට ගන්න මහජන සම්පත ලොතරැයිපත්. මහජන සම්පත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහ අංක 6 අපි දැන් තෝරා ගන්නේ. මහජන සම්පත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය M, ජයාංක 6 පිළිවෙලින් 1,0,0,3,7,6. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක්, ලක්ෂ 25 ත්‍යාගලාභීන් 165 දෙනෙක් අපි රටට බිහි කළා.
1: Today's English letter is M and the winning numbers are 1,0,0,3,7 and 6.
0: අද මහජන සම්පත තුලින් රුපියල් 25,00,000 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා සුනිල් රංජිත් මාවතගම. ඒ වගේම රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 21 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කළේ මෙන්න මේ අලෙවි නියෝජිතවරු. ප්‍රියංග නවරත්න පිටකොටුව, වේලුපිල්ලේ පාස්කර නක්කරේපත්තු, එස් සෙල්වරාජා කල්මුනේ, ජනක කුමාර වැලිගම, SHN උදේනි රාජගිරිය, කේ විජේසිංහ ගලෙන් බිදුණුවැව, ප්‍රියංග රත්නවීර හොරණ, තුසිත සංජීව වඳුරබ, PMJ අමරපාල හල්විටිගල, WH චන්ද්‍රපාල මහව, තරංගනි වීර සිංහ රිදීගම, PS ජයවර්ධන මහනුවර, WD ප්‍රියදර්ශනී පාදුක්ක, මංජුලා ලක්මාලි පුත්තලම, AD ජයලත් උඩගම, S මදන් කල්මුනේ, චමින්ද කුමාර මග්ගොණ, LN සුමිත්‍රා පෝද්දන, රෝහණ පියදිගම මාතලේ, චන්දන කුමාර පේරාදෙනිය, දිලූක කුමාර උඩුනුවර. ඒ අනුව අද මහජන සම්පතින් රටපුරා ජයග්‍රහකින් 255,510 දෙනෙක් අතර රුපියල් 2,08,81,080 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනියත මහජන සම්පත හෙට අපි ඔබ වෙත තිරණ කරන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,32,75,240. අද සම්පත ලොතරයේ අද ඔබට වාසනාව ගෙන එන්නේ අද මහජන සම්පත දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක 4 තුලින්. ඒ අනුව අද සම්පත අද දිනුම් වාරයේ 785 ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ M ජයංක 4 පිළිවෙලින් බිංදුව 3 7 සහ 6. අද සම්පත draw number 785. Today's winning English letter is M and the winning numbers are 0 3 7 and 6. ඒ අනුව අද සම්පත තුලින් 250,000 ත්‍යාග එකක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරේ පත ඔබට අලෙවි කළා. එස් මදන් කල්මුණි. ඒ අනුව අද සම්පත තුලින් අද අපි රට පුරා ජයග්‍රහකින් අතර රුපියල් 1,970,920 මුදලක් ඔබ අතරේ බෙදා දුන්නා. එන්එල්බී ජාතික ජයවරණෙන් අද රට පුරා ජයග්‍රහකින් 922,602 දෙනෙක් අතර අපි රුපියල් 8,94,863 144 මුදලක් ඔබ අතරේ බෙදා දුන්නා. එසේනම් මතකයේ රඳවා ගන්න ඔබේ ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
2: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
3: Magi perali pimvati nubi.
4: Hari Hari, you can go up a call when you kill it. Tavasaka, Mango Avanatua, when you can make a medical law, divorce villa, Ioya Langata, Oma Baraga, another.
5: You can eat under them.
6: අධ්‍යක්ෂණය ඉන්තික ධර්මතිලකා.
7: ඉස්සර හිටිය උඹයි ඉස්සර හිටිය මමයි ලේන්ටි දෙකයි තාම තියෙන. ඔබට හිතෙන්නේ නැද්ද එක දෙයක් අඩුයි කියලා?
8: දුම
7: ගේන්නද? තිබ්බනම් යකෝ අර කලින් ඉස්සර වයිබ් එකම තියෙන්න තිබ්බා.
8: අතීතයේ අමතක කරපු කිසි මගුලක් ආපහු වුණා.
6: මගේ ඉපැරණි පෙම්වතී සත්‍යක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: විරහවේ වේදනාව
1: මගේ නොව දිනිසුරු කරුපති සහතන උබයමියන තුරු
2: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
3: හිරණීය ජෝති
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝති රාජායයි.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධ ඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමණි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකියි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින්

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

බාදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාණ වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදුගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඳවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ද හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන

të si si në sasa të janë vitet e Vikashe Piriti Lajam vitenate Snaju pa të ti e pinë vimet e te Rudire Pavitat të jetet e Manasik sanghindiave ati vimet e te Hetu e në bebe Manasik nimë ශාරීරික සුවේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය

කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

වලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ